0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: ITN රටට වග කියන රේඩියෝ. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්.
1: අයිබෝවන්, සුබ දවසක්. ජීවිතය සාර්ථක කරගන්න අපි ඇත කරගන්න ස්වයං විනය හරිම වැදගත්. The non-negotiable role. ඒ කියන්නේ සංවාදකෙන් තොරව වැඩේ කරන එක. මම මේක ඔබට පැහැදිලි කරන්නම්. ඔබ උදේ පහට ඇහැරෙනවා කියලා අද රෑ තීරණය කරනවා නම් හෙට උදේ පහට ඒක ගැන හිතත් එක්ක තර්ක ගොඩනගන්න බෑ. ඔයාගේ මූඩ් එක මොකක් වුණත්, වහිනවා වුණත්, සීතල වුණත්, නිදිමත වුණත් ඔබ ඒක කරන්න පටන් ගන්නම ඕනේ. මොකද දන්නවද, ඔයා ඔයාටම දෙන පොරොන්දු කඩනවා කියන්නේ ඔයා ඔයාගේම සෙල්ෆ් රෙස්පෙක්ට් එක, ඔබ ගැනම තියෙන ආත්ම ගරුත්වය නැති කරගන්නවා කියන එක. ඒ නිසා ඔබ විතරක්ම දන්න ඔබේ ජීවිතයේ බලාපොරොත්තු ඉලක්ක වෙනුවෙන් ඔබ විසින්ම හදාගත්ත සැලසුම් ක්‍රියාත්මක කරන්න කල් ගන්න එපා. ඒ සැලසුම් වෙනුවෙන් ඔබේ හිතේ යම් කාල වකවානුවක් හිතාගත්තා නම් ඒ නියමිත කාලය තුළදීම ක්‍රියාත්මක වෙන්න. වැඩ කල් දැමීම මගහැරීම ගැන හොඳම උදාහරණය ඔයාට ඔයාවම වෙන්න දෙන්න එපා. වැඩ මගහරින්නේ නැතිව කොතනකින් හරි පටන් ගන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: පොසිටිව් වයිබ්ස් විත් චාමි.

0: අයිබෝන් සුබදෑසන ජග්‍රහහි වාසනාවන්ත ප්‍රබෝධම දවසක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම. හද ජූලි මාසයේ 23 වැනිදා ප්‍රහස්පතින්දා දවසේදී අපි උදෑසන ඔබත් එක්ක මේ විදිහට හවන්නේ. අයිබෝන් සුබදෑසනක් මේ කළා.
1: අයිබෝන් ගහන් සුබදෑසනක්.
0: අපි හදවසේදී ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කළ තියෙන ප්‍රධාන ප්‍රවෘත්තිවලට අවධානය යොමු කරන සූදානම්. මේ දිනමින පුවත්පත් අද දවසේදී වාර්තා කළ තියෙන ප්‍රධාන ස්ථලය රනිල්ගේ සමයේදී ඩොලර් මිලියන 715ක් රටින් පන්නලා රාජ්‍ය මුදල්කාරක සභාවේදී SDIG අසංක කරවිට හෙළි කරයි සමාගම් 105ක නමින් සල්ලි යවුවත් කිසිදු භාණ්ඩයක් ගෙන්වා නැහැ. එතකම හදවසදී වාර්තා කළ තිබුණා ඩොබාසිටින පාතාලයන් දෙදෙනෙකුගේ සල්ලි ඒ අතර කියලා ස්වර්ණා විජේකෝන් සඳහා කරුණාරත්න ගිරණ වාර්තාව අදවසේදී සඳහන් කළා තිබෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු අපි ඩේලි නිවුස් පුවත්පතට අවධානය යොමු කරලා දිනමින පුවත්පතේ ඇතුල් පිටුවලට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් තොරතුරු වලට අවධානය යොමු කරමු.
1: $715 million sent out using fake companies. SDIG said money is gone out to Dubai-based drug dealers. Received support from some bank officers too. One individual has been owner 43 of companies. 55 persons involved in this operation using 227 accounts. Let's see more details about it in Sinhala Gihan.
0: අද ලංකාදීප පුවත්පත තොරතුරු සඳහන් කළ තිබෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු ලංකාදීප පුවත්පත තද ප්‍රධාන සරස්තලයේ විදිහට බඩු ගෙන්වන මුවාවෙන් වසර 3කට කෝටි 21,000ක් රටින් පන්නලා විද්‍යුත් මුදල් හුවමාරු ක්‍රමය අවභාවිතා කරලා CID මුදල් කාරක සභාවට දන්වයි කියලා දවසේදී සඳහන් කළ තිබෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු අපි දිනමින පුවත්පතේ සටහනට අවධානය යොමු කරන සූදානම්. දවසේදී වාර්තා කළ තියෙන තොරතුරු වලට තිරබදු නොගෙවා හොර රහසේ මෙරටට රැගෙන විත් කොල්ලුපිටිය නගර මැදේ පිහිටි ප්‍රසිද්ධ සුපිරි වෙළඳ සංකීර්ණයක රහසිගත ගබඩාවක සංගවා තිබූ රුපියල් අද මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු වාර්තා කළ තිබුණා. දිනමින පුවත්පතේ ඇතුල් පිටුවල ලංකාදීප පුවත්පත අපි අවධානය යොමු කරමු. ලංකාදීප පුවත්පතේ අද ගෙන වාර්තාවට
1: ගියන අද සුජිත් හේවාජුලිගේ සහ අංජල මහේගේ වේරරත්නයි වාර්තාව අරගෙන අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. විද්‍යුත් මුදල් හුවමාරු ක්‍රමය අවභාවිතා කරලා CID මුදල් කාරක සභාවට දන්වයි කියලායි සඳහන් වෙන්නේ. භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් ආසන්න වශයෙන් රුපියල් කෝටි 21,470කට වැඩි මුදලක් විද්‍යුත් බැංකු මුදල් හුවමාරු ක්‍රමය අවභාවිතා කරමින් 2023 වසරේ ජනවාරි සිට 2026 වසරේ මාර්තු දක්වා කාලයේදී රටින් පිටතට යවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත සටහන් කරන්නේ තොරතුරු.
0: මෙරට ප්‍රධාන බැංකු 13ක ඇති බැංකු ගිණුම් 227ක් සම්බන්ධ කරගෙන සමාගම 105ක් මගින් මුදල් පිට කිරීම සිදු කර ඇති බව සඳහන් කළ අසංක කරවිට මහතායම සමාගම 105 තුළ අධ්‍යක්ෂකවරු ලෙස සිටි එකම පුද්ගලයන් 55 දෙනෙකු බවද හෙළි කර තිබෙනවා කියලා වැඩිදුරටත් සඳහන්. රුපියල් බිලියන 214.7ක මුදලක් එසේ පිට කර ඇති බවත් එම මුදල ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 715කට අධික බවද අසංක කරවිට මහතා එහිදී පෙන්වා දී තිබෙනවා. මේ ආකාරයට ඩුබායි රැඳී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් මුදල් පවා ඩුබායි වෙත යවා ඇති බවද අනාවරණය වී ඇතැයි අසංක කරවිට මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා. ශ්‍රී ලංකා රේගුව පොලිස් බේවන විට ඊට අදාළව පුළුල් විමර්ශන ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බව පෙන්වා දුන් අසංක කරවිට මහතා බහණ්ඩ ආනයනය සිදු කරන බවට හඟවා විදේශ රටවල මුදල් ප්‍රේෂණය සිදු කර බහණ්ඩ ආනයනය කරු නැති බවද අනාවරණය කර තිබෙනවා කියලත් වැඩිදුරටත් සඳහන්. රාජ්‍ය මුදල් කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පෙරේදා රසුනා කාරක සභාව විසින් කළ ලිඛිත දැනුම් දීමකට අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංක කරවිට මහතා පෙනී සිටියා බහණ්ඩ ආනයනය කරන මුවාවෙන් මෙරට ඇති ඩොලර් පිටරට පැන්වීම සම්බන්ධ දීර්ඝ හෙලිකිරීමක් ඔහු එහිදී මුදල් කාරක සභාව හමුවේ ඉදිරිපත් කළා කියලයි අද දිනමින පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළ තිබුණේ.
1: ව්‍යවධානය යොමු කරමු අද ලක්ෂණ ප්‍රත්‍යංශය ගැන එන තොරතුරු වලට. ජනාධිපති මන්දිර ආර්ථික ඵලදායීතාවයෙන් යුතු ව්‍යාපෘති සඳහා යොදා ගැනීම පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාවේ නිර්දේශ ලැබී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. එම නිර්දේශ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි අග්‍රාමාත්‍යවරිය පවසන්නේ.
2: මේ වන විට ශ්‍රී ලංකාවේ ඇති ජනාධිපති මන්දිර සංඛ්‍යාව 7කි. රාජ්‍ය පරිපාලන පළාත් සහ පළාත් පාලන අමාත්‍යාංශයේ යටතේ පාලනය වන බංගලා නිවාස, විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර ආර්ථිකමය වශයෙන් ඵලදායීව ප්‍රයෝජනයට ගැනීම පිණිස යෝග්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දීමේ මෙන් ඉදිරිපත් කරන ලද 0.08 හා 2024-12-9 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව කමිටුවක් පත් කර ඇත. කමිටු වාර්තාව මේ වන විට ලබා දී ඇති අතර එහි නිර්දේශ මත වාණිජය හා වෙනත් කටයුතු වෙනුවෙන් මෙම මන්දිර භාවිතා කළ යුතු ආකාරය පිළිබඳ ඉදිරි කටයුතු කරමින් පවතී.
1: වත්මන් ආණ්ඩුව යටතේ ඩොලර් බිලියන 3.3ක ඍජු ආයෝජන මෙරටට ලැබී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළා.
3: කාල පරිච්ඡේදයේ තුලදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා කොළඹ වරාය නගරයේ ආයෝජන හරහා ඩොලර් මිලියන 3397.1ක ආයෝජන ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ බිලියන 3.3ක්. BOI ආයෝජන ඩොලර් වටිනාකම මිලියන 1606.1යි. ඒ වගේම පවතින ව්‍යාපෘති පුළුල් කිරීම සඳහා 120ක් ඇවිල්ලා තියෙනවා. 120ක් තියෙනවා. එහි වටිනාකම ඩොලර් වටිනාකම මිලියන 1105.9යි. කොළඹ වරාය නගරය ආශ්‍රිතව ව්‍යාපාරික උපාය මාර්ග වැදගත්කම සම්බන්ධ ආයෝජන වලට ව්‍යාපෘති 24ක් ඇවිල්ලා තියෙනවා. එහි තියෙන මිලියන 73.1ක්. ඒ වගේම ක්‍රමවේද ඉදිරිපත් කරාට පස්සේ එකඟ වූ සහ දැනටමත් ගැසට් කරලා තියෙන ව්‍යාපෘති 71ක් තියෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 612.
0: එතකම අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරන සුදානම් දවසේදී වාර්තා කළ තිබෙනා ප්‍රධාන සරස්තලයක් විදිහට චීන ජාතිකයෙකුගෙන් කෝටි දෙකක් කොල්ල කෑම ශාන්ත බණ්ඩාරගේ පුතා පැය 24ක් රඳවාගෙන ප්‍රශ්න කරයි. ක්‍රිප්ටෝ කරන්සි ජාවාරමටත් හවුල් සුභාෂිනී සේනානායකයි අදවසේදී මේ සම්බන්ධයෙන් වාර්තාව ගෙනෙන්නේ. අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට.
1: Former state minister's son detained in 20 million rupees heist. Allegedly orchestrated robbery from Narahim Pidel. Let's see more details about it in Sinhala. Again, මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතයි තොරතුරු සටහන් කරන ඇතුළු පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් වෙලා තිබුණා. අපි අවධානය යොමු කරමු ඇතුළු පිටුවල වැඩි දුර තොරතුරු වලට.
0: අදවසදී සුභාෂිනී සේනානායකයි මේ සම්බන්ධයෙන් වාර්තාවගෙන තිබුණේ චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 2ක් කොල්ල කෑම සම්බන්ධයෙන් තමයි අදවසදී මේ විදිහට තොරතුරු වාර්තා කළ තිබුණේ. අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ ඇතුළු පිටුවලට. චීන ජාතිකයෙකු සන්තකයේ තිබූ රුපියල් කෝටි 2ක මුදල් කොල්ල කෑම මංකොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුතා වන අනුජිත් බණ්ඩාර නමැත්තා පැය 24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයට ඊයේ අවසර ලබා දී තිබෙනවා. මෙම රුපියල් කෝටි 2 මංකොල්ල කෑමේ සිද්ධිය ප්‍රධාන සැකකරු මොහු බවත් සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට ඇති බවත් ඒ අනුව පැය 48ක රැඳවුම් නියෝග ලබා දෙන ලෙසත් ඉල්ලමින් පොලිසිය අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටියා. මෙම අපරාධය මෙහිවා ඇත්තේ මොහු බවට අනාවරණය වී ඇතැයිද පොලිසිය ක්‍රිප්ටෝ කරන්සි ජාවාරම්වලට ඔහු හවුල් බවට අනාවරණය වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බවද අධිකරණය හමුවේ දන්වා සිටියා. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිස් ප්‍රතිවරයා මෙම සිද්ධියට අදාළ විමර්ශන කොළඹ මාධ්‍යම අපරාධ කොට්ටාසය වෙත යොමු කරනු ලෙස දැනුම් දී ඇතැයි අධිකරණයට දන්වා සිටියා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු දන්වා තිබුණා කියලයි අදවසේදී මේ විදිහට දිනමින පුවත්පත සඳහන් කළ තිබෙන තව දීර්ඝ විස්තරයක් සහිතව.
1: එතකම අද ලංකාදීප පුවත්පත සඳහන් කරන අධිකරණ ඇමති විශ්වාසභංගය හෙට විවාදයට මේ සම්බන්ධයෙන් තොරතුරු අපි මේ විරාමයේ අනතුරු ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙන රැඳි සිටින FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් අලට් එක.
0: ලක්හඬ මෝර්නින් නිවුස් අලට් හංගන වෙලාව මතක කරනන් වෙලාව උදැසන 6යි
1: විනාඩි 13යි.
4: දොතර අයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්නවා.

0: ලෞදසන 6 විනාඩි 18යි. අපි විරාමයට යන්න කලින් සඳහන් කරා මේ අධිකරණ මාත්‍යවරයාට තිය විශ්වාස භංගය සම්බන්ධයෙන් අද දිනමින පුවත්පතත් තොරතුරු වාර්තා කළ තිබුණා. ස්වර්ණ විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න ගිරණ වාර්තාව ඇමති හර්ෂිනට එරෙහි විශ්වාස භංගය හෙට විවාදයට කියලයි අද දිනමින පුවත්පත සටහන් කළ තිබුණා. අපි බලමු ලංකාදීප පුවත්පත අවධානය යොමු කරලා.
1: සුජිත් හේවාජුලිගේ සහ අංජල මහිග වේරරත්නයි අද වාර්තාව අරගෙන ඉන්නේ. මේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායකාර මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව හෙට විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ තීරණය කළා. මේ අනුව විවාදයේ එදින පෙරවරු 11:30 සිට පසුරු 5:30 දක්වා පැවැත්වීමටයි නියමිතව තිබෙන්නේ. විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්වෙනවා කියලත් සඳහන් කරලා තියෙනවා. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායකාර මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලයේදී පෙරේදා බාර දෙනු ලැබුවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ.
0: ඩොලර් 3,32,000 සාපරාදී සාවද්‍ය පරිහරණය හිටපු තානාපති චාලියට වරෙන්තු කියලා දවසේදී දිනමින පුවත්පත සඳහන් කළ තිබුණා. මේ සම්බන්ධයෙන් ඩේලි නිවුස් පුවත්පතත් මේ කළා තොරතුරු වාර්තා කළ තිබුණා.
1: Yes, again, let's move to the Daily News newspaper. Misappropriation of $332,000 warrant on former U.S. envoy Jaliya. For the more in detail, former Sri Lankan ambassador to United States Jaliya Wickremesinghe, who was accused of criminal misappropriation of $332,000, was issued warrants by Fort Magistrate Pasan Amarasene. Chotiyo gihan.
0: සුභාෂිනී සේනානායකගේ වාර්තාවකට මේ අවධානය. ඇමරිකානු ඩොලර් 3,32,000ක මුදලක් සාපරාධ සාවද්‍ය පරිහරණය විශ්වාසය කඩ කිරීම, ඊට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ඇමරිකානු හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය චිත්‍රාන් වික්‍රමසූරිය මහතාට කොටුව වහන්ස්රාත් පසන් අමරසේන මහතා ඊයේ වරෙන්තු නිකුත් කර තිබෙනවා. දැනට ඇමරිකාවේ වර්ජීනියා ප්‍රාන්තයේ පදිංචි සැකකරු නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කරනු අතර උසාවියේ පෙනී සිටි ඔහුගේ අපකරුවන්ටද මහේස්ත්‍රාත්වරයා අවවාද කර තිබෙනවා. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිදුවීමට අදාළව ඇමරිකාව කොලොම්බියා දිස්ත්‍රික් අධිකරණයේදී නඩුවක් පවතින බවත්, එරට අධිකරණය මගින් ඔහුට විදේශ ගමන් තහනමක් පනවා ඇති බවත්ය. කරුණු සලකා බැලූ අධිකරණය නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා නඩුව ලබන මාස දෙසැම්බර් 9 වනදා තෙක්කල්තැබීමට නියෝග කර තිබෙනවා කියලත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත සටහන් කරනවා.
1: යලකන්නේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල යටතේ මේ වන විට මෙට්‍රික් ටොන් 2,392ක් මිලදීගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය සඳහන් කළා. දැනට ගබඩා 71ක් විවෘත කර ඇති බවයි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පවසන්නේ.
2: වීමිලදී ගැනීම මධ්‍යස්ථාන 71 මේනකොට ක්‍රියාත්මක වීම පවතින. අද වෙනකොට වී මෙට්‍රික් ටොන් 2,392ක් මේ මධ්‍යස්ථානයෙන් ලැබිලා තියෙනවා. වැඩිපුරම වී සැන්න ගොවිමත්‍ර අපට බාර දීලා තියෙන්නේ අම්පාර දිස්ත්‍රික්කෙන් මෙට්‍රික් ටොන් 1,726ක්, අනුරාධපුරෙන් 279කුත්, උතුර පළාතෙන් ටොන් 210කුත් අපිට බාර දීලා තියෙනවා. තාම පොළොන්නරුව දිස්ත්‍රික්කේ දිස්ත්‍රික් හැටියට අස්වැන්න ලැබීමට පටන් ගන්නවා. නමුත් ඒ කලාපයට අයිති මඩකලපුවෙන් අස්වැන්න ලැබෙනවා. අපි ඒකත් මිලදී ගැනීමට කටයුතු කරලා තියෙනවා. දැන් දැනට අපි විවෘත කරලා තියෙනවා ගබඩා 71ක්. ඔව්, දැන් කැපෙනකොට තවත් විවෘත කරනවා. දැන් මේ අප්‍රිකාව තියෙනවා ගබඩා 146ක විතර ප්‍රමාණයක්. ඒ වගේම වයඹ දැන් තව පටන් ගන්න තියෙන්නේ. අපි විවෘත කරලා තියෙනවා වයඹෙන් ගබඩා 12ක්.
0: අපි යනව දිවයින පුවත්පතට. අද දිවයින පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කළ තියෙන මේකලා මේ සීඩීට වෙඩි වැදුණු පිස්තෝලේ ඇඟිලි සලකුණු මැකිලා කියලා අපි මේ සම්බන්ධයෙන් වන සටහන්ට අවධානය යොමු කරන නෝමන් පලිහවඩනය දවසේදී වාර්තාවගෙන තිබුණේ හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාට වෙඩි වැදුණු බව කියන පිස්තෝලේ අවසන් ඇඟිලි සලකුණු කිසිවක් සොයා ගැනීම දුෂ්කර වී තිබෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් නිලධාරියෙකු ඊයේ සඳහන් කර තිබෙනවා. ගිනි අවියක් පත්වීමෙන් පසු එය බොහෝ විට රත්වන ස්වභාවය හේතුවෙන් ඒවායේ බොහෝ විට ඇඟිලි සලකුණු මැකිය හැකි බැවින් එම පිස්තෝලයේද එලෙස ඇඟිලි සලකුණු මැකියාමක් වී ඇති බවට අනුමාන කරන බව ඔහු සඳහන් කළා කියලයි අද දවසේදී සඳහන් කරලා තියෙන්නේ. එසේ වුවත් යම් අපරාධයකට යොදාගත් ගිනි අවිය හා ඊට යෙදු උණ්ඩ ගැළපීම හා කාලය පිළිබඳව කරුණු සාගත හැකි නමුත් ඒ අනුව ඉහත අපරාධයේ සුළු මුල හෙළිකර ගැනීමේ එක් සාධකයකට අපේක්ෂාව බොඳවන තත්වයක් ඇති වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා. එසේ වුවත් ඝාතනය සිදු වූ මොහොතේ නිවස තුල හෝ පිටතින් නිවසට කිසිවෙකු රිංගූ බවට මේ වන තෙක් සාක්ෂි තහවුරු වී නැහැ. මේ අතර එය අත්වැරදීමකින් වෙළිතබා ගැනීමක් හෝ සියදි විනාසා ගැනීමක් විය හැකි බවට දැනට අනුමාන කර තිබෙනවා. නිවසේ හා ඒ අවට එම ඝාතනය සිදුවීමට පෙර CCTV දර්ශනද පොලිස් විමර්ශනවලට භාජනය වී තිබෙනවා. එම වෙඩිවැදීම සිදුවී ඇතැයි කියන මිලිමීටර 9 පිස්තෝල වර්ගයේ ගිනි අවිය එම සිදුවීමට අදාළ නඩු භාණ්ඩ ලබන 28 වනදා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකයට පසුගිය 20 වනදා නියෝග කර ඇති බවත් අපේ අධිකරණ වාර්තාකරුවන AJA අබේනායක විසින් වාර්තා කරන ලද අඟහරුවාදා පුවත්පතේ ප්‍රධාන සරස්තලයෙන්ද වාර්තා කර තිබුණා කියලා දිවයින පුවත්පත අද දවසේදී සඳහන් කර තිබෙනවා.
1: Let's move to the Daily News newspaper. No final decision on light rail train project, minister said. For the more in detail, government has not taken any final decision yet regarding the re-implementation of the light rail train project cancelled by the Mahinda Gotabaya Rajapaksha government, which was to be implemented with a loan from the Japanese government. Minister of Transport, Highways and Urban Development Bimal Ratnayake stated in Parliament. Let's see more details about it in Sinhala.
0: කෝටි 84ක් දැනටමත් ගෙවලා සැහැල්ලු දුම්රියට ජපන් සමාගම වන්දිත් එක්ක පොලිය ඉල්ලයද සුජිත් හේවාචුලිගේ අංජුල මහේක වීරරත්න සහ විමුක්ති එස් රොඩ්‍රිගෝ ගෙනන වාර්තාවලංකා දීප පුවත්පත වෙනුවෙන් පසුකිය රාජපක්ෂ ආණ්ඩුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට අදාළව ගිවිසුම් අහෝසි කිරීම හේතුවෙන් එම ව්‍යාපෘතිය භාර ජපාන සමාගමට රුපියල් කෝටි 84කට ආසන්න මුදලක් වන්දි වශයෙන් ගෙවා ඇතැයි ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළා කියලයි මේ සම්බන්ධයෙන් තොරතුරු අද දවසේදී වාර්තා කළ තිබුණේ. අපි බලමු ඇතුල් පිටුවලට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු. එවකට රාජ්‍ය මේ ව්‍යාපෘතිය අහෝසි කිරීමට තීරණය කර ඇත්තේ කොළඹ නාගරික ප්‍රවාහන යටිතල පහසුකම් සැපීම සඳහා සුදුසු ව්‍යාපෘතියක් සිදු නොවන බවට හඳුනා ගැනීමෙන් පසුයයිද ඔහු ප්‍රකාශ කළා. විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා 2020 සැප්තැම්බර් 18 වනදා පැවති සාකච්ඡා වේදී මෙම ව්‍යාපෘති පිරිවැය ප්‍රතිලාභ ඵලදායි නොවන බැවින් ව්‍යාපෘති අවසන් කළ යුතු බවට නිරීක්ෂණය ඉදිරිපත් කර ඇති බවත් කී රත්නායක මහතා එවකට ජනාධිපති ලේකම් නිකුත් කරන ලද ලිපියේද මෙම ව්‍යාපෘතියේ මිල අධික ඵලදායි නොවන ව්‍යාපෘතියක් යැයි සඳහන් කර ඇති බවද ප්‍රකාශ කර තිබෙනවා. මෙම අලාභය ගණනය කර නැති බවත් වන්දි වශයෙන් 2024 වර්ෂයේදී ගෙවා ඇති වන්දි මුදලක් පිළිබඳව පමණක් සඳහන් වන බවත් අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා කියලයි වාර්තා කළ තිබෙන්නේ. එතකම මේකලා ඩෙංගු මරණ පිළිබඳව දවසේදී වාර්තා කළ තිබුණා. ලංකාදීප පුවත්පත ඩෙංගු මරණ 56ට නැගී රෝගීහු 78125ක් කියලයි අද ලංකාදීප පුවත්පත සඳහන් කළ තියෙන්නේ.
1: දිවයින පුවත්පතත් සඳහන් කරන ගියන් මේ සම්බන්ධයෙන් තොරතුරු ඩෙංගු රෝගීන් 78125ක් සෞඛ්‍ය වෛද්‍ය කොට්ටාස 162ක් තාමත් අධි අවදානම් කියලා අද ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් චමින්ද සිල්වා සහ සුජීව තත්සර දිවයිනට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තේනවා. මේ දක්වා වසරේ ගෙවුණු කාලය තුලදී වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 78125ක් දක්වා ඉහළ නැග ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරනවා. ගත වූ කාලය තුල ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළ නැග තිබෙනවා. පෙරේදා දිනේ පමණක් ඩෙංගු රෝගීන් 1097ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ දත්තවලට අනුව සඳහන් වෙන්නේ. මේ වන විට දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොටස 162ක් තව දුරටත් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා කියලා තොරතුරු සටහන් කරලා තියෙනවා.
3: ඩෙංගු

79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

0: දිනමලා රාත්‍රි 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: වෙලව දැස්සන 6 විනාඩි 31යි අපි සූදානම් මේ දවස්දී ජාතිකල උතුරයි මණ්ඩලය දිනුම් මදින්ලදල උතුරයි පත්වල නිල ප්‍රතිඵල සඳහන් කරන්න ඒ ජූලි මාසේ 22 වෙනිදා බදාදා දවසේ මේ දවස්දී මහජන සම්පත ක්‍රියාත්මකුණේ ජයග්‍රහී 6256 වන දිනුම් වාරයේ විදිහට ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත්ුනේ M ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක සටහන් වනවා අංක 2 නැවතත් අංක 2 අංක 4 අංක 9 අංක 3 සහ අවසානයටත් අංක 2
1: ගොවිසෙත 4498 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන F ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 10 අංක 46 අංක 52 සහ අවසානයට අංක 63
0: මෙගපව ජයග්‍රහී 2604 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ විදිහට P ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී සුපිරි අංකය බවට පත්වන අංක 26 එතකම ජයග්‍රහී අංක සටහන් වනවා අංක 46 අංක 48 අංක 52 සහ අවසානයේ අංක 74.
1: දන නිධානයේ 2286 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන X ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක අංක 19 අංක 58 අංක 64 සහ අවසානයේ අංක 80.
0: හඳහන ජයග්‍රහී 1565 වන දිනුම් වාරය ඊයේ දවසේදී ජයග්‍රහී ලග්න සංකේතය බවට පත්ුනේ මකර ලග්න සංකේතය ජයග්‍රහී අංක විදිහට සටහන් වෙනවාද කියලා බලන්න ඔබ ලොතරැයි පදේ අංක 17 අංක 47 අංක 52 සහ අවසානයේ අංක 55.

0: අද සම්පත 831 ජයග්‍රහණ දිනම් වාරයේ 16 ක්‍රියාත්මකුණ එම් ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂර විදිහට සටහන් වෙන්නේ. ජයග්‍රහයි අංක අංක 4, අංක 9, අංක 3 සහ අවසානයේ අංක 2 විදිහට සටහන් වෙනවා.
1: NLB ජය ජයග්‍රහී 524 වන දිනම් වාරයේ ඊයේ දවසේදී ක්‍රියාත්මකුණේ J ඉංග්‍රීසි අක්ෂරයේ දවසේදී ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත් වෙද්දී ජයග්‍රහී අංක සටහන් වනවා අංක 0, අංක 1, අංක 2 සහ අවසානයේට අංක 4.
0: සුබ දවසක්. 372 වන ජයග්‍රහී දිනම් වාරයේ ඊයේ දවසේදී ක්‍රියාත්මකුණේ කටක ලග්නයි වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහී අංක අංක 18, අංක 27 සහ අවසානයේ අංක 43. එතකම සුබ දවසක්. 372 වන දිනම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 6607 විදිහටයි සටහන් වෙන්නේ.
1: ජීවිතයේ සිහිනයට
0: වාසනාවේ ආශිර්වාදය.
1: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ලකන මෝර්නින් නිවුස් වලට හංගන වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6:00
0: විනාඩි 34.

0: ලකන මෝනි ියසලට හගනින් ලව දෙහය විනාඩි තිසටයි.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රෝෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රෝෆින් ෂීට්. රයිනෝ රෝෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රෝෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: ලකන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
3: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

අර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

ආනුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න

0: මාරියෝ, සහන්, දිල්ෂාන්, දමයන්ති සහ දිලිප් ජීවිතයෙන් සමුගනි හෝමාගම ඛේදවාචකයේ පිළිබඳවයි අද ඔවුන් පස් දෙනාගේ ඡායාරූපත් සමගින් දෙවෙනි පුවත්පත අද තොරතුරු වාර්තා කරන්න අපි අවධානය යොමු කරමු. ලංකාදීප පුවත්පතේ වැඩිදුර තොරතුරු වලට
1: අද බුද්ධික කුමාරසිරි වාර්තාව ගැන වෙත් තිබුණේ හෝමාගම කටුවාන කර්මාන්තපුරය ආරක්ෂිත හිස් ආවරණ කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නෙන් පිළිස්සීමෙන් මියගිය අයගේ හඳුනාගත නොහැකි දේහ DNA පරීක්ෂණ සිදු කර හඳුනා ගැනීමට හෝමාගම මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය ඊයේ අවසර ලබා දී තිබෙනවා. මෙම අනතුරින් මියගොස් ඇත්තේ දෙනියාය, කොළඹන්ගම, මහදඹ රැල්ල, කෝදාගොඩ, සිටුගේ සහන් උදාර 24 හැවිරිදි සහ හැටන් මස්කලිය කුයිටන්ස් ඩිවිෂන් වර්ධරාජ දමයන්ති 25 හැවිරිදි, එවැගේම කොට්ටාව පන්නපිටිය මාරියෝ එඩ්වර්ඩ් 52 හැවිරිදි, දෙනියාය කොළඹන්ගම පැලකොස්වත්ත වතුගලගමගේ දිලිප් මදුසංක 25 හැවිරිදි සහ අටකලම්පන්න වෙලේකරේ පාරේ කවුඩාව සචින් දිල්ෂාන් නැමැති 25 හැවිරිදි පස් දෙනෙක් කියලා දවසේදී සටහන් කර තිබුණා. යනුව හෝමාගම මූලික රෝහලේ මృత ශරීරාගාරයේ තැන්පත් කර තිබූ දේහයන් අතුරින් අධිකරණ වෛද්‍ය නිල දහරිවරයා ඉදිරිපිටදී ඔවුන්ගේ මාපියන් භාරකරුවන් විසින් මියගිය අය පැලඳ සිටි බඳපටි, කරාබු, කරමාල ආදීන් යම් යම් හඳුනා ගැනීම කර තිබෙනවා. ගිනි ගැනීමෙන් හඳුනා ගැනීමට නොහැකි ලෙස පිළිස්සුණු පුද්ගල මලසරුවල් පහක් රෝහල් මృత ශරීරාගාරයේ තැන්පත් කර තිබුණා. එයින් DNA පරීක්ෂාවට ලක් කරන මృతදේහ පිළිබඳව වාර්තාව ලැබීමට දින 5ක පමණ කාලයක් ගතවනවා. අදාළ වාර්තාව ලැබීමෙන් පසු එම මృతදේහ පිළිබඳව ඉදිරි කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා කියලයි අද දවසේදී තොරතුරු සඳහන් කරලා තිබුණේ ලංකාදීප පුවත්පත.
0: දෙවෙනි පුවත්පතත් වැඩිදුර තොරතුරු සටහන් කරන අම්මේ මං ගිහින් එන්නම් කියලා ගිය පුතාව මෙහෙම දකින්නේ වෙයි කියලා හිතුවේ නෑ. දිලිත් මදුසංකගේ මව සඳහන් කරනවා උඩ ඉන්න යාළුවන්ට ගින්න ගැන කියන්න ගිය පුතාව ගින්දරට අහුවෙලා. සහන් උදාරගේ මව මෙහෙම සඳහන් කරනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් දෙවයින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ.
1: එතකම අපි අවධානය යොමු කරන සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට. දෙවයින පුවත්පතට අපි අවධානය යොමු කරනවා ඊ දවස්යේදී සිදුවුණු වෙඩිතැබීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබුණද දෙවයින පුවත්පත.
0: ඔගේ හනද සඳහන් කරන දෙහිබාලේ මල්ලී දෙවුන්දර වෙඩිල්ලේ වගකීම බාරගනි. ඔය දුන්නේ රියසල් එකක්. දෙහිබාලේ හඬපටේකින් කංචි පානිලාට කියයි පෙරහරට දැඩි පොලිස් රැකවල් කියලාද හේමන්ත රන්දුනු දිවයිනට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තියෙනවා. දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ පෙරහැරේ කාවඩි නැටුම් පැවැත්වීම සම්බන්ධයෙන් පාතාල කලි නායකයින් වන කංජිපාණි ඉම්රාන් සහ දෙහිබාලේ මල්ලී අතර ඇති වූ ආරවුලක් ගැටුමක් දක්වා දුරද ගියමින් ඊයේ අලුයම එම දේවාලයේ පිටුපස පිහිටි නිවසකට සන්නද්ධ පාතාල සමාජිකයින් පිරිසක් විසින් වෙඩි තබා පලා ගොස් තිබෙනවා කියලා තමයි අද දෙවයින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරන්නේ. අතුල් පිටවල තල් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු කොහොමද සටහන් වෙන්නේ කියලා. අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන්. තවත් පුවත්පත් රැසකත් මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් කරලා තියෙනවා.
1: කොහොම නමුත් ඊ දවස්වලදී අපි දැක්ක සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ හඬපට මේ සම්බන්ධයෙන් හොමාරු වුණා. මේහි වගකීම් සමහර පාර්ශ්වයන් බාරගත්තා. එතින් අපි බලමු මේ සම්බන්ධයෙන් දෙවෙනි පුවත්පත තව දුරටත් වාර්තා කරලා තියෙන තොරතුරු මොනවද කියලා.
0: මෙම ප්‍රහාරයේ දෙහිබාලේ මල්ලිගේ නියෝග මත සිදු වී ඇති බවත්, ප්‍රහාරයට ලක්ව ඇත්තේ කංජිපාණි ඉම්රාන් සමග සම්බන්ධතා පවත්වන පුද්ගලයෙකු පදිංචි නිවසකට බවත් පොලිස් විමර්ශන වලින් හෙළිවී තිබෙනවා. මෙම ප්‍රහාරය එල්ල කර පැය කීපයක් ගතවන මතෙන් විදේශ රටක සිට හඬපටයක් සමාජ මාධ්‍ය වෙත මුදා හරිමින් දෙහිබාලේ මල්ලී විසින් එහි වගකීම බාරගෙන තිබෙනවා. දෙහිබාලේ විසින් නිකුත් කළ බව කියන හඬපටේ සඳහන් වෙලා තියෙන්නේ ඔය දුන්නේ ගමයි ආගමයි පාවා දුන්න උන්ට රියර්සල් එකක්, ඊළඟ එක පස්සේ බලමු කියලා තමයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරලා තියෙන්නේ.
1: දැන් වෙඩිතැබීම් සිදු කරන්නෙත් රියසල් කරලා තමයි මේක ලා අපි බලමු කොහොමද මේ සම්බන්ධයෙන් වෙන තොරතුරු ඉදිරියේදී වාර්තා වෙන්නේ කියලා. අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතට. දිනමින පුවත්පතේ අද වාර්තා කළ තිබෙනවා කොල්ලපිටියේ සුපිරි සාපු සංකීර්ණයක රහස් ගබඩාවක කෝටි 10ක හොර ජංගම දුරකතන බදු නොගෙබ ගුවන් තුටෙන් පන්නලා. ගයන් කුමාර් වීරසිංහ, සුමිත් ප්‍රේමතිලක, විමල් ජයසිංහ හදවසේදී දිනමින පුවත්පතට ගෙනෙන වාර්තාවේ අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධ නැතුළු පිටුවල තොරතුරු වලට. තීරු බදු නොගෙබ හොර රහසේ මෙරටට රැගෙන විත් කොල්ලපිටිය නගර මැදේ පිහිටි ප්‍රසිද්ධ සුපිරි වෙළඳ සංකීර්ණයක රහසිගත ගබඩාවක සංගවා තිබූ රුපියල් කෝටි 5කට අධික වටිනාකමක් ඇති නවීන ජංගම දුරකථන 300කට වැඩි ප්‍රමාණයක් පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට කියලත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත තොරතුරු වාර්තා කළ තිබුණා.
0: එතකම අපේ අවධානය යොමු කරනවා දිවයින පුවත්පතට. අද සඳහන් කරන ජාතික රෝහලේදී සලේට සැත්කමක්. රාජ්‍ය බුදිසේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහතාට සැත්කමක් සිදු කර තිබෙනවා. ඔහු ජාතික රෝහලේ හෘද රෝගාංශයේ ප්‍රතිකාර ලබන අතරතුර මෙම සැත්කම සිදු කර තිබෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට සටහන් කරන. ඇතුළු පිටුරත් අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළා තිබුණා. ජූනි 7 වෙනිදා සලේ මහතා ජාතික රෝහලට ඇතුළත් කර තිබූ අතර පසුව හෘද රෝගාංශී ප්‍රතිකාර සඳහා මාරු කර තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය පෙබරවාරි 25 වෙනිදා රාජ බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා අත්අඩංගුවටගෙන තිබෙනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන දිවයින පුවත්පත.
1: අගුණු කොළපල සුබන්ධනාගාරයෙන් සිම්පත් 6ක් සමග ජංගම දුරකථන 6ක් සොයා ගනි. අගුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ සංගවා තිබූ ජංගම දුරකථන 6ක් සහ සිම්පත් 6ක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන ලැබුවා. එහි ජංගම දුරකථන සහ සිම්පත් බන්ධනාගාර වාට්ටු දෙකක සංගවා තිබියදී සොයාගෙන ඇත්තේ පෙරේදා බන්ධනාගාර නිලධාරීන් එහි කළ සෝදිසි මෙහෙයුමකදී. ජංගම දුරකථන සහ සිම්පත් වල හිමිකරුවන් සොයාගෙන නැති අතර සොයාගත් තහනම් ද්‍රව්‍ය බන්ධනාගාර නිලධාරීන් විසින් විනය අංශයට ඉදිරිපත් කර තිබෙනවා කියලයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් වන තොරතුරු අද වාර්තා කළා.
0: අපි අවධානය යොමු කරමු නැවතත් දිනමින පුවත්පතට. ගැන අද සඳහන් කළ තිනවා මෝහිනී ඇල්ලට ත්‍රිරෝද රථයක් පෙරළී දෙදෙනෙක් මරුට, සිසුන් 3ක් රෝහලේ කියලායි සඳහන් වෙන්නේ. ගයන් කුමාර වීරසිංහ සහ මනුර සුදත් සෙල්ලෙහිවයි වාර්තාව අදාරගෙන ඉන්නේ. මුල්ගම දෙස සිට ලක්ෂපාන දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් රියැදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෝහිනී ඇල්ලට ඊයේ උදෑසන පෙරළීමෙන් රියැදුරු සහ එහි ගමන් කළ පුද්ගලයෙක් මියගොස් පාසල් සිසුන් 3 දෙනෙක් තුවාල ලබා තිබෙනවා කියලා අද චාරුපත් සමගින් තොරතුරු සටහන් කළා තිනවා දිනමින පුවත්පතේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඔබට දැනගැනීමේ හැකියාව තිනවා ලක්හඬ Facebook පිටුව පරිශීලනය කිරීම තුළින්.
1: අපි පුංචි විරාමයක් ලබාගෙන සූදානම් විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලක්හඬ මෝනින් නිවුස් වලට. ලක්හඬ මෝනින් නිවුස් වලට හංගන වෙලාව මතක කරනනම් වෙලාව උදෑසන 6යි
0: විනාඩි 50යි.

0: ලකඩ මෝර්නින් නිවුස් වලට හංගින වෙලාව මත කරනන් වෙලාව උදෑසන 6යි.
1: විනාඩි 52යි.
2: සියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න FM 93.5 FM 93.7 La Kanda.

0: මෙලවද සනහය විනාඩි 53යි. අපි සූදානම් දවසේදී විදේශ පිටුවට යන වාර්තා වන විදේශ තොරතුරු මොනවද කියලා හොයලා බලන්න. මේකලද පුවත්පත්වලට ගියාට පස්සේ වාර්තා කළ තියෙනවා. දිනමින පුවත්පත සඳහන් කළ තිබෙනවා අඛණ්ඩව 11 වෙනි දිනයටත් ඉරානයට ගුවන් ප්‍රහාර. ඒත් එක්කම ඉරාන යුද්ධයට වියදම ඩොලර් බිලියන 37.5ක් ආරක්ෂක ලේකම් තවත් බිලියන 87ක් ඉල්ලයි. වහාම ඉරානින් පිටත්වන්නයි ඉන්දිය තානාපති කාර්යාලය පුරවැසියන්ට දැනුම් දෙනවා. ඒ වගේම තමයි මේ යුද්ධයත් එක්ක බොරතෙල් මිල 4%කින් ඉහළට ගිහිල්ලා කියලාත් අද දිනමින පුවත්පත වාර්තා කළ තිබුණා. තමයි අද දිනමින පුවත්පත පැත්තෙන් වාර්තා වන තොරතුරු බවට පත් වෙලා තියෙන්නේ. අපි ඉරානය එවහෙම නැත්නම් මේ මැද පෙරදිග පවතින වත්මන් තත්ත්වය පිළිබඳව දවසේදීත් තොරතුරු හොයලා බලන්න සූදානම්. අපිත් එක්ක මේ වෙලාවෙ එකතු වෙලා ඉන්නවා ප්‍රවීණ විදේශ පුවත් විශ්ලේෂක, ඒ වගේම ලක්ෂණ ප්‍රවෘත්ති අංශයේ සහකාර කළමනාකරු චන්දන මාරසිංහ. අයිබන් සුබෝදසන කබතුමන්ට.
1: අයිබන් සුබෝදසන ගිහන් හැමකලා.
2: අයිබන් සුබෝදසන.
0: දැන් මේ ඉරානය පැත්තෙන් ගත්තට පස්සේ දැන් අද දවස වන විට අඛණ්ඩව දින 11ක් ඇමරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කරන වත්මන් තත්ත්වය මොන වගේ තත්ත්වයක්ද?
1: දින 11 හැතරම දින 12ක් බවට පත් වෙලා තියෙන්නේ. ඉරානයට ඇමරිකාව අඛණ්ඩව ප්‍රහාර එල්ල කරනවා. ඉරානයේ ප්‍රදේශ කිහිපයකටම ඊයේ දිනෙත් රාත්‍රියේ ප්‍රහාර එල්ලලා තිනවා. විශේෂයෙන් මේ කුෂිස්කාන් සහ බුෂෙහර් කියන කලාපවලට දැඩි ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා ඇමරිකාව. ඒකට ප්‍රතිචාර විදිහට ඉරානයත් මැදපෙරදිග කලාප අප කලින් කියන වගේ මැදපෙරදිග කලාපේට ඇමරිකා ඉලක්කවලට ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ඒ වගේම හොමස් ආශ්‍රිතව තිබු නෞකාවකට ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. මේකේ වාක්‍යෙම ඉරානය බාරගත යුතුයි කියලා තමයි කියන්නේ. එතකොට දැන් තාම බරපතල තත්ත්වයක් තියෙන්නේ. ඇමරිකාව කියනවා හොමස් වල යම් ආකාරයකට නෞකාවකට ඉරාන ප්‍රහාරයක් එල්ල වුණොත් අනිවාර්යෙන් ඒකට ප්‍රතිචාර දක්වනවා කියලා. ඒ කියන්නේ ඉරානයට ප්‍රහාර දෙනවා කියලා. ඒ කියන්නේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වේ ඒ ප්‍රකාශයට ප්‍රතිචාර විදිහට ඉරානය කියලා තියෙනවා දැන් ඔවුන්ගේ ආරක්ෂක මූලධර්මය ඇසට ඇසක්. මේ තමයි ඔවුන්ගේ ප්‍රකාශය. ඒ කියන්නේ තාම බරපතල විදිහට දෙපාර්ශ්වය විසින් තම තමන්ගේ අභිමානය ආරක්ෂා කර ගැනීම සඳහා යම් ආකාරයක බරපතල වාතාවරණයකට එළඹෙන්නට උත්සාහ කරන තත්ත්වයක් තමයි පේන තියෙන්නේ.
2: එතකම දැන් අද සඳහන් වෙන චුම්භත් මේ හූති කැරලිකරුවන් රතු මුහුදට ප්‍රහාර එල්ල කරලා තියෙනවා කියලා. ඒ සම්බන්ධයෙන් කොහොමද වැඩි දුරතරතුරු සටහන් වෙන්නේ?
1: ඔය අතරම හූති කැරලිකරුවන් පහුගිය 20 වෙනිදා නිවේදනය කළා සෞදි නෞකාවලට සම්බාධක පනවනවා කියලා. එහෙම නිවේදනය කරලා දවස් කිහිපයකට පස්සේ ඔවුන් සෞදි තෙල් නැව් දෙකකට මේ රතු මුහුදේදී ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. දැන් ඔවුන් කියන්නේ සෞදියට අදාළ තෙල් නැව් වලට යන්න දෙන්නේ නැහැ කියලා. සහ තවත් ආකාරයකින් ජාත්‍යන්තර මත යන ගත්තොත් එහෙම ඊශ්‍රායලයේ ඇමරිකාව සහ සෞදියට අයත් තෙල් නැව් වලට මේ විදිහේ ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් මේ ඊළඟ ගැටලුව තමයි අපි කලින් කිව්ව හොමස් ආශ්‍රිතව 120ක ගමනාගමනයක් වහන්ඳ නිෂ්පාදන භාණ්ඩ ප්‍රවාහනයක් සිද්ධ වෙනවා කියලා. ඊළඟට මේ ගෝලීය මුහුදු වෙනදාමෙන් 15%ක් වෙන්නේ රතු මුහුද හරහා. දැන් මේ රතු මුහුදේ තිබ්බ නෞකා දෙකකට තමයි හුතිවරුන් ප්‍රහාර එල්ල කළේ. එතකොට දැන් රතු මුහුද කොහෙද තියෙන්නේ? ඇත්තටම මධ්‍යදරණී මුහුද, ඒඩන් කලාපය, ඊජිප්තුවේ සුවස් ඇල, බබ් අල් මණ්ඩප් කියන ප්‍රදේශ යාකරනවා. අපි රටවල් විදියට ගත්තොත් එහෙම ඊජිප්තුව, සෞදිය, යෙමනිය, සුඩානිය වගේ රටවල් යා වෙනවා රතු මුහුදට. එතකොට දැන් සෞදිය පවා මේ යුද්ධෙන් පස්සේ රතු මුහුද තමයි වැඩිපුරම පාවිච්චි කළේ. දැන් එතකොට හොමස් වල 15%යි, රතු හොමස් වල 20%යි, රතු මුහුදේ 15%යි, 35%ක නාවික ගමනාගමන කටයුතු වලට ප්‍රශ්නයක් මතුවෙනවා හුතිවරුන් මේ මෙදිහත් වීම නිසා. කොහොම වෙතත් සෞදිය තෙල් නැව් 7ක් පමණ ආපහු හරවගෙන ගිහිලා තියෙනවා. අදාළ ගමනාන්තයට යන්නේ නැතුව ඒත් එක්කම මේ ප්‍රහාරයට කලින් තෙල්නේ 20ක් විතර ගමන් කරලා තියෙනවා. දැන් ඊට පස්සේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ගමනාගමන කටයුතු සිදු වෙන මාර්ග දෙකටම අවහිරතා ඇති වුණොත් එහෙම ඔබ කලින් සඳහන් කරපු විදිහට ඉන්ධන බිල තව කොපමණ ඉහළයිද?
0: ඒකත් එක්කම තමයි මේ ඉරාන යුද්ධයට වියදම් කරපු වියදම ඩොලර් බිලියන 37.5ක් මේ මුදල් ප්‍රමාණය කිව්වට පස්සේ සාමාන්‍යයෙන් රටක් සංවර්ධනය කරන්න යන මුදල් ප්‍රමාණයට හා සමාන මුදලක් තමයි මේ යුද්ධයට වියදම් කළ තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් ඇමරිකාව තවදුරටත් මේ ආරක්ෂක ලේකම්වරයා තවත් මේ බිලියන 87ක මුදලක් ඉල්ලනවා කියලා දිනමින පුවත්පත් සඳහන් කළා තිබෙනවා.
1: ඔව්, ඇත්තටම ඊයේ දිනේ වේදී තමයි පෙබරවාරි 28 ඉඳලා ඊයේ දිනේ වෙනකොට තමයි ඔය කියන මුදල වේදන් කරලා තියෙන්නේ. දැන් ඔබ කියපු විදිහට ඇමරිකා මන්ත්‍රී මණ්ඩලය ඩොලර් ට්‍රිලියන 1.15ක ආරක්ෂක අරමුදලක් සම්මත කළා. ඒ කියන්නේ ඡන්ද 216ට 212ක් විදිහට තමයි මේ සම්මතුනේ අරමුදල. දැන් ඊට පස්සේ මේක සෙනෙට් සභාවට යනවා. සෙනෙට් සභාවට ගිහලා සම්මත වුණොත් එහෙම හරි. තොරර මුදල් ලැබෙනවා. දැන් පහුගිය වසරේ ඩොලර් බිලියන 900ක් තමයි වියදම් වෙලා තියෙන්නේ. ඒක තමයි මේ වෙද්දි ඩොලර් ට්‍රිලියන 1.5ක් දක්වා වැඩි වෙලා තියෙන්නේ. දැන් ඇත්තටම මේක ආරක්ෂක වියදම් මොන පැත්තෙන් ගත්තත් මොන රටේ ගත්තත් මේව යුද්ධය. බොහෝ වෙලාවට යුද්ධයට යන වියදම. එතකොට දැන් ලෝකේ තවත් බොහෝ රටවල් සමහර අප්‍රිකා කලාපය ගත්තත් එහෙම දැන් ජගත් සංවිධානයේ පසුගිය දවස්වල නිවේදනය ඉදත් කළා අප්‍රිකා කලාපයේ සහ ලෝක රටවල කුසගින් ඉන්න පිරිස අතිශයින් වැඩි වෙලා තියෙනවා කියලා.
0: ඔව්.
1: එතකොට ඒ වට්ටමක යුද්ධ සදා මෙහෙම මුදලක් වියදම් වෙනවා. ඉතින් ඒ පිළිබඳවත් අවධානය යොමු යුතුයි.
0: හොඳයි. බෙහෙන් මිස්තුතේ චන්දන මාර්සිං මහතාබද අදවසේදී අපි දෙක එකතු වෙලා මේ විදේශ පුවත් විශ්ලේෂණය කරාට අපි යන හදන්නේ ක්‍රීඩා පිටුවට. වාර්තා වන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
3: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
2: ලංකා ප්‍රීමියර් ලීග් තරගය පිළිබඳවයි මේ තොරතුරු. ඒ දවසේදී පළමු තරගයේ ජෙෆ්නා කිංස් කණ්ඩායම සහ කලම්බෝ කැප්ස් කණ්ඩායම අතරයි පැවතුනේ. පළමු තරගයේදී ජෙෆ්නා කිංස් කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දෙමින් පන්දු අර 20 අවසානයේ කඩලු 6ක් දැවී ලකුණු 179ක් රැස් කළා. ලකුණු 180 ඉලක්කයක් හඹා ගිය කලම්බෝ කැප්ස් කණ්ඩායම අවසන් පන්දු අරය දක්වාම දෙඩි සටනක් තුනත් ඔවුන්ට ලබා ගත හැකිුනේ කඩලු 9ක් දැවී ලකුණු 174ක් පමණයි යනුව. ඉතවුණුසුම් තරගයකින් පසු ලකුණු 5ක තියුණු ජැක් ජෙෆ්නා කිංස් කණ්ඩායමට හිමි වුණා. දෙවන තරගයත් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී තමයි පැවැත්ුනේ. ඩබල් සික්සර් සහ ගෝල් ගැලන්ස් කණ්ඩායම් දෙක අතර ගෝල් ගැලන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 8ක් දැවී ලකුණු 178ක් ලබා ගත්තා. ලකුණු 179ක ජයග්‍රහණ ඉලක්කයක් හඹා ගිය ඩබල් සික්සර්ස් ප්‍රතිකරුවන් ආක්‍රමණශීලී පිටිහරඹයක් දියත් කරමින් පන්දු අර 16යි පන්දු 1ක් තුල කඩුලු 4ක් පමණක් දැවී ඒ ඉලක්කය පසු කළා. යනුව කඩුලු 6ක විශිෂ්ට ජයක් ලබා ගන්න දමුල් සික්සස් කණ්ඩායම සමත් වුණා. ඒතකම අද දවසේදීත් තරඟ දෙකක් පැවැත්වෙනවා. ඒ තරඟ සම්බන්ධිනුත් අපි හෙට ක්‍රීඩා තොරතුරු තුලින් ඔබට තොරතුරු ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා.
3: කාටූන්ස්
2: දිනමින පුවත්පතේ අංජනගේ කාටුනටයි මේ අවධානය. ශාන්ත බණ්ඩාරගේ පුතාවත් කොල්ලේකට අත්අඩංගුවට අරන්ලු. හිටපු ඇමති පුතාලට වෙන වැඩක් ඉගෙන ගන්න නැද්ද කියලා තමයි අද දිනමින පුවත්පතේ අහලා තියෙන්නේ.
0: අපි අවධානය යොමු කරමු දෙවයින පුවත්පතට. දෙවයින පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනේ ඩොලර් මිලියන 2.5ක් හැකරන් ගත්තේ ගිය ආණ්ඩුවල වැරදි නිසා කියලා අපේ අනිල් කියනවා බං. අනේ සර්, දැන්වත් ඔය කතාව නවත්තලා වැඩක් කරමුද කියලයි ශ්‍රී සමයන් කාටුනින් අහලා තියෙන්නේ.
2: ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේ මෙහිමයි කියන්නේ. ශාන්තගේ පුතා කෝටි 2ක් කොල්ල කාලා දැලේලු. ශාන්තගේ චූටි දුව දැන් ආහාර ගන්නවත් දන්නේ නැහැ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ ලංකාදීප පුවත්පතේ.
0: දෙවෙනි පුවත්පත ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුන් අපි ලක්කන මෝනින් නිවුස් වල නිවා කරනවා. මාකට් එකේ මාළු ගිනි ගණන් ගිහින් තියෙන්නේ. මාළු අහුවෙනවා අඩු හින්දලු. අර ඇප් එකට බයි මාළු හැංගිලා වෙන්නේ නැති කියලයි අද ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුන් කියලා තියෙන්නේ. අපි ලක්කන මෝනින් නිවුස් වලට හදර මේ විදිහට නිමාවටපත් කරනවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී.
2: වාසනාවන්ත සුබ දවසක්.
4: අකුරු අතර පුවත් සොයන පත්තරේ
3: සහයෝගීතා අනුග්‍රහය.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපිට අහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදමාවතන්න 0177 679 579.

0: සත්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
3: සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා වයනතු එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සිය ග්‍රිප් X5 සහ සුම් X5
4: මම නම් දැන් මානම රිලැක්ස්
5: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
6: Good morning, Subudhasanak.
7: Good morning, very good morning. දවසම වාසනාවන්ත වෙන්න ඕනේ. හිනාවෙන් ඉතිරිලා යන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා.
6: හරි, අද ජූලි මාසේ 23 වෙනිදා. ඔයාව මේ පටන් ගත්ත ගැම්ම මං මේ මෙහෙම කරනකොට ඉවර කළා දාන්නද? මේ මාසයට සාපේක්ෂව මේ මාසේ ජූනි මාසයේ සහ ජූලි මාසයේ උද්ධමනය ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ ඔස්සේ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ හරහා අපි මේ මාසයට වැඩි ගාණක් දැන් මේ මාසවල අපේ ආදායමින් වියදම්
7: කරනවා. හරි ශෝක්. ඔව්. හරි සන්තෝෂයක් දැනෙනවා. හරි සනීපයි මට.
6: ඒ ලංකාව පැත්තේ ප්‍රවෘත්තියක්. පිටරට පැත්තේ ප්‍රවෘත්තියක් මේ බලන්න එකම මේ ලෝකෙක රටවල් දෙකක ඉරණම් දෙකක්. ඉරාන යුද්ධයට වියදම ඩොලර් බිලියන 37.5. හරි, ඒ කියන්නේ මේක තව ටිකක් සරල කරලා ගත්තොත් ඩොලර් කෝටි 3750ක් විතර. හරි, මේ ගාන ඉරාන යුද්ධයට ඒගොල්ලෝ වියදම් කරනකොට ආරක්ෂක ලේකම් තවත් බිලියන 87ක් ඉල්ලලා තිනවා වියදම් කරන්. ඒගොල්ලන්ගේ මේ ආරක්ෂක ලේකම් පීට හෙක්සෙත් කරපු ප්‍රකාශයක් ඇසුරින් මම මේ කියන්නේ. ඒගොල්ලෝ වෙඩි තියාගන්න හිම නැත්තම් බෝම්බ ගහන්න සල්ලි වියදම් කරනකොට අපි කණ්ඩ බොණ්ඩ නේද තියෙන වියදම ගැන තව ලත වෙනවා.
7: ගහගන්න ඉච්චර සල්ලි ඕනේ නැනේ.
6: එහෙම තමයි. බලය තහවුරු කරගන්නනේ තියෙන්නේ. ලෝකේ ඕන් බලවතා හිම නැත්තම් කාටවත් යටත් වෙන්නේ නැහැ කියලා කියන තමයි මෙච්චර ගානක් වියදම් කරන්නේ.
7: බලන්න නේ මහන්සි වෙන තරම.
6: හරි, අපි බලමු ආයේ අපේ පැත්තේ තත්ත්වේ. උද්ධමනය කියලා කියන්නේ යම් කාල සීමාවක් තුල රටක භාණ්ඩ හා සේවාවල සාමාන්‍ය මිල මට්ටම අඛණ්ඩව ඉහළ යාමේ ක්‍රියාවලිය. සරලවම කිව්වොත් උද්ධමනය පවතිනකොට මුදලේ ඇත්තමගය, ඒ කියන්නේ නම් අපි කියන්නේ මිලදී ගැනීමේ හැකියාව.
7: ඔව්.
6: ක්‍රය ශක්තිය කියලා කියන්නේ ක්‍රය ශක්තිය පහළ යනවා. එතකොට මේ අතීතයේදී යම් මුදලකින් මිලදී ගැනීමට හැකි වූ භාණ්ඩ හා සේවා ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් ඒ මුදලම වර්තමානයේ යොදවනකොට මිලදී ගන්න තියෙන අවස්ථාව.
7: හා,
6: දැන් මේ මං කියවනේ මේ මාසෙත් එක්ක මේ මාස දෙක සංසන්දනය කරන්න පුළුවන් කියලා. මේ මාසේ අපේ රටේ උද්ධමනය තිබ්බේ 5.4%.
7: හරි.
6: එතකොට දැන් ජූනි මාසේ වෙනකොට මේක 6.5% වෙනකන් වර්ධනය වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක ජූනි මාසයේ 6.8% දක්වා වේගවත් වෙලා තියෙනවා මේ ජූලි මුල් සති දෙක තුන ඇතුළත. හරි, මේක ඉන්නේ ඉන්න උඩ පැත්තට යන ගතියක් තියෙන්නේ. ඒ කියන්නේ අපිට භාණ්ඩ වලට වියදම් කරන්න තියෙන නේද තව මොනවා හරි ක්‍රමවේද ටිකකින් අපි කීයක් හරි තව හොයාගන්න ඕනේ.
7: මේ පහල යමක් ඇත්තම නැහනේ පේන තෙක්මානික.
6: එහෙම උද්ධමනය පහල යනවා කියන්නේ තව වෙන කතාවක්. මේක අපි වෙන දවසක සඳහන්. කොහොම නමුත් භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම කියන එක ඉතින් අපේ රටේ හරි හුරු පුරුදු දෙයක් නේ.
7: කොහොම අපේ රටේ වැඩි වෙන එක විතරයි
6: තියෙන්නේ. මොකද අඩු වෙනව නම් අඩු වෙන්නේ අපේ සතුට තමයි. එහෙම නැත්නම් අපේ ආදායම.
7: නිදහස අඩු
6: වෙනවා. ඔව්, අන්න ඒ වගේ දේවල් නේ. රයිට්, ඒ කොහොමුණත් ඔයාලට අද දවසත් වැය කරන්න වෙනවා. තව කීයක් හරි හම්බ කරන්න සල්ලිම නෙමෙයි හම්බ කරනවා කියලා කියන්නේ. තව දේවල් සතුට උපයන්න ඔයාට. අද දවසේ පුළුවන්කමක් ලැබෙන්න ඕනි තව කෙනෙක්ට සතුට දෙන්න ගමන්.
7: මන් දෙනවද ඔයාට සතුට? දවසම සතුටින් ඉන්න.
6: දැනට නම් අවුලක් නැහැ. බලමුකෝ තව පැය දෙකක් තියෙනවා.
7: උදේ 7:00 වෙනාඩිය 11:00.

0: හතයි විනාඩි විස්සයි වෙලා. මේ දවස්වල ඩෙංගු මදුරුවගේ ප්‍රශ්නේ රටටම දැනලා නිතියෙන්. මේක නිකන් සරල කාරණාවක් නෙවෙයි, මේක ලොකු බරපතල කාරණාවක්. මේ ළඟදි මම දැක්කා ඔය කවුරු හරි කෙනෙක් මේ දේශපාලඥයෙක් කියපු පොඩි කතාවක්. මේ කතාවට මම සාක්ෂි දරනවා. මේ මහත්තයා කියලා තියෙන්නේ සමහර PHI මහත්තුරු.
1: සමහර
0: PHI ලා නගර සභාවලට අයිති වතුර කානුවල තියෙන ඩෙංගු, ඒ කියන්නේ නම් ෆැක්ටරි වගේ තියෙන තැන්, ඒ තැන් වලින් ඇස් වහගෙන ගිහිල්ලා ගෙවල් වල තියෙන යෝගට් හැන්දේ මදුරුව හොයනවා කිය. හරිද? ඇත්තනේ කතාව.
1: ඇත්ත.
0: PHI මහත්තුරු කරන සේවය මාර සේවයක් කරනවා.
1: අපි තාගේ කොට සලකනවා.
0: ඔව්, ඇතැම් අය ඔය මේ වැඩේ කරනවා. දැන් මම මේකට මං කියන්නම් මගේ අත්දැකීම්. අපේ ගෙදරට ආවා PHI මහත්තුරු. ඉතින් එන්න කලින් අපි දැනුවත් වුණා. අපි කොහොමත් ඉතින් ටිකක් පරිසරය ටිකක් පිරිසිදු අපේ ගෙවල් වල අපි නැති වුණත් අපේ අම්මලා තාත්තලා එහෙම පවත්වගෙන යනවා. ඉතින් අපිට එහෙම ප්‍රශ්නයක් උන්නේ. හැබැයි ඔය හවස් සොරුවේ පොඩ්ඩක් එළියට හලියට බහලා ආනකොට ඉතින් අහල් පහල් ගියාලුනේ අපි අහනවනේ මේ PHI මාත්‍රාව නේද?
1: ඔව්.
0: PHI?
1: කවුද?
0: ඒ ඩෙංගුල්ට ආවේ? ඩෙංගුල්ට? අපේ ඉදට ආවේ නෑනේ. නෑ, අපේ ඉදට ආවනේ. ආ, ඊට පස්සේ තව එක්කෙනෙක් කියලා අපේ ඉදටත් ආවා. එතකොට ඒගොල්ලෝ ආම්බුලන්ස් තෝරාගත් නිවෙස්ද විසිට් කරලා තියෙන්නේ?
1: එහෙම නේද? නැත්නම් හැමලේ ලේන් එකට ගියාම හැම ගෙදරකටම යන්න බෑ.
0: ඔය අපේ ගෙදරට ඇවිල්ලා තව එහා පැත්තේ ගෙවල් 5-6කට ගිහින් නැහැ. එතකොට ඒගොල්ලෝ උපකල්පනය කරේ කොහොමද ඒ ගෙදර මදුරුව නැහැ කියලා?
1: ඇත්ත.
0: මේක PHI මහතුරුන් විතරක් නෙමෙයි, ඔය එන සමහර නිලධාරීන්. ඕක රස්සාවක් නේ. ලංකාවේ කවුරුත් රස්සාව හරියට කරන අය හරි අඩුයිනේ.
1: අඩුයි.
0: රස්සාව 100%ක් කරන අය අඩුයි. ඒගොල්ලෝ 75% විතර කරලා යන්න ඇති.
1: හරිද? එතකොට මං අහන්න.
0: අන්න ඒකයි. හරිද? එතකොට දැන් මේම හරි PHI ආවේ නැහැ. හරි, PHI මහත්තයයි තව කවුරු හරි එන, කවුරු හරි ඩෙංගු සම්බන්ධව නගර සභාව නිලධාරීන් හරි
1: මහජන සහායට එන ඩැනියලා ටික
0: කවුරුත් නැහැ කියමු. ඒත් අපිට තියෙනවනේ වගකීමක්. PHI මහත්තයා ඉන්න ඕනේ අපේ වත්තේ ඩෙංගු බලන්න.
1: ඒකනේ.
0: අපේ දට ආවේ නැහැ නේද? ඒ හින්දා අපි මේ
1: අස්කරෙත් නැහැ. ඔන්න හිටියනේ මොකටද නිකන් ඔවස් කරන්නේ?
0: ඒ නිසා චුට්ටක් ඒ ගැන අපි හිතමු. දැන් මේ කතාවත් ඇත්ත. සමහර තැන්වල මේ PHI මාතුරු ඉතින් ඇස්කන් වහගෙන ඉන්න තැනුත් ඇති.
1: පේන්නේ නැහැ නේ ඒගොල්ලන්ට.
0: ඔව්, අපේ වත්තේ යෝගට් හැන්දේ වතුරේ ගොහේලා අපිට නඩු දාලා යන කතාවත්
1: හරි. හරි.
0: ඒ ඔක්කොම හරි. ඒ වුණාට මෙහෙම කරමු. සමහර තැන්වල නෙමේ, සමහර පොඩි කාරණාවක් මේක. මේක හයිලයිට් කරන්න ඕනේ ගන්න නෙමේ. හැබැයි මේ වගේ පුංචි විවේචනාත්මක දේවල් කතා කරනවා වගේම ඔබ බලන්න ඔබේ ගෙවත්ත මුලින්ම පිරිසිදුයිද කියලා.
1: PHI ට බය වෙන්න එපා. ඩෙංගු මදුරුවට බය වෙන්න.
0: අර එදා මේ ළඟදිත් මං කිව්වේ අහල පහල ගේක ඩෙංගු ඉන්නවද කියලා බලලා එහෙම හොයලා දෙන අයට තොරතුරු දෙන අයට 5000ක් විතර දෙනවා කිව්වා නං. මේ වෙනකොට
1: ඩෙංගු නෑ, බෙහෙතකටවත් හොයාගන්න
0: ඩෙංගු නෑ. එහෙනම් හැමෝම අර අශ්වසුම ගත්තා වගේ 5000ක් තර
1: අරගෙන.
0: ඉතින් නිසා අපි මේක
1: වගකීම වැඩ වැඩියයි කෝල්ස් එනවනේ සරෙන් සරට.
0: අනිවාර්ය 119 උග්ගා. හරි 7:24 වෙලාව ඔබේ සෞඛ්‍යමය වටපිටාව. ඒ පරිස්සම ගැනයි අපි මේ කිව්වේ. දැන් ඔයා හිතන්න ඔය ඩෙංගු කියන එක එහෙම විසඳ ගන්න ඕන එක. සාමාන්‍ය උණක් කෙම්බිරිස්සාවක් කැස්සක් මේ දවස්වල තියෙන වෛරස් එකක්
1: හැම තැනම තියෙනවා.
0: මේ වගේ කැස්සක්
1: හරි
0: ඉක්මනට බේට් එකක් ගන්න. මොකද මේක ඉක්මනට බෝ වෙනවා අනිත් කෙනෙකුට. දැන් මන් දන්න සමහර ආයතන තියෙනවා. ඒ ආයතනේ 25ක් ඉන්නවනම් 19කට විතර මේ වෙනකොට මේ තත්ත්වේ. ඒ නිසා ඉක්මනට මේ මොන හරි බේට් ටිකක් ගන්න ඕනේ. බේත් කියලා කොහොමද එහෙම සමාල්ලාට කැස්සකට උණ වගේ දෙයකට අපිට නේ අපි දන්න කියන ප්‍රොඩක්ට් තියෙනවා ෆාමසියට ගිහින් එහෙම ගන්නකොට. ක්‍රිමරාජ නිෂ්පාදන කියලා කියනන්නේ එහෙම එකක්. වසර 77ක විශ්වාසයත් එක්ක 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරපු ක්‍රිමරාජ අතර තියෙනවා. දැන් උණක් වගේ තියෙනවා නම් පේයාව ගන්න පුළුවන්. එතකොට අපි කියනවා කැස්සක් වගේ තියෙනවා නම් වැල්මී පැණිය ගන්න පුළුවන්. ඊට පස්සේ තව හෙම්බිරිස්සා වගේ එකක් උණත් එහෙම තමයි. ඉතින් ඔන්න ඔය කියන නිෂ්පාදන ටිකට ගන්න පුළුවන් කියලා මතක් කරනවා. ඒ ක්‍රිමරාජ නිවසින් ෆෝන් නම්බර් එක මතක් කරනවා නම්
1: බිඳ එකකයි දෙකයි 753 889 තමයි ඒගොල්ලන්ගේ ෆෝන් නම්බර් එක.
0: හරි ක්‍රමනාජ් එකට කෝල් එකක් දෙන්න. ඔයාලට මේ ප්‍රොඩක්ට් එක ගෙන්න ගන්න ඕන නම් සාමාන්‍යයෙන් ඔය ඔසුසලක් නේ ෆාමසියක් සුපිරි වෙළඳ සලක් පොඩි කඩයක් කරන ඕනම කෙනෙකුට ගෙන්න ගන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් එක. ඒ වගේ මතක් කරන්න ඕනේ විජය කුළුබඩු ටික කැමරාස කරන විජය නිෂ්පාදන වාගේ අලවිසලෙත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මොකද ඔයා පොඩි කඩයක් කරත් උතන්ට යන්නේ නැයට නේද? අත්‍යවශ්‍යම දේවල් ටික උතන තියෙන්න ඕනේ.
1: ගුණදායි ප්‍රොඩක්ට් එකක් ඔයාලඟ තියෙන්න ඕනේ. නිකන් වසවිස මිනිස්සුන්ට විකුණන්න එපා. රසකාරක දාලා තියෙන දේවල් මිනිස්සුන්ට විකුණන්න නැතුව හරිදේ හොඳම දේ හැම වෙලේම මිනිස්සුන්ට දෙන්න උත්සාහ කරන්න ඕනේ.
0: විජය නිෂ්පාදන කියලා කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා. ඒ නිසා තත්ත්ව සහතික සියල්ල සහිතව ප්‍රමිතිගතව නිෂ්පාදනය කරපු කුළුබඩුම පාවිච්චි කරන්නේ.

0: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පුලවට මහ බලයක්
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්

0: ඔයාහලතිනද කතාවට ඔය සමහරු කියනනේ වඩත් කියල ඇති ඔයාට ටිකට් එක ඇදෙන්නයි යන්නේ
1: කියලා තියෙනවා කියලා තියෙනවා.
0: ඒ කියන්නෙම මොකක් හරි නිකන් අවුල් සහගත ගන්නේ ඈ.
1: ඔව්.
0: يعني ඒක හොඳ විදියට කියන්නේ
1: රටේ පත්තු වෙන්න තමයි යන්නේ. හරි එහෙම තමයි කියන්නේ.
0: ඊළඟට ඔයාට ටිකට් එක ඇදෙන්නයි යන්නේ.
1: හරි. අන්න බොස් කතා කරන ටිකට් එක ඇදෙන්න යන්නේ.
0: හැබැයි මම දැන් මේ අපි අහගෙන ඉන්න හැමෝටම කියනවා හොඳ චේතනාවෙන් කියන්නේ.
1: හා?
0: ඔන්න ඔයාලට ටිකට් එක ඇදෙන්නයි යන්නේ. මම මේ කිව්වේ ඊයේ ගත්ත ටිකට් එක වාසනාවන්ත ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත්‍රික මං ගැන කියන්නේ මේ අංක ටික. එතකොට ඊයේ දවසේ සුබ දවසක් ලොතරැයි මේ දිනුම් මැද්දා. කටක ලග්නේ ජයග්‍රහයි ලග්නේ ජයංක අංක 18 අංක 27 අංක 43. ජය ලොතරැයි ගත්තනම් ජේ අක්ෂරයත් එක්ක අංක බිංදු අංක 1 අංක 2 අංක 7. අද සම්පත ගත්තනම් අංක 3 අංක 2 අංක 9 අංක 3 අංක 2 අංක 4 අංක 9 අංක 3 අංක 2 M අකුර තියෙන්න ඕනි. හඳහන ලොතරැය මකර ලග්නය. එතකොට ජයග්‍රාහි අංක 17 47 52 සහ 55. ධන නිදානේ ගත්තනම් X අක්ෂරයත් එක්ක අංක 19 අංක 58 අංක 64 අංක 80. මෙගා පවර් ලොතරැයියත් බලන්න ඕනේ. P අක්ෂරය එක්ක ජයග්‍රාහි අංක ටික මේ මතක් කරන්නේ. ඉතින් ප්‍රසාද අංක 26 ජයග්‍රහයි අංක 46 48 52 සහ 74. ගොවිසත ගත්තනම් F අක්ෂරයත් එක්ක අංක 10

0: 46 52 සහ 63. මහජන සම්පත අන්තිමටම බලන ටිකට් එක M අක්ෂරයත් එක්ක අංක 2 අංක 2 අංක 4 අංක 9 අංක 3 සහ අංක 2. ජාතික ලොතරැයි මණ්ඩලයේ අදත් ඔයාලට ටිකට් එකක් ගන්න කියලා මතක් කරනවා. මොකද ජාතික ලොතරැයි මණ්ඩලයේ කියලා කියන්නේ රුපියල් 40 ඔයා කරන ඔයා මිලදී ගැනීමක් කරනවා විතරක් නෙමෙයි. ඔයා වියදම් කරන රුපියල් 40 ඒගොල්ලෝ රටේ සංවර්ධනය වෙනුවෙන් අරමුදල් රසකට දායකත්වය සපයන්න උපයෝගී කරගන්නවා. ඒ නිසා රටේ සංවර්ධනයට ඔයා
1: රුපියල් 40කින් දායක වෙන්න.
0: දායක වෙලා. අවසානයේ දිනුමුකුත් සමහරකට තියෙන්න පුළුවන්. 7:33

0: මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිරගයකි. මෙවැනි
1: බැදුම්
0: බැදුම්
1: තෙල් වැඩියෙන් දාලාද
0: මෙවැනි බැදුම්? මට එහෙම හෙනව සමහර සමහර ලංකාවේ එහෙම ජනප්‍රිය සින්දු
1: අපිට සමහර සින්දු වල තියෙනවා නේද වැරදියට හෙන කොටස්.
0: ආ එහෙමෝ තියෙනවා. අපි දවසක් මායි කාවේ දවසක් එහෙම මේ කියෙව්වා. ඒවම සමහරව රේඩිය කියෙමෙම කියන්න බෑ.
1: කියන්න බෑ.
0: ඔව්. හරි ලස්සන ඒවා තියෙනවා. Facebook එකේ ඉන්නවා අර එහෙමත් හිතන මොම ලස්සන අමුතු විදිය දේවල් ලස්සනට කියන අය. ඉතින් ඒගොල්ලන්ගේ පෝස්ට් එකක් මම එදා කියෙව්වේ.
1: ඒ පෝස්ට් වලට වැටෙන කමෙන්ට්ස් එහෙම.
0: ඒව නියමයි. කමෙන්ට් කරන්න කියලා තියෙනවා. මේ ළඟදි කියවුවනේ අර රජ කාලේ Facebook තිබ්බන රජ රෑට දාන පෝස්ට් එක මොකද්ද කියලා. ඒකේ තොඳ කමෙන්ට්ස් තියෙනවා. රයිට් අපි යමු පොඩ්ඩක් මේ ලංකාවේ පෞගිය කාලෙම ඇතිවෙච්ච හදිසි ගිනි ගැනීම් ගැන තමයි කතා කරන්න යන්නේ. එතකොට ජාතික ගිනි නිවන සේවා නමින් පනතකට මීට අවුරුදු 2-3කට කලින් කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ කියන්නේ කොහේ හරි එකපාර්ට් ගින්නක් ඇති වුණොත් ඒ ගින්න නිවා දැමීමේ හැකියාව මේ සාමාන්‍යයෙන් ඔය කියන්නේ බෙදලා තිනවනේ. ඒ කියන්නේ අපි ඉන්න ගිනි නිවීමේ ඒකකේ.
1: ඔව්.
0: එහෙම නැත්නම් නගර සභාවෙත් ඉන්නෝ එහෙමයි. එතකොට ඒ ආයතන වලත් එක එක යුනිට් තියෙනවා. එතකොට ඔය මේ පනත් අනම්මනම් මොනවා තිබුණත් මේ ඒක සම්බන්ධව ක්‍රියාත්මක වෙන පිරිස්වල ප්‍රශ්නයක් නිසාද මේ මහා පරිමාණ ගිනි ගැනීම එහෙම නැත්නම් දේපළ හානි ජීවිත හානි දක්වා මේවා විහිදිලා යන්නේ.
1: ඔව්.
0: අද දවසේ දිවයින පත්‍රයේ කතුවැකිය මේ ගැන තියෙනවා මේ මාර දිග ලිපියක්. ඒක තියෙනවා මේ හැම තැනකම මේ හදිස්සිය ඇවිලියන මේ ගිනි නිවීමට වතුර බාල්දි යොදා ගැනීමට සිද්ධ වීම. ඒ කියන්නේ අහල පහල ඇවිල්ලා තමයි මේක නිවන්නේ.
1: නිවන්නේ.
0: ඒතකොට නිවන්න බැරි තත්ත්වයේ මහා කියන්නේ පැතිරලා යන විදිහත් එක්ක ගත්තාම මේවා අහලකටවත් කාටවත් යන්නත් බෑ.
1: බෑනේ.
0: එතකොට රටේ දැන් අපි දන්නවා කර්මාන්ත ශාලාවක ප්‍රසිද්ධ ස්ථානයක හදිසි ගින්නක් ඇති වුණොත් තාම අපි වතුර බාල්දි හොයාගෙන යන ක්‍රමවේදේ නම් කරන්නේ අර කියන ආයතන මොනවද කරන්නේ? නිදිද?
1: නිදි වෙන්නේ නැති නේද?
0: ඈ ඒගොල්ලෝ මොකද කරන්නේ? මර නින්දේ.
1: ඔව් ඉතින් පවුනේ මිනිස්සු නින්දේ ඇති.
0: චෝදනා කරනෝනේ. මේක අපි හැමෝටම තියෙන
1: ප්‍රශ්නයක්.
0: මොකද මේවට යම්කිසි ක්‍රමවේදයක් ඕනේ නේ? ඒ කියන්නේ දැන් අපි හිතමු කර්මාන්ත ශාලා ගබඩා කාමර වාහන ඊට පස්සේ කසල ගොඩවල් වල මේ දවස්වල අපි දන්නවා සෑහෙන ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඔය දැන් ටීවී වල රේඩියෝ වල නේද ප්‍රචාරය වෙන ප්‍රවෘත්ති වල ගිනි ගැනීම් මේ වගේ දේපල හානි ජීවිත හානි ගොඩාක් දේවල් සම්බන්ධව ලොකු ලොකු කතා තියෙනවා. නමුත් කොහොම හරි දැන් අපි දන්න විදිහට අපේ රටේ තියෙන ගොඩක් ගබඩාවන් වලට පෙට්‍රල් ටිනර් ගෑස් සිලින්ඩර් හරි ඒව වුණත් අර අනාරක්ෂිත විදියට දාපු ඒවානේ තියෙන්නේ ගොඩාක් තැන්වල. ඒ කියන්නේ පොඩි ගින්නක් ආවා ඊට පස්සේ ගෑස් එකට මෙව්වා වුණා.
1: ගින්න මෙව්වා වෙලා ගියා.
0: කවුරු හරි බීඩි කොටයක් විසි කරොත් නේද? අර වගේ අවදානමක් තියෙන තැනක මේ තත්ත්වය වෙනස් වෙනවා. ඒ නිසා මේ ගින්නක් ඇති වෙච්ච සැනින් ඒක මැඩ පවත්වන්න අවශ්‍ය කරන ඒ විධිමත් යාන්ත්‍රණය. එහෙම යාන්ත්‍රණයක අවශ්‍යතාවය ගැන දැන් රට කතා වෙනවා.
1: දැන්ද කතා වෙන්නේ?
0: දැන් කතා වෙන දැන් හරි ගමන් නැමේ කතා වෙන එක වටිනවනේ. අද මේ දිවයින කතුවැකිය කියන්නේ තේහෙම කතාවක්. ඔබේ ආයතනය වෙන්න පුළුවන්, ඔබේ කර්මාන්ත ශාලාව වෙන්න පුළුවන්, ඔබේ නිවස වෙන්න පුළුවන්. දැන් මේ අපේ ඔෆිස් එකෙත් නැතන එහා පැත්තේ ඉස්සරහා තියෙන අර ගිනිනිවීමේ මෙව්ව එකක්.
1: ඔව්.
0: ඔය දන්නවද ඔක පාවිච්චි කරන්නේ?
1: නෑ.
0: අපේ ආයතනයේ කවුද ඒක පාවිච්චි කරන්නේ දන්නේ? එතකොට මාකරි ගින්නක් ඇති වුණාම
1: කවුරුත් දන්නේ නැහැ.
0: මේක පාවිච්චි කරන්න දන්න කෙනෙක්ට එන්න කියලා මේක පාවිච්චි කරන්න වෙනකන් ඉන්නවද?
1: ඔව්.
0: මම කියන්නේ යම්කිසි එහෙම
1: යම් ක්‍රමවේදයක් නේ.
0: ඔව්. අපේ ආයතනයේම කවුරු ඉන්නවනම් හොඳයි. මම හිතනවා අපේ ආයතනයේම ඇති කියලා. දැන් සමහර ෆැක්ටරි වල ඕවා දැන් කියන්නේ ලොකු ගාමන්ට් ෆැක්ටරි වගේ වෙයි. දැන් ඔය හෙල්මට් කර්මාන්ත ශාලාව හරි ප්‍රමිතියට නැහැලු. ඒ කියන්නේ අර මොනවද සාහතික ගන්න ඕනේ ඔය පරිසර ආරක්ෂණ නම් මොන ඒවවත් නැහැලු යාවත් කාලීන කළා නැහැලු. තොර අවස්ථා ගන්නාවකදී ඒව ක්‍රමවත් කරන්න කියලාත් උපදෙස් ලැබිලා තිබිලා තියෙනවා. අවසානයේ සේවකයෝ 3 දෙනෙක් හෝ 4 දෙනෙක් 5 දෙනෙක් 5 දෙනෙක් නේ මං හිතන්නේ. හරි අංක කීයද මතක නැහැ. කොහොම වුණත් එහෙම ජීවිත වලින් වන්දි
1: ගියා
0: 5 දෙනෙක්. එතකොට මේ ආසන්නයේ මේ හොරණ ප්‍රදේශයේ පෞගේ කාලේ වැඩිහිටි නිවාසේ තලවතුගොඩ මේ එහා පැත්තේ හෝටලේ මේ 3 දෙනෙක්. හරි ඒ වගේ සිදුවීම් ගණනාවක් තියෙනවා. ඒ නිසා ඒ ආරක්ෂණ ක්‍රමවේදයන් ගැන යලි යලි පොඩ්ඩක් හිතලා බලන්න. ඔය ගිනි නිවන්න තියෙන උපකරණ වැඩද කියලා බලන්න.
1: ඔව්. නිකන් අර ලස්සනට නිදියල දෙන්නේ සාමාන්‍ය.
0: දැන් ඒක කොහොමද ටෙස්ට් කරන්නේ? ගිනි තියලා බලනවා.
1: ගින්නක් තියලා ඒක වැඩ ක්‍රියාත්මක කරලා බලන්න ඕනේ ඒක වැඩද කියලා.
0: ඒක වැඩද කියලා බලන්න අපි ගිනි තියන්නේ. සාමාන්‍ය ආයතන එහෙම නම් ගිනි තියන්න අය අමුතුවෙන් අය ඕනේ
1: සාමාන්‍ය. ඉන්න.
0: ආයතන වල ගිනි තියන ඉන්නව වෙන.
1: සහජ දක්ෂතාවය නැති අය ඉන්නවා.
0: ඔයාගේ පරිසරය ඔයා ඉන්න වටපිටාව ඇතුලේ පරිස්සම ගැන හිතන්න. මේ වගේ දේවල් මේ මාතෘකාවක් විදියට එන්නේ මේ වගේ සිද්ධියක් එක්ක විතරයි. ඊට පස්සේ අමතක වෙනවා.
1: සති දෙකෙන්
0: දවස් 14 ලංකාවේ අපිට හැමදාම
1: අමතක වෙනවා කිය.
0: ඉතින් ඒ නිසා චුට්ටක් මේ ගැන හිතන්න කියලා දීපාන්දර මතක් කරනවා. ආයතනයක මේ වගකීම් සහගත නිලධාරියෙක් නම් අහගෙන ඉන්න හිමිකරුවෙක් නම්
1: පොඩක එකෙන් හොයලා බලන්න ආරක්ෂිතයිද කියලා නේද?
0: ඔබේ ආයතනය, ඔබේ ව්‍යාපාරික ස්ථානය, ෆැක්ටරි එක, ඔබේ නිවස වෙන්න පුළුවන් ඔය කියන තත්ත්වයන් වලින් ආරක්ෂා වෙලාද? ඒකට ගන්න ඕනේ මොන හරි ක්‍රියාමාර්ග තියෙනවද? බහුගේ කාලෙම සමහර විට ඔය වහලා දාලා තිබුණු ආයතන එහෙම ඇති.
1: ඔව්.
0: එතකොට දැන් ඒවා ආයි මේ වැඩ කටයුතු සඳහා යොදා ගන්නකොට මහ ජනතාවගේ සේවකීන්ගේ ආරක්ෂාව ගැන ඔබ කොච්චර දුරට නේද?
1: වග කියන ලෑස්තිද?
0: හා ඒ තේ නිසා පොඩ්ඩක් ඒ ගැන හිතන්න කියලා මතක් කරනවා.
1: ප්‍රශ්නයක් තියෙනවා.
0: මොකක්ද?
1: අයි දැන් ඔය දැන් හදිසි ගිනි ඇති වෙනවනේ. ඒවයි අර පාන්දරටම රෑටම ඇති වෙන්නේ.
0: ඒක නම් මමත් දන්නේ නැහැ. මට හිතන්න බෑ. සාමාන්‍යයෙන් එහෙම ගිනි ඒවා මෙහෙම හදිසි ඉඳ අපිට එම්බුත් කියන්න බෑ. නමුත් ගොඩක් ඒවා එහෙම තමයි.
1: 12න් පස්සේ වගේනේ.
0: සමහර මෙහෙම ඉන්නවලු මම අහලා තියෙනවා. මේ පෞගේ වටයි ලංකාවේ සිදුවීම් වලට අදාළ නැති කරගම් මේ කතාව. සමහර ඉන්නවලු ඒ ඉන්ෂුරන්ස් එක එහෙම ගන්න ගිනි තියලා
1: ක්ලේම් කරගන්න. ඕ මොහොත ඒක අදාළ
0: තියෙන. ඉතින් මගේ යාළුවෙක් ඉන්නවා යා වාහනේ ඉන්ෂුරන්ස් ක්ලේම් කරගන්න යාම ගිහිල්ලා ලොරි එක හරි මොකේ හරි හේතු කළා ඉන්ෂුරන්ස් ක්ලේම් එක ගන්නවා. ඉතින් ඒ වගේ ඉන්නවා.
1: අතත්
0: මේක ඉතින් ශ්‍රී ලංකාව.

0: දශුඝාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමිරාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මුඛ සෝදනය ක්‍රිමිරාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
2: හැමෝම එකම රේස් එක තුවාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයින්ද ගමන
3: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ්නේ
2: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
3: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේට් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් ග්‍රිප් X5 සහ සුමිට්ස් 5 සියල් තරෝඩි සුවර්ස්
4: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
5: ටිකියා සුරකින් මගතොට. මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL
6: 100 7යි විනාඩි 50යි මේ කතා කරනකොට මෙහෙම කරනකොට තීන්දුව తీරන ගන්න කලමනාකාරීත්වයක් සිටීම ආයතනයකට කොච්චර වැදගත්ද?
7: එවන් ආයතනයක වැඩ කරන්න ලැබීම කතරම් වාසනාවක්ද?
6: වාසනාවක්ද කියලා මට හිතුණා. මේ අපි ওই ගිරිණීම ගැන කතා කරනකොටම අපි ඒල කලමනාකාරීත්වය තීරණය කරනවා. අපිට ගිරිණීම සම්බන්ධ ඇයි?
7: නෑ නෑ.
6: ඒ අවශ්‍ය කරන දැනුම දෙන්න.
7: වටිනවනේ. වටිනවනේ නෝ.
6: ඒ වටිනවනේ. අපි
7: අර අපි ඒකෙන් වැඩක් කරා.
6: මේ මං හිතන්නේ මං ආවට පස්සේ වැඩක් කරාම කොහෙද? මොන නෙමෙයි. එහෙම දේවල් වෙන්න ඕනේ මේ ඔබ ඔබට ඒ ගැන අපි මතක් කරේ රයිට් හරි ඉක්මනටම මේ දැන් පරිසරයේ වෙනස් වීම එක්කත් අනුගත වෙන්න මේ දැන් ඔයා දන්නවා ලෝකයේ එල් නිනෝ වෙනුවෙන් වෙන සූදානම සමහර රටවල්
7: ඔව්
6: එතකොට ඒ රටවල රාජ්‍ය නායකයෝ
7: අපි ඊයේ වගේ දෙයක් කිව්වේ අර ෆ්‍රිජ් එකක් ගැන
6: ඔව් ජපානය චීනය ඉන්දියාව මොකද එල් නිනෝන්ට මොන දෙන්න මොනවද කරන්න
7: විරුද්ධව සටන් කරන්න ප්ලෑන් කරනවා
6: දැන් මේ වගේ ඩිසිෂන් එකක් තමයි ඔය රයිනෝ රූෆින් ප්‍රීමියර් කියන ෂීට් එකත් එක්ක ඉන්නේ ඉදිරියේදී ඔබ මුහුණ දෙන උණුසුම් කාලගුණ සහිත නේද ඒ වටපිටාවට ඒගොල්ලෝ රයිනෝ රූෆින් කියන මේ ප්‍රීමියර් කියන ෂීට් එකෙන් යම් විසඳුමක් දෙනවා
7: ඒකට ඒකට 100% මේ විසඳුමක් දෙන්න බෑ හැබැයි යම් තාක් දුරට විසඳුමක් දෙන්න ඒගොල්ලෝ try කරනවා
6: එහෙම හිතන එකම හරි වටිනවනේ මේක ඇවිල්ලා අලුත් වැඩක් ඒ කියන්නේ නවෝත්පාදනය හොඳ ව්‍යවසායකයෙක් වුණාම අලුත් දේවල් කරනවානේ රයිනෝ රූෆින් මේ ඒගොල්ලන්ගේ අලුත් ෂීට් එකේ වදන්නවා යටි පැත්තේ ඔය මැටි ලේයර් එක සහ උඩ පැත්තේ ජල විකර්ෂක ආලේපණයේ එක ෂීට් එක ලස්සන පෙනුමක් ඒ වගේම වතුර වැටුනම බර වැටෙන්නේ නැති නේද මැටි ආලේපණයේ හරහා අර ෂීට් එක රත් වෙනකොට දැනෙන ගේ ඇතුළට දැනෙන උණුසුම කන්ට්‍රෝල් වෙන
7: ඒ වගේම ගේ ඇතුළට අලුත් පෙනුමක්
6: ලස්සනක් මේ ඔක්කොම එකතු කරලා තිනවා ඉතින් රයිනෝ රූෆින් කියලා කියන්නේ වසර 60කට වැඩි කාලයක් ලංකාවේ අපේ මේ ඔළුවට උඩින් තිබ්බ අපි විශ්වාස කරපු නේද වහල සෙවිලි කරන නිෂ්පාදනය. ඉතින් ඒ නිසා රයිනෝ රූෆින් ගැන මතක් කරනවා අලුතෙන් ගයක් හදන්න ඉන්නවා නම් වහල වෙනස් කරන්න වාගේ ඔළුවේ තියෙනවා නම් ප්ලෑන් එකක් රයිනෝ රූෆින් ප්‍රීමියර් කියලා ඉල්ලන්න ඒජන්ට් කෙනෙක් ළඟට ගිහිල්ලා ඊට අමතරව මතක් කරන්න ඕනේ ඩීප් ටෙක් සෝලා ගැන කරන් බිල් එක ගැන අපි හැමතිස්සම කියනවා ඔයාට උදේ පාන්දර ඔයාගේ ඔළුවට සහනයක් වෙන දේවල් අපි කතා කරන්න ඕනේ
7: අනිවාර්යයෙන්ම.
6: ඉතින් පර්ස් එකට සහනයක් කියලා කියන්නේ ඔළුවට කොහොමත් සහනයක් තමයි කෝල් කරලා මේ වැඩේ කතා කරගන්න පුළුවන් නම්බර එක. ඉතින් ඒගොල්ලෝ ව්‍යාපෘති ගණනාවක් කරා රට පුරාම, ඒ නිසා විශ්වාසවන්ත තැනක් ගැනයි මම ඒ කිව්වේ.
7: අපි ඒ කියන්නේ ඔයාගේ පර්ස් එකටයි ඔයාගේ ඔළුවටයි හොඳ දේවල්, සහැල්ලුවක් අරගෙන එන්න පුළුවන් දේවල් තමයි අපි මේ මතක් කරන්නේ. හරිද?
6: ඒ වගේම කූල් වෙන තව ප්‍රවෘත්තියක් කියන්න.
7: මොකද?
6: අයිස්ක්‍රීම් ගැන බණවිඩේ. පැල්වත්ත නිෂ්පාදන ඔයාට වර්ග රසකින් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ අපිට වැනිලා, චොක්ලට්, ස්ට්‍රෝබෙරි මේවා කාලේ එපා වෙලානේ තියෙන්නේ. මෙතනින් එහාට යම් බ්ලූබෙරි, බටර් ස්කොච්, ඊට පස්සේ බනානා, තව ෆ්ලේවර්ස් ගණනාවක් තියෙනවා ඔයාට ගන්න පුළුවන්කමක් තියෙනවා. මොකද ලංකාවේ මෑත කාලේ පැල්වත්ත කියන සන්නාමය ආරේශීල වික්‍රමනායක මහත්තයා මීට අවුරුදු 15කට 16කට කලින් පැල්වත්ත කියන නම හදන්න දරපු උත්සාහය
7: මහන්සිය.
6: ඔව්. ඒගෙන මට පොඩි අත්දැකීමක් තියෙනවා. මාර මහන්සියක් උනේ. සමහර දවසට ඇවිල්ලා පැය ගණන් කතා කරලා යනවා ලංකාවේ කිරිපිටි පැකට් එකක් හදන්න ඕනි කියලා. හැබැයි ඒ කාලේ අර විදේශීය කිරිපිටිනේ මාකට් එක අල්ලගෙන හිටියේ.
7: වසනේ දුන්නේ.
6: ඒකට ඇබ්බැහි වෙලා හිටියේ. ඉතින් එහෙම ඇබ්බැහි වෙච්ච జాතියක් තමයි දැන් ලංකාවේ කිරිපිටි පැකට් එකට දැන් මේ ඇබ්බැහි වෙලා තියෙන්නේ.
7: හරි හොඳයි.
6: ඉතින් මේ කාඩම්බරයක් රටට තල්ලත් නිෂ්පාදන අපේ රටේ අපේම නිෂ්පාදනයක්. 7:54යි.

0: හැම හස්බන්ටම එහෙම හිතන්න පුළුවන් නම් නේද?
1: කොහොමද?
0: සමාවෙන්න මගේ අතේ තමයි ඔය වැරද්ද තියෙන්නේ කියලා ඔය සින්දුයි කිව්වා වගේ.
1: ඔව්.
0: ලෝකේ ප්‍රශ්න
1: ගොඩක් හිතන්න පුළුවන් නම්.
0: ඒකනේ. කියන්නේ ප්‍රශ්න ගොඩක් ඇති වෙන්නේ නැහැ මේ සමාජේ. නේද?
1: ඔව්.
0: මේ දවස්වල වෛරල් යනවා නේද? අර මම පිරිමි ඕනේ නැහැ සාර්ථක වෙන්න. නේද?
1: හැබැයි පිරිමි එක්ක සාර්ථක වෙන්න අනිවාර්යම කාන්තාවක්
0: ඕනේ. මේ වගේ පොඩි පොඩි කතා ටිකක් තියෙනවා. සෝෂල් මීඩියා වල ඉතින් එක එක කාලේ එක්කෙනා උඩේනවා. ඉතින් මේවා ලස්සනයි මේ ඉතින් බලන් ඉන්නකොට එහෙම හොඳයි අර නිකන් ගිහින් Facebook
1: එකේ පාළුවට නිකන් එහෙම බලාගෙන ඉන්න හොඳයි.
0: ඔයා මේ වගේ අදැක්කම කියන්නේ කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න එහෙම යනවද?
1: නෑ නෑ නෑ නෑ කියලාත් නෑ.
0: ඒක තමයි. මමත් දැන් ඔයා දිහා බලාගෙන ඉන්නේ. ඔයා මේ උදෑසන වැඩසටහනට සුදුසු විදිහට Facebook එකේ හැසිරෙනවද කියලා. මොකද දැන් අපි මෙතන කතා කරන එක මෙතන වගේම අපි Facebook එකේදීත් අපේ තියෙන්න ඕනි.
1: අනිවාර්යයෙන්ම.
0: අපි මෙතන කියනවානේ මත්පැන් පානය කරන්න එපා. හා ඊට පස්සේ අපි කියනවා මෙතනදී ඩෙංගුව දුරව මේව කරන්න අපිනේ සපෝට් කරන්න ඕනේ. විනීතව රියධාවනේ කරන්න ඕනේ. මෙතන මේ කතාව කියලා අපි ওই කියන නරක වැඩ ටික ඔක්කොම කරන්න ගියොත් නේද? ඊට පස්සේ අපි Facebook එකේම හැසිරෙන විදිහ. ඒ කියන්නේ හැමතිස්සෙම අපි දිහා බලන් ඉන්නවනේ පිරිස.
1: ඔව්.
0: මේක සෙලිබ්‍රිටි කියන අයටත් අදාළයි.
1: කැර මට වගේ.
0: ඔය සෙලිබ්‍රිටිද? මම සෙලිබ්‍රිටි අපේ ගෙදරට. අපේ ගෙදරට මම සෙලිබ්‍රිටි. ඒ වගේ මේ අපි හැමතිස්සෙම මේ සෝෂල් මීඩියා වල අනේව සම්බන්ධව නේද?
1: සැලකිලිමත් වෙන්න ඕනේ.
0: ඒ වුණාට ඒවට ලොකුවට හැලිලි යන්න යන්නේ එහෙම ඕනේ නැහැ.
1: එහෙම එපා පාඩු ඉන්න නේද?
0: මාක් සකර්බර්ග් ඔකට ලස්සන කතාවක් කියලා දෙනවා. මගේ වුණාට Facebook එක මේ මටවත් නැති ප්‍රශ්න තමයි Facebook එකේ අනිත් පැත්තේ
1: තියෙන්නේ. ඒක ඇත්ත.
0: ඇත්ත. එයා අපිට ප්‍රශ්න ඇති කළා. එයා සල්ලි හම්බ කරන්.
1: එයා පාඩුවේ වයිෆ් එක ඉන්න.
0: මේ අලුත් පැයකට ඇවිල්ලා ඉන්න වෙලාව මතක කරලා සින්දුවක් අහලෙමු.
1: උදේ 8යි දැන්.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: හඬ ලංකාවටම සුබ උදෑසනක්. ගුඩ් මෝර්නින්. උදේ 8 විනාඩි 6යි අපි අලුත් පැයක ඉන්නේ. මොයා සාමාන්‍යයෙන් ෂොපින් කරන්න ගියාම, සාමාන්‍යයෙන් අපි දන්නවා කාන්තා පාර්ශවයේ ෂොපින් කරන්න ගියාම
1: හරි දක්ෂයි,
0: ටිකක් වැඩිපුර වෙලාවක් ගන්නවා.
1: ඔව්.
0: අපි නම් ඇතුළට ගියා, ගන්න ඕනේ කමිසයක් නම් කමිස තියෙන තැනට ගියා, 1, 2, 3 තුන් පාරක් විතර හෙට මෙහෙට හැරිලා ඕන කරන කමිස හොයාගත්තා, ෆිටෝන් කරලා බැලුවා. එහෙම නැත්නම් ඒත් එතන ඉන්න මල්ලිට කියලා මම පිටට තියලා බැලුවා. උරේස සයිස් එක හරිනම් පාට හරිනම් අපි ෂර්ට් එකක් ගත්තා, එළියට ආවා. ඔය ඔක්කොටම අපිට ඇයි විනාඩි 10ක් කැෂියරගේ පෝලිම තිබ්බොත් පැය භාගයක් විතර ඇයි. හැබැයි කාන්තාවකට එහෙම නෙමෙයි. ඒගොල්ලෝ ඇඳුමක් තෝරනකොට සෑහෙන වෙලාවක් ගන්නවා.
1: ඔව්.
0: දැන් ඔය ඇඳුම් සාප්පුත් විවිධ උපක්‍රම පාවිච්චි කරලා තියෙනවා මේක ඇතුළට එන අයව රඳව ගන්න.
1: මොනවාද?
0: දැන් ඔය දැකලා තියෙනවද සාප්පු සංකීර්ණ වල, විශේෂයෙන් ඔය මේ ෂොපින් මෝල් වල ජනේල නැහැ. ඒ නිසා පිටතට, يعني දැන් අපි හවස 4ට විතර ගියත් අපි ඒක ඇතුළේ ඇවිදලා මෙහෙම ගලලා මෙහෙම වටවිල බලලා එලිකපාට එළියට එනකොට අටාමාරයි.
1: කරවල වැටිලා අපිට එළිය පේන්නේ නැහැ.
0: ඔව්, කලුවර වැටිලා කියලා අපිට අරක ඇතුළේ ඉන්නකොට දැනෙන්නේ නැහැ. ඒ නිසා පිටත අඳුර වැටි තියෙන බව ඔයාට පහසුවෙන් දැනෙන්නේ නැහැ.
1: හොඳට ෂොපින් කරගෙන ඉන්නවා කියලා දන්නෙත් නැහැ.
0: කාලේ යනවා තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ඔය බාර් වල මෙහෙම එකක් තියෙනවලු, මට අහිම අදහසක් නැහැ. අත්දැකීමක් නැති ඉඳ මට මේක කතා කරන්නත් නෑ.
1: හරි හරි හරි, ඕකේ.
0: බාර් වල බිත්ති ඔරලෝසු දාන්නේ නැහැලු.
1: හා, ඇයි?
0: මම හිතන්නේ එතන ඉන්නකොට ගොඩාක් වෙලා ගත වෙන බව අර නොදැනම පැය ගාණක් එතන ඉන්න ඒ පරිසරය හැදලා තව ඒගොල්ලෝ සේල් එකක් කරගෙන.
1: ආ, ඒ කියන්නේ අර වෙලාව පේනකොට ඉක්මනට ගෙදර යන්න ඕනි කියලා හිතනවනේ.
0: ඔව්.
1: ආ, හින්දා.
0: වයිෆ් බලාගෙන ඉති. ආ. බබාලා ටික බලන් ඉති. හැමදේම ඔරලෝසු පේනවා අටාමාරයි. ආ, 9:00 දැන් යන්න ඕනේ. එහෙමත් නෑ අර මොකක් හරි නේද පොඩි ඩ්‍රින්ක් එකක් ගන්න ගමන් බාරකේ වාඩි වෙලා බයිට් කෑල්ලක් කන ගමන් ඔය ෆිල්ම්ස් වල එහෙම අපි දකින්. එතකොට මේ කියන තැන්වලත් මේ ඔරලෝසු ගන්න නැත්තේ, ඔරලෝසුවක් දාන්න නැත්තේ ඔන්න ඔය හේතුව නිසා. ඊට පස්සේ සුපිරි වෙළඳසල් වල ඔයා දැකලා තියෙනවද මේ ඒ කියන්නේ මේ ඔය කිරි කිරි ගොඩාක් වෙලාවට තියෙන්නේ ඒ සුපිරි වෙළඳ සැලේ එක්තරා අයිනක කෙලවරක.
1: ඔව්. අත අත අත.
0: ඒ කියන්නේ ඔයාට ගොඩාක් දේවල් පසු කරගෙන යන්න වෙනවා. ඒ අතරවාරේ දැන් කිරිපිටි පැකට් එක ගන්න යන අතරවාරේ ඔයාට බිස්කට් හම්බෙනවා. චොක්ලට් හම්බෙනවා.
1: ඔව්.
0: ඒතොර අපි ආස කරන ඒවා. ඊට පස්සේ තව සමහර විට
1: කොස්මෙටික් ටික හම්බෙනවා.
0: ඒ වගේ දේවල් සමන් ටික හම්බෙනවා. ඊට පස්සේ පොඩි එකාගේ පොත් පෑන් ඉස්කෝලේ පොත් තනම්මන තියනනම් ස්ටේෂනරි පැත්තේ ඒවත් අහුවෙනවා. ඒ කියන්නේ තව අර අත්‍යවශ්‍යම දෙයක් ගන්න යනකොට තව තව නේද
1: දේවල් පහු කරගෙන යන්න සිද්ධ වෙනවා.
0: ඔව්. අනිත් පොඩි පොඩි වුමනා වලට හරියන දේවලුත් පහු කරගෙන යන්න වෙනවා.
1: අන්තිමට කිරි ගන්න යනකොට අනිත් දේවලුත් අරගෙන ගිහිල්ලා.
0: ඒ වගේ ෆාස්ට් ෆුඩ් අවන්හල් වල ඔයා අහලා ඇති මේ ඔටිය වේගවත් එහෙම නැත්නම් උද්යෝගිමත් සංගීතේ වාදනය කරනවා. එකැනි ඉක්මනට ආහාර අරගෙන පිට වෙනවා.
1: ඉක්මනට යන්නේ කියලාද කියන්නේ?
0: ඔව්. මොකද ඊළඟ පාරිභෝගිකයාට ඒකේ පුටුව හිස් වෙන්න ඕනි.
1: හරි හරි හරි හරි.
0: ස්ලෝ එකක් දාලා තිබ්බොත් දැන් අපි කීතමු අපි ගියා පිට්සා එකක් කන්න.
1: හා?
0: පිට්සා එක ඉතින් ස්ලෝ මෝෂන් කන. සෑහෙන වෙලාවක් යනවා.
1: අපිටේ මියුසික් එකේ තාලෙට කනවා.
0: ඔව්. ටිකක් ටෙම්පෝ වැඩි මියුසික් එකක් කියලා කියන්නේ. අපේ කෑම අපි කරන වැඩේ ටිකක් ඉක්මන් කරනෝනේ.
1: කාගෙන කාගෙන යන.
0: අන්න රයිට්. එතකොට ඊළඟ එක්කෙනාට එතන වාඩි වෙන්න ඉඩ සලස්සනවා අපි එළියට ගියාට පස්සේ.
1: හරි කපටියානේ.
0: ඊට පස්සේ ඔය කැෆේ වල මන්දගාමි සැහැල්ලු මියුසික් එකක් තමයි තියෙන්නේ. ඒ නිසා ඔයාට වැඩිපුර වෙලාවක් එතන ඉන්න වෙනවා. ඒ ඉන්න අතරවාරේ ඔයා තව තව දේවල් ඇනෝම් කරනවා.
1: හා.
0: තේරෙනවනේ.
1: හරි හරි හරි.
0: ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා අපි නොහිතන දේවල් අපිව පොළඹවන. අපි අවට තියෙන සමහර දේවල් තියෙනවා.
1: කියන්නේ මේ වාර ඇස්බැන්තුම් කියන කොටට නේද ඇවිත් වෙන්නේ?
0: ඔව්. අමුතුයි මෙව්වා. හැබැයි ඒවා අමුතුයි කියලා තේරෙන්නේ නැහැ අපිට. මේවා
1: අපිත් මෙව්වා වෙලා ඉන්නේ එතනනේ.
0: කිසියම් හේතුවක් නිසා කරන දේවල් තියෙන. මේ කරන කිසිම දෙයකට හේතුවක් නැතුව නෙමෙයි මේ ඔය බිස්නස් කරන අය කරන්නේ.
1: ට්‍රික්ස්.
0: අර තව හොඳම උදාහරණයක් තියෙන්නේ බිල් එක ගෙවන්න කවුන්ටරේ ළඟට එනකොට එතන තියලා තියෙනවනේ ටොෆි චොක්ලට් ටික.
1: ඔව්.
0: මොකද පොඩි එකා හැම අරගෙන වටේ ගහලා ඇවිල්ලා උගෙන් බේරිල්ලක් නැතුව එහෙම මෙහෙම කවර් කරගෙන ඇවිල්ලා ඒ ආවත් අන්තිමට තියෙන එතන ටොෆි ටිකයි චොක්ලට් ටිකයි. නේ? ඉතින් එතෙන්දිත් ඒගොල්ලෝ අපිට බිස්නස් එකක් කරනවා. ඉතිං මේ සුපර්මාකට් එහෙම නැත්නම් ෂොපින් මෝල් කියලා කියන්නේ කොහොමත් වෙනම සංස්කෘතියක්. ඔය ඔය කියපු කැෆේ එහෙම නැත්නම් ෆාස්ට් ෆුඩ් අවන්හල් කියලා කියන්නේත් එහෙමයි. ඉතින් මේ ඔක්කොම අපිට ඔයාට මට මේ අද්දකින් තියෙනවා.
1: බිස්නස් ට්‍රික්ස් කියන්නේ අනේ වලට තමයි.
0: උදේ 8:00 වෙලාව.

0: අටයි දහටයි.
1: හරි මොනද කියන්න ඕනේ අපි? කියන්න දේවල් ගොඩක් තියෙනවා, හිතාගන්න බැරුව නේද?
0: නෑ නෑ, මම තාම ෂොක් එකේ ඉන්නේ.
1: ඇයි, මොකද උනේ?
0: ඉරානයේ අර යුද්ධයට, ඉරාන යුද්ධයට වියදම් කරපු ඩොලර් බිලියන 37.5 ගැන.
1: ඇයි?
0: ඒ කියන්නේ මේ නාස්තියන් කරලා තින්නේ. අපි තෙල් නැවක් එනකම් බලන් හිටියා මතකද, ඩොලර් මේ පොඩි ගාණක්
1: නේ නැතුව.
0: ආ, මතක ඇති උගලන්ට. එතකොට අපි ගෑස් ටික එනකම් එහෙම බලන් හිටියා. කන්න බොන්න මාසයන් තිබුණ අපිට කීයක් හරි නේද? වැඩිපුර හම්බෙනකම් අපි බලන් ඉන්නවා සමහර මාසවල. ඒ කෑම බීම ගාසා තීරයේ සාමාන්‍යයෙන් අර පහුගිය කාලේ නේද? ආහාර අර්බුදය අපි කියන්නේ අර යුද්ධේ නවතන් වෙච්ච අයට කෑම ටිකක් දෙන්න. මේ යුද්ධයේම එකම යුද්ධයක් එක්ක යුද්ධයක් ලෝකේ යන වෙලාවක ලෝකේ අනිත් රටවල තියෙන තත්ත්වයන් එක අපි මේ
1: කියන්නේ.
0: එතකොට ඒගොල්ලෝ මේ වගේ ලොකු ගාණක් වියදම් කරන ඩොලර් බිලියන ගාණක්. හරි. දැන් ඔයාට ඇති ගෙයක් හදාගන්න, වාහනයක් ගන්න, හොඳට වෙඩින් එක ගන්න, ඔය වගේ හීනයක්. ඒක සැබෑ කරන ගන්න නම් ඔයා මහන්සි වෙලා ඉතුරු කරගත්ත යම්කිසි මුදලක් ඔයාලඟ තියෙනවා නම් ඒකෙන් යම් මැච් එකක් ගහන අය තින්නවා.
1: ඔව්.
0: එහෙම නැත්නම් සරලවම කිව්වොත් ඔය ඔක්කොම ටික එකපාර කරගන්නවා නම් ඔයාට ලොතරැයියක්වත් ඇදෙන්න ඕනි.
1: නැත්නම් බෑ.
0: ඔව්. ජාතික ලොතරැයි මණ්ඩලයේ රුපියල් 40කින් ඔයාට පුළුවන් කමක් තියෙනවා වගේ ජීවිතේ වෙනස් කරගන්න. රුපියල් 40යි. එතකොට මහජන සම්පත් තමයි වැඩිපුරම ගන්න ඕනි. මහජන සම්පත ගන්නකොට දැන් රුපියල් 40න් එහා පැත්තේ කතාවුනේ අපි මේ කියන්නේ. රටේ සංවර්ධනයට කොහොමද මේ රුපියල් 40 දායක වෙන්නේ?
1: රටේ සංවර්ධනයට විතරක් නෙවෙයි, සෞඛ්‍ය අධ්‍යාපනයට වගේම රාජ්‍ය සේවයටත්, රාජ්‍ය සේවය පවත්වා ගන්නත් මේ රුපියල් 40 ඍජුවම දායක වෙනවා. ඒ වගේම තමයි සුපිරි කෝටිපතියෝ බිහි කරනවා, සුපිරි මෝටර රථ හිමිකරුවෝ බිහි කරනවා, රුපියල් 125 ජයග්‍රහකින්, ඒ වගේම රුපියල් 110 ජයග්‍රහකින්, මෙන්න මේ වගේ එකිනෙකගේ ජයග්‍රහකින් බොහොමයක් මේ රුපියල් 40න් අපේ රටේ බිහි වෙනවා. ඉතින් ඔයා වියදම් කරන පුංචි රුපියල් 40න් ඔයා නොදනුවත්ව අපේ රටේ සංවර්ධනයට දායක වෙලා, වගේම සුපිරි ජයග්‍රහකයන් බිහි කරන්නත් ඔයා දායක වෙලා, ඒ වගේම ඔයා ජයග්‍රහකෙක් වෙලා.
0: 8:21 වෙලාව රටේ සල්ලි පිටරටට යවනවට වැඩිය, අපි කියන්නේ විදේශ වලින් ගෙන්නන දේවල් වලට අපි වියදම් කරනවට වැඩිය, අපිට පුළුවන් නම් අපේ රටේ හැදෙන මොනවා හරි දෙයක් පිටරටට යවලා සල්ලි කරන්න. නේද? විදේශ ආදායම ලංකාවට උපයන්න තියෙන අවස්ථා. ඔය ලංකාව ඉස්සර කරේ තේ, පොල්, රබර්. දැන් නම් ඕයන් මොන මොනව යවනවද මන්දා. මට ආරංචි මේ අපිට පෞගේ කාලේ අපිට දැනගන්න ලැබුණු විදියට තේ නම් ගියා, පොල් නම් මෙහෙට ගෙනා වගේ එහෙම කතා ටිකක් තිබුණානේ.
1: ඔව්.
0: ඒ තේ නිසා දැන් එහෙම හොඳටම ওই ටික කරපු කාලයක් තිබ්බා. ඊට අමතරව තිබ්බේ කුළු බඩු ටික. ඔය දැන් කෝපි ටික ගත්තම යව්වා. ඊට පස්සේ කුළු බඩු අතරේ තියෙන කුරුඳු ටික. අදටත් පිටරට යවනවා.
1: ඔව්.
0: දැන් එතනිනුත් එහාට ගිහිල්ලා මිරිස් කරල ඉඳලා හැම දෙයක්ම පිටරට යවනවා විජය කියන නමින්. ඉතින් ජාත්‍යන්තර වෙළඳපොළ තුල ලංකාවේ ස්පයිසස් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා.
1: ඔව්.
0: කියන්නේ අපේ රටේ කෑම රසයි කියලා අර පහුගිය දවසක අපි කිව්වේ ලෝක ප්‍රකට මිනිස්සු පව පිළිගත්තා
1: කියලා.
0: ඒකට හේතුව මේක ඇතුලේ තියෙන මැජික් එක තමයි ලංකාවේ කුළු බඩු වල රස. ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා හදන කුළු බඩු. එතකොට ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කළාද හැමෝම කුළු බඩු හදන්නේ කියලා කල්පනා කරනව නම් නැහැ.
1: නෑ නෑ නෑ.
0: සමහර අය ඉන්නවා කෘතිමව ඒ රසකාරක දාලා ওই කුළු බඩු වල නේද?
1: ඔව්.
0: කියන්නේ ෆේක් එකක්.
1: පාටක් දානවා, රසකාරකක් දානවා.
0: ඔව්, එහෙමත් නිෂ්පාදනය කරන කුළු බඩු ලංකාවේ තියෙනවා. ඒ නිසා පොඩ පරිස්සමින් ලංකාවේ මාකට් එකේ වුණත් දැන් විජය මිරිස් කුඩු පැකට් එක වගේ ඒකට සමාන පැකින් එක තියෙන්න පුළුවන්.
1: හැබැයි නම බලලා ගන්න.
0: ඔව්, ප්‍රොඩක්ට් එකේ ඇතුළ අන්තර්ගතය ඊට වැඩිය වෙනස් වෙන්න පුළුවන්. හරි. ඩෝමා මාක්ස්මන් ගෲප් එක ගැන මතක් කරන්න ඕනේ. ඉතින් පෞගේ කාලෙම අපි කිව්වා තාක්ෂණික වශයෙන් ලංකාවේ කෘෂිකාර්මික ශාස්ත්‍රයට සෑහෙන දෙයක් කරපු තැනක් තමයි ඩෝමා කියලා කියන්නේ. මේ දවස්වල ඒගොල්ලන්ගේ ස්ටාෆ් එකට අලුතින් සේවකයෝ කීප දෙනෙක් ගන්නවා. ඒ ගන්නේ මෙන්න මේ අබෑරතු සඳහා.
1: පොහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්, ඇසුරුම් කරුවන් තමයි මේ දවස්වල බඳව ගන්න. ඉතින් ඔයත් මේ රැකියාවට සුදුසුකම් තියෙනවා කියලා හිතනවා නම් 0676 776 0909 සීවේක දාන්න. එතකොට ඔයාට, ඔය අදහටට නොවැඩු කෙනෙක් නම් ඕලෙවල් විභාගයට පෙනී ඉඳලා නම්, ඒ වගේම කණ්ඩායමක් එක්ක වැඩ කරන්න පුළුවන්, කාර්යක්ෂම විදිහට වැඩ කරන්න පුළුවන් කෙනෙක් නම් අදම බලබලින් නැතුව ඇප්ලයි කරන්න 0767 776 0909.

0: Plantation Private Limited. I'm going to live a new green life.
1: Notarai Perelikaran, NLB Mega Power, Tavant Mega Super Tag, Amatrava, Rupial Koti Power Super Tag, Saha Grand Super Tag, Super Remote Ratia, Dinana Lokuma Super Tag, the Nekamalotarai, NLB Mega Power, Oba Adam Miladikan.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
3: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
4: සුපරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
5: hina vevi sindu ahanna FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න.
6: Evening Drive with Chamit and Charu.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB

0: Good morning, Udayata. I've been at the high.
1: Vilav, open with the Gina Avi. සියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: මම දැන් පහුගිය වීකෙන්ඩ් එකේ නුවරඑළිය යන්න යාළුවෙක් එක්ක දාගත්තා යන්න බැරි වුණා දැන් මගේ යාළුවෙක් ඇවිල්ලා කිව්වා මේ යනවා නම් මෙන්න මේ ටික පොඩ්ඩක් හිතන්න කියලා
0: මොකද
2: මොකද දැන් නුවරඑළිය හෝටන් පැත්ත
0: නේද සීතල වැඩිද
2: මේ සීතලත් එක්ක මේ මගේ යාළුවට හම්බෙලා තියෙන එක පාරට ඔය හෝටන් හරියේදී දැන් ගෝන්නු ඉන්නවනේ
0: ඔව්
2: එක ගෝණෙක් එනවලු
0: හ
2: එක ගෝණෙක් එනවලු බඩේ අත තියාගෙන ඔව්
0: බඩේ අත තියාගෙන
2: ඔව් ඉතින් මෙයා බැලුවලු මොකද කියලා මීට කලින් මෙහෙම එකක් දැකලා නැහැ නේ බැලුවම එහෙට ඇම්බර් නවලු
0: මේ සප්නයක් දෝ කියලා බැලුවත් තන්නේ
2: මේ ඇම්බරි එනවලු බැලුවම ඌට ගැස්ට්‍රයිටිස්ලු
0: දේයනේ
2: නෑ අපිට සාමාන්‍ය මිනිස්සුන් දින ලෙඩන්නේ ඔය
0: ඔයා
2: දන්නවද සත්තුන්ටත් ගැස්ට්‍රයිටිස් හැදෙනවා කිය
0: නෑ
2: හැදෙනව
0: ආ
2: ඔව් දැන් මේ කියලා තියෙන උඩරට පරිසර වේදීහු කියනවා මෙන්න මෙහෙම එකක්
0: හා
2: ලුණු සීනි මිරිස් තෙල් පාම් පිටි සහිත ආහාර හා හෝඩන් තැන්න ආශ්‍රිතව හෝඩන් තැන්න ජාතික වනෝද්‍යානයේ ඉන්න සත්තුන්ට දෙන්න එපා ඔව්.
0: ඔකත් තෙල් මිරිස් දාව කෑම?
2: ඔව් ඔව්. එලෝල් රොටි.
0: නෝල්ස් හෙල්.
2: මේ
0: කොත්.
2: මම වයිෆ්ට කිව්වා. මේ කඩලට් ටිකක් හදනවා. මොකද? අර මේ හොන් තැන්නේ ගෝන්නුන්ට. සැන්විච් එකකුත් එක්ක කඩලට් ටිකක් දෙමු. මරුනේ. ෆුල් ජොලි
0: රේ. දෙයනේ මෙහෙම අත.
2: දැන් වෙනදා අපි ට්‍රිප් කරනකොට අපිටද කෑම අරන් ගියා.
0: දැන් ඒගොල්ලන්ට අරගෙන.
2: දැන් හොටන් තැන්නට කලින් ওই රෙස්ටුරන්ට් එක නතර කරලා මේ රයිස් දෙයක් දාන්නු. හොඳට දාන්න. මාත්‍යා මේ. ඇයි මේ? කොහොමද හොඳට දානවා? නෑ කොහොමත් හොතේ හොඳට දාන්න මේ ඔය පොඩක් මිරිස් එහෙම අඩු කරලා දාන්න. ඇයි? මේ ගෝන්නුන්ට.
0: කොත්තුව කෑම අරගෙන යන්න පුළුවන්.
2: කොත්තු තුනයි. මේ චීස් කොත්තු වලට
0: ආසයි. නෑ නේ.
2: මේ
0: එතකොට ඒගොල්ලන්ට ඒවා දීලා මිනිස්සු කන්න වුණාද
2: මිනිස්සු අපේ රටේ මිනිස්සුන්ගේ හැටිනේ තමන් කන එක ඒ කියන්නේ තව කාට හරි දෙන්න තරම් හරි පරිත්‍යාගශීලී ඒ පරිත්‍යාගශීලීකම මොලෙත් එක්ක තිබුණම තමයි මරු ඒ කියන්නේ මොලේ තියෙන්න ඕනේ වඳුරේ කම්බෙච්ච ගමන් අපි කරන්නේ රට කජු ඇටයක් දෙනවා නේ පොපොරි ටිකක් දෙනවා
0: ඔව්
2: කෙසෙල් ගෙඩියක් දෙනවා හරි සමහර විට සත්තු නොකන జాතියවත් අපි දෙනවා
0: දෙනවා දෙනවා
2: හරි පුළුවන් නම් අයිස්ක්‍රීමක් වගේ ඒකත් ඊට වසුර හෙම්බිරිසා ඊට පස්සේ හොට්ටු පෙරාගෙන එන ගෝන්නු හම් වෙනවා මෙහෙම
0: අම්මා මට විටමින් C එකක් දෙන්න
2: මේක මේ හිනාවි කිව්වට මේ හොඩ
0: අඩන්න ඕනේ කාරණා
2: හොඩ තන්න ජාතික වනෝද්‍යානය නරඹන්න යන ගොඩක් අය දේශීය සංචාරකයෝ මේකේ ඉන්න කඳුකර ගෝන්නුන්ට ආහාර පාන දෙනවා.
0: කොහමද විදේශීය කට්ටිය වගේ මොලේ තියෙන වැඩ කරන්නේ?
2: ඔව්. ඉතින් මේ නිසා දැන් ඒගොල්ලෝ ළඟට ගිහිල්ලා ස්පර්ශ කරන්න ගෝණෙක් එහෙම අල්ලලා අන්තට්ටුවෙන් එහෙම අල්ලන්නේ එහෙම ඉතින් සමහර විට මේ ඩෝනට් එකක් හා බැටිස් එකක් පේස්ට්‍රියක්
0: උළුඳු වැඩි
2: එකක් ඒ වගේ දෙන්න වෙනවා. ඉතින් උන් උනත් නිකන් ළඟට ඉන්නේ
0: නෑ.
2: උන්ටත් මොනවාරි කන්න දෙන්න ඕනේ.
0: වගාව දෙන්න ඕනේ.
2: එනිසා උද්‍යාන නීති රීති කඩ කරමින් මේ විදියට වනසතුන්ට ආහාර වර්ග ලබා දීමේ අවස්ථා නිසා ලොකු ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඉතින් සත්තු ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. ඉතින් ගොඩාක් සත්තුන්ට දැන් තියෙනවා

0: දිය වැඩියාව තියෙනවා. ගස්රයිටිස් තියෙනවා. ඊට පස්සේ අපිට තියෙන මොන
1: ෂුගර්.
0: ඔව් ඊට පස්සේ දිය වැඩියාව කිව්වේ ඒකට.
1: ඔව් ආදිය වැඩියාව කිව්වනේ.
0: ප්‍රෙෂර් තියෙනවා, කොලෙස්ටරෝල් තියෙනවා. සමහර ඒවා ෂොපින් බෑග් එක එක්ක දෙන්න. ඒ කියන්නේ උඩ අරන්තියන් කන්න වගේ දෙන්න.
1: කාලිවරණම ගැට ගහන අරන්තිය.
0: ඔව්.
1: උලක් වදින්න තියෙන.
0: ඉන්න තැනකට අරන් ගිහින් කන්න. ටේක් අවේ. ඒ කියන්නේ ඩයිනින් ද
1: ටේක් අවේ ද.
0: ඩයිනින්
1: නම් දෙනවා ඇතිනේ.
0: ඔව්. ඒ වෙලෙම දෙනවා ඩයිනින්.
1: ගෝණගෙන් අහලා දෙනවද?
0: ගෝණේ කෙනා.
1: Excuse me to go now. ඩයින් කරනවද ටේක් අවේ කරනවද?
0: ඉන්නේ. ඇත්ත මේ පොලිතින් එහෙමත් කාලා ප්‍රස වෙලා තියෙනවා. මේ මේ කඳුකර ගෝණුන් තමයි ගොඩාක් මේ මේ මේ කියන තැනට පත් වෙන මේ අවදානමේ ඉන්නේ. මේගොල්ලෝ මේ දිවියෙක්ට වගේ දෙන්න ගියා නම් මම හිතන්නේ නේද?
1: හොඳට කාලේ එන්න
0: පුළුවන්. ඔව් මේ එනිසා චුට්ටක් කියගෙන පරිස්සමෙන් මේ වනජීවී නිලධාරීන්ට මේ සපෝට් එක දෙන්න නේද?
1: ඔගොල්ලෝ බලන්න යනවා නම් බලලා එන්න.
0: ඔව්.
1: කවන්න පොවන්න යන්න එපා.
0: මේ අනිවාර්යෙන් ඒ නිසා චුට්ටක් මේ ගැන හිතන්න. ඔබ සංචාරකයෙක් විදිහට ගිහිල්ලා අර එතන සබාදහමට කිසිම විදිහ හානියක් නොකර සත්තු ටික ඇතින් බැලුවා. අන්න ගෝණේ ලස්සනයි ආ. සෙල්ෆියක් ගෙව මෙන්න ගෝණ. Facebook එකේ හොටයක් දැම්ම එතන ඉවරයි.
1: ඔව්.
0: හරි. ගෝණට අනවශ්‍ය දේවල් කරන්න යන්න එපා. ඌ ගෝණ. ඔයා ගෝණ වගේ හැසිරෙන්න යන්න එපා කියන එක තමයි මේ හද පත්තරේ.
1: ඔයා ගෝණ වෙලා ගෝණ මනුස්සයා කරන්න යන්න එපා.
0: දිවයින දිවයින පත්තරය ද ඇතුල් පිටුවේ තියෙන ආටිකල් එකක් මං කිව්වේ. ඉතින් හෝටන් තැන්න වනෝද්‍යානයට එන සංචාරකීන්ට මේ ගැන පරිසර වේදීන්ගෙන් යම් වෝනින් එකක් දීලා තියෙනවා.
1: දැන් කිව්වම වැඩිපුර අරගෙන යයිද දන්නේ
0: නැහැ. නෑ අපි කියන්නේ මෙහෙම පිළියන්නේ කවුරුත්. අපි මේ නිකන් නිකන්.
1: ඔව්.
0: මේ අපේ රටේ මේ ඉන්නවා එහෙම පොඩි ගව සම්පත වගේ ඉන්නවනේ සමහර. අපේ සමහර ඉන්නවා එහෙම. ඕනම ශාස්ත්‍රයකට
1: අදාළ
0: ඉන්නවා.
1: සමහරක්.
0: ඔව්. මොන හරි දෙයක් කිව්වම ඒ පා කියන එක තමයි කරන්නේ.
1: අනේ පැත්තට කරන්නේ. ඔව්.
0: ප්ලීස් මං විශ්වාස කරනවා ලක්කඳ අහන අය අතර එහෙමයි නැහැ. නමුත් ඇතමෙක් ඉන්න පුළුවන්.
1: ඉඳලා
0: හිටලා. මොනෙක් දෙකෙක් ඉන්න පුළුවන්. අතයි විනාඩි 36යි.

0: ඔබට ප්‍රේෂය එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රේෂය එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම් මනම් ගාලා වදු වුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

0: අදයි විනාඩි 50යි වෙලාව. අපි මේ පැයෙන් යන්න කලින් මතක් කරන ඔයාට, ඔයාට බයික් එකක හීනයක් නම්, ඔයා බයික් එකේ හීනිය දැන් දැන් එහාට ඔයාලා තියෙනවා බයික් එක මේන්ටේන් කරන්න ඕනේ, පෙට්‍රල් ගහන්න ඕනේ, සර්විස් එක කරන්න ඕනේ,
1: ටයර් මාරු කරන්න ඕනේ,
0: ඔව්, තව හෙල්මට් එකක් ගන්න ඕනේ, පාට්නර් කෙනෙක් හොයාගන්න ඕනේ,
1: ඔව්, හෙල්මට් එක දාන්න කෙනෙක්, ඔව්, පාට්නර් කෙනෙක් හොයාගන්න ඕනේ.
0: රයිට්. කොහොම නමුත් මෙහෙමයි කතාව. ඔය ටයර් එක ගැන කියපු හින්දා කියන්න, ලංකාවේ වැඩිපුර තව කිලෝමීටරයක් හරි යන්න පුළුවන් ටයර් එකක් මාකට් එකේ තියෙනවා නම්, ඒ තමයි සියට් ටයර් එක කියලා කියන්නේ. සියට් ග්‍රිප් X5 කියන ටයර් එක වගේම සූම් X5 කියන ටයර් දෙක, විශේෂයෙන්ම මේකේ තියෙන ත්‍රෙඩින් පැටර්න් එක නිසා ටයර් ගීක්මන්ට් ගෙවෙන්නේ නැහැ.
1: ඒ වගේ තමයි දිග කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වංගුවලදී හරි, ඒ වගේම ලිස්සන්නේ නැති ග්‍රිප් එක නිසා වැස්ස දවසක වුණත් හොඳ විශ්වාසයකින් යන්න පුළුවන් ටයර් කියලා කියන්නේ. ඒ වගේම බයික් එකට ප්‍රිම් ලුක් එකක් දෙන. ඉතින් ඔයත් දව හීන පස දුවන කෙනෙක් නම් විශ්වාසයෙන් අරගන්න ඕනේ ටයර් එක තමයි සියා ටයර් කියලා කියන්නේ.
0: ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ, දැන් මේ ටයර් එක දාලා දැන් ඔය වංගුවක් බෙන්ඩ් එකක් හැම අර ගන්නකොට අර ඒකේ තියෙන තාක්ෂණික වශයෙන් මේක පාවිච්චි කරලා තියෙන ඉහළම තාක්ෂණේ. ඒ හින්දා ග්‍රිප් එක හොඳයි, ලිස්සන්නේ නැහැ, ස්ටැබිලිටි හොඳයි. ඉතින් ටයර් එකක් කියලා ගුවම ඔය මේ අන්සා තමයි කියන්නේ අනිවාර්යෙන්
1: සියටය පාවිච්චි කරන්න කියලා.
0: ඔව්. සිය ටයර් ගැන මතක් කරා වගේ මතක් කරන්න ඕනේ ෆැඩ්නා ඔතෝ ෂීල් ගැන. ෆැඩ්නා ඔතෝ ෂීල් කියලා කියන්නේ ඔයාගේ මේ

0: දෙනවා උරහිසරි දෙනවා
1: මේ රැකියාවක් නොකරත් සමහර කිට ඔය වේදනාව ටික එන්න පුළුවන්
0: වෙන්න පුළුවන් අවුරුදු 40ට වැඩි වැඩි හිටියන්ට තියෙන රෝග ටිකක් තියෙනවා සාමාන්‍ය ආතරයිටිස් වගේ වෙන්න පුළුවන් ශල්‍ය කර්මෝඩ ලක් වෙලා දැන් සුව වෙමින් ඉන්නවා වෙන්න පුළුවන් ඉතින් ඔය කියන ඕනම රැකියාවක් කරන කෙනෙකුට මේ මේ මේ ප්‍රශ්න ටික තියෙනවා නම් ඔන්න හරියටම හරියනවා ෆෙන්නෝත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ඉතින් ෆාමසි වලින් සුපර් මාකට්ස් වලින් මේ පුළුවන්කමක් තියෙනවා
1: විශේෂම දේ තමයි මේ කරන්නේ
0: හරි කියා 99%ක් ලෙඩේට හරි කියලා තහවුරු කරලා තියෙනවා.
1: ඩක්කෙටම හරියන බෙහෙත තමයි මේ දීලා තියෙන්නේ.
0: කාගෙන්වත් ගිහින් අහන්න දෙයක් නැහැ මේ ෆැඩ්නෝද ෂීල් ඇක්ටිව් ප්ලස් එක හොඳද?
1: ඔයා පාවිච්චි කරනවද? කොහොමද රිසල්ට්ස්? ඒ අහන්න දෙයක් නැහැ.
0: පාවිච්චි කරපු කෙනෙක්ගෙන් සහතිකයක් ගත්තට කමන්නේ. එහෙම නැතුව ඔයා දන්නේ නැති කෙනෙක්

0: ප්‍රශ්නයක් අහන්න සට සටකාල උත්තර ටිකලේ
1: 0.71 7171 7171. අපි මේ පැයෙන් යන්න හදන්නේ යන්න කලින් කැමරස් ගන්න විජේ නිෂ්පාදන ගැන කියන්න. ලෝකේ කොහේ ගියත් ඔයා ආසයි, ඔයාගේ ගෙදර වගේ, ඔයාගේ අම්මා, ඔයාගේ බිරිඳ කැම ටික හදනවා වගේ කැම ටික හදනවට. ඉතින් හරි, ඔයා රට පිටරට ඉඳන් අපි අහගෙන ඉන්න කෙනෙක් වුණත් ඔයාට පුළුවන් ලංකාවේ රසට ඔහෙදි මාළු කරියක් හදාගන්න.
0: ඔව්.
1: විජය මාළු කරි එක තියෙනවා. මේක මිරිසට හිම නැත්තම් කිරට කියන ඕනම විදියකින් ගන්න පුළුවන්. සුපර් මාකට්ස් වල තියෙනවා. ගොයින් ග්‍රෝසරි වගේ පිටරට තියෙන ඕනම තැනක මේක තියෙනවා. ෆේක් එක ප්‍රොඩක්ට්, ඒ කියන්නේ සමහර ලාවට එහෙම ස්ථාවකුත් තියෙන නිසා.
0: ඔව් ඔව් ඔව්.
1: ලාංඡන බලන්න.
0: මේ ෆේක් එක ඔරිජිනල් එක හොයාගන්න බැරි තත්ත්වයක් තියෙනවනේ.
1: තත් සියල්ල තියෙනවා. විජය ලාංඡනේ තියෙනවා. ඒ ඔක්කොමත් එක්ක තමයි විජය නිෂ්පාදන ගන්න කියලා අපි ඔබට.

0: Lakhanda Radio ITN.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

0: තහනෝලීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: පොලිස් නිධාරින් ලෙස ව්‍යාජව පෙනී සිටමින් සමාජ මාධ්‍ය ජාලෝ සේසදු කරන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබෙනවා. අවස්ථා ගණ්ඩාවකදී සැකකරුවන් අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. පරිගණක හෝ ජංගම දුරකථන යොදාගෙන අන්තර්ජාලය මගින් පොලිස් නිධාරින්ගේ ඡායාරූප දැක්වෙන ව්‍යාජ ලෙස සකස් කළ ගිණුම් ඔස්සේ වංචනික ක්‍රියා සිදුවන බවටයි හෙළිව තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කළා. ඇමරිකාව යළිත් ඉරානයේ ප්‍රදේශ රැස්සකට ප්‍රහාර එල්ල කර තිබෙනවා. බුෂ සහ සිරික්කදුරු ප්‍රදේශයේද ඊට අයත්. ඉරානයේ ආරක්ෂක මධ්‍යස්ථාන මිසයිල් සහ ඩ්‍රෝන ගබඩාවතුල් ඉලක්කවලට මෙම ප්‍රහාර එල්ල වී තිබෙනවා. මෙල නිරීක්ෂණ පද්ධති සහ ගුවන් ආරක්ෂණ පද්ධතිද ඒ අතරමන බවයි අමරිකා ආරක්ෂකාංශය පවසන්නේ. මැදිපතික කලාපයේ මේ වන විටත් අමරිකා සෙබළුන් 50,000ක් පමණ රැඳී සිටින බව ජාතන්ත්‍ර මාධ්‍ය සඳහන් කළා. ඉරානයේ ප්‍රදේශ රැස්සකම පිපිරීම් ශබ්ද ශ්‍රවණය වී තිබෙනවා. මේ අතර යේමනයේ හූති කැරලිකරුවන් සඳහන් කළේ රතු මුහුදේ සෞදි ඉන්ද්‍ර නෞකා දෙකක් ඉලක්ක කරමින් මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවයි. ලකඩ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය උදේ 10ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලකඩ.

0: ගුඩ් මෝනිං සුබදාසනක්. උදේ 9යි විනාඩි 6යි වෙලාව.
1: නොවේවා.
0: මොකද්ද?
1: විරහගීයක් නොවේවා.
0: මං ටිකක් විරහගීත වලට කැමති හින්දා අපේ ප්ලේලිස්ට් වලට වැඩිපුර ඒව තමයි යන්නේ. කමන්න නෑනේ නේද?
1: නෑ නෑ කිසි ප්‍රශ්නයක් නෑ ඔලක් නෑ.
0: මේ සතුටුදායක සින්දුම කියලා ඉතින් කියලා නෑනේ ගායකයෝ. ගායක ගායිකා ඉතින් මේ හැපි මූඩ් වල සින්දු කියලා නෑ. ගොඩක් තියෙන හැම ඒවා.
1: ප්‍රසිද්ධ වෙන්නේ තේවනේ නේද?
0: ඔව් ඉඳලා හිටලා බලමු අපි සතුටුදායක සින්දුවක් මොකක් කරන්නේ.
1: මෙස්?
0: ඔව්.
1: මේ ආදි හිතෙන් නදෝගේ දැන් දාන ෂූස් දෙක ටිකක් පරණ වැඩි කියලා හිතෙන් නැත. මාරු කරන්න නිකන් අදහසක් නෑ.
0: ඔයා ඔය කියන මේ මං අද දාගෙන ආපු දෙයද?
1: ඔව්.
0: ඒ මම නිකන් වොෂ්රූම් එකට යනකොට දානද?
1: ඔව් රියලි.
0: මං ඇවිල්ලා ෂූ ලවර් කෙනෙක්.
1: අහහ.
0: තෝර මගේ
1: මේ වෙනකොට කොච්චරක් විතර තියෙනවද කලෙක්ෂන්?
0: නියම් එක පම්පෝරි කියනවා කියනවනේ ඕනේ නෑ. කීපයක් තියෙනවා. හරි. සඳට අඟහරු ආදර සිකුරාදර ඉරිදා සෙන්සුරා දෙනකනුත් දාලා තව සතියක් ආයි දාන්න තරමට වගේ සපත්තු ටිකක් තියෙනවා. හරිද? මොකද මට හැමෙන් හම්බෙනේවත් තියෙනවනේ.
1: ආහ්.
0: අපේ ෆෑන්ස්ලා මාව අහගෙන ඉඳලා දැන් සමහරවිට හිටු දේනකොට ගේට් එකට අලුත් සපත්තයක්
1: දෙනවා. කෙනෙක් දෙන්න පුළුවන්.
0: ඒක තියෙනවා. හරි. එහෙම එහෙම ඇත්තටම තියෙනවා. මේ අපි කතාවෙන් එනවා මෙහෙම කතාවකට. ඔයාගේ ආයතනයේ ඉන්න ලොකු මහත්තයා හරිහමං විදිහේ තීන්දුව తీරන ගන්නේ නැත්නම් ඔයාගේ ආයතනයේ අභිවෘද්ධිය උදෙසා. සේවකයෙකු විදිහට තවදුරටත් කටවහගෙන ඉන්නපා නැගී සිටින්න. සමහර ආයතනවල ප්‍රධානීව ඉන්නවනේ වැඩේ අවුල් කරන්නමනේ හදන්නේ.
1: ඔව්.
0: ඒ කියන්නේ ඒගොල්ලන් සමහර
1: විට සේවකයෝ කොච්චර කරත් වැඩක් නැහැ.
0: වැඩක් නැහැ. ඒගොල්ලෝ යල් පැන ගියා අදහස්.
1: ඔව් ඔව්.
0: ඉතින් සමහර විට වෙළඳපළ වටපිටාව ගැන අවබෝධයක් නැහැ.
1: නැහැ. ඒගොල්ලන්ට ඕන විදිහට තමයි කරන්න හදන්නේ.
0: අවබෝධය තිබ්බත් කොයි ගොඩක් ලොක්කන්ගේ මැනේජ්මන්ට් ඩිසිෂන් කියලා ගන්නේ එයාගේ වයිෆ් කියන තීරණ තමයි. ඕන බොස් කෙනෙක්ගේ බිරිඳක් ගෙදරදි කියන මොන හරි දෙයක් තියෙනවනේ බිස්නස් එක සම්බන්ධ. ඒ ටික තමයි බොස් ඇවිල්ලා ක්‍රියාත්මක කරන්නේ.
1: උදේට ඇවිල්ලා ස්ටාෆ් එකට කියනවා.
0: ඔව් මේක කරමු මේක කරමු කියලා බැලුවම එයාගෙත් නෙමෙයි එයාගේ බොස්ගේ තීරණය. මේ
1: වයිෆ් බොස්ගේ. ඔව්
0: වයිෆ් වයිෆ්ගේ.
1: ඔව්
0: දැන් ඔය නයිකි කියන බ්‍රෑන්ඩ් එක අහලා තියෙනවා. ලෝකේ තියෙන ලෝකෙම දන්න සුපිරි සන්නාමයක්. අවුරුදු ගාණක් තිස්සේ ලෝකේ හැමෝගෙම හීනයක් වුණ ලෝකේ ලොකුම ක්‍රීඩකයෝ ෂේරම් වගේ දාපු නයිකි සමාගම දැන් තියෙන්නේ වැටිලා. දැන් හොම්බෙන් ගිහිල්ලා තියෙන්නේ.
1: ඇත්තටම?
0: ඔව්. එයාලගේ විකුණුම් පල්ලෙහාට ගිහිල්ලා.
1: ඇයියේ?
0: සමාගමේ කොටස් කඩා වැටිලා. හරි. ඒ මදිවට මේ අවුරුද්දේ නම් ඩොලර් බිලියන ගාණක් අලුත් බදු ඒගොල්ලන්ට ගෙවන්න සිද්ධ වෙලා.
1: ඇයි ඇත්තට මොකද මේක පාට උනේ?
0: ඇත්තටම මොකද උනේ? මේක තමයි අපි මේ කියන්නේ. මෙච්චර දුර ආවේ හම්බෙන්නේ නෙවෙයිනේ. 1971. ඔය බිල් බෝවර්මන් එයාගේත් වයිෆ් කේ. හරි. අය වොෆල් එකක් අරගෙන ඒ වොෆල් එක වොෆල් හදන යන්ත්‍රය අරගෙන ඒක හැඩයට සපත්තුව හදලා සපත්තුවේ යටිපතුල හදලා ඒ සපත්තුව ගොඩක් සැහැල්ලු විදිහට හදලා ලෝකෙම අල්ලගත්තා. ඉතින් මේක වෙනස්ම විදිහේ ක්‍රීඩකයින්ගේ තේරීමක් වුණා.
1: හරි.
0: ඇඩිඩාස් පූමා වගේ ලෝකේ ලොකු සමාගම් එක්ක මේගොල්ලෝ ෆයිට් කරා. නයිකි තමන්ව දැක්කේ ලෝකයේත් එක්ක හැප්පෙන පොඩි එකා විදිහට. ඒ නිසා එයාලා ඔය මේ වෙනස් විදිහ ඔය කියන්නේ අපි කියන්නේ දිනන්නම හදන ක්‍රීඩකයින් නොඉන්න ටිකක් නේද කියන්නේ මොකක්ද ඒකට කියන්නේ රැඩිකල් අන්න එහෙම ක්‍රීඩකයින්ව කේට කරගෙන බ්‍රෑන්ඩ් එකට එකතු කරගෙන ප්‍රොමෝෂන් වලට දාගෙන ඒ වගේ ඇත් එක්ක වැඩේ කරගෙන ගියා මාර ඇඩ්වර්ටයිස්මන්ට් ටිකක් ගැහුවා අනිවාර්යයෙන්ම දිනන්න ඕනි කියන එක තමයි ඒගොල්ලන්ගේ
1: ටැග්ලයින් එක
0: හරි කොහොම හරි ඔක කොහොම යනකොට ඒගොල්ලෝ සපත්තු මාකට් එකේ 50%ක් විතර ඇල්ලුවා ඊට පස්සේ ඒගොල්ලෝ බාස්කට් බෝල් වලට බහැලා මයිකල් ජෝඩන් තමන්ගේ බ්‍රෑන්ඩ් එකට ගත්තා ජෝඩන්ස් වන්ස් කියලා සපත්තුවක් හැදුවා NBA නීති වලට අනුව ඒ සපත්තුව තහනම් වුණත් ජෝඩන් කියන මේ ඔය ක්‍රීඩකයා එක දැම්මා එතකොට නයිකි එකෙන් ඒ දඩ සල්ලිත් ගෙව්වා හරි මේක මාර මාර මාර ප්‍රොඩක්ට් එකක් කොහොම හරි හොමෝම ඇවිල්ලා 2020 දී නයිකි එකට අලුත් CEO කෙනෙක් ආවා
1: හරි
0: එයා තමයි ජෝන් ඩොනහෝ ඩොනමෝර් නෙමෙයි
1: ඩොනහෝ
0: එයා ආවේ ඇඟලුම් වලින් නෙවෙයි තාක්ෂණික සමාගම් වලින් එයා වැඩ කළ තිබේ වෙන වෙන ෆීල්ඩ් එකේ එයා ඇවිල්ලා එක එක වෙනස්කම් ටිකක් කරා
1: නයිකේකේ
0: ඔව් ඒගොල්ලෝ අයින් වුණා පොඩි පොඩි කඩවලින්
1: හරි
0: සාමාන්‍ය නයිකි සපත්තු වික්කේ පොඩි කඩවල් හරහන්
1: ඔව්
0: හැබැයි මෙයා කිව්ව නෑ අපි මේවා නිකන් ලොකු මෙව්ව වලට යන්න ඕනේ ෂොපින් මෝල් වල ඉන්න ඕනේ පොඩි කඩවලින් අයින් වෙන්න.
1: එකපාරට ලොකු තැනකට යන්න ඕනි වුණා.
0: ඔව් ඊට පස්සේ මෙයා අලුත් ෂූ එකේ වෙනස්කම් නොකර අලුත් ඒවා හදන්න ගියේ නෑ. පරණ සපත්තුම ආයයි විකුණන්න ගත්තා. හරි දැන් ඇඩිඩාස් එහෙම වෙනස් කරානේ සපත්තු කාලෙන් කාලට. මේගොල්ලෝ එහෙම කරේ නෑ, එකම සපත්තුව හැදුවා. ඊට පස්සේ ඇඩ්වර්ටයිස්මන්ට් සඳහා ගත්ත තරු අයින් කළා. ඕනේ නෑ කිව්වා සෙලිබ්‍රිටිලා. කොහොම හරි මේ නයිකි කියලා කිව්වේ කොහොම හරි දිනන්න ඕනේ කියන බ්‍රෑන්ඩ් එකනේ. ඊට පස්සේ ඉතින් මේක එච්චර ගෝ එකක් නැති බ්‍රෑන්ඩ් එකක් බවට පත් වුණා. දැන් අර කියපු සුපිරිම තරු නයිකි බ්‍රෑන්ඩ් එක අතහැරියා. හරි රොජර් ෆෙඩර, සිමන් බයිල්ස්, ඒ වගේ ටයිගර් වුඩ්ස්, හරි නයිකි දාපු අය මේක අතහැරියා. එතකොට අලුත්ම ප්‍රහාරයක් ආවා. මතකද ඔය ටික දවසකට කලින් ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනත් රටවලින් ඇමරිකාවට ගේන බඩුවලට අලුත් බදු ගහන්න ගත්තා. ඔය ලිබරේෂන් ඩේ කියලත් ඔකට කිව්වා. හරි ඒ වගේ චීනයෙන් එන බඩුවලට 34%, වියට්නාමෙන් 46%, ඔයගේ ඔය මේ ඉතිහාසයේ මෑත කාලේ මම මේ මතක් කරේ. අන්න ඒ වගේ දේවල් නිසාත් මේ සපත්තු වල මාකට් එක අඩු වුණා. කොහොම හරි මේ කියන අලුත් CEO නිසා බිස්නස් එක බිමටම සමතලා වුණා.
1: බලන්න එක මිනිස්සෙක් කරපු විනාශයක්.
0: ඔන්නෝකයි ප්‍රශ්නේ. එක මිනිස්සෙක්ගේ ගත්ත වැරදි ඩිසිෂන් නයිකි කම්පැනි එකේ වැඩ කරපු දහස් ගානකට ජොබ් නැති කරා. හරි
1: අපරාධයක්.
0: ආයි 2024 දී නයිකි සමාගම ආයි හිටපු පරණ විධායක නිලධාරියා එලියට් හිල්ව ගේනවා.
1: හා අරව අයින් කරා.
0: ඔව් දැන් එයා ආයි අර කරපු ටික කරනවා. දැන් යාලා නයිකි මයින් කියලා අලුත්ම සංවේදී සපත්තු විශේෂ හදලා තියෙනවා.
1: නෑ.
0: ඔව් දැන් ඒගොල්ලෝ ආයි පොඩ පොඩ පටන් ගත්තා. FIFA World Cup එකේ පටන් ගත්තා. හරි. ඒ වගේ ටික ටික දැන් ආයි මාකට් එක අල්ලගෙන යනවා. හැබැයි ඒගොල්ලෝ මේ වැටිච්ච වැටිල්ල එක්ක ගත්තම නැගිටින්න සෑහෙන්න කාලයක් යයි.
1: නැගිටීද?
0: නැගිටී කාලයක් යයි. තේරෙනව නේද මිනිස්සෙකුට ආයතනයකට සමාජයකට කරන්න පුළුවන් ඩැමේජ් එක?
1: ඒක අනිතක යාගේ එක ඒ ෆීල්ඩ් එකටත් අදාළ කෙනෙක් නෙවෙයි නෙවිලා තියෙන්නේ.
0: මේකනේ දැන් අපි හිතමු මේ රේඩියෝනේ.
1: ඔව්.
0: රේඩියෝ වලට එක පාටම ගියලා දානවා කියමුකෝ. ස්පෙයා පාර්ට් සම්බන්ධ විශේෂඥ. හා අපේ බොස් කරලා දානවා ස්පෙයා පාර්ට් සම්බන්ධ විශේෂඥ.
1: ඔව්.
0: එයා මේ රේඩියෝ එක ස්පෙයා පාර්ට්ස් වලට කෑලි වලට කරලා කුඩන්න.
1: රේඩියෝ කරන්න වෙන්නේ නැහැ.
0: ඉතින් මේ ලෝහ හසරක් දන්නේ
1: නැහැ.
0: ඔන්න ඔහොමයි සමහර තැන්වලට වෙන්නේ. උදේ 9:13යි.

0: මෝර්නින් උදේනව අය විනාඩි 22යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB

0: ඕනම
1: සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
4: Live beat ekta mix winner.

0: දෝර ගගේ තලනහි නොහදම විපෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: දොතරයේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑගකට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑගකට සුපිරි මෝටර් රථයක් NLB

0: නවයයි විසි හතරයි වෙලාව. කියක් හදනවා කියලා කියන්නේ අද කාලේ හැටියට ලොකු වියදමක්. සිමෙන්ති කොට්ටේක ගාන, කම්බි කූරක ගාන. ඊට පස්සේ මම්මේ ළඟදී ඇහුවා වැලි කිව්වක් කියද කියලා 39000 කිව්වා.
1: සා. ෂෝක්නේ.
0: ඔව්. මට මතක 18 විතර වැලි ගිනාව කාලයක් තිබ්බා.
1: ඒක 1900 බර ගණන් වල.
0: ඔව් ඒ 2015 16 වගේ. දැන් 39000යි වැලි කිව්බ් එකක්. හරි. එතකොට හිතනවා තේරෙනවනේ.
1: වෙනස.
0: යක් හදනවා කියන්නේ ලේසි නේ. එනිසා ගෙදරකට පාවිච්චි කරන ඕනම දෙයක් සම්බන්ධව කරන ඒ වියදම දීර්ඝකාලීන වියදමක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඕක නිතර දෙවේලේ අපිට සල්ලි මේ කියන්නේ අලුත් වැඩියා කර කර ඉන්න බෑ. වියදම් කර කර.
1: ඔව්. ගෙදර හදන එක එකපාර හදන්න ඕන.
0: වහලට දාන ෂීට් එක ගෙන වුණත් එහෙමයි. කල් පවතින ශක්තිමත් ෂීට් එකක් වෙන්න ඕනේ. මෙතෙන්දි මතක් කරන්නේ අපි රයිනෝ රූෆින් ප්‍රීමියර් ගැන. මේ කියන්නේ ආදන්න මැටි ලේයර් එකක් යටින් තියෙන උඩ ජල විකර්ෂක ආලේපනයේ තියෙන උඩින් ෂීට් එක ජල විකර්ෂක ආලේපනය නිසා පරිස්සම් වෙන ෂීට් එක. ඒ කියන්නේ දියසෙවල බැඳෙන්නේ නැහැ, පාසි බැඳෙන්නේ නැහැ, දුර්වර්ණ වෙන්නේ නැහැ, කැත වෙන්නේ නැහැ. වතුර වැටිලා ෂීට් එකට බර වෙලා ෂීට් එක පෙඟිලා ඒ ශක්තිමත් භාවයට බලපෑමක් වෙන්නේ. එතකොට යටිපැත්තේ තියෙන මැටි ලේයර් එක නිසා ගේ ඇතුළට එන හිරු එලියෙන් ලැබෙන ඒ උෂ්ණත්වය
1: පොඩ්ඩක් අඩු කරනවා.
0: ඔව් අඩු කරලා දෙනවා. ඒ වගේම තමයි ලස්සන පෙනුමක් ඔයාගේ ගේ ඇතුළට දෙනවා රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක. අවුරුදු 60කට වැඩි විශ්වාසයක එක තමයි රයිනෝ රූෆින් ගැන මතක් කරේ.
1: දැන් මේ කියනේව බොරු නම් මේ අවුරුදු 60ක විශ්වාසය තියාගන්න බෑනේ.
0: ඔව් හැමදාම රයිනෝ රූෆින් තමයි මාකට් එකේ ලීඩින් ෂීට් එක උනේ. දැන් මේ අලුත්ම විදිහේ අලුත් අලුත් දේවල් එකතු කරපු ෂීට් එක තමයි රයිනෝ රූෆින් ප්‍රීමියර් කියන ෂීට් එක. ඒ වගේම ක්‍රිමිරාජ් නිෂ්පාදක ගැන මතක් කරන්න ඕනේ අපි.
1: උනා කැම්බ්‍රිසාවක් ඇසක් එහෙම තියනවනම් ළඟම තියෙන සුපිරි වෙළඳසැලට හරි පොඩි කඩේකට හරි ගිහිල්ලා හරි කමක් නැහැ. ඔයාට ක්‍රිමිරාජ් නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්. ක්‍රිමිරාජ් පේයාව ඔයාට හැම්බ්‍රිසාව තියනවනම් උණ තියනවනම් කැස්ස මේ ඕනම ලෙඩකට පේයාව තමයි ඔයාට ගන්න පුළුවන්. වගේම වැල්මේ පැණිය තියනවා, මුඛසෝදනයේ තියනවා, සඳුන් පැණිය තියනවා. මේ ඕනම නිෂ්පාදනයක් විශ්වාසයෙන් යුතුව වසවිසක් නැතිව ගන්නවනම් ඔයාට ක්‍රිමිරාජ් නිෂ්පාදන තමයි 0112 859 889 කෝල් කරලා ඔන්න ඒ නිෂ්පාදන ගෙදරටම ගෙන ගන්නත් ඔයාට පුළුවන්කම තියෙනවා.
0: ඔය ගමම්ම ඇඟේ වතේ අමාරුවට නේද සන්ධි වේදනාවට හරියටම හරියන ෆැඩ්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් මතක් කරන්න පුළුවන්. ඉතින් ඔයාට අර කියන වගේ බඩේ අමාරුවකට වගේ එකකට නේද ලදරු පණු රෝගීකට ක්‍රිමිරාජ් වගේ. දැන් ඔයාට ඔය මතු පිටින් ශරීර අභ්‍යන්තරයේ තියෙනව නෙමෙයි එළියෙන් බාහිරව තියෙන වේදනාවල් සියල්ල සමනය කරන රුපියල් 1920
1: මැජික් එකක් තියෙනවා.
0: මැජික් එක තමයි Active Plus, Fedna with a Shield Active Plus කියලා කියන්නේ. ඉතින් ස්වභාවික මේ නිෂ්පාදනයක් මේක. රසායනාගාරය තුලේ තහවුරු කළා මේක හරියටම හරි කියලා. එතකොට වැඩිහිටියන්ට, වැඩ කරන ජනතාවට, ගෘහණියන්ට, මේ කියන ඕනම කෙනෙකුට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙන්න පුළුවන්, ශල්‍යකර්මෝලින් සුවය ලබන අය වෙන්න පුළුවන්, අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙකුට. 40න් පස්සෙත් අපිට ඇති වෙන රෝග තියෙනවනේ සන්ධි ආශ්‍රිතව.
1: ඔව්.
0: එනිසා ඒ අයටත් මේක හරියටම
1: හරි. දැන් 40 කියලා විශේෂත්වයක් නෑ. දැන් අර පොඩි වයසේ ඉඳන්ම ඔය සන්ධි වේදනා තියෙනවා
0: හැමෝටම. ෆැඩ්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියන්නේ කිව්වේ. ඉතින් මේක ගන්න බය නැතුව මේක ඔයිල් එකක් නෙවෙයි. එහෙනම් ගාගෙන ඕන තැනක යන්න පුළුවන්, සුවඳ තියෙනවා. ඉතින් ඔයා ගෑව කියලා කවුරුත් දන්නේ
1: නෑ. ඔයාට බය වෙන්න එපා.
0: ඔව්. ෆැඩ්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන මතක් කරේ. දන්න කියන ඕනම කෙනෙකුට මේක බය නැතුව සහතික කරන්න. නේ
1: ඔව්
0: මේක තමයි හරියන්නේ කියලා ඔයා පාවිච්චි කරනවා. ඔයාට සන්ධි වේදනාවක් නැත්නම් ඔයා පාවිච්චි කරන්නේ නැහැ
1: නේ. ඔව්
0: ඔයා වෙන කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා නම් සන්ධි ආශ්‍රිතව ඔයා කෙලින්ම කියන්නේ මේක තමයි ප්‍රොඩක්ට් එක කියලා.
1: ඔව් පාවිච්චි කරේ නැතත් මේ ප්‍රොඩක්ට් එක හොඳයි කියලා ඔයා හොඳටම දන්නවනම් ඒත් ඔයාට රෙකමන්ඩ් කරන්න පුළුවන්.
0: මොකද විශ්වවිද්‍යාල සහ ෆැඩ්නා ෆාර්මේෂන් ආයතනයත් එක්ක මේ ඔක්කොම සනාථ කරගත්ත සාක්ෂි අපි සතුව
1: තියෙනවා.
0: ඔයාට වැඩි විස්තරයක් උනත් ෆැඩ්නා සයිට් එකට ගිහලා උනත් බලා ගන්න පුළුවන්. Facebook වල තියෙන reviews comments බලන්න.
1: ඔව්
0: මොකද ඒව බොරු කියන්නේ
1: නෑනේ. දැන්
0: Google review එකක් වගේ එකක ආයි ඩිලීට් කරන්නත් බෑනේ.
1: බෑනේ.
0: ඒ නිසා ඒ තියෙන අවස්ථාවම අරගෙන එපා. මේක හොඳම ප්‍රොඩක්ට් එකක් ලංකාවේ තියෙන. ඒ වගේම මේ පැයදිත් මතක් කරනවා අපි පැල්ලොත් කිරිපිටි ගැන. මොකද ලංකාවේ මාකට් එකේ

0: උදෙනව විනාඩි 32යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: ටිකට් එකක් ගන්න දිනුමක් තියෙනවා ඔයාට.
0: අනේ අපිනුත් ටිකට් එකක් ගන්න.
2: එහෙම කිව්වොත් ටිකට් ගන්න. ළඟට ඇවිල්ලා මේ අදා දිනවා මහජන සම්පත රුපියල් කෝටි 300ක සුපිරි ජයග්‍රහණය ඔයාගේ කරගන්න.
0: තව එක ටිකට් එකයි.
2: එහෙමත් කියනවනේ. මේ එහෙමත් ඇත්තටම අන්තිම ටිකට් දෙක තුන නේද?
0: ඔව්.
2: අවසන් වාසනාවන්තයා ඔබ වෙන්න පුළුවන් මහත්යෝ මේ ටිකට් එක ගන්න කියලා.
0: මේ ටිකට් එක ඔයාගේ වෙන්න පුළුවන් නෝනා ගන්න කියලා කියනවා.
2: ඇඟේ ගහනවා. ඒත් ගන්න.
0: ඔව්. වාසනාව අතටම ගෙනත් දෙනවා.
2: අනේ ඉතින් සමහර විට ලක්ෂ ගණන් කෝටි ගණන් නේද?
0: ඔව්.
2: ඒ අපි මෙහෙම ඇතෑරලා දානවා.
0: ගණන් ගන්න නැතු ඉන්නේ නේ.
2: ජාතික ලොතරැයි මණ්ඩලයේ විතරයි පුළුවන් ඔයාව මෙහෙම කරනකොට කෝටිපතියෙක් ලක්ෂපතියෙක් කරන්න වෙන කාටවත් බෑ.
0: ඒකත් පුංචි රුපියල් 40කි.
2: ඔව්. මං ඊයේ දවසේ ඇද්ද මේ ලොතරැයි වල ප්‍රතිඵලය කියන්නම්.
0: හරි.
2: කටක ලක්ටේ සහිතව සුබ දවසක් ලොතරැයි. ඊයේ දවසේ දිනුම් මැද්ද අංක 18 27 43 තමයි අංක ටික. ජය ලොතරැයිය ගත්තනම් ජය අක්ෂරයත් එක්ක

0: අංක බින්දු අංක එක අංක දෙක අංක හත. අද සම්පත ගත්තන අංක තුන අංක දෙක අංක නවේ අංක තුන අංක දෙක අංක හතර අංක නවේ අංක තුන අංක දෙක එම් අක්ෂරයක් එක්ක. හඳහන් ලොතරය ගත්තනං මකර ලග්නයක් එක්ක අංක 17 47 52 සහ 55. ඊට පස්සේ තියෙන ධන නිදානය S නෙමෙයි X නෑ X අක්ෂරයක් එක්ක අංක 19 අංක 58 අංක 64 සහ 80. මෙගා පවර් ගත්තනම් P අක්ෂරයත් එක්ක ප්‍රසාදාංකය අංක 26 ජැග්‍රායි අංක 46 48 52 සහ 74. ගොවිසත F අක්ෂරයත් එක්ක අංක 10 අංක 46 අංක 52 සහ අංක 63. මහජන සම්පත M අක්ෂරයත් එක්ක අංක 2 අංක 2 අංක 4 අංක 9 අංක 3 සහ අංක 2. ජාතික ලොතරැයි මණ්ඩලය රුපියල් 40යි ජීවිතේ වෙනස් කරගන්න. අදත් ඉතින් ලොතරැයි කූඩුවක් දැක්ක ගමන් දුවලා ගිහිල්ලා
1: අපි කියන හින්දවත් පොඩ්ඩක් අරගෙන බලන්න ගොගලන්ව මෙහෙම ලක්ෂපතිය කෝටිපතිය කරන්න අපිට මාර උනන්දුවක් නේ තියෙන්නේ.
0: මම අහන්නේ අපි කියනවට වැඩිය මොලයක් තියෙන කෙනෙක්.
1: ඔව්.
0: මොලේ පොඩ්ඩක් පාවිච්චි කරාම මේක ගන්න හිතෙන්නේ නැද්ද?
1: නැද්ද මං අහන්නේ ඒකනේ. අනිත් එක මේ රුපියල් 100ක් 100ක්වත් නේ රුපියල් 40යි.
0: ඔයා ටිකට් ටැක් අරගෙන නැතුව ඇති නේද?
1: ගන්නවා.
0: ගන්න විදිහ නැහැ මොලයක් නැහැ.

0: Lakhanda Radio ITN.
1: හැත්තෑ පස්ස සිරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
2: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
1: ක්‍රිමිරාජ සුවසඳ
2: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න සාදර අනුග්‍රහය
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවර්ධින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
4: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නේකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
5: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාව මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579

0: උදැනවය විනාඩි 44යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: FM 93.5 FM 93.7 ලකන Radio ITN.

0: හිතන දේ වෙන්න වෙන දේ හිතාගන්න බෑ.
1: පොඩක් ඒක වෙනස් විදිහකට කියන්න.
0: නෑ. මෙහෙම කිව්වම තේරෙනවා. දැන් මේ LPL එකක් යනවනේ. LPL එකේ ඔය කුසල් මෙන්ඩි සින්ජරියක් වුණානේ.
1: ඔව්.
0: දැන් අපේ ඩොමෙස්ටික් එකක් අහගෙන හොඳට පර්ෆෝම් කරගෙන එනකොට අපේ ප්ලේ කෙනෙක් මෙව්ව වෙනවා. මේ වනිය ස්ක්‍රිප්ට් වගේද කියලා හිතෙනවා. කාට හරි එහෙමත් හිතන්න පුළුවන්.
1: ඔව්. නිකන් අර මේ අර සමහරක් අය සමහර තැන් වලට යද්දි එකපාරට ලෙඩ වෙනවා වගේ එකක් නේද?
0: ඔව් අපිට දැන් ඔෆිස් එකේ වැඩ වැඩි කාලෙට එහෙම අපි ගන්න ලීව් උදේ පාන්දර සර් මම මෙහෙම එනකොට සර් මගේ මෙහෙම කකුල මෙව වෙලා
1: සර් ඇක්සිඩන්ට් වුණා සර්
0: අන්න ඒ වගේ කොමාරි කුසල් මෙන්ඩිස් මේ පාර ගිය පාර ඔබට මතක නම් වනිදු හසරංග මට මතක විදියට ඔය LPL එනවත් එක්කම මේ යන ආබාධ වලට ලක් වෙන මේ ක්‍රීඩකයෝ කීපයක් ඉන්නවා IPL එනකොට ඒගොල්ලෝ ඉක්මනට සනීපයි එහෙනම් සල්ලි මේ මේ මේවා මේ ෆෑන්ස්ලා කියන්නේ මම නෙමෙයි කියන්නේ
1: අපිට නම් මොකුත් කියන්න එපා
0: ඔව් අපි අපි අපි කියන ඒවා නෙමෙයි
1: ඔව්
0: කොහොමනම්ත් ඉක්මනට කුසල් සනීප වෙන්න ඕනේ මොකද කුසල් කියන්නේ ලංකාවේ දැන් අපේ ටීම් කැප්ටන්
1: ඔව්
0: ලොකු බලාපොරොත්තුවක් ඊළඟ කෝලි කියලා ලෝකේ ක්‍රිකට් ප්‍රජාව
1: හඳුන්වන්නේ
0: මොකද ඊළඟ කෝලි
1: කෝලි
0: හරි රයිට් තමයි LPL මැච් එකක් තියෙනවා මේ දවස්වල මේ ඒක බලන්න ඉතින් යන්න දැන් මේ දවස්වල දඹුල්ලේනේ දඹුල්ල ග්‍රවුන්ඩ් එකේ ගිහිල්ලා හවසට මැච් එකක් බලලා යාළුවෝ ටිකත් එක්ක හවසට එන ගමන් ওই ඉබ්බන් කටුව වැව පැත්තෙන් එන ගමන් වැවයින වාහනේ නතර කළා නේද ප්‍රයට බත් ටිකක් කාලා
1: ඒකට නතර කරන්නේ
0: ප්‍රයට බත් ටිකක් කාලා මේ ඔය මොන හරි අයිස්ක්‍රීම් එකක් කාලා ඩෙසර්ට් එකට එහෙම එන්න
1: එහෙම වෙන්න හොඳේ
0: ඊට වැඩිය මොකුත් ඕනේ නැහැ හරි අපි යන්න හදන යන්න කලින් මාක්ස්පෙන් ගෲප් එක මතක් කරනවා ඩෝම මැෂින් එකත් එක්ක අදත් ලංකාවේ ස්වයංක්‍රීය වීකටි මේ යන්ත්‍රය ඇතුළු විශේෂයෙන්ම වීකටි මේ යන්ත්‍රය කියලා කිව්වම මේක මාකට් එකේ තියෙන වැඩිම ඉල්ලුමක් සහිත විශ්වාසයෙන් බොහෝ දෙනෙක් අරගෙන ජීවිතේ ගොඩදාගත්ත මැෂින් එක එමගින් තවත් යන්ත්‍ර උපකරණ ගණනාවක් තියෙනවා මාක්ස්පෙන් ගෲප් එකත් එක්ක මේ දවස්වල ඒගොල්ලන්ගේ ස්ටාෆ් එකට කීප දෙනෙක් සම්බන්ධ කරගන්න අයිඩියා එකක් තියෙනවා. ඉතින් ලංකාවේ තියෙන හොඳ කම්පැනි එකක් මේක.
1: ඔව්.
0: ඒ වගේ තනක් එක වැඩ කරන් ලැබෙනවා කියන්නේම වටිනවා.
1: ඔව්. මොකද මේ රැකියා කරන ස්ථානයේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. සෝදශීලී සේවා පරිසරයක් තමයි තියෙන්නේ. කවුරුත් මේ නිකන් මොකද්ද කකුලෙන් අදින්න එහෙම එහෙම ජල්බර දේවල් දාන්න කවුරුත් නැහැ. ඒ වගේම තමයි හොඳ පඩියක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි දැන් පඩිය බලලානේ රැකියාවකට යන්නේ. හොඳ පඩියක් ගන්න පුළුවන්, හොඳ හොඳට වැඩ කරන්න පුළුවන් සේවා පරිසරයක් තියෙනවා. ඉතින් අන්න රැකියා අබර්ත කෙන කියනවා නම් ඔයා ඇස්රම් කරුවෙක් විදිහට හරි පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවෙක් විදිහට හරි යන්න අයිඩියා එකක් තියෙනවා නම් වයස අවුරුදු 18ට නොවඩු නම් ඒ වගේම ඕලල් වලට පෙනී ඉන්න තියෙනවා නම් කණ්ඩායම් හැංගීමේ හොඳට වැඩෙක් වගේ කඩියෙක් වගේ වැඩ කරන්න ඔයාලට පුළුවන් නම් 0767 760 909 කියන නම්බර එකට ඔයාගේ CV එක දාන්න ඕනේ.
0: මම කණ්ඩායම් හැංගීමෙන් තමයි ඕලෙවල් ලිව්වේ.
1: මට මැවිලා පෙවුණ දෙයනේ ඒ තප්පරේට.
0: ඔයා කිව්වේ කණ්ඩායම් හැංගීමෙන් සාමාන්‍ය පෙළ සමත් නම් කියලා. ඔව්.
1: නෑ වාගේ සාමාන්‍ය පෙළ නෙවෙයි කණ්ඩායම් හැංගීමෙන් වැඩෙක් වගේ කඩියෙක් වගේ වැඩ කරන්න පුළුවන් නම්
0: කියලා. ආ ඒක නිසා. දැන් මං ඉතින් ගොඩක් කලාට විභාගලිව කණ්ඩායම් යාළු උදව් කරා. මේ ඒ කාලේ විභාග ස්ථානාධිපතිවරු එහෙම හරි හරි මිත්‍රශීලී අපිත්
1: එක්ක. හොඳයි නේ. එයා ළඟට ඇවිල්ලා නිකන් ඇඟිල්ලෙන් උත්තර පෙන්නලා
0: යනවාද? ඔව් එහෙම ඇති බර ඉරි ගහන ඒවා එහෙම භාගල භාගයක් එයාගේ උත්තර මං ගැහුවේ. රයිට් එක කොමුණත් මාක්ස්පෙන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න ඒ සුසුකම් සියල්ල තියෙනවා නම් ඒ වගේ මතක් කරන්න ඕනේ වට සිය ටයර් එක ගැන ලංකාවේ ඔයාට මේ වෙලාවේ මාකට් එකේ ගන්න තියෙන හොඳම ටයර් එක හොඳම කියලා කියන්නේ ටයර් එක මොකද්ද හොඳ කියලා කල්පනා කරනවානේ වැඩිපුර මයිලේජ් එකක් හරි යන්න පුළුවන් එක්ස්ට්‍රා මයිලේජ් එකක් වෙනුවෙන් තමයි මේ ටයර් එක වතෝර ගන්න ඕනේ මේකේ ත්‍රෙඩින් පැටර්න් එක නිසා ටයර් එක ගෙවෙන්නේ නැහැ කොච්චර ස්පීඩ් පැද්දත් ඔයාව වැටෙන්නේ නැහැ කොච්චර වංගුවක් නැව්වත් ඔයාව ලිස්සල යන්නේ නැහැ වැස්ස පාරක වුණත් ඔයාව පරිස්සමට හොඳට ස්ට්‍රේට් ඩ්‍රයිව් එකක් ස්ටැබිලිටි තියාගෙන යන්න අවශ්‍ය කරන සියලුම තාක්ෂණික නේද එකතු කිරීම කරපු ප්‍රමිතියට හදපු ටයර් එක තමයි සියට් ග්‍රිප් X5 සහ සියට් සූම් X5 කියන ටයර් එක.
1: ඒ ප්‍රීමියම් ලුක් එක කොහමද? නිකන් තනක කියලා නිකන් බය නැතුව නිකන් නතර කරලා තියන්න පුළුවන් ලුක් එකකුත් තියෙනවා.
0: ටයර් එකක් නතර කරලා තියෙනවා ආ බයික් එකකුත්
1: තියෙනවා. බයික් එක නතර කරලා තියන්න පුළුවන් හැන්ඩියා වගේ.
0: ඔව්. රයිට් එතකොට සිය ටයර් ගැන මතක් කරේ. ඒ වගේම පැල්වත්ත අවුට්ලට් වලින් පැල්වත්ත නිෂ්පාදන ටික ගන්න පුළුවන්. ලංකාවේ ඕන තැනක දැන් නම් ඉතින් කිරිබිටි පැකට් එක තියෙනවා ඉතින්. ආයි මේ 아무තුවින් කියන්න තරක් නැහැ නේ. ඕනම කෙනෙක් දන්නවා විජය නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩ නිෂ්පාදකයෙක් අදත් දවල් 2 වෙනකොට විශේෂයෙන්ම මේ ගෘහණියන්ට නම් මේක ආයි මතක් කරන්න කරන්න යන්නේ ඔය හෝටල් වල රෙස්ටුරන්ට් වල උයන අයට මතක් කරන්න තියෙන්නේ.
1: හොඳට උයන කෙනෙක් නම් කෑම වල රසගුණ ගැන හොඳට හොයන කෙනෙක් නම් ඉතින් විජය පාවිච්චි කරනවා කියන්නේ අපි දන්නවා.
0: ඔව්වනේ පින් සිද්දේ රසර කෑම ටික හදන්න.
1: රස විසක් නැතුව හදන්න නේද?
0: ඔව්. රසර හදන්නකෝ. දැන් රසර හදන්න ගියාට පස්සේ තමයි වාට ඔය වැඩේ වරදින්.
1: ඔව්. රසකාරක දාලා.
0: ගොඩාක් අයට කෑම උයනකොට වරදින්න පුළුවන්. ගෙදර හතර පහ දෙනෙකුට වෙනා වගේ නෙවෙයි. ඔය ආවන්හල කුයන කෙනෙක් නම් සාමාන්‍යයෙන් නේද?
1: ඔව්.
0: සාමාන්‍යයෙන් 25ක් 30ක් 100ක් 150ක් 500ක් වෙන්න පුළුවන්.
1: ඔව්.
0: ඒ නිසා ඒ එතකොට ඔය දාන කුළු බඩු වල එහෙම ප්‍රමාණ වෙනස් වෙනවා. එතකොට ටේස්ට් එක යනවා.
1: ඔව්. ඒ හින්දා පරිස්සමෙන් ඒව පාවිච්චි කරලා අනේ අපිට රහට කන්න ටිකක් දෙන්න.
0: ගිහින් නම් හෙට උදේ හම්බෙමු.
1: ගිහින් නම් එහෙම හම්බෙමු කිව්වේ ආසංක මහනෝ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට අහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117 679 574

0: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
3: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා වයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
4: මම නම් දැන් මාරම රිලැක්ස්
5: අනම්ම නම් ගාලා වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
6: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
7: සුපර් දවසක් ශ්‍රී ලංකා
8: සහයෝගීතා අනුග්‍රහය
7: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
9: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණුරෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව උදේ 10යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති
3: ශ්‍රී ලංකා මුහුදු සීමාවේ අනවසර මසුන් නැල්ලු ඉන්දියාවේ දීපර යාත්‍රාවක් සමග දෙවරින් නව දෙනෙකු අත්අඩංගුවටගත් බව නාවික හමුදාව ප්‍රකාශ කළා. ඒ තලෙම මනාරමට උතුරු දෙසින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ජාත්‍යන්තර මුහුදු සීමා රේඛාව උල්ලංඝනය කරමින් අනවසරෙන් නැදී සිටි ඉන්දියාවේ දීපර යාත්‍රා 50කට ආසන්න සංඛ්‍යාවක් නාවික හමුදාවේ නිරීක්ෂණයට ලක් වුණා. ඒ අනුවයි ඔවුන් මෙහෙයුම සිදු කර තිබෙන්නේ. ආරක්ෂක වියදම් සඳහා අමතර ඇමරිකා ඩොලර් බිලියන 70ක මුදලක් අපේක්ෂා කරන බව පෙන්ටගනය සඳහන් කළා. මෙවැනි විටන් යුද්ධයට ඩොලර් බිලියන 37කට වැඩි මුදලක් වැය කර තිබෙනවා. ඉරානය සහ ඇමරිකාව අතර මතභේදාත්මක වාතාවරණය උත්සන්න වීමයි ඊට හේතු වී ඇත. ඇමරිකාව ඉරානයේ නීති දිග ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරවලින් දෙදෙනෙක් මියගොස් තිබෙනවා. තවත් 11 දෙනෙක් තුවාල ලැබුවා. ලකුණ මීලඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 11ට බලාපොරොත්තු වන.
2: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ.
1: Good morning. උදේ 10යි විනාඩි 4යි.
0: Rita Why Beat if it a mix weather heartbeat අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනාද කරන්න බැරි?
3: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා.
2: සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයකට ටැග්.
3: මෙගා පවර්.

0: හැමෝම එකම රේස් එකතු වාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
1: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ් නේ
0: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
1: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් ග්‍රිප් X5 සහ සුමිට් 5 සියල් රෝඩි සුවර්ස්
2: ලකාන්ඩ Radio ITN
3: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Hot

සුබමසුබෝ දෑසනක්. කොහොමද මේ උදේ වරුව කියන්න බලන්න. සමහර කෙනෙක්ට ලස්සන උදේ වරුවක් වෙන්න ඇති නේද? මොකද සතියන්තෙත් ලං වේගෙන්න එන්නේ. පොඩ්ඩක් ඒ ගැන හිතලා චුට්ටක් විතර පොඩි සතුටක් ආවද ඔයාට? අම්මෝ මේ වැරඩිකෙන් පොඩ්ඩක් විතර මට නිදහස් වෙන්න පුළුවන් කියලා. නෑ නෑ නෑ, එහෙම කිව්වට හරියට වැඩ නම් තියෙනව කරන්න. ඉතින් ඔයාට මේ වෙලාවේ වැඩ කරන ගමන්ද ඉන්නේ? එහෙම නැත්තම් ඔයා වාහනේ කොහරි යන ගමන්ද? ඔෆිස් එකේද? එහෙම නැත්තම් ගෙදරද? මේ කොහේ හිටියත් ඔයාට මාව අහගෙන ඉන්න පුළුවන් දවල් එක වෙනක. හાર્ට් එක බීට් වෙන්න, හાર્ට් බීට් අහගෙන. අපේදී සතුටෙන් ඉන්නදී මහලොකු දේවල් ඕනේ නෑ නේද? සතුට කියලා කියන්නේ ගොඩක් කවුරු හරි කෙනෙක් ඔයාට ගෙනත් දෙන දෙයක් නෙවෙයිනේ. ඔයාම හොයාගන්න දෙයක්නේ. ඔයා කරන කියන දේවල් වලින් තමයි ඉතින් ඔයාගේ හිතේ සතුට කියන එක රැඳිලා තියෙන්නේ. හා නැද්ද? එහෙම තමයි. ඉතින් ඔයාගේ ජීවිතේ ඔයා ගන්න තීරණ, ඔයා ඉන් ජීවත් වෙන විදිය මේ හැමදේම එක තමයි ඔයාගේ දවසේ සතුට තීරණය වෙන්නේ නේද? ඔයා මොන වගේ දේවල් එක්කද ජීවත් වෙන්නේ කියලා බලද්දි ඔයාට පුළුවන් හිත සතුටින් මරියා ගන්න. විශේෂයෙන් ඔයා කැමැතිම දේවල් එක්ක ඉන්නකොට. I think කැමැතිම දේවල් එක්ක ඉන්නකොට කැමැතිම සින්දුවක් අහන්න අමතක කරන්න එපා. ඔයාට ඔයා කැමති කෙනෙක් එකතු කරගන්න, ඔයා කැමති කෙනෙක් එක්ක සින්දුවක් අහන්න මේ ඕන දෙයක් පුළුවන් දවල් එක වෙනකන්. FM 93.5 ඔයාට මාව අහගෙන ඉන්න පුළුවන්. ඒ වගේම ඔයාමට කෝල් එකක් දෙනවද? එහෙම නැත්නම් මැසේජ් එකක් තියෙනවද? මේ ඕන දෙයක් පුළුවන්. 07.03.93.5 මේ කියන ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් එවන්න. මේ ලස්සන අලුත් සින්දුවක් බාතියේ ජයකොඩිත් එක්ක උමාරියා සිංහවංශ කියන නුරාසතක්. ආල බලන්නකො, ඒ තරම්ම ලස්සන කතාවක් මේකේ තියෙන්නේ. උදේ 10:15 මම යෂ්.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: විජය තුන පහකාරියට හරියද
3: අසත ගුණට උයන්න විජය තුන පහ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
5: මම නම් දැන් මානම රිලැක්ස්
6: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
7: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්
8: සිරොන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ් I'm going to live a new green life
9: මොටර්සයිකල් නොවේ පෙරලිකාරයා TVS ලංකා වෙතින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මොටර්සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මොටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මොටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100

වෙලාව බලල අපියාවනි මේ පැත්තට. වෙලාව වැළවට පස්සේ මට හිතුණා ඔයාකින් අහන්න. අද ඔෆිස් එකට හැම යනකොට ඔයා උදේට කාලාද ගියේ? හරියටම උදේට කෑම මොන හරි දෙයක් කාලා නැත්තම් ඉස්පඩම ගියාද? 10 තේක බොන්න ලෑස්ති වෙලා හැම? නෑ නේද, මොන හරි කාලා යන්නත් කියලා මං හිතනවා. නැත්තම් ඉතින් වැඩ ටිකත් හරියට කරගන්න බැරි වෙනවනේ, බඩගින්නක් වගේ එකක් එනකොට හැම. කියනකොට මට චුට්ටක් විතර බඩගින්නක් ආවා. නෑ නෑ, මම නම් කාලා ආවේ, මං හිතනවත් කාලා එන්නේ ඇති නේද? දැන් ගොඩක් වෙලාවට අපි හිතනවනේ, සමහරක් වෙලාවට මොනා හරි පිටි ආහාර දෙයක් අපි කනුව උදේට, පොඩි සැහැල්ලු ආහාරයක් උදේට අපි රජෙක් වගේ කන්න ඕනේ කියලා තියෙනවා නේද? හොඳට කන්න ඕනේ. ඉතින් දවසම අපිට වැඩ ටික කරගන්න පුළුවන් වෙන්නේ උදේ ආහාර වේලේ අපි හොඳට කෑවොත්නේ. සමහරක් වෙලාවට අපි හිතන්නේ නැති කෑම අපි කනකොට අපිට දියවැඩියා වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්නේ, බෝනෝ නොවන රෝග. ඔයාටත් ඒ වගේ දෙය තියෙන කෙනෙක්ද? පොඩ්ඩක් හිතලා බලන්න. සමහරක් වෙලාවට අපි කෑම කනකොට අපි බත් චුට්ටක් විතර වැඩිපුර කාලා එළවලු දේවල් අඩුවෙන් කන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාටත් පුළුවන් නම් මේ බෝ නොවන රෝගය කියන්නේ දියවැඩියා වගේ කියන රෝග ටික අඩු කරගන්න හොඳම දෙයක් තියෙනවා. සමහරක් වෙලාවට ඔයා අතින් දන්නේ නැති නිසා වෙන්න පුළුවන්, කෑම කනකොට දැන් බත් වැඩිපුර අරගෙන එළවලු චුට්ටක් අඩුවෙන් කනවද? එහෙම නැතුව පොඩ්ඩක් මේක උත්සාහ කරලා බලන්න. කෑම කනකොට හරියටම පිඟාන කොටස් හතරකට වඩ බෙදා ගන්න පුළුවන් නම් එකින් හරියම භාගයකට, ඒ කියන්නේ ඔයා එළවලු එහෙම නැත්නම් පලා වර්ග ඒ වගේ දේවල් වල පිඟානෙන් භාගයකට වඩා වැඩි ප්‍රමාණය බෙදා ගන්න පුළුවන් නම් අන්න එතන ඔයාගේ වෙනස තියෙයි. සමහරක් වෙලාවට ඔයාට හිතෙන්න පුළුවන් ඔයා උදේට ගන්න තේකට සීනි හන්දක් අඩු කරොත් මේ ඔයාට දියවැඩියාව කියන දේ ඇති වෙන්නේ නැති වෙන්න පුළුවන් කියලා. නෑ, එහෙම නෙවෙයි. රුධිරේ දැන් ඔයාගේ සීනි මට්ටම වැඩිපුරම වැඩි වෙන්න හේතුවක් තමයි ඔයා ගන්න ආහාර. දැන් පිෂ්ඨය කියලා කියන්නේ සීනිනේ. දැන් ඔයා කන ගොඩක් වෙලාවට පාන්, ඉන්දියාප්ප, රොටි, අල, මඤ්ඤොක්ක මේ වගේ දේවල් හැමදේකම කාබෝහයිඩ්‍රේට් තියෙනවනේ. ඉතින් ඒවත් එක්ක දැන් පිෂ්ඨය කියලා කියන්නේ පිෂ්ඨයේ දැන් වැඩිපුර තියෙන කෑම කනකොට මේ ආහාර ටික ටික දිරාපත් වෙනවා නැඟ ඇතුළෙම. එතකොට ඊට පස්සේ කොහොම හරි වෙන්නේ දැන් ග්ලූකෝස් ටික දැන් මේක ටික ටික දිය වෙලා ඊට පස්සේ ග්ලූකෝස් ටික සීනි වලට වෙනවා. ඔයා කන ඕනම කෑමකින් මේ හැම දෙයකින්ම අවසානෙ වෙන්නේ සීනි ඉතුරු වෙන එක. ඉතින් ඔයා පාන් පෙත්තක එහෙම නැත්තම් බත් මේ හැම දෙයකින්ම අවසානෙ සීනි ටිකක් තමයි ඉතුරු වෙන්නේ ඇඟ ඇතුලේ. ඉතින් ඔයාට පුළුවන් නම් උදේ ආහාර වේලට දැන් හොඳ පෝෂණීය දෙයක් ගන්න. ඔයා ඉඳියාප්ප පාන් ඒ වගේ දේවලුත් ගන්නකොට වඩා හිතන්න. සමහරක් අය උදේට රතුබත් කනවනේ. රතුබත් වල විශේෂත්වය තමයි සුදුබත් වලට වඩා දැන් රතුබත් වල තන්තු ප්‍රමාණය වැඩිනේ. එතකොට රුධිරයේ තියෙන සීනි මට්ටම, ඒ කියන්නේ සීනි උරා ගන්න තියෙන ප්‍රමාණය හැමින් හැමින් තමයි ඇඟට උරා ගන්න, ඇඟේ ලේ වලට සීනි ටික උරා ගන්න. එතකොට ඔයාට ඒකයි රතුබත් කනකොට අර සමහරක් වෙලාවට මේ හොඳ ගුණදායකයි කියලා කියන්නේ. ඉතින් ඔයා කනකොට පිඟානින් භාගයක් විතර ඔයාට එළවලු වගේ සලාද කොළ වගේ දේවල් දාගන්න පුළුවන් නම්, ඉතුරු හතරෙන් එකට ප්‍රෝටීන් බහුල, ඒ කියන්නේ මාළු මස් වගේ දේවල් දාගන්න පුළුවන් නම්, ඉතුරු ටිකට පුංචි මොනාහරි පොඩ්ඩක් බත් ටිකක් වගේ අරගෙන ගත්තොත් සමහරක් වෙලාවට ඔයාට මේ වගේ දියවැඩියාව කියන දේවල් අඩු කරගන්න පුළුවන්. දැන් ලොකු අයටත් මේ පුංචි ළමයිටත් දැන් මේ දියවැඩියාව කියන තත්ත්වය ඇති වෙලා තියෙන නේද? ඉතින් කෑම ටිකක් කනකොට පොඩ්ඩක් හිතලා බලන්න. මේ ඉතින් ඔයා හොඳටමනේ කියන්නේ අපි නේද? එහෙම කියනකොට මට හිතුණා දැන් මාව අහගෙන ඉන්නේ කවුද කියලාත් බලන්න, නැත්නම් ඉතින් එයත් එක කතා කරේ නැහැ කියලා පස්සේ මට බලන්න පුළුවන්. මේ වෙලාවේ උදේම අද මැසේජ් එකක් දාලා තිනවා, කවුද මේ? එයා වැඩ කරන තැන ප්‍රදීප්, ඒ වගේම ප්‍රින්ස්, ඒ වගේම කවුද මේ අපිට වාහේ සින්දුව දෙන්නකෝ. බලමු කොහොම හරි සචිනි දෙන්න ඔයා ඉල්ලුවා වගේම ලස්සන සින්දුවක්. ඔයා ඕන මතක් කරා ඉස්සෙල්ලාම. අද උදේම ලංකාවෙන් එළියට යන්න තමයි මම මේ හදන්නේ බහරෙන් පැත්තට. සුබ දවසක් ලක්කන. මම සුපුරුදු විදිහට මහත් පිට අහගෙන ඉන්නවා. මට සින්දුවක් දෙන්නකෝ කියලා තමයි තියෙන්නේ. බහරෙන් වලින් තමයි මැසේජ් එක දාලා තිනේ. චන්දනකේ කන්නඩි තමයි මැසේජ් එක දැම්ම. යාගේ ජපන් වලින් එකතු කරගන්න කියලා තියෙනවා.

ඉල්සි කේ හන්න ඒ වගේම තන්කල්ලෙන් එයාගේ අදරණීය බිරිඳ ශාමා ඒ වගේම චාන්සි ඒ හැමෝම ජෝන් ඒ හැමෝම එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවක් අහන්න. ඉතින් ලස්සන සින්දු විතරයි දෙන්නේ නේද ලක්කනින් හાર્ට් බීට් එකකින් හાર્ට් එක බීට් වෙන සද්ද වැඩි කරගෙන අහන්න. ආයුබෝවන්, කවුද මේ ආවිෂ බොහෝ වේවා? ඔයාගේ ආවිෂ වැඩි වෙන්න ඕනේ තා නැද්ද? මැනිකාද මම සෙනෙහසින් ඔයාව එක්ක අහගෙන ඉන්නවා. ආදරේ ලෙංගතුයි කියලා තියෙනවා. මොකද්ද මේ ලස්සන සින්දුවක් දෙන කියලා තමයි බොයකට සුම්මන තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ආහාර ගැන කිව්ව එක නම් මං හිතන්නේ හොඳ දැනුමක් අපිට දුන්නා කියලා කියනවා. ඒකෙන් ඉතින් අපි මොකද පස්සේ ලෙඩ හදාගන්නේ නේද? දැන් දිය වැඩියව හැදෙන්න කලින් ඉතින් අපිට කරන්න පුළුවන් දේවල් ටික අපි කරොත් ලෙඩ හැදෙන්න තියෙන මේ අර ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් නේද? පොඩ්ඩක් ඉතින් හිතලා බලන්න. ඒකෙන් ඉතින් අර මම හાર્ට් බීට් අහන්න කියන්නේ ආ අපි තහගෙන ඉන්නේ මේ වෙලාවේ චෞමින්ද චී චන්ද්‍රසේකර ඇතුළු චන්ද්‍රසේකර පවුල හැමෝමත් එක්කම බිරිඳ තමරා නන්දනී ඒ වගේම පරාගොඩයාගේ අම්මා සීලවතීවත් එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවක් අහන්න ඔයාටත් පුළුවන් මේ විදිහටම ලස්සන සින්දුව අහන්න මේ පැත්තට ආවොත් උදේ 10 විනාඩි 36 වෙලාව ඔයා මේ පැත්තට ආපු නැති කෙනෙක් නම් ඉක්මනට එන්න මේ පැත්තට 0703 93 93 7 මිකින ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් එවන්න.

0: ලකඩ රේඩියෝ ITN
1: උදේ 10යි විනාඩි 46යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
4: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
5: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී,
4: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී,
5: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
4: නොවිනස් වන රසවත්ම රසය
5: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
4: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කලෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117 679 579

වා කැමතිම සින්දු අහන්න පුළුවන් ඉතින් මාත් එක්ක දවල් එක වෙනකම්. ඔයා ඉන්නවද මාත් එක්ක? ඕවෝ ඉන්නව නේද? ඉතින් මන් දන්නවනේ ඉතින් ඔයා ඉන්නවා කියලා. ඉතින් ඉතින් අපර මේ තරම් ආදරෙන් මෙසේජස් ගොඩාක් එවන්නේ. ඔයා දන්නවද සමහර කතා තියෙනවා අපි අපිට හිතා ගන්න බැරි තරම්. ඒ අය හරිම ජනප්‍රිය. දැන් අපි ලෝකේ වෙන්න පුළුවන් ලෝකේ ඉන්න ජනප්‍රිය පුද්ගලයා ඉන්නවා. ඒ හැමෝමත් එක්ක බලද්දි සමහරක් වෙලාවට අපිට හිතෙනව නේද මේගොල්ලන්ගේ ජීවිතේ පිටිපස්සේ මේ වගේ කතා තිබිලා තියෙනවද කියලා. ඔයා අහලා තියෙනවද මේ වගේ කතාවක්? පුංචි කොල්ලෙක් ඉන්නවා. හැබැයි යාගේ අම්මයි තාත්තයි දෙන්නම අර ඩිවෝස් වෙලා. ඉතින් ඒක නිසා කොහොමද යාට අවසානයේ තීරණේ හම්බ වෙන්නේ යාගේ තාත්තත් එක්ක ජීවත් වෙන. මේ තාත්තා හරිම සැරයි. එතකොට තාත්තා සැර නිසාම මෙයාට කොහොමහරි තාත්තත් එක්ක ජීවත් වෙනකොට විවිධ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. හැබැයි ඉස්කෝලේ හැම යනකොට යාළුවෝ හිනා වෙනවා, යාළුවන්ගෙන් කොන් වෙන්න සිද්ධ වෙනවා. මේ හැමදේමත් එක්ක කොහොමහරි දරාගෙන ඉන්නවා මේ පුංචි කොල්ලා. එයා අහන්නේ මට මේක බෑ කියලා නෙමෙයි. එයා කොහොමද හිතන්නේ මම මේක කොහොමද කරන්නේ? කොහොමද කරන්නේ කියලා තමයි හැමදාම එයාගේම ප්‍රශ්න කරගත්තේ. එයා කොහොමරි පුංචි කාලේම උත්සාහ කරන කම්පියුටර් ගේම් එකක් හදන්න. ඔය කොල්ලෝ කැමති නේද කම්පියුටර් ගේම් ගහන්න? එහෙම ඉතින් අවුරුදු 12ක් වෙනකොට මෙයා කම්පියුටර් ගේම් එකක් හදනවා. ඒක හදලා ඩොලර් 500කට එයා විකුණනවා. හැබැයි අවුරුදු 18 වෙනකොට දන්නව ඒ රටේ නීතියේ හැටියට අනිවාර්යයෙන්ම හමුදාවට බැඳෙන්න වෙනවා කියලා. ඒක නිසා එයා අවුරුදු 17 දී එයාගේ මල්ලිත් එක්ක යනවා කැනඩාවට. ඒ හැමදේමත් එයා හිතන්නේ මේක මට බෑ කියලා නෙමෙයි, මේක මම කොහොමද කරන්නේ? අනිවාර්යයෙන්ම එන ප්‍රශ්න හැමදේටම එයා මුහුණ දුන්නේ ඒ විදිහටම. මං කොහොමද කරන්නේ කියලා එයාගෙන් අහගෙන එයාම ඒ හැමදේටම උත්තර හොයාගත්තා. කොහොම හරි දැන් ටික කාලයක් යනකොට මේ දෙන්නා බිස්නස් එකක් විදිහට පටන් අර ගන්නවා. හැබැයි මේ දෙන්නට දැන් සල්ලි නැහැනේ. ඒක නිසා ඔෆිස් එකක වැඩට යනවා. ඔෆිස් එකෙන් හම්බෙන සල්ලි වලින් මේ දෙන්නට ජීවත් වෙන සල්ලි මදි. ඒ වගේම බිස්නස් එක පටන් ගන්න සල්ලි මදි. ඒක නිසා කොහොම හරි ඔෆිස් එකේ උදේ ඉඳලා රෑ වෙනකන් වැඩ කළා. ඔෆිස් එකේ ඉන්න සේවකයෝ ටික ගෙදර ගියාට පස්සේ මේ දෙන්න රෑට ඔෆිස් එකේ නිදා ගන්නවා. කලින්ම නැගිටලා නාල කරලා ඉවර වෙලා ඔෆිස් එකේ ගෙදර ගියපු කට්ටිය එන්න කලින් මේ දෙන්න ලෑස්ති වෙලා ඉන්න වැඩ ටික කරන්න. ඒ වගේ සෑහෙන කට්ටක් කියන්නේ අපි ඒ කට්ටක් කාපු කොල්ල දෙන්නෙක් තමයි මේ. කොමාරි මේ දෙන්නා උත්සාහයත් එක්ක 1998 දී ඒ දෙනා පළවෙනි බිස්නස් එක හදලා විකුණනවා. ඒ තමයි මිලියන 300කට. කලින් ගයක්වත් ගන්න සල්ලි තිබුණ නැති තැන ඔෆිස් එකේ නිදාගත්ත දෙන්නට මිලියන 300ක් හම්බ වෙනවා. ඒකෙන් තව බිස්නස් එකක් පටන් ගන්නවා. ඒකත් හදලා කම්පියුටර් ගේම් හදලා විකුණනවා. මේ විදිහට දිගින් දිගටම කරද්දී ඒ දෙන්න එක දවසක 2008 දී මේ දෙන්නට ඒ හැමදේම නැති වෙලා ඒ බිස්නස් එක වැටෙන්න ඔන්න මෙන්න දිනකොට ඒ කොල්ල ඒත් හිතන්නේ, ඒ පුංචි කොල්ල හිතනවා, ඉතින් මං කොහොමද මේක ඇත්තටම කරන්නේ? මේක මට බෑ කියලා එයා කොයිම වෙලාවකවත් හිතන්නේ නැහැ. එතකොට කොහොමද මේක කරන්නේ කියලා හිතාගෙන කොහොමරි ඒ උත්සාහයත් අත්හරින්න නැතුව කොහොමරි බිස්නස් එක ගොඩදා ගන්නවා. මේ කවුරු වෙන්න පුළුවන්ද? රොකට් එකක් ආපහු පාවිච්චි කරන්න පුළුවන් විදිහට හදපු එලෝන් මස්ක් දන්නවද? අහලා එලෝන් මස්ක් කියන්නේ ලේසි පාසු කෙනෙක් නෙමෙයිනේ. දැන් ලෝකේ ඉන්න ධනවත්ම පුද්ගලයෙක් වගේම තාක්ෂණයේ අතනොත් හැමදේම දන්න කෙනෙක් කියලා කිව්වොත් හරි. ඉතින් එයා එලෝන් මස්ක් කියන කෙනාවත් අපි දැන් ලෝකයේ හැමෝම දන්න චරිතයක් වෙලා තියෙන්නේ. එයාගේ ජීවිතෙත් මේ තරම්ම කට්ටක් තිබ්බ කෙනෙක්. ඔයත් අහලා ඇතිනේ සමහරක් විතර. ඉතින් ඔයාටත් මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න. ජීවිතේ හැම තමයිනේ. අපි ඉස්සරහට යනකොට අපිට සමහර දේවල් අපිට අඩුපාඩුවක් වෙන්න පුළුවන්, සල්ලි වෙන්න පුළුවන්, අපේ ජීවිතයට සමහරක් වෙලට වාහනයක් වෙන්න පුළුවන්, අපි හිතන් ඉන්න දේවල් අපිට සමහරක් වෙලාවට ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒ හැම දෙයකම මොකක් හරි අවස්ථාවක් තියෙනවා. කොහොමද මේක කරන්නේ කියලා හිතන්න බලන්න. අනිවාර්යෙන්ම යාට අවස්ථාවක් හම්බ වෙයි. මේ කියන්න හදන්නේ තෝට ඒ වගේ ජීවිතයට හම්බ වෙන හොඳ අවස්ථාවක්. මේ අපිට හම්බෙන හැම අවස්ථාවක්ම මග හැර ගන්න නැතුව ඔයා පාවිච්චි කරොත් ඔයාට ජීවිතේ සමහරක් වෙලාවට ඔයා හිතන්නේවත් නැති තැනකට අරන් යන්න පුළුවන්. ඒ තමයි ඉලක්කමක් වෙන්නත් පුළුවන් ඔයාගේ ජීවිතය වෙනස් කරන. ඉතින් ඔයාට පුංචි රුපියල් 40ක් වියදම් කරන්න පුළුවත් නම් ඔයාගේ ජීවිතය වෙනස් කර ගන්න පුළුවන්. NLB මෙගා පවල් ලොතරැයි පත්‍රය ගන්න කියලා අපි ඔයාට කියන්නේ ඒක නිසයි. මතක් කරලා ළඟම තියෙන ලොතරැයි කූඩුවෙන් NLB මෙගා පවල් ලොතරැයි පත්‍රය අරගෙන බලන්න ඔයාගේ ජීවිතය වෙනස් කරයි. ජීවිතේ හේනය ඒ විදිහටම හැබෑ කරයි. වගේම තමයි ආට මතක් කරන්න ඕනේ මේ වෙලාවේ පොඩක් රසයක් හැම දැනෙනවා නම් පොඩ රස ස්කූල් දෙයක් වගේ තිබ්බොත් කියලා හිතනවා ඔයාලට. එහෙනම් රස යෝගට් එකක් අරගෙන බලන්න.
පොඩක් පොඩි බඩගින්නටත් හොඳම විසඳුමක් කියලා කියන්න පුළුවන්නේ. අයෝගට් එකක් ගන්නව නම් පැල්වත්ත නිෂ්පාදනම ගන්න අමතක කරන්න එපා. මතක් කළා රසට ගුණට කනව නම් පැල්වත්ත නිෂ්පාදනම තමයි. මේ වෙලාවේ කවුද හඩ් පිටහගෙන ඉන්නේ කියලා බලන්න යන්නත් ඕනේ. ජයි මම වෙනද වගේම අහගෙන ඉන්නවා කියලා මන් දන්නවා. ඉතින් මැසේජ් එකක් දාලා දෙනවා. හරි මාදරෙන් ඉතින් ආවත් එකතු කරගන්න. මම්පලගම පියල් ජය ආවත් එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ. ඒ වගේම තමයි රෝසමල ඔයා අද කලින් මාවද? ආවා ආවානේ. දෙවුනි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ආවත් ආදරෙන් එකතු කරගන්නම් දෙවුනි. මම ලැස්ති කරන් ඉන්නේ උවින්දුගේ ලස්සන සින්දුව. ඉතින් උවින්දක සින්දුවක් කිල්ලුවා නේද මං හිතන්නේ කලින් කෙනෙක්. එයාට තමයි මේක මගෙන් ඔයාට. ඉතින් අහලා බලන්නකෝ. ඒ තරම්ම ලස්සන සින්දුවක්.

0: රටට වග කියන රේඩියෝ.
1: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස් කොහොමද ඩොක්ටර්? යාද සුන්නද?
1: මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තටපේ වෙඩ කරන්නේ අයියා මට.
2: සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
0: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
3: batamisu batamisu batamisu manida manida
4: evening drive with chamit and chaur

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ලකන්ඩ රේඩියෝ ITN.
2: මට මතක් කරන්න දෙයක් තියෙන. ඉතින් ස්වභාවික දෙයකටවත් කැමති කෙනෙක් නම් 100%ක්ම ස්වභාවිකව නිෂ්පාදනය කරන පැල්වත්ත නිෂ්පාදනය ගන්න අමතක කරන්නෙප. පැල්වත්ත යෝගට්, අයිස්ක්‍රීම්, බටර් මේකින ඕනම වර්ගයක් තියෙන අයිස්ක්‍රීම් උනත් ඔයාලා විවිධ රස වලින් ගන්න පුළුවන්. ඉතින් මේ හැමදේම ගන්නකොට පැල්වත්ත කියන නමින්ම වෙලදී ගන්න අමතක කරන්නෙප. උදේ 10:57

0: ලකන්න රේඩියෝ ITN
1: වෙලාව පෙරවරු 11යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: විදේශයේ දුම්බටි තොගයක් නීති විරෝධීව රැගෙන මැලේසියා ජාතිකයෙකු කඩනැග් ගුවන්තොටුපලේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය නිධාරින් වැටලීම සිදු කළා. මැලේසියාවේ ක්වාලාලම්පුර් සිට පැමිණි ඔහු සතුව චීනයේ නිෂ්පාදිත දුම්බටි 33,000ක් පමණ තිබූ බවයි ආරක්ෂකංශ පවසන්නේ. ඒ වහි වටිනාකම රුපියල් 49,50,000ක් පමණ වෙනවා. අමරිකාව සහ සෞදි අරාබිය අතර න්‍යෂ්ටික ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. සිවිල් කටයුතු වෙනුවෙන් න්‍යෂ්ටික ශක්ති යොදා ගැනීමයි අරමුණ. එය සාමකාමී වැඩපිළිවෙළක් සඳහාවන න්‍යෂ්ටික ක්‍රියාකාරී ගිවිසුමක් බවයි සෞදි බලධාරීන් පවසන්නේ. යුරේනියම් බලගැන්වීම සඳහාද ඉන් ඔවුන්ට අවස්ථාව හිමිවනවා. දීපාශිකතා වැඩපිළිවෙළක් යටතේ ක්‍රියාත්මක බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ලක්නෙ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න.
2: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
1: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
3: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

එකලහය විනාඩි දළහයි කියනකට අපි මේ ඇවිල්ල ඉන්න අලුත් පැයකට නේද? අලුත් පැයක් තමයි ආගේ මගේ මේ විදිහට පටන් ගන්නේ හාට් බීට් ආගෙන. ඔයාට පුළුවන් ඉතින් කැබ්බතිම සිද්ධුවක් අහන්න මේ පැත්තට එන්න. FM 103.5 93.7 මාව අහගෙන ඉන්න ගමන්. මේ විතරක් නෙවෙයි ආටමට කෝල් කරන්න, මැසේජ් කරන්න මේ ඕන දෙයක් පුළුවන් දවල් එක වෙනකන්. 0703 93.5 93.7 මේකින ෆෝන් නම්බරයකට ඉක්මනට මැසේජ් එකක් එවන්න. හාද මේ වෙලාවේ සද්දටම ලක්කන අහගෙන ඉන්න අයව මතක් කරන්නත් ඕනි, නැත්නම් ඉතින් මට තරහ වෙන්න තමයි වෙන්නේ. ඊට කලින් මතක් කරන්නම් මේ වෙලාවේ ලස්සන සින්දුවකට මාව එකතු කරගන්න කියලා තියෙනවා. මේ යන්න හදන්නේ අම්පාර පැත්තට. කරුණන්දස් හේවගේ වගේම වසන්ති ජයසේකර, රුචිර, ෂහාන්, තක්ෂිලා සෙව්වන්දි මේ හැමෝම ලස්සන සින්දුවක් ඉල්ලලා තියෙනවා. ඉතින් ඔයා එම සින්දුවක් ඉල්ලද්දී මං කොහොමද නොදී ඉන්නේ? ලස්සනම ලස්සන දවසක් අක්කිය ඔයාට කොහොමද කියලා අහලා තියෙනවා. මම ඉතින් ගොඩක් හොඳින් ඉන්නවානේ. ඔයාට කොහොමද? මොකද කරන්නේ කියන්න බලන්න මේ වෙලාවේ. රසයි කෑම ටිකක් කනවද? මොනාද කරන්නේ? ඔෆිස් එකට ගියාද? එහෙම නැත්තම් මෙයා ඉන්නේ කොහෙද දන්නවද? කන්දලමෙ. කන්දලම කියන හැටි ලස්සන පැත්තක් නේද? ලස්සන සින්දුවකුත් දෙන්නම් ඉතින්. ඔයා ලස්සන පැත්තක ඉන්නකොට ඉතින් ලස්සන සින්දුවක් මම නොදී කොහොමද? ආගේ පවුල හැමෝමත් එකතු කරගන්න කියලා දිනම් මේ වෙලාවේ සද්දේ ලස්සන සින්දුවක් අහන්න. අද පොඩ්ඩක් පරක්කු වුණාද? කමක් නැහැ අනේ. ඉතින් පරක්කු වුණාට වටේගුමි ශාමා එකතු කරගන්නවා මේ වෙලාවේ ලස්සන සින්දුවක් අහන්න. යාදම් පොඩි වැඩක් කරන ගමන් තමයි ඉන්නේ. සාධිකා වසාවාසි අහලා තියෙනවද? අන්න ඒව ටික ඒවා අස්සනට තියලා තියෙන ෆොටෝ එකක් මට එවලා තියෙන. මම හිතන මේ වෙලාවේ නම් අවුව නැති පැත්තක්. මේ වෙලාවේ හැටියට ෆොටෝ එකේ හැටියට. අවුව තාම ආවේ නැද්ද? අන්න ගහලා ඉක්මනට එන්න කිය. නැත්තම් මේ ටික වේල ගන්න වෙන්නේ නැහැ ඔයාට. මඩපාත ලක්ෂ්මන් මැසේජ් එකක් දාලා තිනා. තමරා නිශානි චේතනා තේජ අවෝඩ් මෙහවම එකතු කරගන්න කියලා තියෙනවා. පුංචි පුතා භාග්‍යවත් එකතු කරගෙන සේරුවාවල කෙඩියේ සමරසිංහවත් එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාට මම ලෑස්ති කරන් ඉන්නේ ලස්සන හින්දි සින්දුවක්. චෙන්නයි එක්ස්ප්‍රෙස් බලලා තියෙනවා නේද? ඒකේ ලස්සන හින්දි සින්දුවක් අහලා බලන්න. ඒ ලස්සන කතාව මතක් වෙනවද කියලා?

0: රටට වග කියන රේඩියෝ.
1: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
2: නිමන්ත ප්‍රසාර අධ්‍යක්ෂණයක් මීෂා.
3: මීෂා කැති වැරද්දක් නෑ.
4: ආ? වැරද්දක් නෑ. තුන්ස කොළු වේදුනද කොයි හරි? බලන්නක් බබා මෙයා කියන කතාව.
3: ඉඳගන්න එපා බබී, මල්මේ තාම පොඩීනේ.
4: පොඩි උනත් ලොකු උනත් මං කැමර තේරෙන්නේ නැත්ත. මොකක්ද ඇත්ත? හා කියන බා මොකක්ද ඇත්ත? එයා යාගේ ඇත්ත කතාව කිව්වේ.
5: මම තමයි කෙල්ල මීෂා.
3: සෑම
2: දිනකම රාත්‍රී 9ට ITN බලන්න.

කැල මලේ ඔයා කොහෙද ගියේ? නිමාඩුවට ගමේ ගියාද? කුමාරෙක් එක්ක යන්න ආවද? ලස්සන සින්දුවක් අහලා අපි ආවේ ඒ ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රින්ස් සුදීප්‍රියන්ත මහත්මයාගේ ලස්සන සින්දුවක්. ඉතින් ඒවා ඒ සින්දු කොයි කාලෙටත් හරි හැටියට ගැලපෙනවා නේද? මට නම් හිතෙන්නේ එහෙම තමයි. ඒ වගේ සින්දු මම හිතන්නේ දා ඉඳලා අද වෙනකන් අපි රසවින්දනයේට බාධාවක් වෙන්නේ නැහැනේ. ඒ තරම්ම ලස්සනයි. කියන්න බලන්න, ඔයාගේ කමෙන්ට් එක දෙන්න බලන්න මට. මේ වෙලාවේ මොකද කරන්න ඔයා? රස කෑම ටිකක් වෙනවද? දවල්ට කෑම කන වෙලාවත් ලඟ වේගෙන් එන්නේ නේද? ඔෆිස් එකක ඉඳම නම් ඉතින් වැඩ ටිකකුත් වැඩි ඇති. මේ කොහොම වුණත් ඔයා මාව අහගෙන ඉන්නවා කියලා මම දන්නවා. 93.5 93.7 සද්ද වැඩි කරගෙන අහන්න හાર્ට් බීට්. අපි ඉස්සරහ නూర පැත්තට ගියා නේද? නුවර පැත්තෙනව සාධික්ක කියන දේවල් විශේෂයෙන් තියෙනවා නේද? සමහරක් විට ගෙදරක් ගානෙම තියෙන්නත් පුළුවන් සාධික්ක ගහක්. ඒක හරි සුවඳක් එනවනේ කෑම ටිකකට එහෙම එකතු කරාම. දැන් කුස්සිය අපිට නැතිවම බැරි කුළුබඩුවක් වෙලා තින. හැබැයි දැන් සමහරක් අයට නම් ඔය අගන්න අමාරුයි, කඩෙන් ගන්න වෙනවා. එහෙම නැතුව අර අතේ දුරින් තියෙන අයට නම් මේක හරි වටිනවා නේද? එක්කෙනේ අර වත්තිග මිනිශාම ඒ ටික වේලන්නේ පරිස්සමට. පස්සේ කැම ටිකක් හදනකොට රස කරගන්න හැම. දන්නවද සදී සාධික්කවල සුවඳක් රසයක් එක්කම දැන් ආහාර ජීර්ණයටත් උපකාරී වෙනවා කියලා දන්නවද? ඒ වගේම තමයි ප්‍රතිඔක්සිකාරක ගුණ තියෙන නිසා ශරීරය අපේ ආරක්ෂා කරගන්න මේ හැම දෙයකටම මේ සාධික්කා පුංචි ගෙඩියකින් උදව් කරගන්න පුළුවන්. හැබැයි ඒක වැඩි ප්‍රමාණයකින් ගන්න හරිම චූටි ප්‍රමාණයක් තමයි අපි එකතු කරගන්න ඕනේ. සමහරක් වෙලාවට ওই බඩේ අමාරුවක් වගේම හැදුනහම අපි ගන්නවනේ ධම්ම හැම දෙන්නේ. ඒ වගේ තමයි කෑම ටික රස කරගන්නත් ඔය මස් මාළු වගේ දේවල් වෙනකොට අපි ওই සාධික්ක වලින් චුට්ටක් දානවනේ රස කරගන්න. ඒක ටිකක් දාලා හැදුවම ටිකක් වෙනම රසයක් එනවා නේද? කො බලන්න එහෙම දාලා හදලා තියන අය. එහෙම හදලා රස කෑම එකක් එවන්න මේ පැත්තට, හයිටින් එක පැත්තට, බත්තර මුල්ලට. එතනමර එකට වැල ටික ඉවර කරලා කෑම ටික කන්න පුළුවන් ඔය අයපු. හාද? දැන් ඉතින් වැඩ කරනකොට සමහරක් වෙලාවට වැඩ ඉවරයක් එක් නැතුව එක දිගට කරන්න වෙනවා නේද? එතකොට මහන්සියක් දැනෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔය එක දිගටම වාඩි වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාට බෙල්ල එහෙම නැත්තම් කොන්ද, දන හිස, ඒ වගේ මෝර හිස වලලු කර ආශ්‍රිතව වේදනාවක් එන්න පුළුවන්. එතකොට ඉතින් මොකද කරන්නේ? ඔය කොහේ හරි යන තෙල් ටිකක් ගා ගන්නවද? එහෙම කරන අයත් ඉන්නවා. හැබැයි ඒක ඔයාට ඒ වෙලාවට විතරයිනේ. ඒ ඇඟ ඇතුලේ ඒ සන්ධි වේදනාව කියන දේ ඒ විදිහටම තියෙන්න පුළුවන්. එතකොට ඔයා තාවකාලික විසඳුමක් ගන්න නැතුව, උගුරට හොරා බෙහෙත් බොන්න නැතුව පුළුවන් නම් ඔයාට ඔයා ළඟම තියෙන ෆාමසියකින් එහෙම නැත්තම් හොඳ සුපිරි වෙනසලකින් ගිහිල්ලා ගන්න. ෆැට්න ඔතෝෂීල් ඇක්ටිව් ප්ලස් එක ඔයාට අවුරුදු 18ට වඩා වැඩි ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. මිලි රුපියල් 1920ක් විතරයි වෙන්නේ. විශේෂම දේ තමයි ඔයා දැන් කොහේ හරි යනකොට ඔයාට සන්ධි වේදනාවක් තියෙනවනේ ඉක්මනට ගා ගන්න. මේකේ පස්සේ ඔයාට ගඳක් එයිද, තව කෙනෙක් ළඟින් යනකොට මේ මොකද්ද කියලා බලයිද, ඒ වගේ දේවල් ඔයාට දැනෙන්නේ නැහැ. ඇයි දන්නවද? මේක ගාපු

ගැන මතක් කරන ගමන් අපි යමුද හාඩ්බීට් චැට් එක පැතුරුමේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. හාට් එක බීට් වෙන සද්දෙට සද්දෙ වැඩි කරගෙන අහන්න. මේ වෙලාවේ තුසිත මැසේජ් එකක් දාලා තිනවා සද්දෙම ලක්කන අහගෙන ඉන්නවා කියලා. ඔයත් එක්කම පවුල් හැමෝම එකතු කරගන්න මේ වෙලාවේ. එවගේ මා බුලස් සිංහලින් ධාරාව මැසේජ් එක දාලා දෙන චුට්ටක් පරක්කු වුණා. එහෙම තමයි ඉතින්. සුබ සුබ දාසනක් වේලා වේවා කියලා තිනා මගේ සුදු මැණිකේ. ඔයත් සුදු මැණිකක් තමයි යන්නේ. මට දෙන්න ගොලස්සන සින්දුවක්. කොටිකාවත් ඉච්ඡන්දිම අපි ගුණවර්ධන තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එවගේ දෙවුනි තිමිර යුවෙන්දි පුන්සදි මාවත් ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා. චන්දිම ඔයාට ඉතින් බොහොම ස්තුතියි මේ තරම් ආදරෙන් මැසේජ් එකක් එවනවට. ආදරේ හැමදාම කියලා තියෙනවා. ඔයා ඉතින් මේ දවස්වල ගෙදර ඉන්න කෙනෙක්ද කියන්න බලන්න ඉතින්. රදා වඩොන්නේ ගාමිණි වීරසිංහ වගේම ශෂික ආශාන් දොළනි රූපවති රෝහිණී තව ගොඩක් ඉන්නවා. මේ හැමෝම සුභසිනිත් එක්කම එකතු කරගන්න ලස්සන සින්දුවක් ගහන්න. එහෙම තමයි ඉතින් චුට්ටක් ඉතින් නම් ගොඩාක් එද්දි කියන්න වෙලාව මදි වෙනවා. කොට මං ගානට බැලන්ස් කරලා කොහොමරි කියන්නම් හාද. ආයෙබවන් හාට් බීට් අපි තහගෙන නිලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙන මහත්යා දුව එවැගේම පුතාත් එක්කම නිට්ටබුයින් ජයමාලි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයාටත් පුළුවන් මේ විදිහට වා කැමතිම සින්දුවක් අහන්න කැමති කෙනෙක් එකතු කරගන්න. දවල් එක වෙනකම් මං ඉන්නවා මේ පැත්තෙන්. ඉක්මනට එන්න. 0703 93 5 93 7 මේ නම්බර් එකට මැසේජ් එකක් තියන්න ඔයාගේ නමින්.

0: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.
1: Ekolahi winari ti satay.
2: Vilav obhavita gina aave. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය
2: නැවුනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
1: සත්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුමිට් X5.

Radio ITN. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

ආදරයට කියන කතා බොළඳයිද? සමහරක් වෙලාවට බොළඳයි කියලා හිතෙන්න පුළුවන් නේද? අර සින්දු එක්ක අපි ඇහුවේ ක්ලරන්ස් විජේවර්ධනේ ප්‍රවීණ ගායක ශිල්පී. එතුමා කියනවනේ ආදරයට කියන කතා බොළඳ වුණාට සාගරයක තරම් ආදරය දැනනවලු. ඔයාටත් එහෙමද? සමහරක් අයට හැම වෙනකොට සමහර වෙලාවට අපි කැමතිම කෙනා අපිට සමහරක් වෙලාවට හිතෙන්න පුළුවන් රිද්දනවා කියන එක. එහෙම දේවලුත් ඉතින් තියෙනවා. ඉතින් මේ හැම දෙයකටම පුංචි කාලයක් අපිට දෙන්න වෙනවනේ. කෙනෙක් කියනවා දැන් පුංචි දෙයකටත් එයාට දුක හිතෙනවා. හැබැයි එයා ගොඩක් ආදරය කරන කෙනා එයාට ගොඩක් රිද්දනවා කියලා එයාට හිතනවා කියලා. හැබැයි එහෙම හැම දෙයකටම අපිට පුළුවන් නම් පුංචි කාලයක් දීලා බලන්න නේද? පස්සෙන් ගිහින් පන්න කියනවලු සමහර දේවල් අපිට අගේ නෑනේ. පොඩ්ඩක් ඇත්තලා නිදහස ඉඳලා බලන්න නේද? වෙනදා වගේ නෑ කියලා හිතෙනවා හැම දේවල් ඉතින් වෙන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් හිත තියලා පොඩ්ඩක් ඇත්තකට වෙලා ඉඳලා බලන්නකෝ. දුකින් එන්න එපා. ඉතින් ඔහොම තමයි ඉතින් ජීවිතේ නේද? එහෙම දේවල් සිද්ධ වෙනවා. ඉතින් එයා ආගඩක ආදරේ කියලා මතක් කරන්න කියලා තියෙනවා. දෙව් මිනිහ ඉතින් එහෙම තමයි නේද? පඩක් ඉවසලා බලන්න කාලෙට ඉඩ දීලා. එයාගේ ආදරණීය සහෝදරය එකතු කරගන්න කියලා තියෙනවා සචින්ත නිසර. ඉතින් ඒ වගේම දෙවුනි ආද ලස්සන සින්දුවක් කියලා තියෙනවා. ආට ලස්සනම සින්දුවක් දෙන්න මේ විදිහටම ආගෙන ඉන්න. ඩිලාන් නිරෝෂන් වැල්ලේ ඉඳලා මම වහගෙන ඉන්න ශිහාන් මීරංගගේ සින්දුවක් කියලා තියෙනවා. අපි බලමු කොහොමරි ආට ශිහාන් මීරංගගේ සින්දුවක් දෙන්න. හාර්ට් බීට් අපිව සින්දුවකට එකතු කරගන්න. අපි එයා වැඩ කරන තැන හැමෝමත් එක්ක එයාගේම බිස්නස් එකක් කරව කෙනෙක්. ඉතින් ඒක ඒ විදිහටම වැඩිපුර දියුණු වෙන්න කියලා මම පුංචි ප්‍රාර්ථනාවක් කරන්න හාද. ඉතින් සමන්ත තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ලක්කන්නට ජය වේවා කියලා තියෙනවා. එයාගේ බිස්නස් එකට ජයම වෙන්න ඕනේ. සුබ දහවලක් යශ්වාට. කොහොමද අපි සද්දර සින්දු ටික අහගෙන ඉන්නේ? බොලස්සෙන් නිදහල තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එයාගේ අම්මා තාත්තා ඒ වගේම ප්‍රනීත් ඉඳුනිල් මදු තුහින බබාව එකතු කරගන්න කියලා තියෙනවා. මහන්තයා රංගව එකතු කරගන්න කියලා තියෙනවා. එයාගේ ඉනුකි මැණිකව ඒ වගේම මාවත් එකතු කරගන්න කියලා තියෙනවා. හරිම ආදරෙන් අපි යමුද පින්නවල පැත්තට අලියෝ බලන්න. ඒ හරියමද කියලා මම දන්නේ මෙයා ඉන්නේ. පින්නවල අලියෝ ඉන්නවා කියලා මම දන්නවා. පින්නවල අලියෝ බලන්න આવොත් මම එන්නද ඔයාගේ පැත්තට? කවුද මේ මැසේජ් එක දාලා තියෙන්නේ? සුබ දහවලක් සුබ දවසක් වේවා කියලා දෙනවා පින්නවලින්. චන්දි වෙන්න ඕනේ. චන්දි මැසේජ් එක දාලා තියෙනවා. මම අහගෙන ඉන්නවා කියලා සද්දටම ගීතයකට මගේ පවුල හැමෝමත් එක්ක හස්බන්ඩ් එකතු කරගන්න කියලා තියෙනවා. ගන්න බබෝ. හා බබෝ. මේ වෙලාවේ ලක්කන්න හන හැමෝමයි එකතු කරගන්න කියලා තියෙනවා. ඉතින් ලක්කන්නට ජය වේවා කියලා තියෙනවා. ඔයාටත් ජයම වෙන්න ඕනි හාද? මේ වෙලාවේ අය කවුද මාව අහගෙන ඉන්නේ? බලකඩුව පැත්තට තමයි යන්න හදන සෙනීෂා. ඒ වගේම එයා වැඩ කරන තැන හැමෝමත් එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ. සද්දන සින්දුවක් දෙන කියලා තිනු අහගෙන ඉන්න. සෝ කවුද මේ බොස් සින්දුව? සාලිය, පූර්ණිමා, දුෂාන්ති, නිලන්තිත් එක්කම රාජේෂ්වරි ඉන්නවා. තමිල්ද? ඕ තමිල් තමයි. එහෙම තමයි නේ. අපි හැමෝමත් එක්ක වැඩ කරද්දි අමුතු වෙන වයිබ් එකක් එනවා නේද? අපිට මම නම් හයි කැමතියි හැම ජාතියෙම කට්ටිය එක්ක එකට වැඩ කරන්න. එතකොට හැමෝගෙම අදහස් අපිට ගන්න පුළුවන් නේ. එතකොට හරි සතුටෙන් වැඩ කරන්න පුළුවන් නේද? එහෙම ඇති කියලා මම හිතනවා. ඔයා වැඩ කරන තැනත් වාසනාව තමයි මට මැසේජ් එකක් දෙලා තියෙන හින්දි සින්දුව කියලා තියෙනවා. අපි බලමු අපි කලනොත් හින්දි සින්දුවක් ඇහුවා. ඒ වගේම මතක් කරන්න ඕනේ තමරා කුමාරිව ආදරෙන් එකතු කරගන්නවා. රත්නපුරේ ඉඳලා තමයි මාව අහගෙන ඉන්නේ. සංජීව ඔයාවත් එකතු කරගන්න ඕනේ, නැත්තම් ඉතින් තරහ වෙනවා අනිවාර්යෙන්. ලස්සන සින්දුවක් දුන්නේ නැත්තම් ඔයාව එකතු කරගත්තේ නැත්තම් හැමෝම එකතු කරගෙන අපි යමුද අවාරේ අහන්න. 11:46

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: 11:50
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
3: ලුකයා මාරේ වෙඩනේ ඌනේ ඩොක්කි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා
4: මෙමරි ලොස් කෝල් ද ඩොක්ටර් යාද සුන්නද
3: මම කිරිකේ බුන්නේ අය සීනි හෙළනේ මුකුත අතපය විඩ කරන්නේ අය මට
4: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ
2: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
1: evening drive with chamit and charu
2: sama anugrahaya
1: marksman samuha vyapare vithin genwa api taharana dan navanimawakin ena domas entry wiketi miyantreka sadambara himikaruwaku wanna adumama tanna 0117 679 579
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
1: 75%කටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
6: ක්‍රිමිරාජ සුවසේව
7: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
1: ක්‍රිමිරාජ සුවසේව
7: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසේවට එක්වන්න සාදර අනුග්‍රහය
8: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: එකලයි විනාඩි 54 කියනකොට ඉතින් අපිට නිවුස්සහන්න තියනවා කියලා මතක් වෙනවනේ දවල් 12 වෙනකොට. ඊට පස්සේ තමයි ඔයයි මම යයි හම්බ වෙන්නේ. ඉත කලින් වට මතක් කරන්න ඕනේ පැල්වත්ත නිෂ්පාදන ගැන. දවල්ට රසට කැප ටිකක් හදනකොට බටර් ටිකක් එහෙම දාලා බලන්න. එතකොට සුවඳට රසට අර පුංචි බබාලා හැම ඉන්නවනේ හරි ආස්වාමින් කයි හරි රසක් කෙනවා. ඉතින් කැම ටිකක් හදයි පැල්වත්ත බටර් ටිකක් දාන්න තමතක කරන්න එපා. පැල්වත බටර් විතරක් නෙමෙයි යෝගට් අයිස් ක්‍රීම් ඒ විතරක් නෙමෙයි අයිස් ක්‍රීම් වලත් ඔයාට විවිධ රස වලින් ගන්න පුළුවන් චොක්ලට් ඒ වගේම වැනිලා ස්ට්‍රෝබෙරි ෆෘට් ඇන්ඩ් නට් මේකින් ඕනම වර්ගකින් ඔයාගේ රසට කැමති විදිහට මිලදී අරගෙන බලන්න. එම ගන්නකොට පැල්වත්ත නමින්ම ඉල්ල නමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ ජීවිතේ හීනයක් තියනවාගේ හීනේ හැබෑ කරගන්න සුබ සිහිනේ හැබෑ කරගන්න NLB මෙගා පවල් අතරයි පත්‍ර මිලදී ගන්න පුළුවන් පුංචි රුපියල් 40ක් විතරයි වෙන්නේ ලංකම තියෙන නතරයි කෝඩුවෙන් ගන්න කියලා ඔයාලට මතක් කරන්න. ඒ වගේම මේ වෙලාවේ හඩ් බිට් අහගෙන ඉන්නවා අනේ අක්කි අපි ආයි හැම වෙලාව සිදුව දෙන්නකෝ දේශාණි තමයි මැසේජ් එක දාලා තියෙන දැනණිය ගැනි අපි බලමු ඩියුස් එකෙන් පස්සේ හරි ඔයාලට දෙන්න සුබ දවසක් මාව සින්දුවකට එකතු කරගන්න කෑගල මේදෙනිය ගමේ උපනන්ද තමයි මැසේජ් එක දාලා තියෙන්නේ හඩ් බිට් හඩ්බීට් එකට මමත් ලස්සන සින්දුවකට එකතු කර ගන්න. කවුද මේ? ගම්පල වසන්ත තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. වසන්ත කුමාරි සුබ දවසක් කියලා දෙනවා. ආන්ටත් ඉතින් සුබම සුබ දවසක් වෙන්න ඕනේ. අපිව ලස්සන සින්දුවකට එකතු කර ගන්නකෝ. අලවෙන් තමයි උපාලි මැසේජ් එක දාලා දෙනවා. ආවත් එකතු කර ගන්න වැඩ කරන තැන හැමෝමත් එක්කම ලස්සන ගීතයක් කොහොම අලවෙන් තමයි මේ මැසේජ් එක. අලවයාද කට්ටිය වැඩිද? ඔයාවත් එකතු කරගන්න ලස්සන සින්දුවක් අහන්න. සංගීත් විජේසූරියගේ සින්දුවක් තමයි තියෙන. අපි අය හම්බ වෙන්නේ නිවුස් එකෙන් පස්සේ.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: на столе.
1: ඩෙංගු අවදානම ඉහළ යද්දී රෝගීන් 79,000 ඉක්මවයි. උසස් පෙළ කල් දැමීමට ඉල්ලූ පෙස්සම විභාගිර නොගෙනම ඉවතට. ශ්‍රී ලංකාවට කළු පැල්ලමක් එක්කල කළු ජෝලියට අදට 43යි. දෙවුන්දර වෙඩික්කරුගේ මෝටරත්තය දික්වැල්ලේදී හමුවෙයි. පාර්ලිමේන්තුර ප්‍රජාතන්ත්‍රවාදයට අලුත් පිටුවක්. ඇමරිකාව සෞදිය සමග න්‍යෂ්ටික ගිවිසුමක.
0: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ. 2015 සිට 2025 දක්වා දර්ශකයේ තුල කුරුතුවලින් වැඩිම ආදායමක් ලබාගෙන ඇත්තේ 2025 වසරේ බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කර්මරත්න මහතා සඳහන් කළා. ඒ ඩොලර් මිලියන 260ක ආදායමක්. 2026 වසරේ මුල් මාස පහ තුල ඩොලර් මිලියන 108ක ආදායමක් උපයාගෙන තිබවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. කොරුඳු වගාකරුවන් ප්‍රවාදනයේ වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
2: ගරු ඇමතුමනි, අද මේ වර්ෂයේ ජූලි 31 වෙනිදා වෙනකොට අපනයන කුෂ්කර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය තිබෙන්නේ 3%. ඒ වගේම සිලෝන් සිනමන් කියන කුරුඳු නාමය අද ලෝකෙම ප්‍රචලිතම කුරුඳු නාමය. කුරුඳු සංගදන දෙපාර්තමේන්තුව ඒ දෙපාර්තමේන්තුවක් ඉදිරියට පවත්වාගෙන යනවද, එහෙම නැත්නම් ඒක ඉදිරි පියවර පිළිබඳවත් අපිට නිශ්චිතව ප්‍රගතියක් පෙනෙන්නේ නැහැ ගරු ඇමතුමනි.
3: සුළු අපනයන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ගත්තොත් ඔබතුමා මතු කරා 2025 අවුරුද්දේ ගත්තොත් මීට කලින් වෙන් කරපු මුදල වාගේ 3 ගුණයකට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ඒ දෙපාර්තමේන්තුව සඳහා එවයින් වෙන් කළා. ඒ වගේම තමයි 2026 අවුරුද්දටත් විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. අපනයන භෝග ප්‍රධාන වශයෙන් 14ක් තියෙනවා. ඒ භෝග ප්‍රවර්ධනය කිරීමේ පුළුල් වැඩ පිළිවෙලක් මේනකොට අපි අමාත්‍යාංශ විදියට දියත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම අපනයන භෝග ගම්මාන මේනකොට අපි පිහිටවලා තිබෙනවා. කුරුඳු සම්බන්ධයෙන් ගත්තොත් එහෙම කුරුඳු සමර දෙපාර්තමේන්තුව වෙනම දෙපාර්තමේන්තුවක් විදිහට ඉදිරියටත් පවත්වාගෙන යනවා. 2015 සිට 2025 දක්වා ගත්තොත් මේ දශකක කාලය තුල 2025 අවුරුද්දේ තමයි වැඩිම ආදායමක් කුරුඳු වලින් ලබලා තියෙන්නේ. ඩොලර් මිලියන 260ක ආදායමක් ලබලා තිබෙනවා. මේ තමයි වැඩිම ආදායම. ඒ වගේම තමයි 2026 අවුරුද්දේ විශේෂයෙන්ම මේ යුද්ධයක් ඇවිල්ලා තියද්දි ඒ තත්ත්වය තුලත් මැයි මාසේ වෙනකොට මාස 5ක් ඇතුළත ඩොලර් මිලියන 108ක ආදායමක් කුරුඳු වලින් අපි රටක් විදියට ලබලා තිබෙනවා. කුරුඳු වගා කරන ගොවීන් ප්‍රවර්ධනය කිරීමට විශේෂ වැඩසටහන් දියත් කරලා තිබෙනවා. අක්කරයක් වගා කරන ගොවීන්ට රුපියල් ලක්ෂයක ආධාරිකුත් අක්කර කාලක් වගා කරන ගොවියා දක්වා මේ ආධාර ලබා දෙනවා. පැල සඳහා වෙනම ගොවියට දරන්න තියෙන රුපියල් 10ක පිරිවයක් විතරයි. අනිත් සියලු පිරිවය රාජ්‍යයේ දරනවා, අමාත්‍යාංශයේ දරනවා. පලිබෝධ මර්ධනය කිරීම සඳහා වෙනම ආධාර ලබා දෙන වැඩසටහනක් තියෙනවා. ඒ අනුව කුරුඳු වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා විශාල වැඩසටහන් ප්‍රමාණයක් මේනකොට දියත් කර තිබෙනවා. ඒ තුල අපේ රටට ඩොලර් ආදායම වැඩි කර ගැනීම සඳහා විශේෂ ව්‍යාපෘති ගණනාවක් මේනකොට දියත් කරලා තිබෙනවා.
1: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද අදහස් පළ කළා.
4: මගේ අතුරු ප්‍රශ්න අහන්න කලින්ම ඔබතුමා
5: මේ මන්ත්‍රීතුමා අදාළ ප්‍රශ්නයක් නෙමෙයි මෝඩ විදිහට හැදෙන්න බා කරු මන්ත්‍රීතුමා. මේ ජෝක්යක් කරගන්න එපා මේ පාර්ලිමේන්තුව.
6: ගරු කතානායකතුමනි, ස්ථාවර නියෝගවල බොහෝම පැහැදිලිව සඳහන් වෙනවා කිසිම මන්ත්‍රීවරයෙකුට අයුතු ආකාරයෙන් වැරදි විදිහට ආමන්ත්‍රණය කිරීම එක සුදුසු නැහැ. දැන් ඔබතුමා මෝඩ විදිහට හැසිරෙනවායි කියලා අර්ජුනා මන්ත්‍රීතුමාට ආමන්ත්‍රණය කිරීම එක සුදුසු දෙයක් නෙමෙයි.
1: අමාත්‍ය බිමල් රත්නායක මහතාද අදහස් පළ කළා.
7: මේ පාර්ලිමේන්තුවේ අපි කවුරුත් ස්ථානීය වලට යටත්ව කටයුතු කරමු. නමුත් ඔබතුමා දන්නවා මෙතන එක මන්ත්‍රීවරයෙක් දෙදෙනෙක් ඉන්නවා. මුළු මං හිතන්නේ මං දන්න මේ පාර්ලිමේන්තු කාලෙම මේ තරම් සෞතු විදියට නොවැදගත් විදියට හැසිරෙලා නැහැ. දැන් උනත් දැන් විපක්ෂ නායකතුමා කතා කරා ස්ථානීය ගැන. එතකොට මොකද හැසිරෙච්ච විදි? ඒවා මයික් එකෙන් ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒවා වීඩියෝ වල යන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ පාර්ලිමේන්තුවේ මේ බිත්ති හතර සාක්ෂි මොන තරම් තුට්ටු දෙකේ මුළු දෙමළ ජනතාවටත් අපහාසයක් කරන මේ මේ පුද්ගලයෙක්ද කියලා. ඔබතුමා දන්නවා මේ පුද්ගලයාගේ හැසිරීම තියෙන්නේ පාර්ලිමේන්තුවේ පමණක් නෙමෙයි. ඔබතුමාට මේ පක්ෂ නායකයෙක් තා ජේෂ්ඨ මන්ත්‍රීවරයෙක් ලිපියක් දීලා තියෙනවා. එකලඟ වාඩි වෙලා ඉන්න බෑ. කොන්න බලමැතුමා. ඔබතුමා දන්නවා යාපනයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණයට කරන්න බෑ. ඒ නිසා අපි දැන් මේ ඉවසගෙන ඉන්නේ යම්කිසි මානසික රෝගී තත්ත්වයක් ඇති ඒකට බේත් ගන්න අරගෙන හරියයි කිය. මෙතනම බැලුවම දැන් ඔබතුමාට කොහොමද කතා කරන්නේ? දැන් මේ පාර්ලිමේන්තුවේ කරු ජයසූරිය මැතුමාට පුටුවෙන් ගහලා තියෙනවා මන්ත්‍රීවරු. කරු ජයසූරිය මැතුමාට පුද්ගලික කොහොම කතා කරේ නෑ. දැන් රණ්ඩු වුණා දේශපාලන ප්‍රශ්නක. ඒකයි මම කියන්නේ මෙතන මේ මුළු පාර්ලිමේන්තුවේ 225ක් ඉන්නවා. ඒ 225 ආරක්ෂාව එක්කෙනෙක් හට කරා දෙන්නෙක් හට කරා ඔක්කොටම එනවා. ඒ නිසා විපක්ෂ නායකතුමාගේ කරුණිකව ඉල්ලා සිටින්නේ පොදු පාර්ලිමේන්තුවේ විනය සම්බන්ධව අපි එකඟතාවයකට මේ ගැන විවාදයක් නෑ. මෙහෙම පාර්ලිමේන්තුවට යන්න දෙන්න පුළුවන්.
5: ගරු අර්ජුන මේක අහගන්න. ගරු අර්ජුන මන්ත්‍රීතුමා මීට පෙර සභාවේදී මා අමතලා ඊටම අශෝභන විදිහේ ප්‍රකාශත් කරලා තියෙනවා. මේ අශෝභන කියන්නේ මේ ශිෂ්ට සම්පන්න නොවන ඉත ගරුණාකර ගරු මන්ත්‍රීතුමාලා විනයක් ඇතුව සංගමයක් ඇතුව කතා කරන විදිහට පාර්ලිමේන්තුව ඇසුරන හොඳයි කියලා හිතනවා.
1: මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් සම්තුහන් කරමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට අග්‍රාමාත්‍යවරිය ඇතුළු අමාත්‍යවරුන්ගෙන් ප්‍රශ්න කිරීමේ අවස්ථාව ඊයේ පාර්ලිමේන්තුවේදී හිමි වුණා. ප්‍රශ්න 50කට අධික සංඛ්‍යාවක් ඇසීමට අවස්ථාව ලැබීම මෙරට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සුවිශේෂී සංදිස්ථානයක්. කාලිබිලාව සීමාවීම හේතුවෙන් එසේ යොමු කරන ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගැනීමට දීර්ඝ කාලයක් ගත වෙනවා. ක්ෂේත්‍ර ගණ්ඩාවක රජයේ වැඩිපුළුල් ඇතුළු කරුණු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් ප්‍රශ්න යොමු කළ අතර ඊට පිළිතුරු හිමි වුණා.
8: ඈත දුෂ්කර ප්‍රදේශවල රෝහල්වල ෆාමසිස්ලා හිගයි. එවන කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ හිගයි. ඒතර මෙන්න මේ පුරප්පාඩු නිසාවෙන් ඒ රෝහල්වල අවට මේ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව බරපතල පීඩාවකට පත් වෙලා සිටිනවා.
9: සෞඛ්‍ය සහායකයන් 1989 ක් අපි බඳවාගෙන කටයුතු කරලා දැන් 1200කට පත්වීම ලබා දීලා තිබෙනවා. එයාට දින 3 පුහුණුවක් ලබා දීලා මධ්‍යම රජ්‍ය රෝහලට අනුයුක්ත කරනවා. ඒත් පුරප්පාඩු සංඛ්‍යාව තවත් 800ක් පමණ පිරවිය යුතුයි. 2017 කාඩර් එක අනුව 2026 කාඩර් එක අපි රිවයිස් කරගෙන යනවා. ඒක තව වැඩි කරගන්න පුළුවන්. පළාත් සභා මට්ටමින් සමහර පළාත් සභාවට අනුමැතිය ලබා දීලා තිබෙනවා සෞඛ්‍ය සහායකයන් බඳවා ගැනීමට. එතුම ඇහුවා ෆාමසිස්ට්ලා ගැන. අපි උපාධිධාරීන් තමයි බඳවාගන්නේ. දැන් අපි කණ්ඩායමක් බඳවාගෙන තිබෙනවා. අනිත්‍ය බඳවා ගැනීම සඳහා ගැසට් කරනවා. ඒ දැන් ඒ උපාධිධාරීන් මේ අපේ විශ්වවිද්‍යාලයෙන් එළියට එන ප්‍රමාණයට පුරප්පාඩු ගැසට් කරමින් පවතිනවා. අවශ්‍ය පුහුණුව ලබා දීලා එය රාජ්‍යසිර අනුයුක්ත කරගන්නවා. ඊට අමතරව ඩිස්පෙන්සර්ස්ටත් අපි බඳවා ගන්න කටයුතු කරමින් යනවා.
2: බන්ධනාගාරය සඳහා මහමෝදර පැරණි භූමිය ලබා දීපු එක තාවකාලික පදනම මත තමයි ලබා දුන්නා කියලා ප්‍රකාශ කරේ. ඒ තාවකාලික පදනම කියන එක කොතරම් කාලයක්ද කියන නිශ්චිත කාල රාමුවක් යටතේද දෙන්නේ? එහෙම නැත්නම් කාලයක් තීරණය කළ නැද්ද?
9: මේ බන්ධනාගාරේ ඉන්න පුළුවන් ප්‍රමාණය 13,000යි. 2024 අගෝස්තු විතර වෙනකොටත් 29,000ක් හිටියා. දැන් 41,000 දක්වා වැඩි වෙලා තිබෙන්නේ. අපි දැන් මේ අවුරුද්ද ලබන අවුරුද්ද වෙනකොට සැලකුතු බන්ධනාගාර ප්‍රමාණයක් එක්ක අලුතෙන් ඉදි කරනවා. එහෙම නැත්නම් තියෙන බන්ධනාගාර පුළුල් කරනවා. ඒතර මේ తాවකාලිකව සමහර ස්ථාන අපිට යොදා ගන්න සිදු වුණා. ඒ නිසා තමයි අතර මෙතන තිබුණු අපිට ඔය අපේ වෛද්‍ය සැපයීමේකකයට අයිති ගොඩනැගිලි ලබා දීමේ ගැටලුවක් අපිට පැවතුනේ නැහැ. නමුත් ඒක ඇත්තම తాවකාලික පදනේ. මොකද ගාල්ල නගර සංවර්ධන සැලැස්මට බාධාවක් වෙන ලෙස අපි කටයුතු කරන්නේ නැහැ. ඔබතුමා දන්නවා ගාල් නගරයේ අවශ්‍යතාවය ජනතාවගේ අවශ්‍යතාවයන් අනුව තමයි මේ භූමිය යොදාගන්න බලාපොරොත්තු වෙන්නේ. ආයතන කීපයක් ඉල්ලීම් කරලා තිබෙනවා. එනිසා මට කියන්න පුළුවන් කිසි ආකාරයක දැන් පවතින සමහර සේවාවන් ඉවත් කිරීම කියලා කියන්නේ සේවා නොලැබීම කියන එක නොවේ. ඒ ජනතාවට වඩා උචිත ස්ථානවලට ලැබෙනවා කියන එක. නමුත් අවසාන සංවර සැලැස්ම කොහොමද කියන එක ගැන මට මේ වෙලාවේදී කියන්නට බෑ.
1: ඩෙංගු රෝගීන් 79,016ක් මේ වන විට වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. පුද්ගල මරණ සංඛ්‍යාව 57 දක්වා වැඩි වී තිබෙනවා. වර්ෂාව අඩු වුවත් ඩෙංගු ව්‍යාප්තියේ අඩුවක් අපේක්ෂා කළ හැකිවද උෂ්ණත්වයේ වැනි පරිසර වෙනස් වීම හමුවේ මතුරු ගහනේ වර්ධනයක් සිදු විය හැකි බවයි ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. රෝගීන් නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා කඩිනමින් යොමු වී බවයි ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ.
10: තවදුරටත් දකින්නවා ගම්පහ, කොළඹ, මාතර, නුවර, කළුතර, රත්නපුර, ගාල්ල, කුරුණෑගල, හම්බන්තොට යන දිස්ත්‍රික්කවලින් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වෙනවා. අපි මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා තවදුරටත් තම තමන්ගේ පරිසර පරීක්ෂා කරලා බලලා මේ මදුරුවන් බෝ විය හැකි ස්ථාන අඩු කර ගැනීමෙන් තමයි අපිට මේ රෝගය අඩු කරගන්න පුළුවන්. ඊට අමතරව මේ දිනවල යම් කිසි කෙනෙකුට උණ සමග ඇඟපත වේදනාව, මස්පිඩු වේදනාව, වමනේ ඔක්කාරය, හිසරදය වැනි රෝග ලක්ෂණ තියෙනවා නම් ඉස්සෙල්ලාම තමන්ට තියෙන්නේ ඩෙංගු රෝගයද නැද්ද කියලා සැකහැර දැන ගැනීම වැදගත්. රෝගීන්ගෙන් ඉතා සුළු ප්‍රමාණයක් තමයි සංකූලතා වලට යන්නේ. ඉතින් අපිට රෝගීන් වැඩි හරියක් සුව කරගන්න පුළුවන් නිසි ආකාරයෙන් වෛද්‍ය උපදෙස් පිළිපදිනවා නම් ජුනි මාසෙට වඩා වැඩිපුර රෝගීන් වාර්තා වීමක් දක්නට ලැබෙනවා ජූලි මාසයේදී. මේ නිර්තදිග මෝසම් වර්ෂාව, කඩින් කඩ පවතින වර්ෂාව, කාලගුණයේ වෙනස්කම් කොම බලපානවා මදුරුවගේ පැවැත්ම සඳහා. ඉතින් ඒවා අපිට වෙනස් කරන්න බැහැ. හැබැයි අපිට පුළුවන් අපේ පරිසරය මදුරුවන්ගෙන් තොර කලාප බවට පත් කර ගැනීම සඳහා පිරිසිදු කරගන්න. වැස්ස අඩු වුණොත් රෝගය අඩු වෙන්න පුළුවන්. හැබැයි උෂ්ණත්වය වැඩි වුණොත් මේ මදුරුවගේ ජීවන චක්‍රය ඉක්මනට සක්‍රිය වෙලා කෙනුත් රෝගය වැඩිවීමේ අවදානමක් තියෙනවා.
1: රත්නපුර දිස්ත්‍රික්කයේ මෙවැනි විට ඩෙංගු මරණ තුනක් වාර්තා වී තිබෙනවා. ඒ අතර වයස අවුරුදු 14ක දරුවෙක්ද සිටින බවයි සබ්‍රකම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.
11: සාමාන්‍යයෙන් මේ ඩෙංගු මදුරු බෝ වෙන ස්ථාන පරීක්ෂා කරලා තියෙනවා. එතනදී අපිට ගොඩාක්ම හම්බ වෙන්නේ පැහැදිලි වතුරේ තමයි ඩෙංගු මදුරු පිටර දාන්නේ. විශේෂයෙන් මේ දවස්වල ඉන්න ප්‍රධානම මදුරුව තමයි ඊඩිස් ඊජිප්ටයි කියන වර්ගයේ. ඒගොල්ලෝ වැඩිපුරම හම්බෙලා තියෙන 17.5% වතුර ටැංකිය වල. කියන්නේ අපි වතුර එකතු කරගන්න ටැංකිය වල 17.2% සාමාන්‍යයෙන් ඔය අනිත් වතුර එකතු වෙන තැන්. ඊළඟට සිමෙන්ට් ටැංක් වල 14.5% තිබිලා තියෙනවා. බබාලාරෙමි විසිකරන පොඩි පොඩි ඕනමන්ට්ස් වල 7.1%. ඊළඟට ෆ්‍රිජ් වල එකතු වෙලා තියෙනවා හම්බෙලා තියෙනවා. ඊළඟට අපි ඔය ඉවත දාන හැමතැනම ප්ලාස්ටික් සහ ප්ලාස්ටික් නොවන තැන් වල එකතු වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් නොදිරන අහක දාන ගොඩක් තැන් වල 20% විතර වාර්තා වෙලා තියෙන්නේ. මේවා මේ විනාශ කිරීම කටයුතු කරන්න ඒ හා සමානවම අපි නීතිය ක්‍රියාත්මක කරලා අවශ්‍ය දඬුවම් දීම ක්‍රියාවලියකුත් යනවා.
1: බත්තරමුල්ල පැලපත ප්‍රදේශයේ විශේෂ ඩෙංගු මරණ වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. යුදහා ගුවන් හමුදා මෙන්ම පොලිසියද ඊට එක්ව සිටියා. එහිදී ගිනි අවියක් හමු වී ඇති අතර නිවස් හිමිකාන්තාව අත්අඩංගුවට තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් උණුසුම් වචන හුවමාරුවක්ද ඇති වුණා. උසස් පෙළ විභාගයේ මාස දෙකකින් කල් දැමීමට නියෝගයක් නිකුත් කරන්නයි ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභ්‍යාචනාධිකරණය තීන්දු කළා. එම් පෙත්සම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි තීන්දුව ලබා දී තිබෙන්නේ. උසස් පෙළ විභාගයට පළමු වරට සහ තෙවන වරට පිළිසින සිසු සිසුවන් පිරිසක් එම් පෙත්සම ගොනු කර තිබුණා. මාතර දෙවනුවර ප්‍රදේශයේ නිවසකර වෙඩි තබා පලා යාමේ සිද්ධියකට අදාළ මෝටර් රථය දිග්වැල්ල ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා. ඒ සමග යතුරු පැදියක්ද සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. මාතර දෙවුන්දර දේවාල ආසන්නයේ පිරි නිවසකට නාඳුන විඩිකරුවෙකු වෙඩි තබා පලා ගොස් තිබුණා. මෝටර් රථය පරීක්ෂා කිරීමට පොලිසිය උත්සාහ කළ අවස්ථාවේ රියදුරු එනුනවත්වා ධාවනය කර තිබෙනවා. එහිදී මෝටර් රථය කණුව ගැටි නැවතී ඇති අතර රියදුරු පලා ගිය බවයි පොලිසිය පවසන්නේ. පසුව සිදුකළ විමර්ශනවලදී හෙළිවුයේ එය දෙවුන්දර වෙඩි තැබීම සඳහා පැමිණි මෝටර රථයේ බවයි. සොරගම් සේවා සැපීම පවුල් විසින් තනිව දරාගත යුතු පෞද්ගලික වගකීමක් නොව සමස්ත සමාජයේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හර්නි අමරසූරිය සඳහන් කළා. එසේම පාර්ලිමේන්තුවේ වගකීම ආයෝජනය සඳහා වියදම් ඇසමෙන්තු කිරීමට පමණක් සීමා නොවිය යුතු බවයි අග්‍රාමාත්‍යවරිය පවසන්නේ. ඒ සොරකම් ආර්ථිකය සඳහා මූල්‍යකරණය, ඒ සඳහා පාර්ලිමේන්තුවේ භූමිකාව යන තේමාවෙන් පැවති වැඩසටහනකට සහභාගී වෙමින් දැරිය හැකි මිලකට රැකවන්නේ සේවා නොමැති කමින් පවුල්වලට තනිව මිසදුම් සොයා ගැනීමට සිදුවන බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ. බොහෝ අවස්ථාවලදී ඒ සඳහා තම ජීවිත වෙනස් කරගැනීම සිදුවන්නේ කාන්තාවන්ට බවත්, එමගින් ඔවුන්ගේ සේවා කාලය අඩුවීම, වෘත්තීය ජීවිතය අතරමඟ නතර කිරීම හෝ ශ්‍රමඵලකයන් සම්පූර්ණයෙන් ඉවත් වීම වැනි තීරණ ගැනීමට ඔවුන් පෙළඹෙන බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ. කළුචූලියේ ප්‍රචණ්ඩත්වයට අදට වසර 43ක් සපිරෙනවා. 1983 ජූලි මාස 23 වනදා ආරම්භ වූ එය දින කිහිපයක් පුරා රටම කම්පා කරමින් පැවතුණා. මෙට ඉතිහාසයේ දන්නතුම සහ අමීරිතම මතකයන් ඉතිරි කළ මෙම සිදුවීම් සිහි කරමින් ජූලි මාසයේ පුරාම සමාජවාදී තරුණ සංගමය විවිධ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. ඒ හදවත් සමූහයක් එක්වන බැඳීමක් යන තේමාවෙන් 1983 ජූලි සංහාරයේ හේතුවෙන් ලක්ෂයකට අධික දෙමළ ජනතාවක් සරණාගතින් ලෙස ඉන්දියාවට පලා ගියා. රජ නිල සංඛ්‍යා ලේඛනවලට අනුව මන්නේටපත් වූ සංඛ්‍යාව 471ක්. නිල නොවන සංඛ්‍යා ලේඛන අනුව මේකේ සංඛ්‍යාව 1500ක් වෙන බවයි වාර්තා වන්නේ. තවත් 3769ක් තුවාල ලැබුවා. මංකුල කැම් 3835ක් වාර්තා වූ අතර නිවාස 8000ක් සහ සාපු 5000ක් ඉන් විනාශ වුණා. දෙමළ ආයුධ සන්නද්ධ සංවිධානයක් වූ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ සැඟවී සිට කළ පාරදීමකින් ශ්‍රී ලංකා හමුදාවේ සෙබළුන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම මේ අරගලයට බලපෑ මූලික හේතු වනවා. සිංහල වැඩි බලයක් හිමි ශ්‍රී ලංකා රාජ්‍යයත් දෙමළ බෙදුම්වාදී අතර මහා පරිමාණ යුද්ධයට ප්‍රවේශ වීමක්ද කලුචෝලිය හේතුවෙන් වුණා. මේකේ සෙබළුන්ගේ දේහයන් කොළඹ කනත්ත සුසාන භූමියට රැගෙනීම සමග කොළඹින් ආරම්භ වූ කැරැල්ල දින කිහිපයක් ඇතුළත දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට ව්‍යාප්ත වුණා. වසර 43ක් ගත වුණ අද්දිනේද කලුචෝලියේ ඉතිරි කළ කැලැල් සම්පූර්ණයෙන් මැකී ගොස් නැහැ. රටතුට නැවත එවැනි අමිහිරි තත්ත්වයක් ඇතිවීමට ඉඩ නොතබා සියලු ජාතීන් අතර සාමය සහජීවනයේ සහ සංහිඳියාව ශක්තිමත් කිරීම සඳහා වත්මන් රජයේ කැපීපෙනෙන සහ ප්‍රශංසනීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. රාජ්‍ය සේවයේ ආරවුල් වැළැක්වීම සහ විසඳීමේ රාජ්‍ය ශක්තිමත් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් ආංශික සංසදයක්ද පත්කර තිබෙනවා. ඒ සඳහා නියෝජිතයන් පත්කිරීමද සිදු වුණා. එමගින් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය සහ ඒ සේවා කාණ්ඩමින් වෘත්තීය සමිති අතර පළදායි සමාජ සංවාදී ප්‍රවර්ධනයේද අපේක්ෂා කරනවා. නිත්‍යානුකූල ලියාපදිංචි වෘත්තීය සමිති පමණක් අදාළ කරගැනීම සිදුවන අතර ආංශික සංසදයේ තුල සේවා කාණ්ඩ සහ වෘත්තීය සමිති සඳහා පුළුල් මෙන්න සාධාරණ නියෝජනයක් සාධිත කිරීමට නියමිතයි. පොලිස් නිලධාරීන් ලෙස ව්‍යාජ පිණි සිටමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදු කරන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබෙනවා. අවස්ථා ගන්නාවකදී සැකකරුවන් අත්අඩංගුවට බවයි පොලිසිය පවසන්නේ. පරිගණක හෝ ජංගම දුරකථන යොදාගෙන අන්තර්ජාලය මගින් පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප දක්වන ව්‍යාජ ලෙස සකස් කළ ගිණුම් මොස්සේ වංචන ක්‍රියා සිදුවන බවටයි හෙළිව තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කළා. විදේශීය දුම්බට තොගයක් නීති විරෝධීව රැගෙන මැලේසියා ජාතිකයෙක් කඩනායක ගොන්තරපොලේදී අත්අඩංගුවට තිබෙනවා. පොලිස් මධ්‍ය විකාරයන් නිලධාරීන් වැටලීම සිදු කළා. මැලේසියාවේ කුවාලාලම්පූර් සිට පැමිණි ඔහු සතුව චීන නිෂ්පාදිත දුම්බර 33,000ක් පමණ තිබූ බවයි ආරක්ෂකංශ පවසන්නේ. ඒවයි වටිනාකම රුපියල් 49,50,000ක් පමණ වෙනවා. මහියංගනී නගරය ආසන්නේ පදිතලා මාර්ගයේ සිදු වූ රියනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ආසන්නයේ එම අනතුර සිදු වූයේ ඩිෆෙන්ඩර් රථයක් යතුරුපැදියක් සහ මෝටර් රථයක් ගැටීමෙන්. පදිතලාව සිට මහියංගනී දක්වා ධාවනය වූ තිබූ ඩිෆෙන්ඩර් රථය රියදුරට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් යතුරුපැදියේ සහ මෝටර් රථයේ ගැටී තිබෙනවා. ඉන්තුවා ලැබූ තවත් පුද්ගලයෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේ අතර පොළොන්නරුව මහියංගනී මාර්ගයේ දිබුලාගල නාමල්පුගල ප්‍රදේශයේ මෝටර් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් අනතුරක් සිදු වුණා. ඉන් යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනා මිය ගොස් තිබෙනවා. යතුරුපැදිය අධික වේගයේ සහ රසර ක්‍රමත් වලේ දහපණය මෙම අනතුරට හේතුව බවයි පොලිසිය පවසන්නේ.
0: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති.
1: ඇමරිකාව සහ සෞදි අරාබිය අතර න්‍යෂ්ටික කිවිසුමක් අත්සන් කර තිබෙනවා. සිවිල් කටයුතු වෙනුවෙන් න්‍යෂ්ටික ශක්තිය යොදා ගැනීමයි අරමුණ. ඒ සාමකාමී වැඩපිළිවෙළක් සඳහා වන න්‍යෂ්ටික ක්‍රියාකාරී ගිවිසුමක් බවයි සෞදි බලධාරීන් පවසන්නේ. යුරේනියම් බල ගැනීම සඳහාද ඉන් ඔවුන්ට අවස්ථාව හිමිවනවා. දීපාශික එකතා වැඩපිළිවෙළක් කරතේ ඒ ක්‍රියාත්මක බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. මේ අතර ඇමරිකාව යළිත් ඉරානයේ ප්‍රදේශ රැසකට ප්‍රහාර එල්ල කර තිබෙනවා. බුෂ සහ සිරික්කදුර ප්‍රදේශ දීට අයත් ඉරානයේ ආරක්ෂක මධ්‍යස්ථාන මිසයිල් සහ ඩ්‍රෝන ගබඩා ඇතුළු ඉලක්කවලට මෙම ප්‍රහාරය ලිවී තිබෙනවා. වෙන නිරීක්ෂණ පද්ධති සහ ගුවන් ආරක්ෂණ පද්ධතිද ඒ අතරවන බවයි අමරිකා ආරක්ෂකංශ පවසන්නේ. මැද ප්‍රතික කලාපයේ මෙවරින්ටත් අමරිකා සෙබලුන් 50,000ක් පමණ රැඳී සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළා. ඉරානයේ ප්‍රදේශ රැසකන් පිපිරීම් ශබ්ද ශ්‍රවණය වී තිබෙනවා. මේ අතර යේමන් හූති කැරලිකරුවන් සඳහන් කළේ රතු මුහුදේ සෞදි ඉන්ධන නෞකා දෙකක් ඉලක්ක කරමින් මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවයි. ශ්‍රී ලංකා සහ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය ආරම්භ වුණා. කාසියවාසී හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුර පහර දීමට තීරණය කළා. ඒ අනුව පන්දු වාර 29ක් අවසානයේ ලකුණු 122ක් රැස් කිරීම සිටිනවා. කඩලු 3ක් මිද වැටුණා. විශ්මි ගුණරත්න ලකුණු 28ක් ලබා ගත්තා. චබරි අතපත්තු ලකුණු 46යි. ලක්කඩ ප්‍රවෘත්ති යලි සිරස්තල. ඩෙංගු අවදානම ඉහළ යද්දී රෝගීන් 79,000 ඉක්මවයි. උසස් පෙළ කල් දෙමීමට ඉල්ලූ පෙස්සම විභාගයට නොගෙනම ඉවතට. ශ්‍රී ලංකාවට කළු පැල්ලමක් එක්කල කළු ජෝලියට අදට 43යි. දෙවුන්දර වෙඩිකරුගේ මෝටරත්තේ දික්වැල්ලේදී හමුවෙයි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට අලුත් පිටුවක්. අමරිකාව සෞදිය සමග න්‍යෂ්ටික කිවිසුමක. ලක්කන මීළඟ ප්‍රවති ප්‍රකාශය පස්සුරු එකට බලාපොරොත්තු වන්න. දැන් ඉකොනොමික් ගෝල් විශේෂාංගය.
12: අත ඉට සරු හෙට දවසට ආර්ථික ඉලක්කය. ඉකොනොමික් ගෝල්. ඉකොනොමික් ගෝල්.
13: ශ්‍රී ලංකා ආර්ථිකය 2026 වසරේදී තිරසර ලෙස ප්‍රකෘතිමත් වීමේ මාවතකට අවතීර්ණ වී ඇති බව KPMG ශ්‍රී ලංකා ආයතනය පෙන්වා දෙනවා. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ කරගත්තේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නීල් වසන්ත මහත්මා. නීල් මහත්මා, කුමන අංශවල ධනාත්මක ප්‍රවණතාවයන්ද මෙම වාර්තාවට බලපාලා තියෙන්නේ?
14: මෙතන KPMG ආයතනය කියන්නේ ලංකාවේ යම් කිසි පිළිගත් ආයතනයක් ආර්ථිකය පිළිබඳ දත්ත රැස් කරන. ඒ ආයතනයේ දත්ත අනුව ලංකාවේ මේ වන විට මේ අප්‍රේල් මැයි මේ මුල් කාර්තුව සහ මේ දෙවැනි කාර්තුව ආරම්භ වීමත් සමග ලංකාවේ කර්මාන්තාංශයේ 7.2%, සේවාංශය 3.4%, කෘෂිකාර්මිකාංශය 1%, ඒ වගේම නිෂ්පාදන හා ඉදිකිරීම අංශය යම්කිසි ධනාත්මක මාවතකට එළඹෙමින් තියෙනවා. එතකොට කර්මාන්තාංශය, සේවාංශය, කෘෂිකාර්මිකාංශය කෘෂිකාර්මාංශයට සාපේක්ෂව කර්මාන්තාංශය හා සේවාංශයේ වැඩි වර්ධනයක් පෙන්නුම් කරලා තියෙනවා. ඒකෝර මේකෙන් පෙන්නුම් කරන්නේ රටට වෙන දායකත්වය වැඩිවීම. එතකොට රටට කර්මාන්තාංශයේ බාහ්‍ය සේවා නිෂ්පාදනයේ දායකත්වය 7.2%කින් වැඩි වෙලා තියෙනවා. එතෙන්දී පැහැදිලිවම තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. ඒතර බාහ්‍ය නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම සේවා නියුක්තිය මේ හා සමානුපාතික වැඩිවීමක් සිදු විය යුතුයි. ඒ වගේම කෘෂිකාර්මිකාංශයේ යම් කිසි පිබිදීමක් වෙමින් පවතිනවා මේ දත්ත අනුව. ඒතර ඒකෙන් පෙන්නනවා කෘෂිකාර්මිකාංශයේ 1.1%ක් විදියට. ඒ වගේම නිෂ්පාදන හා ඉදිරිවීම. ඒ කියන්නේ රටේ යම් කිසි ආයෝජනයක් සිදු වෙලා ඉදිකිරීම කියන්නේ කර්මාන්ත ඉදිකිරීම වෙන්න පුළුවන්. ඒවා නිවාස ඉදිකිරීම වෙන්න පුළුවන්. ඕ වෙනත් යටිතල පහසුකම් ඉදිකිරීම වෙන්න පුළුවන්. මේක පෞද්ගලික හා රාජ්‍ය කියන දෙපාර්ශවයේ ධනාත්මක වර්ධනයක් සිදු වෙමින් පවතින බවට ඉඟි පළ කරලා තියෙනවා KPMG ආයතනය විසින්. එය හොඳ ප්‍රවණතාවයක් ආර්ථිකයට.
13: දලදේශීය නිෂ්පාදනය අඛණ්ඩව වර්ධනය වීමෙන් ආර්ථිකයට වෙන වාසි මොනවාද?
14: ඔව්, මේ වෙන විට දලදේශීය නිෂ්පාදනය 5.1%කින් වර්ධනය වී ඇති බව KPMG ආයතනය පවසනවා. එතෙන්දී මූලිකවම යම්කිසි රටක සැබෑ දලදේශීය නිෂ්පාදනය, ඒ කියන්නේ මූර්ත වශයෙන් දලදේශීය නිෂ්පාදනය අඛණ්ඩව වර්ධනය වේ නම් එය ආර්ථික වර්ධනයකට ඉවහල් වෙනවා පැහැදිලිවම. එතකොට ලංකාවේ 5.1%කින් වර්ධනය වීමට හේතු විදිහට දක්වලා තියෙන්නේ අපිට පහළ පොලි අනුපාතිකයක් යම්කිසි අවම මට්ටමකින් උද්ධමනය පවත්වාගෙන යාම සහ බැංකු පද්ධතියේ ප්‍රමාණවත් ද්‍රවශීලතාවයක් පවත්වාගෙන යාම. ඒ වගේම මෙතනදී සඳහන් කළ යුතු වැදගත්ම කරුණ තමයි පෞද්ගලික අංශයට මේ වාණිජාංශය විසින් දීපු ණය ප්‍රමාණය රුපියල් බිලියන 485.4ක් විදිහට දක්වලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ තියෙන ව්‍යාපාරික ක්‍රියාකාරිකම්, ඒ වගේම ආයෝජනය යම්කිසි මට්ටමකින් වේගවත් වීම, පොසිටිව් ධනාත්මක ලෙස වැඩිවීම සිදුවී ඇති බව මේ දත්වලින් පැහැදිලි කරනවා.
13: රටක ව්‍යාපාරික ක්‍රියාකාරකම් සහ ආයෝජන වර්ධනය වීම අපේ රටේ ආර්ථිකයට බලපාන්නේ කොහොමද?
14: පැහැදිලිවම ආයෝජන වැඩිවීම කර්මාන්තාසේ වංශය වර්ධනයේ හේතු වෙනවා. මෙතනදි ප්‍රධානම හේතුව තමයි දැන් රජය දක්වලා තියෙන කර්මන්ත රජය යොදා ගන්නා මූපාය මාර්ගයේ තමයි රාජ්‍ය මූල්‍ය විනය පවත්වාගෙන යාම. ඒ රාජ්‍ය මූල්‍ය විනය පවත්වාගෙන යාම පෞද්ගලික අංශයේ වර්ධනය, ආයෝජන වර්ධනය, කර්මාන්තාසේ වංශයේ වර්ධනය, ඒ වගේම තමයි විදේශ විනිමය ලැබෙමින් පවතින මාර්ග ශක්තිමත් වීමත් හේතුවක් වෙලා තියෙනවා. සමස්ත නිෂ්පාදනය, සමස්ත ආයෝජනය, සමස්ත විදේශ විනිමය පවා වැඩිවීමට හේතුවක් වෙලද දක්වලා තියෙනවා. මෙතනදී තව කාරණයක් අපිට එකතු කරන්න පුළුවන්. මොකද ලංකාවේ ආයෝජනයේ විදේශ ලංකාවේ විදේශ ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය 26.5%කින් වැඩි වෙලා තියෙනවා. මේ KPMG ආයතන පවසන විදිහට මේ වැඩිවීම රටේ නිල විදේශ සංචිත වැඩිවීමටද හේතුවක් වී ඇති බව උන් තවදුරටත් පැහැදිලි කරනවා. හැබැයි ඇත්තටම මේ කාරණේදී රටේ විදේශ විනිමය ලැබීම වර්ධනය වීම ධනාත්මක ලෙස රටේ ආර්ථිකය වර්ධනය වීමට හේතුවක් වෙනවා.
13: ආර්ථිකය ප්‍රකෘතිමත් වීම යනු හුදෙක් ඉලක්කම් වලට පමණක් සීමා නොවි රටේ සෑම පුරවැසියෙකුගේම ජීවන තත්ත්වයේ උසස් වීමක සමාරම්භයයි. අද ඒ පිළිබඳවයි ආර්ථික අනාවරණය තුළින් අප විමසීමට ලක් කළේ.
12: Economic Goal. Economic Goal. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
15: මොබිටෙල් නම් ආරීජේ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

ඇයි මමයි හම්බ වෙන අලුත් පැයක් තමයි මේ පටන් අරගෙන තියෙන්නේ නේද? එක පටන් ගත්තකම ඉවර වෙයි කියලා මට හිතෙනවා. මොකද ඉතින් 12යි විනාඩි 35යි වෙලාව. ඔයා මාව අහගෙන ඉන්න හાર્ට් බීට් අහගෙන ඉන්න වෙලාව. ඔයා මේ වෙලාවේ මොකද කරන්නේ? කෑම කෑමද දවල්ට එහෙම ලන්ච් ටයිම් එක නේද මේ යන්නේ? මේ වෙලාවේ රස කෑම පිඟානක් මට එවලා තිනවා ජයනි. අද ගෙදර පොඩක් ස්පෙෂල්. එකනේ සහ රස කෑම් පිඟානක් මට එවලා තින ෆොටෝ එක. එතකොට මට දැක්ක ගම ලොකු බඩගින්නක් ආවා. මේ මල්ලඟත් දැන් කෙනෙක් කියන එයාට ලොකු බඩගින්නක් ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් ඉවර වුණ ගමන් ගිහින් කන්න බලන්න ඕනේ. පොඩක් ලොකු බඩගින්නකින් තමයි අපි දැන් ඉන්නේ. මේ කෑම පිඟාන දැකලා මගේ බඩගින්න චුට්ට කැවිස්සුණා. නරක වැඩ කරන්න එපා හරිද? ඒ වගේම මේ වෙලාවේ ෆස්ට් පෝස්ට් ඔෆිස් එකේ ඉඳගෙන මාව අහගෙන ඉන්නවා ගිනිගත් හේන තැපල් කාර්යාලයේ වැඩ කරන ගමන් තමයි මම ඉතින් දැන් ලන්ච් ටයිම් එක තියෙන වහලා තියෙන මේ වෙනකොට ලියුම් බාර ගන්න නැද්ද? මටත් තියෙනවා ලියුමක් දෙන්න.

කෙනෙක්ට යවන්න. නෑ උංචි බොරුවක් කිව. එම ඔෆිස්සගේ ඉන්න උඩදනිය මහත්ම වගේම චාන්දනීම ශ්‍රිෆ්කාච් සංගීතය වගේ බොනුවන් ලාලිත් ගොඩක් අයින්න මෙ හැමෝම එකතු කරගන්න ඕනේ. මංචුර තමයි මට මැසෙජ්ක දාලා තියන්නේ. පෝර්ණිමා සෙව්වන් නීවරද වගේ හරිමාදරෙන් සඳ ලංකා විඳනමා වහගෙන ඉන්නවා කියලා තියෙනවා. සරච්චන්ඩා යසවාාවකුට කරගන්නන රයිගම පැත්තදර තමයි මට මැසේජික දාලා තියෙන්නේ. මෙවලාේ සද්ධටවා වැඩ කරනතන දාලා තිය නොයා කැමති සිින්දුව කිල්ල ගන්න පුළුවන් එ මනුත්තන දශුම් පහෙන් අනුතුන දශුම හතින්. ආයකි මාව ලස්සන සිින්දුවකට එකතු කර ගන්නකෝ. ෂෙවුවන් තමයි මට මැසේජ්ජික දාලා තියෙනෙ ලස්සන සිින්දුවක් කෝඩි. ඔයා ඉතින් ඉල්ලනකට මං කොහොමදන්නේ ලස්සන සිින්දුවක් දෙන්නැතුව ඉන්නේ. ලස්සන නටන්න පුළුවන් සිින්දුවක් අපි අහමුද බලන්න. මෙවලා ඔය සද්දර ලක්කන අහගෙන ඉන්නවා කියලා තියෙනවා සමනලී තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එයා වැඩ කරන තැන හැමෝමත් එක්කම මල් මල් ළමෙක් කිනෝ මල්කි මටත් ඉන්නවා මල්කි කියලා යාලේ. මල්කිත් එක්කම නදුනිකාව එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. ලස්සන සින්දුවක් මග ලෑස්ති කරගෙන නටන්න පුළුවන් සින්දුවක්. සද්ද වැඩි කරගෙන නටමුද?

0: රටට වග කියන රේඩියෝ.
1: ලුකයා මාර වෙඩනේ ඌනේ දොක්ටි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස් කොහොමද ඩොක්ටර්? යාද සුන්නද?
1: මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තටපය වෙඩ කරන්නේ අයියා මට.
2: සුපරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
0: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
3: evening drive with chamit and charu
0: sama anugrahaya
2: mama nan dem marama relax
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
0: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්. පත්තරේ පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය. 800 වසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: 12 විනාඩි 43
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

දොළහය විනාඩි හතලිස්සටයි. ඔයා මුක්ද කරන්න මේ වෙලාවේ කියන බලන්න. ලක්කන් අහගෙන හඩ්විට් අහගෙන වැඩ ටික කරන ගමන් නටනට ඉන්නවද? මට එහෙම හිතෙනවා. නටනට හිටියට කමක් නෑ වැඩ ටික කරගන්න. නැත්තම් බොස්කින් බැනුම් අහන්න වෙයි. මන් දන්නේ ඒවා. කලින් සින්දු අහලා වෙල නටනවද තමයි මට ආරංචියක් ආවේ. පින්නවල ප්‍රතිචාන්දි මැසේජ් එක දාලා තියෙනවා. රස කාම ටිකක් කන්න එන්න ලියාගේ ගවල් තැත්. අලියා නාතගාරෙත් තියෙනවා කියලා දිනවා. ඉතින් ඒ වගේ ට්‍රිප් එකක් එහෙම යනවනම් එලා ගෙදර ගිහලා කැම ටිකක් කාලා එන්න පුළුවන් කියලා තමයි කිව්වේ. හිතන්නේ ගෙදර ටොයිස්ලා දෙන්නෙක් ඉන්නේ. කුංචි බබාලා දෙන්නෙක් වෙන්න ඕනේ. ඒ දෙන්නවත් බලලා අලියොත් බලලා රස කැම ටිකක් කාලත් එන්න පුළුවන්. කවුද එන්නේ යන්න කියන්න බලන්න. ඒ වගේම මේ වෙලාවේ ෆැෂන් හවුස් එකක මේ වෙලාවේ සද්දට ලක්කන අහලා තියෙන අහගෙන ඉන්නවා කලතර උතුර අක්කේ. හා හා අපි ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක අහනවා කියලා තියෙනවා. හැමදාම අහනවා කඩේ වැඩ කරන ගමන්. ඇත්තටම ගොඩක් ලස්සනයි. ගොහොම ස්තෝතියි. ඒ වගේම ඔයා ලස්සනට කරනවා කියලා තමයි තියෙන ප්‍රෝග්‍රෑම් එක. ඉතින් ඔය විදිහට අහගෙන ඉන්නේ යාගේ අම්මා තාත්තා ඒ වගේ මාසිත අයියව එකතු කරගන්න කියලා කියනවා. මේ වෙලාවේ හැමෝම ලක්කන අහන හැමෝමත් එකතු කරගන්න. ඒ වගේම තවත් ලස්සනට වැඩ ටික කරගන්න හම්බ වෙන කියලා තමයි තියෙන. ඉතින් ආඩත් ඒ විදිහටම ඔයා හිතන වැඩ ටික කරගන්න පුළුවන් වෙන්න ඕනේ. දරණින්ගල පැත්තෙන් මැසේජ් එක දාලා දිනා වෙනද වගේම හරි මාදරෙන් කඩේ වැඩ කරනද එයාගේ නෝනේ වගේම එයාගේ චුරි බබාව එකතු කරගන්න කියලා තියෙනවා. එයා වැඩ කරන තැන හැමෝමත් එකම. කලුපහන බෝ ගහන්නේ ට්‍රෙවිල් ෆාක් එකේ මේ වෙලාවේ සද්දෙටම ලක්කන දාලා තියෙනවා කියලා මට ආරංචියක් ආවා. මොකදනේ වොයිස් එක කොහොමද තියෙනවා එක ඇත්තයි කියලා පෙන්නන. මෙහෙම තමයි නේද ඉතින්. හાર્ට් බීට් කියන්නේ ඒකනේ. ඔසෙසිර තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ වගේම චන්ද්‍රාමි අජිත් දයානන්ද ඒ වගේම හෙෂාන් කවිෂෝ සයුරි මේ හැමෝම ලක්කන අහනවා කියලා තියෙනවා. ඉතින් එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. හැමදාම අහගෙන ඉන්න වලස්සන සින්දුවක් දෙන්න ට්‍රින්කු පහේ කනුවෙන් පුංචි බණ තමයි මැසේජ් එක දාලා තියෙන වෙනද වගේම. ඔයාටත් පුළුවන් මේ වගේම ආදරෙන් මාමා වහගෙන ඉන්නකොට ඉතින් පුංචි වෙලාවක් කරගෙන පුංචි මැසේජ් එකක් එවන්න. ඉතින් ඔයා එවන මැසේජ් එකට අපිට පුළුවන් උපරිම වටිනාකමක් දෙනවා. ඉතින් එහෙම තමයි. ඉතින් ආදරේ බෙදා ගන්නකොට ඔයාටත් පුළුවන් මේ විදිහට FM 93.5 93.7 මැසේජ් එකක් තියන්න. අපි ඔය ලස්සන සින්දුවකට එකතු කරගන්න ගොලවෙන් තමයි මැසේජ් එක දාලා තියෙන ජයකලනි ඔව එකතු කරගන්න. හයි කොහොමද? මම ගොඩාක් හොඳින් ඉන්නවා. ඔයාට මාත් ලක්කන අහගෙන ඉන්නේ. ඊළඟ සින්දුවට මාව එකතු කරගන්නවද? බෑනේ. කුරුණෑගලින් චම්පි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කුරුණෑගල මට ටිකක් කුරුයි. ටිකක් නෙමෙයි ගොඩක් කුරු පැත්ත. අර ඇතුගල එහෙම යනවා දැවිදින්න එහෙම පොය දවස්වල එහෙම ලාන්සල් එහෙම තියෙනවා නේද? මේ පැත්ත දින්න කියන්න බලන්න. මට පුළුවන් මේ විදිහටම හෙටත් මාත් එක්ක එකතු වෙන ලස්සන සින්දුවක් අහන්න. කැම්බතිම කෙනෙක් එක්ක එකතු කරගෙන ඉතින් මං අදට ගිහිල්ලා එන්නද මට යන්න වෙලාව තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. දවල් 12 වෙනාඩි 51 කියනකොට මං අදට ගිහිල්ලා එන්නම්. පරිස්සමට සතුටින් ඉන්න. අපි හෙට හම්බ වෙමු. මං ආට. හරි ආදරේ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
4: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: මේකම රේසික තුවාද ඔයා ෆුල් චිල් එකෙන් බයික එකමයි නේද ගමන
6: කලබල වෙන්නපා මගේ බයිකගේ ටයර්ස් සියත් ප්‍රීමියම් රේන්ජ්නෙ
5: වංගුණත් වෙට් පාරක් වුණත් ෂුවර්ද
6: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියත් ග්‍රිප් X5 සහ සුම් X5 සියත් ද රෝඩි සුවර්ස්
7: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ වීරයන් බවට පත් කරයි. දන්නවද? ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට

0: නේද? ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: Overtime Beats with Jamie.

0: රිදම් වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්

0: 99.5 91.7 Lakhanda Radio ITN Sabha Sri Lankia Handa
1: Vela Pasurekai
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: අපරාධ සහ මධ්‍යම නිවාරණය සඳහා පොලිසිය ආරම්භ කළ මෙහෙයුමින් තවත් පුද්ගලයින් 27,022ක් පරීක්ෂාව ලක් කර තිබෙනවා. සැකපිට අත්අඩංගුවට ගෙන ති පුද්ගලින්ගේ සංඛ්‍යාව 475ක්. අපරාධ සම්බන්ධයෙන් ඍජුව 17 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. විවෘත වරින්දුකරුවන් 111 දෙනෙක් අත්අඩංගුවට ගෙන ති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය පවසන්නේ. බීමා තේදුරන් 82 දෙනෙක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. ජෝර්දානයේ අමරිකා ඉලක්කවලට ප්‍රහාර එල්ල කළ බව ඉරානය ප්‍රකාශ කළා. ඒ මිසයිල් ආරක්ෂණ පද්ධතියට සහ රේඩාර්වලට ඉන් ගැටලු මතුව තිබෙනවා. ඉන්ධන ටැංකිවලට එල්ල වූ ප්‍රහාරයකින් ගින්නක් කඩගෙන නැති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ. ගුවන්යාන නඩත්තුවකටද හානි සිදුව තිබෙනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ජෝර්දානයේ මෙතෙක් කිසිදු මතයක් ප්‍රකාශයට පත් කර නැහැ. ලකුණු මීළඟ පැවති ප්‍රකාශයේ සවස දෙකට බලාපොරොත්තු වන්නේ.
3: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: ඔබට එල්ලම් RJ histerak ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN
1: දවල් එකයි වෙනකෙ කොළයි
2: මම නම් දැන් මාරම රිලැක්ස්
3: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා
6: මෙමරි ලොස් කවුද ඩොක්ටර් යාද සුන්නද
5: මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ
7: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
8: evening drive with chamit and charu
9: sama anugrahaya
8: marksman samuha vyapare vithin genwa apita harina dan navanimawakin ena domas entry week team yantrika sadambara himikaruwe kumanna adumama ganna 01177 579 579
10: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
11: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
12: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
1: පස්සරු එකපහුව වෙලා විනාඩි 13යි වෙලාව. අයිබෝවන් සුබ දහවලක්. ජූලි මාසේ 23 වෙනිදා අපේ බ්‍රහස්පතින්දාවක මුණ ගැහෙන්නේ. බලන්නක සතිය යන ඉක්මන නේද? සමහර වෙලාවට අපේ ජීවිතේ වැටපුරම අපි පරිස්සම් වෙන්න ඕනේ. අපි අසරණ වෙලා ඉන්න වෙලාවට අපිට ළඟා වෙන්න හදන මිනිස්සුන්ගේ. මොකක්ද ඒ කියන්න හදන්නේ කියලා පැහැදිලිද? මං චුට්ටක් පැහැදිලි කරගෙන යන්නම්. මෙහෙමයි මේ ලෝකේ හැම මනුස්සයම ශක්තිමත් නැන්නේ හිතන පතන විදිය සහ දරා ගන්න විදිය එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. වාගේ ළඟම සර්කල් එකේ අය හරියටම තරු වගේ කියලා මම මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ. මොකද ඒගොල්ලෝ හැම වෙලාවෙම ඔයාට නොපෙන්නාට එයාලා ඔයාට අවශ්‍ය හැම වෙලාවකදීම ඔයාට ආලෝකයක් ලබා දෙමින් ඔයා ළඟම ඉන්නවා. ඒක මතක තියාගන්න. ඒ සර්කල් එක කැඩෙන්න දෙන්න එපා කොයිම වෙලාවකදීවත්. සමහර විට ඔයාගේ පවුලේ අය වෙන්න පුළුවන්, ඔබේ සැමියා බිරිඳ, ඔබේ දරුවෝ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාගේ හොඳමම යාළුවා වෙන්න පුළුවන්. ඒ අයත් එක්ක තියෙන සම්බන්ධතාවය බිඳෙන්න දෙන්න එපා. එතකොට අවස්ථාවාදී මිනිස්සුන්ට ඔයා ළඟට එන්න අමාරු වෙනවා. හැමෝටම ආදරේ බෙදාදී මං ඔයාට යෝජනා කරනවා ඔයා වෙනුවෙන් ටිකක් ආදරේ තියාගන්න කියලා. ඔයා කවුරුත්ම නැති වෙලාවට එතකොට ඔයාට පුළුවන් නව පරිස්සම් කරගන්න නේද? එතකොට අඬන්න දුක හිතන්න ඕනේ නෑනේ. ඔයාට ඔයා ඉන්නවා කියන හැඟීම මාරු විදිහට සනසීමක් ගෙන දෙනවා. හරි යන. අද දවස් 4 වෙනකම් මං ඉන්නවා. මේ හොනා. ඔල් ටයිම් බීට්ස් ඉට් චාමි. පටන් ගත්තා. 0.7 0.3 0.3 5 0.3 7 අදත් මැසේජ් එකක් එවන්න බලන්න. ඒ වගේම ලක්කන Facebook page එකට ගිහලා අද අපේ post එකක් දෙනවා. ඒකට like එකක් දාලා comment එකක් දාලා share කරන්නත් පුළුවන්.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Daval ekai, Vinat.

0: ලකන්න රේඩියෝ ITN
1: දවල් එකයි විනාඩි 23යි.
2: ලොතරැයියේ පෙරලි කරන MLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය MLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
0: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලකන ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනිම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එල කිරි ඇල්වත්ත කිරි
2: විජය තුන පහකාරියට හානියද
3: අසත ගුණට උයන්න විජය තුන පහ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
5: ඇත්තටම කිව්වොත් හොඳටම පරක්කුයි මැසේජස් කියවන්න ගත්ත වෙලාව නේද? එකයි විනාඩි 25යි වෙලාව. සමාව දෙනවා නෙති මං සමාව ඉල්ලන්න ඕනේ නෑනේ නේ. අපි බලමු මැසේජස් ටික 0.7යි 0.3යි 93.5යි 93.7. ඒ අපේ මැසේජ් නම්බර් එක. අපි වාද්දුවට යන මුලින්ම සමන්ත වේකතු කරගත්ත ඒ පැත්තෙන් ඊට පස්සේ සුබ වේවා අද දවසම සතුටින් ඉමු නේද චාමි? ගීතහන් ඉන්නකොට හිත සුවපත් වෙනවා කියලා තියෙනවා. නිර්මාණය කරන අයට සංගීතය මුසු කරන අයට ගානා කරන අයට අපි අසීමිත වාදනය කරන්න ඕන කියලා හිතුණා කියලා මැසේජ් එකේ තියෙනවා හොරණ මහින්ද කුමාර කතාවට මා 100%ක්ම එකගයිනේ අපි මෙහෙම හිත නිවා ගන්න සනසීමෙන් ඉන්නේ නේද සමහර වෙලාවට හැමදේම අතර දාන්න ඕන කියලා හිතන වෙලාවකදී උනත් අහම්බෙන් අපේ කනට ඇහෙන සින්දුවක් නිසා අපිට ජීවත් වෙන හේතුව කර්මණක් හොයාගන්න පුළුවන් වුණ අවස්ථා ඕන තරම් ඇති හැමෝගෙම ජීවිතේ ඒක නිසා කලා නිර්මාණ කියන දේවල් සමාජයකට අත්‍යවශ්‍යයි ඒ නිසා අපි වෙනුවෙන් නේද ඒ නිර්මාණ කරපු හැම කෙනෙකුටම අපේ ආදරය අසීමිතව අපි පිරිනමන්න ඕනේ. ඒක හරි ලස්සන කතාවක්. ස්තුතියි අපිත් එක්ක ෂෙයා කරගත්තට. ඊට පස්සේ කවුද ඉන්නේත් එක්ක? වඳුරබ මාබුතු වනින් ඉසුරු මදුෂන්, යමුනා ලක්ෂ්මී, කටබුරාවෙන් ඉමාෂ, දිනෙත් තීක්ෂණ, ලේල් වලින් රසික, කිරිගලින් මාලා ගම්යන්ති, උදාරා ගගනේ ඔයාලවත් අමතක කළේ නෑ මම. හරි? චාමි අක්කා කොහොමද? මට හින්දි සින්දුවක් ඕනේ අක්කේ. ඇත්තද? ඉංග්‍රීසි සින්දුවක් එපා. අහමු තරුෂි බස්නායක ඔයාගේ මැසේජ් එක එක්කම පෝස්ට් එකක් එවලා තියෙනවා බලමු මොකක්ද කියන්නේ කියලා බැරෑරුම් එකක් වගේ උදේ හිනාවල යන මිනිස්සු හවස ලෙඩ ඇඳ ඉන්නවම මම දැකලා තියෙනවා හෙට ආයේ හම්බ වෙමු කියලා යන මිනිස්සු ආයේ කවදාවත් දකින්නේ නැති අවස්ථා මම විඳලා තියෙනවා ගිහින් කෝල් එකක් දෙන්නම් කියපු සමහරුන්ගේ ඇමතුම් වෙනුවෙන් තාමත් බලන් ඉන්න මිනිස්සු මේ ලෝකේ ඉන්නවා ජීවිත හරි කෙටි මේ හැමදේම අපි හිතනවට වැඩිය හරි අවිනිශ්චිතයි ආදරේ කියන්න ආදරය දෙන්න මීට වැඩිය හොඳ කාලයක් ආයේ එන්නේ නැහැ ආදරණීයව බලා ගන්න ඒ අයව විඳින්න තදින් වැළඳ ගන්න කොඩා දේවල් සමරන්න ඔවුන්ගේ මූණට හිනාවක් දෙන්න කවදා හරි ඒකට හොඳ දවසක් එනකම් බලන් ඉන්න එපා සමහර ඉන්නවනේ හොඳ දවසක් ආවහම එයාට කතා කරන්න හොඳ දවසක් ආවම එයාව බලන්න යන්න අම්මා තාත්තා ගැන වුණත් මං හිතන්නේ සමහර ඉන්නව එහෙම පඩි ගත්තාම බලන්න යන්න පඩි ලැබෙන්න ළඟයි නේද අතර ඒකත් මතක් වුණා එහෙම එහෙමම කියලා නේද ඔයාලට කෝල් එකක් ගන්න තියෙන චාන්ස් එක යය වෙනුවේ සුබදුක් වෙල බලන්න පුළුවන්කම තියෙද්දි ඒ දේවල් මිස් කරගන්න එපා ජීවිතේ හරිද ලස්සන පෝස්ට් එකක් thank you අපිට ෂෙයා කරගත්තට good afternoon charmi මේ මැසේජ් එක බරුදල් පොලින් SL ප්‍රනන්දු ලහිරු ශහනි නතාලි ශනාර දුමින්ද සයිරි ශනාල් මිරොන් ඔයාලව එකතු කරගන්නවා තව එක මැසේජ් එකක් අහලා අපි සින්දුවක් අහමු සබතාවලක් චාමේ ලස්සන සින්දුවකට එකතු කරගන්න උල්පත කමේ බණ්ඩාර නොන තමික අම කරුණාවතී රුවිනා දීපිකා ශ්‍රංග ලකඩාන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ටික දවසකට පස්සේ නේද මැසේජ් එකක් එවලා තියෙන්නේ මට මතකයි මට මතකයි එකයි විනාඩි 29යි මැසේජ් එකක් එවනවා නම් එවන්න 0.7 0.3 93.5 93.7ට

එකන මට තැංකෝ සිදු දුන්නට කර මැසටස් ගොඩක් ලබුණ මේ වෙලාවේ මන් දන්නවන්න ඉතින් යාලගේ චොයිස්සක කනිසාය සිදුව මං අද හන්න දුන්න සුපත හවලක්ෂා වෙනංග කොහොමද ඔයාට අපිත් සතට සිදුවගෙන ඉන්නේ කියලා බුලත් සිංහලින් දහර මැසජ් එකක් වෙලා තියෙනවා. අම්මා තාත්තා ඉන්ද්‍රල් ප්‍රණීත් මදූතු හින බබා ආදී බබා අහගෙන දෙන්නේ. ඊට පස්සේ පළවත්තෙන් මහත රංග ඉනුකිවත් එකතු කරගන්නවා තරු බස්නායකවත් උන මතක් කරලා දෙන අතර. චාමියා කසවත හවලක්. අදත් ඔයාව එකතු කරගෙන අහන්න ඕනේ සිංදුව කවාරේ ඇවිදින් සිංදුව අපිට දෙන්නකෝ කියලා තියෙනවා. ශාන් සහ මණික. ඔතන වෙනම නමක් නෑ මණික. වෙන නමක් හද

ගැමට කියන්න මැනික පිස්. ගන මට කැඩික අමාරුයි වගේ. සබදව සක්ෂාව. බත්තයක මගලියෙන් ශාන්ත ගුණවර්ධන ඔට සිද්ධකෝන කෙල කියලතේම චාමී සතට පිරුණු හෝරා තුනක් ඔබත් සමක සෙනය සිතින් එක්ව ඉන්නවා කියරතයන. එහෙනම් ඉතින් කාරිනෑ. බොයකොටින් සුමනායතුළි යාලු ඔක්කොමල වැකතු කරගන්න කියලා තියෙනවා. අපි සිින්දුවක් අහමු. ඊට පස්සේ වාත්තුව රූපසෙන සහ සුනන්දනි හයි කොමද අපි සිින්දුවක් අහමුමනද. ඊට පස්සේ මේ කවද අපි යනෝ රයිගම පැත්තට. සරච්චන්ද්‍ර ඩයස් වගේ මැසේජ් එක තමයි මන් දැක්කේ. සුබදව සක්ෂාමේ ලස්සන සිින්දුවකට එකතු කරගන්න අවිස්සාවෙල්ලෙන් රේනු. කවුද පැත්තේ මල් මිටරේනු බලමු. රත්නායක ඉන්නවා දෙල්හානී රානී නෙතුම්ලි ලසන නමක්. එයාවත් එකතු කරගමු. ඊට පස්සේ සුබදව සක්ෂාමේ දුව ලස්සන සිින්දුවක් දෙන්න පුළුවන්ද? චාමි දුව කිව්වට පස්සේ ප්‍රයම අහන්නවත් එපා. මං සිදු දෙක තුනක්ම දෙන්නම් එකට. මැසෙජ් එක වෙන්නපුෙන් රසල් මහත්මිය ඔයාගේ. නෝනා මානෙල් දුවලා දෙන්න සුසාන සුරේනි පුතා සුලලිත පොඩි අය ජේකබ් ඕබේත නේතන් චූටි දුව තීර්ෂ ඇතුළු ලක්කඩ අහන ඔක්කොමලා එකතු කරගන්න කියලා තියෙනවා. කියනවා කිසිම කෙනෙක් ගැන ඕනවට වඩා බලාපොරොත්තු තියාගන්න එපා. හැම දෙයක්ම වෙනස් වෙන්න යන්නේ තප්පරයන්. තප්පරය ගැන තප්පරෙකුත් නැහැ. එකයි විනාඩි 38යි. පිටසක්වලටවත් යන්නේ.

0: ලකඩ රඩියෝ ITN
1: එකයි වෙනඩි 42යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
1: 75%කටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
3: ක්‍රිමිරාජ සුවසනෑ
4: ආයුර්වේද ඖෂධ හඳුනාගන්න, නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න, තෑගි දිනන්න
1: ක්‍රිමිරාජ සුවසනෑ.
4: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසනෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
5: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.
4: ලොවක් සනසන

0: රාත්‍රයේ නොමියෙන හඬ
1: ආරණ්‍ය ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රය සීම සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශනාගාර සඳහා මාසික කුලී පදනම මත රියතුරු සහ ඉන්ධන සහිතව වාහන සේවයේ යෙදවීමට මිල කණන් කැඳවනු ලැබේ. හුන්නස්කිරිය විකාශනාගාරය සඳහා වායු සමනය රහිත 2000 වසර හෝ ඊට පසු නිෂ්පාදිත දොර 4 ඩබල් කැබ් රථයක්. මඩුල්සිම විකාශනාකාරය සඳහා 2011 වසර හෝ ඊට පසු නිෂ්පාදිත ත්‍රිරෝද රථයක්. වැඩි විස්තර සඳහා අමතන්න 0112-774-594 0112-775-493 වැඩි විස්තර සඳහා 2026 ජුලි 7 වන දින දිනමින පුවත්පත බලන්න.

0: හැංගිලා තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මම් පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All time beats with Charlie.
2: Suno na sange mal mal.
0: දවල් එකයි විනාඩි 49යි වෙලාව. ඕල් ටයිම් බීට්ස් විත් චාමි අපේ පෝස්ට් එකක් ලක්කන Facebook page එකේ තියෙනවා. ගිහින් බලන ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා තියන්න. මම තුනේ පැය දෙකන මතක් කරනවා හරි. නිකමද කිව්වෝ ඉතින්. දන්නේ නැති කෙනෙක් ඉන්නවා දන්නේ නැණ අහගෙන. 0.7 0.3 0.5 0.3 7 ඒ අපේ මැසේජ් නම්බර් එක. චාමි කොහොමද සුබ දවසක්. හින්දි සින්දුවක් අහමුද කියලා අහලා තියෙනවා. අපි හින්දි සින්දුවක් ආයි ඊළඟ පැය මුලදී අහමු හොඳ. අනුරාධපුර එයාපෝට් රෝඩ් එකේ සංජීව දේසානායකගේ මැසේජ් එක. ලස්සන සින්දුවක් අපිටත් ඕනේ. ගල්පාති මේ මැසේජ් එක. කවුද ඉන්නේ බලමු. මාෂා දෙල්හනේ, කමල් දිශාන්ත, තමිකා, විනීතා, චන්ද්‍රලතා, ශ්‍රියානි, ඉරංගේ, කාන්ති, චාන්දනි, හර්ෂණී මේ හැමෝටම සින්දුවක් ඊළඟටම ලෑස්ති කරලා තියෙන්නේ. ඊට පස්සේ මුං හේනේ ශ්‍රී සංගමිත් අමාවතේ වසන්ත කුමාර වරත හින්දි සින්දුවක් ඕනේ කියලා තමයි කියන්නේ. ආදරේ යහස තරම්. හාහා මහියන් ග්‍රින් සුපුන් වගේ මැසේජ් එක. ගාන 1000කට ඇවිදින්න ඉඩ තිබ්බ පපුවේ ඔය අතියාපු අටි තම හරි බලයි මැනික. අම්මෝ ලස්සන අදහසක්. ස්තුතියි අපිටක ෂෙයා කරගත්තට. චාමි හැමදාම ඔන්න අපි ඔයා ආතරෙන් ගහගෙන ඉන්නා කියලා තේනවා. හින්දි සින්දුවක් ඕනේ කියලා එහත් කියන්න බෑනෙ මේ වැඩේ කරන්න. මහතලේ නදේශානේ අපි සින්දුවක් අහමු. ටීම් එක හැමෝම එකතු කරගන්න හරි. මහියංගනේ නේහ මොකද්ද කියන්නේ? නැවත නොයන කාලය ගැන කියලා තියෙන්නේ බලමු. ඔරලෝසුවේ කටු ඉදිරියටම යයි ටික් ටික් ටික් ටික් ටික් ටික් කියලා හරි. ඉතින් සවුන්ඩ් එකක් දෙන්න බෑ. බලමු කට කියන්නේ කියලා නැවත හරි එන එකම තත්පරයක්වත් නැත. අපි අහිමි කරගන්නේ කාලය නොව කාලයත් සමග ජීවත් විය හැකි මොහොතවල්ය. ඊයේ කියන්නේ මතකයක් පමණයි. හෙට කියන්නේ බලාපොරොත්තුවක් පමණයි. නමුත් අද අපේ අතේ තියෙන එකම සම්පතයි. එනිසා ආදරය තියෙන තැන ආදරය කියන්න, සමාව දෙන්න පුළුවන් තැන සමාව දෙන්න, හිනාවක් දෙන්න පුළුවන් තැන හිනාවක් දෙන්න. මොකද නැවත නොයන කාලේ අපි වෙනුවෙන් කිසිදා නතර වෙන්නේ නැහැ. ආපස්සට හැරලා බැලුවම හිතනවනේ අපි අද කොතනද කියලා. 2000 වුණා මතකයි. 2026 දැන් ඉන්නේ. කාලය යාත්‍රා කරා වගේ. කාලය

දවල් එකයි විනාඩි 56යි. ඕල් ටයිම් බෙට්ස් ඉට් චාමි. අපි යන අපේ දෙවනි පැයට එහෙනම්. සින්දු වහන්න අතරේ මට මැසේජ් එකක් එවලා තියන්න.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව සවස දෙකයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
1: නීති විරෝධි ලෙස බීඩි කුල තොගයක් රැගෙනීමට උත්සාහ කළ සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. නාවික හමුදා වැටලීම් සිදු කළේ මේකම කල්පු ප්‍රදේශයේදී. ඔවුන් ළඟ තිබී බීරිකුල කිලෝග්‍රෑම් 735කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වුණා. එම සැකකරුවන් ඩිංගි යාත්‍රාවක් සහ බීරිකුලේ තොගේ කටුනායක රේගු නිවාරණ කාර්යාලයේ වෙත බාර දුන් බවයි නාවික හමුදාව පවසන්නේ. අමෙරිකාව සහ ඉරානය අතර ගැටුම් නතර කර සටන් විරාමයක් සඳහා යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ කටාර් පාකිස්තාන සහ ඊජිප්තු බලධාරීන්ගේ මැදිහත් වීමෙන් ගල්ෆ් කලාපයේ රටවලට අඛණ්ඩව එල්ලවෙන ප්‍රහාර හේතුවෙන් ගැටු රැසක් මතුව තිබෙනවා. කුවේත්, බහරින් සහ ජෝර්දානයට දැඩි බලපෑම් එල්ලබුණා. කඩිනමින් සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සඳහා පීවර ගත යුතු බවයි ගල්ෆ් නියෝජිතයින් පෙන්වා දුන්නේ. ලකුණ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 3ට බලාපොරොත්තු වන්න.
2: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: සතියේ බෙදාගන්න ඕනෙම නම් සතිය දිනකන දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: Radio ITN.
1: හවස දෙකයි විනාඩි 9යි වෙලාව. All time bits it show me අපි දවෙන පැයෙන්. FM 93.5 හරි 93.7 හරි. ඔය මවහන් ඉන්න ගමන් මුල් වතාවන්න මවහගෙන ඉන්නේ 0.7 0.3 93.5 93.7 කියන අපේ message number එකට message එකක් එවන්නත් ඔයාලට පුළුවන්කමක් තියෙනවා. සමුදහම ලක්කේවා සින්දුව කොනේ. ඒජ අනුර පුස්සල්ලාව බF ජනපතෙන් එපු මැසේජ්ජක ඒට පස්ස ගයාත මේ හායි කොහොමද මාතිවිලින් ගවත් එකතු කරගන්න ත්‍රිකුණ මල පහැ කනු පුංචි පන්ඩා ගෙතර හමෝම එකතු කරගන්න කියලති නොයි මැසේජ්ජක ඒට පසපි මට පාතටයන පොඩිටියෝ රෑනම එකතු කරගන්නවම ඉලේ පිරමා නන්ද නන්දලාල් හෙම පල ජාතියස සමුදස කරුණදහස ජයසේන සිරිකුමාර ලක්ෂ්මන් හමෝම එකතු කරගන්න හොඳ ඊට පස්සේ මේ කවුද මේ කියල බලමු වත්තේ ගමින් ශ්‍යාම මහන ගමන් අහනවා කියලා තියෙනවා මහන්සි නෑ කියලා තියෙනවා මාව අහනකොට thank you එහෙම වෙන්න පුළුවන් නම් ඉතින් එකමත වටෙනවා ඊට පස්සේ අපි මහරගම පැත්තට යනවා විමලසෙන මහත්තය අහගෙන දින්නේ ඔය පැත්තේ අහගෙන දින්නේ කලමනාකාර දෙලංක නදේශන් රසික චනිත ගයන් සිරිවංශ ගාමිණි ලසිත චුටි අචානි අනුර ශාන්ති කුමාරි නිරෝෂා හර්ෂණි සුභා දිනෝෂා කමනි චන්ද්‍රානි ඉරේෂා නයනි දෙල්ප චිත්‍ර අලව එකතු කරගන්න ඔය පැත්තෙන් ඊට පස්සේ සින්දුව කන්නෝනේ කියලා මාපලකම පියල්ජේ ඔයාතමට මැසේජ් එකක් එවලා තියෙනවා ගිනිගත් වෙන තැපැල් කාර්යාලයේ අපිට වැඩ කරන ගමන් මොවිතින් ඔෆිස් එක නම් වැඩ කරන්න බෑ උඩතනිය සයින්නවා ඊට පස්සේ චන්දනී මිස් රිෆ්කා මිස් සංගීත නුවන් ලලිත් උපුල් ප්‍රියන්ත මේ හැමෝම එකතු කරගන්න කියලා මංජුර හේමාද තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ අනේ කියන්නකෝ චාමි එක කියලා හයි මැසේජ් එකක් එවලා කොහෙද ඉතින් කියනකන් ඉන්නේ නැහනේ වෙසෙල්ලක් නෑ සින්දුව කාපු

0: අතරයි.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි වෙනට වෙස්සයි
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: මම නම් දැන් මානම රිලැක්ස්
4: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
5: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න
6: Evening Drive with Chamit and Charu

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
3: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
4: සම අනුග්‍රහය. 800වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
5: FM 93.5 FM 93.7 ලකනා රේඩියෝ ITN.
2: හවස 2:00 වෙනාට 22:00 වලාම එවලා තියෙන මැසේජස් ටික මේ සින්දෙන් පස්සනේ වාඩෙන් කියනවා.

0: සම්හර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනගේ ඇහෙන මතක මම් පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව
1: හන්න. Overtime beats with Charlie.

හවස දෙකයේ වෙනාඩියේ 27 වෙලාව. හිරු පායා උදා වූ අද දවස සැනසීම සතුට ගෙන ලස්සන දවසක් වේවා. එහෙසේම වේවා. ලස්සන අදහසක් කියනවා අපි අවංක වුණාම වර්ධිනව වැඩි, අපි හොඳ වුණාම රැවටෙනව වැඩි, මේ ඔක්කොම තේරෙද්දී අපි පරක්කු වැඩි. ඇත්තනේ 100%ක් එහෙම තමයි. ඔබගේ හදසමින් ඉන්නේ කියලා තියෙනවා ජය මාමා වගේ මැසේජ් එක. ලොකු බොස්ස පුල් පොඩි බොස්ස වරුණ චම්පමිස් දිස්නාමිස් මදුශංක ජගත් එකතු කරගන්න කියලායි මැසේජ් එකේ තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා කළුතර පැත්තට. මං හිතන්නේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ කියලා තියෙනවා. හැබැයි නමක් අම්මා ඉන්නවා කියලා තිනවා. අසිත නේද? අසිත ඔයාව එකතු කරගන්න. ඊට පස්සේ තියෙන මැසේජ් එක ශාන් මතු ඔන්න නම කිව්වා කියලා තියෙනවා. ඒකනේ ලස්සන නමක් දීදී ඒ නම නොකිය හිටිය ඔයා. කියනවා ලෝකෙට පේන්න හිනා වෙලා හිටියට හිත ඇතුලින් සදහටම මැරිලා හිටිය මනුස්සෙක් මං. ඒ ජීවිතේ අය පණ දෙන්න පුළුවන්ද කියලා මංවත් දැනන් හිටියේ නෑ. ඒ තත්පරෙන් තත්පරේ මගේ ජීවිතේට අලුත් බලාපොරොත්තු ගෙනත් දෙලා මාව අය ජීවත් කර මේ ආතරයට ලෝභයි කියලා දේනවා. ලෝකයක් එකතු වෙලා චෝදනා කළත් මං ඔයාව අතහරින්නේ නෑ. වයිෆ් දැනගත්තොත් ඒත දවසක කිව්වොත් ඔයාව අතහරින්නේ කියලා ඔයාගේ නෑතට මං යනවා කියලා තමයි ඒ පෝස්ට් එකේ තියෙන්නේ. පැහැදිලි මදි මට චුට්ටක්. පැහැදිලි කරන්නද චුට්ටක්? හවස දෙකයි වෙනාඩේ 30යි.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: රීදා වයිබ් බීට් ඉක්විට මික්ස් වෙනවා

0: ඇහෙ දොර ගඟේ කල නැහි නහදෙ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
3: වෙලාව දන්නවද හවස දෙකයි වෙනහට 37යි
4: මුදලාලි
5: අනෝනා
4: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අකිලස් කුඩු ග්‍රෑන්ඩ්සියකුත් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
6: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත උඩවමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
5: විජේ දාන්න ඔක්කොටම
6: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
1: FM 93.5 FM 93.7
3: හවස දෙකයි වෙනාඩි

හතයි වෙලාව තාම. ගෙදර දීම දැන් සෞඛ්‍ය ආරක්ෂිත වට පොල් තෙල් ඇතුළු සමහර කෑම වර්ගවලට සමහර බෙහෙත් වර්ගවලට උමනා වෙන තෙල් ටික හදා ගන්න පුළුවන් ඩොමා හෝම් ඔයිල් මේක එකක් තියෙනවා නම් නේද? මිලවෙනිට පැලසු 8006 සිංගල් පේස් විදුලියෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධාර්තාවේ පැට බෝතල් 1-2 ප්‍රමාණය. සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන්නේ සුදු යකඩ වලින්. ඒක නිසා ගෙවි යෑම අවමයි කියන විශ්වාසය තියාගන්න පුළුවන්. ෆෝන් නම්බර් එක තෝනේද? ඕනේ කියන්න. 0167979579ට කෝල් එකක් දීලා ඩොමා හෝම් ඔයිල් මේකක ගැන තව විස්තර හොයාගන්න පුළුවන් ඔයාලට. ඒ අතරේ 0703935394ට අපිට මැසේජ් එකක් එවන්න පුළුවන්. අපි කියන්නේ මට මේ වෙලාවේ හවස 4 වෙනකම් මං ඉන්න නිසා සුබ දවල්ක් චාමියක්කි. මේ මැසේජ් එක කාගෙන්ද? කුෂි, බෙන්තර කුෂි. අද වගේ නම එවලා නැහැ. හස්මන් බුද්ධික බබාලා 3 දෙනා එකතු කරගන්න කියලා විතරයි තියෙන්නේ. කොහොමද මන් නම හොයලා කිව්වා. අපිවත් එකතු කරගන්න, ධර්ණිය ගල හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා. දිෂිනී ආලෝස ටික කොමලව එකතු කරගන්න. හරි. චාමි මිස් ලස්සනයි සින්දු ටික පංකඩු පහයි අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ස්තුතියි. රුවන් සාගර, ධෝනි, හසඳරා, සුරේකා, රේනු, බිමන්සා, බිනුති, දීපිකා, රෝෂණී, අය වසන්ත, කහතුඩුවෙන් එකතු වෙනවා. ඉනෝකා, මානෙල්, මනුප, දම්නද, කෙමිත, නිම්නද. ලස්සන නම් ඈ. ප්‍රියන්ත අයවත් ආදරෙන් මතක් කරනවා. මොකක්ද මේ කියන්නේ? ගොඩක් යාළුවෝ යාළු නැති බව දන්නවා. උදව් දෙන්නට වගේ ඇවිදින් අඩිය පස්සට ගන්නවා. පන දෙන්න වගේ කතා කෙරුවට හිතේ ගාඩක් තියනවා. කෙලින් මූණට නොකියන දේ උන් තැනින් තැන කියනවා. ඉතින් අපිට මොකද කියලායි මට අහන්න තියෙන්නේ. ඕම ගණන් ගන්නවද නේ ඔයා? ඊට පස්සේ ෂෙවොන් ඔයාගේ මැසේජ් එක ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙන්නේ. ශහාඩ, මෙතාෂ්, යෂ්, චමා, දම්මි, සුභා, දුනි, දෙව්ව එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. කොහෙන්ද කියලා හැබැයි හොයා ගන්න බෑ. අයි මැසේජ් එක වාදේ පැහැදිලිව කොහෙන්ද, නම් ටික මොනවද කියලා එවන්න මොනද? ස්වාමියක කොහොමද අපි හෝමාගමින් අපිට අවහගෙන ඉන්නේ? අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා. මීට පස්සේ ආයතනයේ නම එවන්නේ නැතුව වඩාත් හොඳයි ඔයාලගේ නම් ටික මට එවන එක. ඒක තමයි වඩාත්ම සුදුසු කියලා මම කියන්නයි හිටියේ. පොස්කුව යම කියන්න කියලා. අක්කේ අක්කේ චාමියක් අපි අහන් ඉන්නේ කියලා තියෙනවා. ලස්සන සින්දු ටිකට අපිවත් එකතු කරගන්න. හයි යුරේන්, ඔයාව එකතු කරගන්නවා. තිසරයියා ඉන්නවා, සේපාලයියා, මදෝෂයියා, පත්මසිරි, තමිදු, තමිදු මල්ලිගේ උපන්දිනේ, එයාට විශ් කරන්න කියලා තියෙනවා. හයි තමිදු, හැපි බර්ත්ඩේ. නිතුක් නේරෝගේ වසනාවන්ත සුසුම් උපන්දිනයක් වේවා කියලා කියන්න ඔයාට අද දවසේදී. මං තරම් හොඳ කෙනෙක් නැහැ. හොඳ හිතෙන් නැද්ද මං කියන්නේ? ඔයාට වසනාවන්ත නිතුක් නේරෝගේ සුබම සුබ උපන්දිනයක් වේවා. හවස 2:41 සිදුවක් අහලා මං ගයන්නම්.

වෙලාව කිව්වනේ බලමු ටක් ටක් සජස්ට් එකට මැසේජස් එකතු වෙලා තියෙනවා.

0: රේඩියෝ
1: වෙලාව කිව්වනේ බලමු ටක් ටක් සජස්ට් එකට මැසේජස් එකතු වෙලා තියෙනවා.

කියලා තමයි කියන්නේ. සින්දුවක් දෙන්නම්. ඔෆිස් එක තියෙන්නේ කොහේ පැත්තද කියලා මත්තට. චාමියා කේසව දහව. අපි තම තම ආවම වාගේ කතාවට හරිම ලස්සන ජක්කින දවසට පහළ නැතිය. හරි, thank you. අද ලොකමින් නචන්තා කුමාරේ දුව සයුරි නවෝද්‍යා පුතා දසුන් දිව්‍ය

හවස දෙකයි විනාඩි 55යි. ආයි මංගල. චල් මිමි සයිබෝවන්. අත නින්ද ගිහිල්ලා මේ දෙන්නට. හොඳ වැඩි. එකතු කරගන්න නෑ නයි මස්සිනාලයි දෙන්න. කොහොමද? අද දානයක් දීලා ඇවිල්ලා නෑ. මහන්සියක් නෑ, කමක් නෑ, කමක් නෑ. පින් අතේ වැඩක් කරලා නැවෙලා තියෙන්නේ. ඒක නිසා කමක් නෑ සඳ. අයිබෝවන් චාමි, ඔයාට අසිරි සම්පත් මොකද කියන්නේ? දෙපයින් නැගිටලා බලාපන් එකමක දවසක්. වට වෙලා සිටි පිරිස් යන්න යයි වෙලා සුළඟක්. බලනු බැරි තැනක නුබේ දිනුම ඇස් දෙකේ රිදුමක්. එහෙම උන් වෙලා යයි චන්ද මාරුතයක්. නැගිටින්න වැටි වැටි හරි ලබන්නටම දිනුමක්. අදාළ නෑ වටේ උන් හට පපුරිතන තරමක්. කොතෙක් බාධක පැමිණියත් නුබ ගලන ගඟමින් හදට ගලාපන් එයයි ලොව දිනුමක්. ලස්සන අදහසක්. ස්තූතියි අපිත් එක ෂෙයා කරගත්තට. ඉතුරු මැසේජස් ටික තියෙනවා. ඔබත් ඔහොම තැන ඉන්න, මමත් මෙහෙම මෙතන ඉන්නේ නෑ. ඊළඟ පැයට යනවානේ. ඊළඟ පැයට ඉතුරු මැසේජස් ඔක්කොම කියනවා කියලා මම දිවුරා ප්‍රකාශ කරනවා. මහත්තයා එන්නකො යන්න.

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව සවස 3යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: කීරි සම්බා වැඩිමිල් ටාලිවිකන බිරිඳුන් සොයා අඛණ්ඩව වැටලීම් සිදු කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තුවේ අද පැවති විවාදයට එක්වෙමින්
3: දේශීය කීරි සම්බා සහල් සඳහා වර්තමානයේ රුපියල් 260ක පාලන මිල ක්‍රියාත්මක වේ. නමුත් මේ වන විට වෙළඳපොළ තුල දේශීය කීරි සම්බා අලෙවියන මිල රුපියල් 376කට ආසන්න වේ. පාරිභෝගික අධිකාරිය හරහා වැඩිමිලට සහල් අලෙවි කිරීම නැවැත්වීමට මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?
4: කීරි සම්බා පිළිබඳ ප්‍රශ්නය පහුගිය වසරේ මේ පිළිබඳ ප්‍රශ්නය මතුවලා ආවා. ඒ වගේම මේ වසරේත් මහ කන්නේ වෙන විට අපි මේ ප්‍රශ්නේ විසඳා ගැනීම වෙනුවෙන් අපේ කෘෂිකර්ම අමාත්‍යාංශය හරහත් විශාල පරිශ්‍රමයක් දැරුවා. දිත්වා වගා හානියත් එක්ක හෙක්ටාර 108,000ක් වගා හානි වුණා. නැවත වගා කිරීමේදී හෙක්ටාර 90,000ක් වගා කරත් අපිට අස්වැන්න ගන්න පුළුවන් වුණේ 7%ක පමණ ප්‍රමාණයක්. ඒ එක්කම අපිට අස්වැන්න හානියත් එක්ක ප්‍රමාණවත් අස්වැන්නක් ලැබුණේ නැහැ. ඒ නිසා ඒ අස්වැන්න නොලැබීම නිසා ප්‍රමාණවත් අස්වැන්නක් නොලැබීම ඇතුලේ කීරි සම්බා සහල්වල හිගයක් රට තුළ ඇති වුණා. නැවත කීරි සම්බා හිගය පාවිච්චි කරලා රුපියල් 260ට කීරි සම්බා විකුණන එක වෙනුවට කීරි සම්බා සඳහා වෙළඳපළ තුළ වැඩි ඉල්ලුමක් ඇති වුණා. රුපියල් 140ට අපි මිලදී ගන්න කිව්වට 180ට කීරි සම්බා වී මිලදී ගත්තා. ඒකට උත්තරයක් ලෙස තමයි අපිට රජයක් හැටියට තීරණය කරන්න වුණා කීරි සම්බා ආදේශන කීරි පොන්නි කියන සහල් වර්ගය ආනයනය කරන්න සිද්ධ වුණා. අපි මේකට ආදේශක ආනයනය කරා වගේම පාරිභෝගික සේවා අධිකාරිය හරහා මේ 260ට වඩා වැඩිමිලට විකුණන කීරි සම්බා වැඩිමිලට විකුණන වෙළඳුන් වැටලීම් සිදු කරනවා. 2026 අවුරුද්දේ මුල් මාස 6ට 2700කට වැඩි වෙළඳ සැල් වැටලීම් කරලා දඩ අය කරන්න කටයුතු කරලා
5: තියෙනවා.
2: සටන විරාමයේ අතරතුර ආරක්ෂකංශවල හැකියාවක් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය පේවරගත් බව ඉරාණ බලධාරීන් සඳහන් කළා. ඒ අනුව අතීතයට වඩා වර්තමානයේ තුළ මනා සූදානමක් ඇති කරගෙන තිබෙනවා. ගොඩබිම් ආක්‍රමණය සිදු වුවත් ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බවයි ඉරාණය පවසන්නේ. ඉන් සතුරු පාර්ශ්වයට දැඩි හානි සිදුවිය හැකි බවත් ඔවුන් පෙන්වා දුන්නා. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්

0: ගන්න නැහැ. ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතිය දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: FM 93.7 ලකන රේඩියෝ ITN
1: හවස 3යි විනාඩිය 11යි.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනම් ගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන
0: සම අනුග්‍රහය
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: රීදා වායි මික්ස් වෙන
6: දෝස පිටුවල සුවඳ අපරෙන් ජීවාලි
7: සති දවස් පහේම උදේ 10ට
8: හයි බීටී

0: සම අනුග්‍රහ
1: ලොතරැයියේ පෙරලි LB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
0: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන් 0777 796 66 366 මර්ධනයට ඔබත් සහාය වන්නෙමු. ඩෙංගු පරදමු. ලකන්ඩ රේඩියෝ ITN.
2: හවස 3:00 වෙනාට 13:00 වෙලාව. ඕල් ටයිම් බෙඩ් ස්වීට් මං ඉදින්. ඉන්නෝ මේ පැත්තට වෙලා. අලගේ මැසේජස් ටික බල බල. සුබ දවසක් වේවා. ලස්සන සිද්ධුවකට එකතු කරගන්න ලක්මල් වගේ මැසේජ් එක කියන්න හදන්නේ. නිහල් මාමා තරිඳු ශහන් තරෝෂ රවින් මිනුවන් ගොඩෙන් හරි අපි සිද්ධුවක් අහමු. තියෙන ගස් කඩා තමන්න වෙතරයි අහස සසල කරන්න එකට බැහැ. ඒකේලා තියෙන එළවලිනේ. සරුණ අයවත් මතක් කරන්නේ.

ඊට පස්සේ ඇහැලකට එල්ල වලින් දේශයි හිරුණිවයි එකරගත් කියලා තියෙන ලස්සන සින්දුවක් ගාමු. හයි මාතින්නවා චානු රත්තටින් යන තැනක ඉන්න සෑමදා සින්දු අහන්න දෙන්න කියලා තියෙනවා. බලමු දිගට මාගෙන ඉන්න මං අහන්න දෙන්නම්. ඊට පස්සේ පොල් ගහවෙල බැලුම් ගල කන්ද මැසේජ් එක කොහොමද? ලස්සන සින්දුවකටත් එකතු වෙනවා දීපිකා රෝෂණී, දුව බිමන්සා, බිනුති, හස්බන් වසන්ත. අද තමයි මුලින්ම ලක්කඩත් එකතු වෙන්නේ. ඔයා ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙනවා. බලන්න ඉතින් මුලින්ම ප්‍රෝග්‍රෑම් එක අහලා එයා එහෙම කියනකොට මට දැනෙන සතුට. හරි හරි දිගටම අපි වහන් ඉන්න ඕනේ. හරි ඔක තුෂාරිකේ වැඩක්ද රේණුගේ වැඩක්ද? කොහොමුණත් ඒ දිනටත් ස්තුතියි. තුනයි විනාඩි 15යි කියලා වෙලාව කිව්වද නැහැනේ? අහු නෑ වගේ වෙලාව මතක තියාගන්න.

0: මම කිරිටි පුණ්‍ය අය සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ අය මට.
1: සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
2: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
3: batamisu batamisu marida marida evening drive with chamit and charu pradhan

ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්ප අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 67 679 579 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාර මහරගම

0: පහළ ලංකාවටම ලක්න පෙරනෝවරු
1: හවස තුන පහු වෙලා විනාඩි 22යි. සුබතවසක් ශාමී, අපි වැඩ කරන ගමන් හැමදාම ඔයා ඉන්න වෙලාවේ 1:04 ලක් අඳහනවා කියලා තියෙනවා. ස්තුතියි. මාලි වගේ මැසේජ් එක යන්න හදන්නේ. රංගිකා, ගීතා, චම්මී, චතුරිකා, චූටි ලස්සන සින්දුවකට එකතු කරගන්නම්. හරි, ඊට පස්සේ චාමී මටත් ලස්සන සින්දුවක් දෙන්න ප්‍රියා බණ්ඩාරගමින්. හරි, සුබතවසක් ඔයාට. අපේ තින්න පොහොර භාව පරකඩුවෙන් බොස්සෙන්වා තෙලක්ස, චන්දිමාල්, සුරේෂ්, රුක්මන්, අංජලි, හෂෙන් බණ්ඩාර ඇතුළු ලක්කඩාන හැමෝටම සින්දුවක් දෙන්න කියලා තමයි මැසේජ් එකේ කියන්නේ. සුබතවසක් ලක්කඩ, සුරංග අම්බලන් ගොඩින් අපි සින්දුවක් කවමු. ඊට පස්සේ මේ ඉන්නේ කවුද? දෙහි ඕවිට ඉඳන් ඇහැලියගොඩට යන පනාවල පාරේ බස් එකේ මේ වෙලාවේ අපි වහන් ඉන්නවා කියලා තියෙනවා. දෙහි ඕවිට ඉඳන් ඇහැලියගොඩට යන පනාවල පාරේ බස් එකේ. ඔයාලවත් ආදරෙන් මතක් කරනු, මගේ නම කියන්න එපා කියලා මැසේජ් එක එවගෙන කියලා තියෙනවා. ඒක නිසා කියන්නේ නැහැ ඉතින්. යාම විශ්වාස කරලා නේ කියන්නේ ඉතින්. මං සමහර ඒවා නම් කියනවා. මේක කියන්නේ සවදාවසක වේවා. අපිටත් ගීතයක් දෙන්න. මාතලේ කුමාරි එරබුදු ගොල්ල නයනී ගාමිණී සුභාෂිනී එකතු කරගත්තා වුණ. ඊට පස්සේ මේ කවුද? හයි කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. හැබැයි නමක් නෑ, කියන්න විදිහක් නෑ. අක්කේ, අතත් මං ඔය වහන ගමන් යටියන්තුඩ සීපෝත ජනපදයේ තනෝෂි දිතුලංගන අක්කා චතුනිවත් ඉන්නවා. අපේ අම්මත් එහව නිතරම අහනවා කියලා තියෙනවා. අම්මගෙන මොමට එවන්නේ නැද්ද? ඉර්ෂ්‍යාකාරකම මං අම්මත්තගේ යාළුවෙයි කිව්වේ කියලා. ඊට පස්සේ මම යාගේ හොඳම දුව වෙනවා කියලා ඔයාලා දෙන්නම දන්නවනේ අක්කයි නංගි. ඒක නිසා අම්මගේ නම මට එවන්නේ නැහැ නේද? අම්මා, අපේ නම එවන්න මං ඔයාට සින්දුවක් දෙන්න. හරි. හසතුනයි විනාඩි 24යි.

ලස්සන සෙන්දුවක් නේ. අද ඇත්තමකෝ මට සින්දු ටික කලින් ලෑස්ති කරගන්න බැරි වුණා. මම මේ මතක්කෙන ලස්සන සින්දු ප්ලේ කරගෙන යමින් ගමන් ඉන්නේ. ලස්සනනේ සින්දු ටික ඔක්කොම. ඒකනේ මැසේජස් වලින් කියලා තිනවනේ. ඒකට ස්තුතියි. ඊට පස්සේ මං දැන් බැලුවේ WhatsApp එකේ පැත්ත මෙච්චර වෙලා හිටියන අනේ බෝඩින්. අයි WhatsApp මැසේජස් එවන් නැති වීමට. නෑ මං නිකන් කිව්වේ. මං මේ ටෙක්ස්ට් මැසේජස් පැත්තට යන්නයිනේ හැදුවේ. ඒකයි. එකම තැකන්නේ මං එහෙම කිව්වේ නෑ කියලා හිතර ගන්නවා. මාතර පැත්තට යන්නයි හදන්නේ චන්ද්‍රානේ. ආගේ මැසේජ් එක. වටත්තර මගේ සිත සොරකම් කරගත් ලස්සනම වැටසටහන මේ කියලා තියෙනවා. ඔයලාන් විත හඳ භවනාවක් වගේ කියලා තියෙනවා. ස්තුතියි චන්ද්‍රානි මහත්මේ. අපි ලස්සන සින්දුවක් අහමු. චාමි මගේ මැසේජ් එකත් කියන්න. නුවරින් සංජීව ඔයාව තාතරෙන් එකතු කරගන්න. සුබ දවසක් චාමි. හවස 4 වෙනකම් ඔයත් එක්ක අපි ඉන්නවා කියලා තියෙනවා. Thank you. දීපා දවචතෝ පුතමදෝ මහත්තයා සදත් එකතු කරගන්න. ඊට පස්සේ හිමිදිරි උදේත් පිපි දසත සුවඳ විහිදෝ රසමල මනෝචනය කියලා තියෙන්නේ. හරි හරි උണ്ട് මුත් කියන්න හොඳ නැහැ. රන්දපරේ තමඩක් කුමාරය ඔයාව එකතු කරගන්න. මේ මැසේජ් එක කාගෙන්ද? අලහෝබේ උපාලි ඔයාගේ මැසේජ් එක කියන්න හදන්නේ. පත්මිනි මිස් එන්නවා. උදේ කුමාරස වසන්ත සමන් අතුල සමිතා නිරන්තර එකතු කරගත්තා. ලස්සන සින්දුවක් අපිටත් ඕනේ. අලව ගලතරින් මහත්යා නන්දන පුතා ගානා තදුව මින්දෝදී දුව සශිනී ගීතිකතමමට මැසේජ් එකක් එවලා තියන්නේ. අපිටත් සින්දුවක් ඕනේ කියලා තියෙනවා. ගම්පොලින් මනෝජී. නෑ මනෝජී කියලා තියෙන මට මාව එකතු කරගන්නවා කියලා තියෙනවා. වසන්තා කුමාරි තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. මේ එවන විදිහට මම මෙහෙම ගලපගෙන කියනකොට මට වෙනම සම්මානයක් එවනවද කවුරුහරි ප්ලීස්. හවස 3 විනාඩියේ කීයයි කියලා දෙතන්නේ? 29යි. 3:29.

0: හවස තුනයි වෙනදී 9:30
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: දසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැමති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුම් X5
2: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
3: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
4: හවස 3 වෙනාඩේ 38 වෙලාව මම අවලකන Facebook එක පැත්තට ආසරි සම්පත් ඔයාගේ comment එකක් තිබුණා. Thank you. PRJ hi. පම්ලලේ උපුල් වචිර ඔයාවත් ආදරෙන් මම මතක් කරනවා. සිරිකුම

හරි ස්තුතියි හලාවත පැට්‍රෙක්, තැංකූ සමිර දේශන් අත මං ඉන්නවා කියලා තියෙනවා. හරිවා ආදරෙන් පිළිගන්නවා. සුගත් කුමාර කොහොමද? ඔතෙනි කලක් මාලි හයි සහන දවසකින් ටීන් රූපසිංහ කියන්නේ අපේ තුෂාරා. ඕ තුෂාරා කොහොමද? රූපසිංහගෙන තලක මහත්මිය ස්තුතියි ආගේ කමෙන්ට් එකට. මේනක සොඳුරුවන් කොහොමද? සරච්චන්ද්‍ර ටයස් සුබ වේවා ඔයාටත්. සුබදාව ලක්ෂාමි අපිවත් එකතු කරගන්න HF එකේ යාළුව ඔක්කොමලව මතක් කරනවා. තරුෂි බස්නායක චාමි මැණිකේ කියලා දාලා තියෙන හායි කොහොමද මැණිකේ? කුසුම් හායි කොහොමද ටින් කියලා අහලා තියෙනවා මං හොඳින්. දහරා නේද? සුබ දහව ලක්වේවා කියලා තියෙනවා. සුබ සන්ධ්‍යාවක් දැන් ඉතින්. චෝලා කුමාර හායි. අසංග ෆර්නාන්ඩෝ මංචුල ප්‍රදීප් සුබ දවසක් ඔයාටත්. සුමනා ගුණතිලක ස්තුතියි වගේ කමෙන්ට් එකට. හොඳ සුරේකරේනු හරි හදරුව බලන්නතු ඉන්නම් එසල් ෆර්නාන්ඩෝ ඔයවත් හදරින් මතක් කරනවා. ඉතුරු හැකේ නම් ටික පොඩ්ඩක් මට අතපස වුණා නම් සමා වෙන්න. ඔල කේන්ද ගන්න හොඳ නැහැ, කැත වෙනවා. හොඳේ මං ගන්නවා ටක්කල ටෙක්ස් මැසේජස් ටික බලන්න. අද මං චුට්ටක් පහ වුණා මැසේජස් කියවන්න. මං හිතන්නේ ඊට වඩා මම හිතන්නේ මැසේජස් ගොඩක් තියෙනවා. කොච්චර ඇව්වත් එපා වෙන්නේ නෑ කියලා තියෙනවා. ස්තුති ස්තුති ස්තුති ධර්ණියකලෙන් අනු යාළුවෝ ටිකවත් එකතු කරගන්න කියලා තියෙනවා. එයා හරිම ආසයි කියලා තියෙනවා මගේ ප්‍රෝග්‍රෑම් එක අහන් ඉන්න. බලන් ඉතින් ඒ අතරේ තාත්තා සනීප වෙලා ගෙදර ආවා. නෑ සෝරි සෝරි සෝරි, එහෙම නෙමෙයි තියෙන්නේ. තාත්තා සනීප වෙලා ගෙදර ආවා කියලා හරි නේද? මම බැලුවා එක ගැළපෙන්නෙම නෑ මං කිව්ව විදිය කියලා. නුවරින් සංජීව මං එක කිව්වේ නෑ කියලා තරහ වෙලා. නෑ හරි ඔන්න කිව්වා. හොඳේ තාත්තා ගෙදර ආවා කියලා කිව්වා. තාත්තට නිතුක් නිරෝගී සුවම වේවා. සම්මානයට මට හරි ස්තුතියි. මං කියන හැම එකටම මොකක් හරි උත්තරයක් කියවන කෙනෙකුත් ඉන්නවා. ස්තුතියි. සිරුව වෙල පැතර යනවා කෙටියේ සමරසිංහ එකතු කරගත්තා. ආයෙත් මං ආව WhatsApp එක පැත්තට. පහන නිවෙන ලංවැදී එළිය වැඩි චාමි මිස්. දැන් ඒක තමයි වේගෙන යන්නේ කියලා තියෙනවා. පැහැදිලි පැහැදිලි. හවස 3 විනාඩි 40 මට තත්ත දුකත් යතුනා ඉතින්. කමන්න. සින්දුව කවු. දුකට සින්දුව කවු.

0: හවස 9:44.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: 0.7 93.5 93.7 මැසේජ් එකක් එවලා නම් තියන්නේ බලන්න එක සීන් වෙලා නම් මම එක කියලා. හරි. හයි අක්කේ මං වරුණි කළුතර කටුකුරුන් දැන් හමුවම එකතු කරගන්න කියලා තියෙනවා. කුසුම් මකගේ ප්‍රේමරත්න අයගේ වෙඩින් එක ළඟයි එහලට සුබපතනවා කියලා තියෙනවා. වැඩ කරන අපි කංචනා මිස් ඇතුළු හැම දෙනාම එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. ලස්සන සින්දුවක් ඕනේ කියලා තියෙනවා. පුළුවන් නම් අක්කේ පමා වෙලා මුණ ගැසුණු නිසා සින්දුව දෙන්නකෝ කියලා දුක හිතෙන ඉමෝජි එකක් දාලා තියෙනවා. දැන් මට දුක හිතෙන්න ඕනේද ඒක දැක්ක කියලා. මට මං හිතන්නේ දුක හිතුණා. මං මේ සින්දුව ලෑස්ති කරගන්න. හරිද? සුබ සන්ධ්‍යාවක්. ඊ උපන්දිනයේ සැමරූ ගීතා නන්දනීට සුබපතනවා. කවුද කවුද සුබපතන්නේ බලමු. හස්බන්ඩ් මහකම්, ලොකු දුව මහේෂික, එයාගේ හස්බන්ඩ් රජිත, චූටි පුතා ඩෙවොන්, පොඩි දුව සොරේක, ඉතාලියේ හස්බන්ඩ් ලක්ෂන් සහ නන්ද තෙරස් අරච්චි කට්ටුවේ. මම එක ලස්සනට කිව්වනේ Happy birthday to you. සතුටින් ඉන්නවනේ. චාමි ගෑනු ළමයාගේ රසවත් හරවත් කටහඬ අහගෙන ඉන්නේ. නිව්සීලන් වල උෂ්ණත්වය අංශක 11යි. මම ඇත්තටම සතුට වෙනවා මම මේ රටේ උපදිච්ච එක ගැන. 10ට වඩා උෂ්ණත්වය අඩු වුණොත් මට ජීවත් වෙන්න බෑ. දලීප් සමරසිංහ මහත්මයා ඔයාව එකතු කරගන්න. මේ සින්දු හති දැනෙන දුක කියා ගන්න බෑ චාමි අක්කා කියලා තිනවා. 3:32 මොකද්ද මම ප්ලේ කරපු සින්දුව? මමයි ඒ නිමා වූ අතීතේ නේද? ඉතින් නිමා වෙලා ඉවරනේ. කිම කිම දුක් වෙන්න එපා. නිමා වෙලා කියන්නේ නිමා වෙලා. එතන අයි කමාවක් දාගන්න යන්න එපා. ඒක නිමා කරන්න. එතන තෙතක් තියලා ක්ලොස්ට්. හරි. ජීවිතය තව ඉස්සරහට යනවනේ කොයිම දෙයකවත්. ඒ කියන්නේ එහෙම එකකටම මොකද්ද නේ? දාල යන්න පුළුවන් නම් කාට හරි. ඔයා විතරක් එමත් මෙන්න තේරුමක් නැහැ නේ. හිනා

හවස 9 වෙනාට 50යි. චුටි ප්‍රශ්නයක් මිස්. අද ඉස්සරෝම දුවට අද ඉස්සරෝම නිසා දුවට අහු නැහැ කියලා අඬනවා. ආයෙත් කියන්න පුළුවන්ද කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. බිමන්සා බිනුති. බිමන්සා හයි. කොහමද? ඔයාව එකතු කරගන්නවනේ බැලුම් ගල කන්දෙන් නේද? අපි ලස්සන සින්දුවක් අහමු. අනන්නපා දැන් නගින් ඉඳින්නම්. ඊට පස්සේ බලමුකො මැසේජස් කාකින්ද කියලා. පටකින්න පටකින්න පටකින්න. ජේස් ෆරීඩා දීප්ති සිල්වා ශුරින් රයිස් නිරෝ ගයාන සිල්වා චම්තානි මාරසිංහ රොසට ගමගේ නුවරින් එකතු කරගන්න කියලා මැසෙන්ජ් එකේ තියෙනවා. ඊට පස්සේ අපිවත් මතක් කරන්න මං දෙවමිනි මං වැඩ කරන තැන මගේ අයියාවයි මාමවයි එකතු කරගෙන සින්දුවක් දෙන්න. ප්‍රදීප් මාමව අනිවාර්යෙන් මතක් කරන්න. අපි අහගෙන ඉන්නේ ඔයා හරි ලස්සට ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙනවා. ඒ වුණාට ඔයා එක බලන්න ටයිප් කරලා තියෙන විදිහ හරි. දැන් මං ඉඳාවෙන්න නවෙන්න නෑ. හරි. ඊට පස්සේ චාමි අපිටත් සින්දුවක් ඕනේ කියලා මේ මැසේජ් එක එවලා තියෙන්නේ සඳුනි. ඔයාව එකතු කරගන්න. ඔයා ඉන්නේ හොරණ. අන්නේම හිනාව පාලනය කරගන්න. තේරුණාද? හසතනවි නඩි 51යි.

0: හවසට ණය වෙනාඩි 54යි.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
0: කොහොමද ඉතින් ඔයාට නන්දසිරිද නම මං කිව්වා. ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා තිනෝ රාජ්‍යකේ ඉඳලා මැසේජ් එක ඇවිල්ලා තියන්නේ. නීලම් මහරෙන් රෝහිණි, බටි, චන්දේ, ගංගා, දීපානි, පුෂ්පා, රෝසි, අචා මේ හැමෝටම සින්දුවක් ඕනේ කියලා තියෙනවා. ඊට පස්සේ ජන්නකලින් සින්දුවක් දෙනවද චාමී කියලා අහලා තියෙන්නේ. නෙතුකි වයින්නේ කොහෙද පනවකුඩ කියලා තියෙනවා. ඊට පස්සේ හෙටත්ෙන්න බලන් ඉන්නම් අක්කේ කියලා ධනෝෂි කලවට මැසේජ් එකක් ගෙවුවා. හෙටත් බලන් ඉන්න මං ආවේ නැත්නම් ඒත් බලන් ඉන්න. ඊට පස්සේ සඳුදා නෑ මං හිටේ නවා බොරුවක් කිව්වේ. කොහලානේ ජය කලින් ඔයාගේ මැසේජ් එක උපාලි චිත්‍රානි මාධව කසුන් ඇතුළු ලක්කාදාන හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. ඊට පස්සේ චාමී අපිට අවහගෙන ඉන්නේ සින්දුවක් දෙන්න. සින්දුවක් දෙන්නම් නම හොයාගන්න පොඩ්ඩක් අමාරු. නම චතුරික හරි පැහැදිලි වගේ මැසේජ් එක සඳහන් කරා නම් මම මෙච්චර පස්සාරට පත් වෙන්නේ නැහැ නොවේද සබද යන්න ගිහලා එන්න හෙට දවල් එකටත් මේ වගේම මං හිතනවා මම හොයාගෙන එයි කියලා මං ඉතින් කොහොමත් වෙනවනේ හරි අද මැසේජස් කඩක් ඇව්වා ස්තුතියි මම චාමිකා මනෝජිනි සුබ දවසක්

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලව සවස 4යි.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ දේශීය ප්‍රවෘත්ති
1: මුදල් මංකුල් කෑමේ සිද්ධියක් සම්බන්ධ චෝදනාවකට අත්අඩංගුවට ගත් හිටපු රාජමාත ශාන්ත බණ්ඩාර මහතාගේ පුත්‍රයා සහ චීන ජාතිකය ඇතුළු පස් දෙනෙකු ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. රුපියල් කෝටි 2ක මුදලක් මංකුල් කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවටගෙන තිබෙනවා. පැය 24ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයේ ඊයේ අවසර ලබා දුන්නා. එම් ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුවයි ලබන 27 වනදා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙන්නේ. ඉරානය ගිවිසුමක් ඉල්ලා සිටින බව අමෙරිකා රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ සඳහන් කළා. එමෙන්ලාහි පැවති ආසියානු සම්මුලුවට එක්වෙමින් ඉරානයේ සිදුකන ක්‍රියාකාරකම් වලට වන්දි ගෙවීමට සිදුවිය හැකි බවයි අමෙරිකා රාජ්‍ය ලේකම්වරයා පෙන්වා දුන්නේ. හෝමු සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ප්‍රදේශයේදී ඉරානයේ නෞකාවකටද ප්‍රහාර එල්ල කර තිබෙනවා. ලක්නෙ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: Even in driving, Chamit and Charu.

0: අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා බෙදා හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටිමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 0117 679 507

0: සහ ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: හතරයි විනාඩි 12යි වෙලාව. සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් ෂාරු.
1: සුබ සන්ධ්‍යාවක්.
0: ඊයේ සිකුරාදා අද කියලා හිතාගෙන
1: අද සෙනසුරාදා.
0: හිටියට හෙට සෙනසුරාදා. අපිට එහෙම නිකම් පොඩි අමුතු මනාද නේද? අමුතු ආසාවක් ඇති වුණානේ. අද සිකුරාදා කරගන්න
1: ඉන්නේ. බලාගෙන හිටියානේ.
0: නෑ හෙට සිකුරාදා. ද බ්‍රහස්පතින්දා. ඔව්. ඉතින් හෙටනේ.
1: මේකනේක හෙටත් ඉන්න බෑද? හෙට වෙනකුරුත් ඉන්න බෑ කියලා හිතයි.
0: අනේ අද කියන්න තිබුණා නම් අද රයිට් අද සිකුරාදා
1: කියලා. හෙට නිවාඩු නේද?
0: දුම අහිංසක ආසාවල් තියන්නේ.
1: අපි පහු නේද?
0: පව්වනේ.
1: ඒක අතකට.
0: කියන්නේ මේ මිනිස්සුන්ට තියෙන ආසාවල් ගත්තට පස්සේ අපිට තියෙන හරි සරල
1: මේ ඒකනේ.
0: තුනේ පන්ති ආසාව.
1: හරි දුප්පත් ආසාව.
0: තුනේ පන්ති ආසාව.
1: ඒකත් මම කියන එකම ගත්තා.
0: ඔයාගේ භාෂාවෙන් තුනේ පන්ති ආසාවක්
1: අපිට. කමක් නෑ කමක් නෑ. ඔව්.
0: රයිට් එවනම් හදත් ඉවිනින් ඩ්‍රයිව් එක උනාට එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. යන ගමන බිමනේ ඉන්නව නම් කොතන හිටියත්.
1: ඔකේ.
0: කඩේක පිලේක ඉන්නව නම් කොතන හිටියත්.
1: රයිට්.
0: ගෙදර දොරේ හිටියත්.
1: දොරේ ගෙදර හරි.
0: හරි.
1: මට තියෙන ප්‍රශ්නේ ගෙදර ඉමු.
0: ආ දොරේ.
1: දොරේ කොහමද ඉන්නේ?
0: මගේ අර දොරේ. ආ දොරේ කියලා කියන්නේ.
1: දොරේ කොහමද ඉන්නේ කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ.
0: සමහර අයට දොරේ කියන අහලා තියෙනවද?
1: ඔව් තියෙනවානේ නම්වල.
0: වයස අයට කියන වයස සමහර අය අංකල්ලට ආ දොරේ කොහෙද ගියේ?
1: කොහමද ඉතින්?
0: කා දොරේ? එහෙම කියලා අහනවා.
1: ආ
0: ඒක තමයි මම ඔය කිව්වේ ගෙදර දොරේ හිටිය. ආ
1: රයිට්.
0: දොරේ ඉන්නව නම් ගෙදර.
1: හරි.
0: කවුද
1: බලමු අපිට අද මුලින්ම මැසේජ් එකක් දාලා තියෙන්නේ 0705 93 5 93 7 0705 93 5 93 7 වගේ WhatsApp message එක මේ පැත්තට එවන්න.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: 75 සිරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
2: ක්‍රිමිරාජ සුවසේන ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න નેවරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
1: ක්‍රිමිරාජ සුවසේන
2: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.
4: මම නම් දැන් මානම රිලැක්ස්.
5: ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: හතරයි විනාඩි 21යි වෙලාව. කාලෙන් කාලට පොලි ට්‍රෙන්ඩින් ට්‍රෙන්ඩින් වෙන පොඩි ඩාන්සින් මියුසික් එකක් එහෙම එනවා නේද?
1: ඔව්.
0: දැන් මේ දවස්වල අතර එකක් තියෙනවා. අපේ මේ ගෙදරදී දැන් TikTok එකේ වීඩියෝස් බලනකොට ලා එකක් බැලුවට පස්සේ ඒ හා සමායි රිලේටඩ් ඒ ඔක්කොම එනවනේ වීඩියෝස් ටික.
1: හරි.
0: මේ මියුසික් එක මේ ප්ලේ වෙනව දැන්. එක වීඩියෝ එක නෙවෙයි දැන් කීපයක් මෙහෙම බලනවා. මේ අපේ අම්මා කියනවා දවස තිස්සේම ওই සින්දු වහන්නේ මොකද?
1: දැන් මේ කී සැරයක්ද ඔයක ඇහුවේ? දැන් මේ කීවෙනි සැරේටද?
0: එකම සින්දුවනේ වහන්නේ. එකම සින්දුව නෙමෙයි. අර මියුසික් එකනේ. දැන් වීඩියෝස් එකකින් කේකින් ක බලනකොට
1: ඒකනේ ට්‍රෙන්ඩ් වෙලා තියෙන මේ දවස්වල. ඒකම එනවා.
0: ඒකම එනවා. අම්මල දන්නේ නැහැ නේ මේ මෙහෙම කේස් එකක් කියලා. එකම සින්දුව මොකද හැම වෙලේම අහන්නේ? එකම සින්දුව නෙමෙයි. අපි වීඩියෝස් බලන්නේ. එක එක වීඩියෝ හැම වීඩියෝ එකම තියෙන මේ මියුසික් එක. මොනවා කරන්නද කියන්නේ?
1: ඒක අමුතු එකක් නේක.
0: අපි නටන එකක් පෙන්වන්න ඕනේ. අමේ නෙවෙයි එකට මම නටලා පෙන්වනවා කියලා.
1: ඒකයි මේ බැලුවේ මෙච්චර වෙලා කියලා.
0: ඔව් කියන්න ඕනේ. නැතුව බෑ ඔබ හැදලි කරලා. ගොඩ දාන්න.
1: ඔව්.
0: රයිට් ඉවිනින් ට්‍රයි වහගෙන ඉන්න අතරේ විජේ නිෂ්පාදන කැමවේල රසවත් කරන නිෂ්පාදන ගැනත් මතක් කරන්න ඕන. එබැකෙම දැන් තේකක් කෝපි එකක් හදාගෙන බොනකොට වෙනස් විදිහට කැම ටිකක් හදාගෙන කනකොට විජේ නිෂ්පාදන ඔය කැමවේලට එකතු කරගන්නව නම් රසකාරක වර්ණකාරක කෘතිම දේවල් නැතුව හොඳ පිරිසිදු කැමවේලක් හදාගන්න පුළුවන්.
1: ගෙදර ඔයා ඉන්න කට්ටියට රසට ගුණට ප්‍රමිතියට කැම හදන කෙනෙක් නම් ඔයා ගාව තියෙන මොන නිෂ්පාදන තමයි විජේ නිෂ්පාදන කියලා කියන්නේ. 30 වසරක පාරිභෝගික විශ්වාසය එක විජය නිෂ්පාදන වාට විශ්වාසයෙන් මිලදී ගන්න පුළුවන්කම තියෙන ළඟම වෙළඳසැලෙන් සුපිරි වෙළඳසැලෙන් වාට පුළුවන් විජය නිෂ්පාදන මිලදී ගන්න.
0: ඔයා දන්නවද චාරු?
1: ඔකේ.
0: වහිනකොට කොළඹ යට වෙන්නේ ඇයි කියලා.
1: වහිනකොට කොළඹ යට වෙන්නේ ඇයි?
0: ඔව්.
1: හරි මන්ද.
0: දන්නේ.
1: දැස් වැඩි හින්දා ඉතින්.
0: ඒක ඒක ඒ මේ ඒ නිසාම
1: ඔකේ.
0: ඒකට යොදාගත්ත නමක් තියෙනවා. දැන් අපි මේ කොළඹ දිස්ත්‍රික්කයේ ආයත් වෙන්නේ මොන පළාතටද?
1: බස්නාහිර.
0: ඔව්. ඒකට කියන තව නම මොකද්ද? කියන බස්නාහිර කියන එකට තව නමක් කියනවා.
1: බටහිර.
0: බටහිර.
1: ඔකේ.
0: තුර නැගෙනහිර බටහිර දකුණද? එක කුඩේ එක කොඩියේ. එක කුඩේ දවුඩේ.
1: දන්න එක කියන් ඉන්නේ නේද?
0: හරිද?
1: දැන් ඒක නේවා.
0: ඒක නෙවෙයි කියන්න හැදුවේ.
1: ඔකේ.
0: දැන් බටහිර කියන්නේ කියන්නේ කොළඹ කොළඹයි තියෙන්නේ බටහිරට.
1: බස්නාහිර බටහිර.
0: බටහිරට නේද? ඔකේ. වචනෙම තියෙනවනේ
1: බටහිර.
0: බටහිර වුණා නම් තමයි
1: කොළඹ යට වෙන්නේ.
0: කොළඹ යට වෙන්නේ
1: මේ ඇත්තරමද?
0: බටහිර වුණා තමයි කොළඹ යට වෙන්නේ. තේරුම් ගන්නවට පොඩ්ඩක් ඥානේ පහල කරගන්න.
1: එතන බස්නාහිරට කොහෙද හිර වෙලා තියෙන්නේ කියලා මට පොඩි ප්‍රශ්නයක් එනවා.
0: මේ බස්නාහිර බහින පැත්ත හිර වෙලා ඒක වෙලා තියෙන්නේ.
1: ඕකේ ඕකේ.
0: බස්නාහිර කිව්වත් බහින පැත්ත හිර වෙලා.
1: හා
0: හරි. බටහිර කිව්වත් බටහිර වෙලා. එතකොට තමයි කොළඹ යට වෙන්නේ.
1: ඒක තමයි මෙච්චර වෙලා කියලා තියෙන්නේ. මම ඒක විශ්වාස කරනවා.

0: හවස 4යි විනාඩි 34යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: සුපදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී.
4: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය
5: හතරයි විනාඩි 36 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව අපේ ඉස්සලා බටහිර ගැන කිව්වනේ. බටහිර කරගන්න නැතුව ඔයාට ඔයාට වතුර ටික ගන්න පුළුවන් වාගේ වගාබිමට ඩීප් ටෙක් වට පම්ප් එකක් ආරගත්තොත් සූර්ය ශක්තියෙන් පමණක් වැඩ කරන නිසා විදුලි බිලට පුදුම ඉදිරියක් ඔයාට ලැබෙනවා.
6: ඉතින් අපේ ගොවි මහඳට පුළුවන්කම තියෙන අස්වැන්න සරු කරගන්න පිරවේ අඩු කරගන්න මෙන්න මේ ඩීප් ටෙක් සෝලා වෝට පම්ප් එකට මාරු නොවෙත. ඉතින් ඒකට කරන්න තියෙන ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගෙන වැඩි විස්තර දැනගන්න එක. අනිත් එක තමයි ගොවි මහතුන් වෙනුවෙන්ම ඩීප් ටෙක් ආයතනය සුවිශේෂව මිලාදු කිරීමේක ඩීප් ටෙක් සෝලා වෝට පම්ප් එක දෙන්න සූදානමින් ඉන්නවා. ඒ නිසා දැන් දැම්ම කතා කරලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න 0711711 කෝල් එකක් දෙන්න.
5: රයිට්. ඒ වගේම තමයි දැන් මැෂින් කිව්වම හැමෝගේම ගාව තියෙන මැෂින්ස් විකුණන හැම මැෂින් එකක්ම සම්බන්ධයෙන් විශ්වාසය දියන්න බෑ අපිට. මොකද එයාලා සමහර වෙලාවට මාසයක් දෙකක් වැඩ කරනවා. ඊට පස්සේ ඒක කාර්යක්ෂමතාව හැමෝම කඩාවැටෙනවා. එහෙම නැති දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කාලයක් තිස්සේ පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගත් මැෂින් පෙළක් හඳුන්වා දෙන්නේ මාක්ස්මන් හෝල්ඩින්ග් සමාගම. ලෝකයේ ඉහළම නවීනතම තාක්ෂණය යොදාගෙන නිෂ්පාදනය කරන ඩෝමා මැෂින් අරගත්තොදින් ඔයාගේ බිස්නස් එක ගොඩදා ගන්න පුළුවන්කම තියෙනවා.
6: මාක්ස්මන් හෝල්ඩින්ග්ස් අතින් ඩෝමා කළුවටපත් කිරීමේ යන්ත්‍ර, කැඩෙන සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර වගේම සහල් ඇසුරම් කිරීමේ යන්ත්‍ර, සහල් ආශ්‍රිතව කරන ව්‍යාපාරවලට උනාට අවශ්‍ය කරන යන්ත්‍ර ටික මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඇඹරුම් ආශ්‍රිතව කරනව නම් ව්‍යාපාරයක් ඇඹරුම් යන්ත්‍ර, පෝතල් හිදන යන්ත්‍ර, මෙන්න මේ කියන යන්ත්‍ර සියල්ලම ඔයාට පුළුවන් කමතින අවශ්‍ය මාදලි වලින් අවශ්‍ය ධාරිතා වලින් මිලදී ගන්න. එකට යන තින හොඳම තැන තමයි නොම්බර 30 ගැලහෙන පාරම හරගබ තියෙන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ.
5: එවනම් ඉතින් අද ගොවිසතකුත් අරගෙන ගෙදර යන්න වාසනාව මග බලාගෙන ඇති.
6: හා
5: ඔයාවිල ටිකට් එක ගන්න ගන්.
6: ඔව්.

0: එනිසා ගොවිසතල උතරයක් අරගෙන ගියා කියන්නේ ඔයා වාසනාවන්තයෙක් වෙනවාමයි.
1: කෝටි 6කින් ආරම්භන සුපිරිතෑගක් එක්ක සතිය දින 7 දිනුම් මදුළු උතරය තමයි ගොවිසත කියලා කියන්නේ.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: නොතරයේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම් මනම් ගාල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: පටස්කාල අතට සල්ලි පල්ලිය ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය ගනු දෙනුවයි රත්තරන් පල්ලිය ගුරුගේ රන් අය
6: 4 විනාඩි 46යි වෙනව
7: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
5: අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි
8: cool drive එකට
9: ලක්කන even in drive

0: ඉවිනිින් ්‍රයිව හගනි අතරේ කවද මැසේච් කනයින්නේ අපි බලමු ඉක්මට කවදන්න කියලා.
1: හංවලින් ඩිලා නිරෝෂීන්දවා ඒතෙක්ම ඇසල් ප්‍රනාාන්දු බර්ජල පොලින එකතු කරගන්නවා හතක හැමනාම අපි වහනු කියලා පිදන්න ඔකොලිය අවිරිනි ලක්ෂි ඔනාවත් එකතු කරගන්න ගඩක් අදර ඒතෙකම බොයකොට පැතිරගේ නැතිවුණුත් හරිනෑ නිස බොයගරින් සුමන ඇතුර කට්ියුම එකතු කරගන්නවා දෙශනි ලාබකඩේ සිට අපි වහගෙන ඉන්න කියල මැසේජක් දාලතින අවත් ගඩකාදර එකතු කරගන්නවා. අනුරගමානු අවති හවත් එකතු කරගන්නකම මහත්‍ය සිරල් පුතා ප්‍රදී දුව අනුෂිකා පුතා හර්ෂණ දුව පේශේලා අමේලිය මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඊට පස්සේ මතකමින් පසන් ඉන්න වාරුවන් ඇතුළු වැඩ කරන හැමෝම එකතු කරගන්න කියලා පසන් මැසේජ් එක දාලා තිනවා.
0: රයිට් මතක් කරන්න ඕන වාගේ ගෙදර කෑම වේල රසවත් කරන විජේ නිෂ්පාදන පෙළ එකතු කරගන්න තිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක ඔබ අදටපත් වෙන ඉතාම පිරිසිදු නැවුම් අපේ රටේ කුළුබඩු වලින් සාදා ගන්නාලද නිෂ්පාදන පෙළක් තමයි ඔබට හඳුන්වා දෙන්නේ විජේරමත් එක්ක. එවැගේම අපි මතක් කරන්න ඕන හදිස්සියකට ණයක් ගන්න ගියාම රන් භාණ්ඩයක් තියලා ඒකට විශ්වාසවන්ත තනක් තියෙන්න ඕන, පොලිය අඩු තනක් වෙන්න ඕන, බේර ගන්න වැඩි කාල සීමාවක් දෙන තනක් වෙන්න ඕන. මේකන කාරණාට ඔක්කොම අපි එකසරේ බලන්න ඕන.
1: හරි.
0: අර බුදුන් වහන්සේ බුදු වෙන්න බඩුවනේ අර
1: සතර පෙර නිමිති.
0: කා නෑ සතර පෙර නිමිති වේ බං අය.
1: ඒ
0: ගහන්න ගලක් නෑ.
1: ඉතින් ඔය අර බැලුවනේ කියලා කිව්වාම ඉතින් මට මතක්ුනේ සතර පෙර
0: කාලේ දීපේ දේශේ කියලා.
1: හරි ඔකේ. ඔයදි බැලුවනේ කියලා කිව්වාම ඉතින් සතර පෙර නිමිති
0: කොහෙද? කොහෙද බුදු වෙන්න හොඳ දීපේ
1: දේශේ.
0: මේ කියන දේවල් බැලුවනේ.
1: ඔකේ.
0: සතර පෙර නිමිති අම්ම සතර මේ සතර හතර හන්දි කැඩෙන ගන්න ඉතින් සතර හන්දි දේශ. හරිද? දැන් මේ එතකොට
1: ඔකේ. හරි හරි hina වෙන්න බෑ දැන් ප්‍රෝග්‍රෑම් එක කරන්න ඕනේ මෙතන.
0: ඒ වගේ ණය ගන්න කියවමත් අපි බලන්න ඕන ණය ගන්න රන් භාණ්ඩයක් සඳහා ලබා දෙන ණය ලබා ගන්න අපි යන්න ඕන තැන කොතනද? එතන දෙන වාසි මොනවද? මේ දේවල් ටික අපි බලන්න ඕන. එහෙම බැලුවේ නැත්නම් අපිට වාසියක් වෙන්න පුළුවන්. එනිසා යන්න පල්ලිගුරුගේ රන් අය සේවාවත් එක්ක ගනුදෙනු කරන්න ඔබට බේරා ගන්න ඔබේ රන් භාණ්ඩයේ විශාල කාල සීමාවක් ලැබෙනවා. තව දේවල් ගොඩක් තියෙනවා.
1: 40 වසරක විශ්වාසනීය සේවාවක් එක අර පොලාකම තියෙනවා. විශ්වාසයෙන් යුතුව මම කියවේ පල්ලිගුරුගේ රන් අය සේවාවත් එක්ක එකතු වෙනවා. දාන දිවයින පුරාම ශාකා 24ක් විහිදලා තිනෝ පල්ලිගුරුගේ රන් අය සේවාව නම් අර පොලාකම තියෙනවා. සතිය දින හතම විවෘත නිසා ඔයාට සල්ලි හදිස්සියක් තියෙනවා නම් ඒ වෙනුවෙන් රත්තරන් බඩුවක් තියලා ඔයාට සල්ලි ගන්න අවශ්‍යයි නම් ඔනවාගේ රන් පවුමට උපරිම මුදල දෙන එකම තැන තමයි පල්ලිගුරුගේ රන් අය සේවාව කියලා කියන්නේ. ඒ වගේම ඔයාලා මතක් කරන්න ඕනේ ලක්ෂයටම පොලිය වෙන්නේ 480 වක්වකේම ඔයාට බේර ගන්නත් මාස 14කට වඩා වැඩි කාලයක් තියෙනවා. ඒ නිසා රස්සියාදුවක් නැතුව මේ හැම සේවාවක්ම ඔයාට ලබා ගන්න පුළුවන් පල්ලිගුරුගේ රන් අය සේවාවත් එක්ක එකතු වෙලාති.
0: හතර හන්දි කැඩෙන්න ගහනවා කියලා ඊතුර කිව්වම
1: ඕකේ අම්මට කියන හොඳේ
0: හතර හන්දිම මතක් වුණා මට. හතර හන්දි වල වේදනාවක් නැති කර ගන්න ඔයාලට පුළුවන් ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් තියෙනවා නම් උරයිසේ මෙල්ලේ ආබාධ එතකොට ධනේසේ වලලු කර මේ ඕනම තැනක සන්ධි වල තියෙන වේදනාවන් නැතර කර ගන්න ඔයාලට පුළුවන් ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් අරගෙන ඉතාම පහසුවෙන්.
1: ඉතින් ඔතෝෂීල් ඇක්ටිව් ප්ලස් එක ඔයාගේ දැන් වයස් සීමාවක් නැහැ. දැන් හිතන්න පුළුවන් ගෙදර ඉන්න වැඩිහිටි පාර්ශවයට විතරද ඔතෝෂීල් ඇක්ටිව් ප්ලස් පාවිච්චි කරන්න පුළුවන් කියලා. එහෙම නැහැ, වයස අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙක්ට උන සන්ධි වේදනා සියල්ලම නැති කළා දාන්න පුළුවන් ඔතෝෂීල් ඇක්ටිව් ප්ලස් එක පාවිච්චි කරෝදි. දෙවිඩු පුරාම තිර ෆාමසි සුපිරි වෙළඳසල් වලින් ඔයාට මිලදී ගන්න පුළුවන් මිල රුපියල් 1920යි වෙන්නේ. ඔයාට ඒකෙන් දීර්ඝකාලීන සුවයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා.
0: 4:51 වෙලාව 0703 93.5 93.7 අපේ WhatsApp නම්බරයකට ඔයගේ මැසේජ් එක එවන්න රැවෙන කලින්.
1: හා

0: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛාමකින් මිලදී ගත හැකි.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: Cool drive එකට
3: ලක්කාඩ ඊවෙනින් ඩ්‍රයිව්. ශාන් ජයරත්න අධ්‍යක්ෂණයක්.
4: වැඩි දෙනෙක් සුරජ්ජත් එක්ක මේ දේවල් කතා කරන්න හොඳයි කියලා.
5: මාස ගානක් මේක වවාගෙන හිටිය මද
6: අනේ අම්මේ, ශාරුකාන්ගේ කොල්ලේ කපනගම් මම වහනවා.
7: ආයි මේ ශාරුකාන්ගේ චිත්‍රපටියක් ආපු දවසට තමයි මෙයා මේ කොණ්ඩේ කපන්නේ.
3: සති අග රාත්‍රී 8ට ITN බලන්න. අසන්දිමිතා.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වඩේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිඳුවයි 706 266 176 අංකයට ඔබ

0: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12 2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්තරමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් බහර දිය හැක. වැඩි විස්තර සඳහා 0112 774 424 0112 775 493 අමතන්න.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: හවස පහයි විනාඩී හතයි වෙලාව ඉවිනින් ඩ්‍රයි වහගෙන ඉන්න වෙලාව ඩෙංගු ගැන මතක් කරන්න ඕන. මේක දිනපතාම අපි මන්ත්‍රයක් ජප කරනවා වගේ කියනවා කියනවා. මොකද මේක මේ වසංගත තත්ත්වය පාලනය කරගන්න අපි හැමෝම මහන්සි වෙන්න ඕන, අපි හැමෝම මැදිහත් වෙන්න ඕන. හැබැයි මේ මම දැක්ක දැන් අද පාරේ එනකොට සමහර වෙලාවට අර වෙනද කුණු කොටබල් මහ කුණු කඳු ගහගෙන තිබ්බ තැන් පොඩ්ඩක් සුද්ධ වෙලා තියෙනවා. එතකොට සමහර පාර දෙපැත්තේ ටිකක් පොලිතින් පුච්චලා ඒ වගේ නියන් පොඩ්ඩක් වැඩේට බැහැලා කියන බව පේන්න තියෙන තැන් තිබුණා.
1: ඕකේ.
0: ඒ නිසා මේක මේ දැන් වැඩේ පොඩ්ඩක් ට්‍රැක් එකට වැටිලා තියෙන කියලා.
1: ආගෙට භාගයක් එහෙම ඉන්නවා අර පොඩ්ඩක් එහෙම මෙහෙන් අහු වෙන කට්ටියක් නෙමෙයි.
0: ඕනේ වැඩේ තියෙන මේක දැන්. ඩෙන්ගු බලන්න ගියාම වෙන වෙන දේවලුත් අහු වෙනවා.
1: කියන්නේ
0: දැන් නිවුස් බලන්නකො ඩෙන්ගු බලන්න ගිය මිනිසුන් ගාවට වෙන වෙන දේවල් පිස්තෝල හම් වෙනවා ඒ වගේ දේවල්. ඒක නිසා මේ පරිස්සමෙන් ඩෙංගු බලන්න දැන් හැම ගෙදරකටම
1: පීචය
0: මහන්තුරු ඩෙංගු කමිටු වල ආයෙනවා.
1: කේ කියන්නේ නැහැ.
0: ඒක නිසා මේ ඔබේ වටපිටාව පිරිසිදුව තියාගන්න. පරිසරයන් පිරිසිදු කරනවා කියන එක හැමදාටම වැදගත්. මේක මේ ඩෙංගු වලට විතරක් නෙවෙයි.
1: ඩෙංගු තියෙනකොට විතරක් ඔක්කොම අහුමුළු ටික සුද්ධ කරලා හරියන්නේ නැහැ.
0: ඔයා පිරිසිදුව පිළිවෙලකට ඉන්න මිනිස්සෙක් කියලා දැනෙන්න.
1: ඒක
0: දැනෙනවා. එහෙම ඉන්නකොට අනේ මා හරි ෆ්‍රෙෂ් එක. ඉතින් ඒ නිසා මේක මේ ඩෙංගු වලටම කියලා නෙවෙයි. වටපිටාව පිරිසිදුව තියාගන්න, පවිත්‍රව තියාගන්න, කුණු ගොඩවල් ගොඩ ගහන්න නැතුව ප්ලාස්ටික් පොලිතින් අතන මෙතන දාලා එහෙම තියන්න නැතුව තියාගන්න. ඒක ඩෙංගුම වෙන්න ඕනේ.
1: ඔයගේ ලස්සනට ගෙදර තියාගත්තොත් ඒක ඔයාලට හොඳයි.
0: ඒක ඔයාලට හොඳයි.
1: ගියා
0: ගෙදරට එන මිනිස්සෙක්ට ගෙදර ළඟ යන මිනිස්සෙක් නියම ගෙදරක්
1: පිළිවෙලට තියාගෙන ඉන්න.
0: පිළිවෙලයි. බලන්නකො ලස්සන ගේ අට විට මුකුත් නැහැ. කුණු ගොඩ. ඒකට අපේ ගෙදර. ඒකල අපේ ගෙදර කියලා.
1: ඔන්න පටන් ගන්නවා ඊට පස්සේ.
0: ඊට පස්සේ නෝනත් එක්කරන් ගියෝදින්.
1: කතා කරලා
0: අපේ ගෙදර කිව්ව තැන ඉඳලා ඊට පස්සේ ඩෙන්ගුත් නෙමෙයි අර ගෙදර පිසිදුකමත් නෙමෙයි.
1: වෙන කොහෙද තියෙන එකක් තමයි දැන් කියන්නේ.
0: වෙන කොහේ හරි යන වලියක් තමයි ඊට පස්සේ පැටලෙන්නේ.
1: මහත්තුරු එකාතකින් මට පව් කියලා හිතනවානේ.
0: ඊට පස්සේ උපන්දාසිට සීළු වැඩි සීපත් වෙන්න පුළුවන්.
1: රයිට්. ඒ නිසා පරිස්සමෙන්
0: ඩෙන්ගු කියන්නේ ලොකු අර්බුදයක්.
1: ඩෙන්ගුම විතරක් නෙමෙයි.
0: ඩෙන්ගුම නෙමෙයි. රයිට්. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ සිඳුවක් අහන්න මැසේජ් කරන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. ඒ අතරේ මතක් කරන්න ඕන ඔයාගේ කටට රහට කැම ටික හදාගන්න විචේ නිෂ්පාදන එකතු කරගන්න. ඒක අමුතුවෙන් දේවල් ගිනිහිල්ලා අමුතුවෙන් දේවල් රසකාරක දේවල් දාලා එකතු කරගන්න ඕනේ නැහැ. වගේ කැම වෙල රසවත් කරගන්න. විජේ නිෂ්පාදන ගෙදර තියෙනවා නම් මිරිස් 3-5 ටික,
1: කහ
0: ටික, මේ කියන දේවල් ටික, මස්කරියක් මාළු කරියක් හදනවා නම් ඒ මස්කරි 3-5ක මාළු කරි 3-5ක මේ දේවල් තියෙනවා නම් වාට අමුතුවෙන් රසකාරක ඕන නැහැ. ස්වභාවික රසයත් එක්ක කැමිටික රස කරගන්න පුළුවන්.
1: අපේ රසේ රටේ සමර බෙදෙන විජේ නිෂ්පාදනවා දන්නෝ ඒ තිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක එන්නේ. ඔයා ගෙදර ඇයට හොඳම දේ තෝරලා බේරලා දෙන කෙනෙක් නම් ඔයාගේ ගෙදර ඔයාගේ මුළු තැඟේ තියෙන මොන නිෂ්පාදන තමයි විජේ කුළුබඩු කියලා කියන්නේ. දැන් කොච්චර දැම්මත් එහෙම මෙහෙම ගන්න කොහෙන් හරි ගන්න කුළුබඩුවක් වෙන්න පුළුවන්. ඔයා චුට්ටක් දානවා, ආයි ටිකක් දානවා, එතකොටත් රසේ එන්නේ නැත්තම් පාට එන්නේ නැත්තම් ඒ ප්‍රොඩක්ට් එකේ වැරද්ද නිසායි අපි ඔයාට කියන්නේ විශ්වාසයෙන් විජේ නිෂ්පාදන එකතු කරගන්න කියලා. එතකොට පාටට රසට ගුණට හදා ගන්න පුළුවන්.
0: දැන් අපේ කාව්‍ය ඉන්නේ.
1: ඕකේ.
0: කාව්‍ය මේ උයනවා.
1: හා.
0: එයාටත් ප්‍රශ්නේ තියෙනවා.
1: හා.
0: මේ එක දවසක් හදලා කෑම හදලා.
1: ඕකේ.
0: ඊට පස්සේ මේ යාගේ හස්බන්ඩ්. අරයා.
1: ඔව් ඔව් අරයා.
0: එයා. එයා දැන් කෑම එක
1: කනවා.
0: නෑ හදාගෙන ඇවිල්ලා.
1: ආ හා.
0: අර එදා ප්‍රශ්නේම තමයි.
1: හරි.
0: එදා ප්‍රශ්නේම උනේ මේ කට්ටි එක කන්න ගියාට පස්සේ.
1: ඕකේ.
0: ලුණු නෑ.
1: ලුණු නෑ.
0: ලුණු නැත්තේ හැබැයි හැම එකටම නෙවෙයි.
1: හහ.
0: නිමිති වලට විතරයි ලුණු නැත්තේ. නිමිති වංචනයක් පරිපු දාලා හදන් ඇවිල්ලා තිබුණා. ඒකට විතරයි ලුණු නැත්තේ.
1: අනිත් ඒවාට
0: ෂේප් එකේ තිබ්බා.
1: රයිට්.
0: මේ ඊට පස්සේ දැන් මොකද කියලා දැන් එදත් ආයි කෝල් එකක් කරේ නේ.
1: හහ.
0: මොකද්ද මචං? එහෙමයි කතා කරන්නේ. අපිත් කතා කරන්නේ තියෙනවා. මොකද්ද මචං?
1: යාළුව වගේ නෙන්නේ
0: ඉතින්. මේ මොකද්ද මේ කරලා තින්නේ? අදත් ලුණු නැහැ. කිරිකෝ. මොනවටද ලුණු නැත්තේ?
1: හරි. කිරෝක බලන්න.
0: මොනවටද ලුණු නැත්තේ? හා කිරම. කියලවස්සේ මේ නිවිති වලට ලුණු දාලා නැහැ නේ. මොකක්ද දන්නේ නිවිති වලට දාලා නැහැ නේ.
1: මොකක්ද අනේ මේ කරන්නේ ඔයා?
0: මොකද්ද කරන්නේ නිවිති වලට ලුණු දාලා නැහැ නේ කියලා. බෑ ඉතින් දාන්න දැම්මේ නැහැ තමයි.
1: හා
0: දැන් ඊළඟට
1: ඒ දැම්මේ නැත්තේ
0: යකඩ වලට ලුණු අහුණාම ඊට පස්සේ යකඩ ඉදිරිනවනේ. නිවිති වල යකඩ තියෙනවනේ.
1: මොලේ කල්පනා කරනවා කියන්නේ ඕකට නෙවෙයිද?
0: බලන්නේ මොලේ වෙන වෙන කාටවත් නැහැ හැම මොලයක් right?
1: ඒකනේ දෙන කෑමක උනත් හැම දෙයක්ම ගැන හිතලා දෙන එක.
0: ඒක තමයි දැන් යකඩ අවශෝෂණය කර ගන්න ඕනනේ.
1: ඒකටනේ
0: නිවිති හදලා එුවේ. දැන් ඔකට ලුණු දැම්මට පස්සේ යකඩ తీරනවා.
1: එහෙම වෙන්න දෙන්න බෑනේ.
0: එහෙම වෙන්න දෙන්න බෑ. හවස 5 විනාඩි 12යි වෙලාව.

0: Lakhanda Radio ITN.
1: Cool drive Vikita.
0: Lakhanda Evening Drive.
2: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සහතික ලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
4: මම නම් දැන් මානම රිලැක්ස්.
5: අනම්මනම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
6: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
0: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: This is a private road, okay?
3: No, no, no. You have mistaken.
2: Me or you?
3: No, no, no. I'm looking for...
2: Garbage.
3: No, I'm actually looking for this... I'm looking for...
2: What else you could find in a garbage truck?
3: I'm looking for a collect.
2: Collect? You.
0: Dhananjay Sirivardhana Nirmanayak. Tapin Penna.
4: Nirmata kiwa... නිල්ගේ ගෙදරට පැන්න හොරුත් ඉංග්‍රීසියෙන් කතා කළේ. දැන් හොරුත් අප්ඩේට් වෙලා.
5: මං කොහෙදනේ මිනි මරන්නේ? පිස්සුද? මං එහේ මිනි මරුවෙක් නෙමේ. අනිත් එක මේ මහදවල් එනවා දනේ හොරු.
0: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.

0: හවස පහයි විනාඩි 25 වෙලාව. දැන් අපි AI තාක්ෂණය artificial intelligence ගැන ගොඩාක් අපි කතා කරනවා. සහ දැන් ලෝකය මේවත් එක්ක සෑහෙන ඉස්සරහට යමින් තියෙන වෙලාවක්. කොහෙන් නතර වේද කියලා අපි දන්නේ නැහැ කියලා අපි හැමදාම කියනවා.
1: හැමදාම මොකක් හරි දෙයක් එනවා.
0: ඉතින් දැන් කෘතිම පෙම්වතුන් පෙම්වතියන් පවා නිර්මාණය වෙලා තියෙන ලෝකෙක අපි කියන හැමදේම අහගෙන අපි විශ්වාස කරගෙන ඉන්න පෙම්වතියක් ඕන නම් ඔන්න දැන් AI වලින්
1: ගන්න පුළුවන්.
0: රොබෝටික්ස් තියෙනවා.
1: ඕකේ.
0: රයිට්. දැන් නවතම හඳුන්වා දීම තමයි ගුරුවරියක්.
1: ගුරුවරියක්?
0: යස්. ගුරුවරියක් තමයි හඳුන්වා දෙනවා කියලා කියන්නේ.
1: හහ.
0: ඉතින් එතකොට දැන් මේක මේ විදිහට මේ නිර්මාණය කළ තියෙන ඇමරිකාවේ.
1: හරි.
0: යාගේ නම තමයි සැලේ. නේද?
1: සැලි
0: සැලි සැලි.
1: ඔව්
0: සැලි. යාගේ නම සැලි.
1: ඕකේ.
0: රයිට්. ඉතින් මේ වෙනකොට ශ්‍රී ලංකා මුදලින් ගත්තොත් රුපියල් කෝටි 1.7ක මුදලකට මේ ගුරුවරිය අලෙවි වෙනවා.
1: ඕකේ.
0: රොබෝ කෙනෙක් විදියට. ඉතින් විශේෂයෙන්ම මේක නිෂ්පාදනය කළා දැන් මේකේ අත්දා බැලීම් සිදු කරමින්
1: වෙළඳ
0: පොලට ලබා දීලා තියෙනවා. මේක විශේෂයෙන්ම මේ හොඳ තාත්වික පෙනුමක් තියෙනවා කියලා කියනවා.
1: රයිට්.
0: සිලිකන් වලින් තමයි මේ සම නිර්මාණය කළ තියෙන්නේ මේ ගුරුවරියගේ. ඒ වගේම කොණ්ඩය සහ මූණේ තියෙන ඉරියව් ඒ සියල්ලම යාට හොඳට දක්වන්න පුළුවන්.
1: يعني
0: සාමාන්‍ය මිනිස්සෙක් වගේ. එයා දිහා බැලුවාම මේක බැලු බැල්මටම පේන්නේ සාමාන්‍ය මිනිස්සෙක් වගේ.
1: රොබෝ කෙනෙක් කියලා අපිට පේන්නේ නැහැ.
0: හිතා ගන්නවත් බෑ.
1: එයාගේ
0: ඒ කියන්නේ මූණේ ඉරියව් වලට පවා තාක්ෂණය යොමු කරලා තියෙනවා.
1: ඕකේ.
0: ගොඩක් දෙනෙක් කියව කතාවක් නේ දැන් ඔය ඕන දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. ඉරියව් කියන ඒවා සමහර කිනාගෙන් කිනාට වෙනස් වෙනවා. ඒව කොහොමද මේව නිර්මාණය කරන්නේ කියලා?
1: ඔව්.
0: මිනිස් රූප නිර්මාණය කරදි.
1: එතන ප්‍රශ්නාත්යක් තියෙනවනේ.
0: දැන් එතෙන්ටත් ගිහිල්ලා තියෙන්නේ තාක්ෂණය. ඒ නිසා මේ තාත්වික පෙනුම ඒ විදිහට යොදාගෙන තියෙනවා කියලා තමයි කියන්නේ. ඊට අමතරව දැන් ලැන්ග්වේජ් එක ඒ ප්‍රදේශයට අදාළව යාට දීලා තියෙන ලැන්ග්වේජ් එක හොඳට උච්චාරණය කරන්න මනුස්සෙක් කතා කරන වගේ කතා කරන්න ඒ විලාශයෙන්ම කතා කරන්න හැකියාව තියෙනවා කියලා තියෙනවා.
1: අපි කතා කරන විදිහට මෙයාට පුළුවන් ඒ
0: කතා කරන්න. ඉරියව් දක්වන්න ඒ සියල්ල පුළුවන්කම ලැබිලා තියෙනවා කියනවා.
1: ඉතින්
0: මේ නවතම ගුරුවරියගෙන් AI ගුරුවරියගෙන් 11 සහ 12 ශ්‍රේණිවල සිසුන්ට artificial intelligence එවැගේම robotics පිළිබඳව ප්‍රායෝගික පාඩම් උගන්වන්න තමයි නිර්මාණය කළ තියෙනවා කියලා කියන්නේ.
1: සැලීව.
0: සැලීව නිර්මාණය කරලා තියෙනවා කියලා කියන්නේ.
1: රයිට්.
0: ඉතින් මේ විදිහට ගත්තට පස්සේ අනාගතයේදී ගුරුවරුන්ටත් ඔන්න AI වලින් තර්ජනාත්මක පණිවිඩයක් ඇහිලා තියෙනවා. හැබැයි මෙහෙමයි ඔය අපි දැන් දැනට අපිට කියන්න පුළුවන් දෙයක් තියෙනවා. කොච්චර දේවල් ආවත් ගුරුවරු අපිට කියලා දෙන මානවීය ගුණධර්ම ටික ඒවා ප්‍රායෝගික අපිට අපේ ළඟට ඇවිල්ලා ගුරුවරු අපිට කියලා දෙන විදිය මේ දේවල් ඒවා ගන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නාර්ථය අපිට තියෙනවා. ඉතින් දැන් ඉස්සෙල්ලා කිව්ව මූණ ඉරියව් කොච්චර කිව්වත් ඔය ගන්න බෑනේ කියලා කිව්වා. දැන් ඒක අරන් තියෙනවා.
1: ඔව්.
0: ඔය අපි දැන් දෙවණියට ගියපු කාරණාවත්
1: හරි.
0: ඒගොල්ලෝ චිව් කරයිද කියන එක ප්‍රශ්නයක් තියෙනවා නේද?
1: හැබැයි දැන් මේ අපේ ගුරුවරුන්ට මේගොල්ලෝ දෙන්නේ සහායකෙක් විදිහට. ඒ නිසා ප්‍රශ්නයක් ඇති වෙන එකක් නැහැ නේ.
0: ඔව් ඒක හින්දා පොඩි
1: සහායකාවක් විදිහට තමයි ගුරුවරුන්ට දෙනවයි කියලා කියන්නේ මේ රොබෝව.
0: ඔව් එතකොට දැන් පුහුණු ගුරුවරියක් විදිහට වගේ
1: දීලා ට්‍රේනින් ටීචර් කෙනෙක් කැවිලා තියෙන්නේ.
0: ඔව් දැනට සහාය ගුරුවරියක් විදිහට දීලා
1: ඕකේ.
0: පස්සේ අපිට සහාය වෙන්න වෙයිද දන්නේ නැහැ යාළට.
1: එහෙම වෙන අවස්ථා තියෙනවා අපිට.
0: වෙන්න පුළුවන්. හවස 5:29 වෙනාව.

0: දෙයියන්ගේම පිහිටයි.
1: ඇයි මොක බයවල?
2: නෑ මිස් බයවෙලා නෑ. මිස්සයි බැස්සේ
1: මේ පන්සල් යන. ඇයි මොකෝ, අපි පන්සල් ගියොත් පන්සල් යවන්නේ නැද්ද?
2: යවනවා. ඒ වුණාට මිස් මිස් දැන් ගෙදර යන්න. ලොකු මහත්තයත් බලාගෙන ඇතිනේ, පරක්කු වෙනවනේ.
0: ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
2: අනේ මිස් කතා හදන්න එපා මිස්. ඒ ඇත්තටම මගේ නංගි. මම මොකටද බොරු කියන්නේ? මිස් දැන් යන් කියලා කිව්වනේ මිස් වාහනේ නගින්න.
1: නගින්න? මම මොකටද නගින්නේ? තමස වාගේ බොඩි ගන්න. අරිනව දොර.
0: දෙයියන්ගේම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN

0: ලකන රේඩියෝ ITN
1: හවස 5යි විනාඩි 38යි වෙලාව.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Hadun Madina. Rhino Premier Roofing Sheet. Fetis Tresandha. Tahatunai Anuhaya Amatana.
6: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
7: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
8: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: අවස පහයි විනාඩි 39යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: Cool drive එකට
1: ලක්කාන evening drive.
0: හවස පහයි විනාඩි 40ක් වෙනකොට චාරු කවුද ඉන්නේ අපි වහගෙන මැසේජ් කරන අය මේ වෙලාවේදී
3: ඕපල් ෆැෂන් එකේ කට්ටිය එකතු කරගනව මේ වෙලාවේදී ලංකඩි රෝෂ් රාචි රසික චනිතු මේ කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ඒත් එකම මනේෂෝයවත් එකතු කරගන්න ගමන් දිශිනී ලාභකඩේ හැමෝම එකතු කරගන්නවා කලින්ම සින්දුවක් අපෙන් ඉනලා තියෙන ලක්මාලි බණ්ඩාර කුරුණෑගලින්ද මැසේජ් එකක් දාලා තිනවා
0: ඒ වගේම ආනන්ද සුජිත් සෞම්‍ය අතුළු කට්ටියම එකතු කරනවා කියලා තියෙනවා නිට්ටුබෙන් මැසේජ් කරනවා රුවිනි කොහොමද ඔයාවත් එකතු කරගන්න කියලා තියෙනවා මේ වෙලාවේ මාව නැල්ලෙන් මැසේජ් කරලා තියෙන්නේ එකතු වෙනවා කියලා ප්‍රෝග්‍රෑම් එක අහගෙන එයාගේ හස්බන්ඩ් ඒ වගේම වැඩ කරන තැන හැමෝමත් ගොඩක් ආදරෙන් මතක් කරන්න කියලා කිව්වා ඒ වගේම ධනුෂ්ක ඒ වගේම සතීෂ් අතුළු කට්ටියම ඉන්නවා කියලා තියෙනවා අනුරාධපුරින් ඉඳලා මැසේජ් කළා මේ වෙලාවේ අපිට මේ සිද්ධාතේ කියන්න පුළුවන් හෙඩ්ලයින්ස් අහන්න

0: ලකඩ රේඩියෝ ITN
1: සවස 5 විනාඩි 45
0: ලකඩ ප්‍රවෘත්ති සවස 6 ට බලාපොරොත්තු වන්න
2: සම අනු

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: එල්නෝ ගැන අනතුරු ඇඟවේ 27 ඇරඹෙන ජාතික සතිය වෘක්ෂිත බන්ධනාගාරගත කළ පිරිස ඉන්දියාවේ දේශපාලන ගින්න කැවිලු ප්‍රශ්න පත්‍රය
3: ලක්කඩ ප්‍රවෘත්ති සම්සහයතියට බලාපොරොත්තු වන

Evening Drive with Chamit and Charu. Lakhanda Radio ITN.

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරිතෑගකට අමතරව රුපියල් කෝටියක පව සුපිරිතෑග සහ ග්‍රෑන්ඩ් සුපිරිතෑගකට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරිතෑගි දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සුළු මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 6779 579.
2: මම නම් දැන් මාරම රිලැක්ස්.
3: අනම් මනම් ගාලා වදු වුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: කෝල් ඩ්‍රයිව් එකට
6: ලක් කරන ඊවෙන් ඩ්‍රයිව්.

0: අවස 5 විනාඩි 53යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව.
1: ඕකේ.
0: කවුද ඉන්නේ අපි අහගෙන මේ වෙලාවේ සිදුවකට එකතු කරගන්න කියලා මැසේජ් කරන අය මතක් කරන්න බලන්න.
1: දෙවමිනේ ඉන්නවා දෙවමිනේ මත එකතු කරගන්න ගමන් කලුතර ඉඳන් පැතුම් මැසේජ් එකක් දාලා තුන අපේ ගමන් ටික හැමෝම එකතු කරගෙන ලස්සන සිදුවක් දෙන්න කියලා. පාදුකේ නිරෝෂන් ඉන්නවා ඔයාවත් එකතු කරගන්න ගමන් පන්වැලෙන් උපුල්. ගොඩ කාලයකට පස්සේ අපි මතක් කළා තිනු ඔයාවත් එකතු කරගන්න ගොඩක් ආදරේ. ඒත් එක්කම හිනාවලා කටත් රිදෙනවා කියලා තියෙනවා.
0: අපිටද
1: යාලටද කියලා මට තේරෙන්නේ
0: නැහැ. එහෙම කරන්න එපා. අපිට හිනා වෙන්න එපා.
1: ඒක නෙමෙයි අපිට හිනා වෙලා තියෙන්නේ.
0: ඔයාලත් හිනා වෙනකොට අපිට කාගේ පිහිටක්ද?
1: අක්කගේ හිනාව මරු කියලා තමයි
0: තියෙන්නේ. වයින් කරපු බෝනික් එක් වගේ තියෙනවනේ. ඉවරයක් නැත්. වයින් කළ බෝනික් එක් තිබ්බාම වයින් එක ඉවරනකන් දුවනවනේ. ඒ වගේ තමයි.
1: ඒකට නම් ඉතින් තැන්කියු.
0: අම්මෝ මේ
1: හරි
0: ප්‍රෝග්‍රෑම් එක කරන්න
1: ඕනේ. තව ටිකක් ඉන්න ඕනේ මේකේ.
0: රයිට් සින්දුව ගන්න එකතු කරගන්න යාලා තින්න අතරම අපි මතක් කරන්න ඕන ඩෝමනිෂ් පාදන පෙළක් තියෙනවා අපිට මිලදී ගන්න. ඩෝමා කළුවැටිවත් කිරීම වෙන වගේම සාර කැඩුණු සහල් වෙන් කර ගැනීම සහල් ඇසුරුම් කිරීම වගේ මේ වගේ යන්ත්‍ර ගණනාවක් තියෙනවා සහ නිෂ්පාදනය ආශ්‍රිත ව්‍යාපාරික ණයට වැඩ පහසු කරගන්න.
1: ඒ
0: වගේම ඩෝමා නම කිව්වක මම මතක් වෙන දැන් නවතම නිෂ්පාදන පෙළක් තියෙනවා. උංචි ව්‍යාපාර කරන සහල් ව්‍යාපාර කරන ණයට ස්ටීම් බාටා ඊට පස්සේ අඹරුම් යන්ත්‍ර පොල් තෙල් ඉන්දිර යන්ත්‍ර මේ වර්ගෙන මොනවා හරි බිස්නස් එකකට අත ගහන්න.
1: ඒ වගේම ආට කියන්න ඕනේ මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ අලවෙන් පසුතුවාට හොඳ සේවාවක් දෙන තැනක්. දැන් අපිට සාමාන්‍යයෙන් කොයින් හරි මොකක් හරි දෙයක් අපි මිලදී ගත්තට පස්සේ ඒක මිලදී ගන්න එකක් විතරයිනේ අපිට සලකන්නේ. ඊට පස්සේ අපිව මතක නැහැ. හැබැයි ඔන ඩෝමා ඔයාට මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ඇතින් ඩෝමා නමින් එන යන්ත්‍ර ගන්නකොට ඔයාට අලවෙන් පසු හොඳ සේවාවකුත් එක්ක තමයි මේ යන්ත්‍ර සියල්ලම මිලදී ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා නම්බර 30 ගැලහෙන පාර මහරගම කියන ඇඩ්‍රස් එකට යන්න මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාවට යන්න ඔයාට පුළුවන්කම තියෙනවා. නැත්නම් කතා කරලා විස්තර දැනගන්න අවස්ථාව තිනෝ 01 6779 579 කෝල් එකක් දෙන්න.
0: ඔය දන්නවද අපිට හිනා වෙලා වැඩි වුණාම
1: රයිට්
0: බඩගිනිනවා කියලා කියනවා.
1: එහෙනම් මට හැම වෙලේම බඩගිනි එක තමයි.
0: එකක් ඒක තව සමහර වෙලාවට අපිට මේ හචින්
1: ඔකේ
0: හචින් ගියාම
1: හරි
0: හා කිවිසුම් ගියාට පස්සෙත්
1: හා
0: බඩගින්නක් දැනෙන්න වෙනවා තියෙනවා.
1: හා හා
0: ඒක කෘතිම බඩගින්නක් කියලා කියන්නේ.
1: ඕකේ.
0: කියන්නේ අර ඒ මහන්සියට එක සැරේට එහෙම එකක් දිගටම බඩගින්න දැනෙන්නේ
1: නැහැ.
0: يعني අපි නොකා ඉන්න වෙලාවක වගේ බඩගින්නක් දැනෙන්නේ නැහැ. හැබැයි අර ඒ වගේ වෙලාවකට කිවිසුම් ගිය වෙලාවට ගොඩාක් එක දිගට හිනා වුණු වෙලාවට බඩගින්නක් දැනෙනවා කියලා කියනවා.
1: එන හිනා නොවීමුද අපි?
0: ඔයාලට හිනාව එහෙම දැනෙන්නේ නැද්ද?
1: ඒක තමයි හැම වෙලෙම බඩගිනි එක තමයි.
0: කාලා කාලා
1: බෝලේ වගේ ඉන්නේ ඒකනේ.
0: ආසයි නේද කියා ගන්න.
1: නෑ හිත හොඳ මිනිස්සුනේ.
0: ආයිකනේ. රයිට්. ඉතින් කාලා කමන්නේ. හරි කොච්චර කෑවත් කමන්නේ සෞඛ්‍ය ආරක්ෂිත විදියට ආය සෞඛ්‍ය සම්පන්න විදියට කන්න. එතකොට තමයි ඔයාලට නිරෝගීව ඉන්න පුළුවන්. ඒ වෙනුවෙන් ගන්න විජේ නිෂ්පාදන වාගේ gedara තියෙන්න මොන විජේ නිෂ්පාදන පෙළක් ළඟම කඩෙන් එතකොට ළඟම සුපිරිවෙන්සලෙන් ඕනම තැනකින් ගන්න පුළුවන්. 30 වසරක පරිභෝගික විශ්වාසයත් එක විජේ නිෂ්පාදන.
1: අපේ රසේ රඩේ සම්බන්ධ බෙදෙන විජේ නිෂ්පාදන විජේ කුළුබඩු ටික අපේ ගෘහණියගේ මුළු තැඟේ තියනවා කියලා අපි දන්නවා. එතනින් එහාට ගියාට පස්සේ විජය නමින් අනිකුත් නිෂ්පාදන රසක් තියෙනවා. විජේ කෝපි විජයති විජේ කුරක් කම්පිටි විජේ ඉන්දියාප පිටි මේ කියන සියල්ලම වට ගන්න පුළුවන් විජය කියන නමින්.
0: හයි විනාඩි 57යි විලාප ඉවිනින් ඩ්‍රයිව්.

0: මං මේ ටීවී එකේ දැක්කමයි. මං විතරක් නෙමෙයි අපේ මෑණි අපේ මහත්තයා චාරුලතත් ඉන්න හැමෝම ඉන්නවා.
1: මොකද? මොකද ඔබ මේ කියන්නේ? ආ?
0: අපේ මෑණිය හැම ටීවී එකම ප්‍රවෘත්ති වලටත් ඉන්නවා. අරු ෂෝ.
2: අධ්‍යක්ෂණය ප්‍රගීත සිල්වා.
3: අපේ මෑණියෝ තැඹිලි වතුරලා කී දෙනෙකු නම් බබාලා හදලා දීලා තියෙනවද? කෙලෙහිගුණයක් දාන්න ඇති නාරිකට හැත්ත. ඒක මිත්‍යාවක්.
2: දෙයියන්ගේම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
4: Cool drive එකට
5: ලක්කඩ evening drive.
6: Right, evening drive අහගෙන ඉන්න වෙලාව හවස 6:30 වෙලා තියෙන්නේ. අපි මතක් කරන්න ඕන ගොවිසෙතල උතරය පිළිබඳව වාසනාව අරගෙන අද ගෙදර යන්න. ඔබ ගොවිසෙතල උතරයක් ගන්න ඕන. ජීවිතේ වාසනාව කොයි වෙලාවෙ ළඟා වෙනවද කියලා දන්නේ නැහැ. හෙට උදේ වෙනකොට ලක්ෂපති කෝටිපතියෙක් වෙලා තියෙන්න පුළුවන්. අද ගොවිසෙතල උතරයක් ගත්තොදි.
7: ඉතින් ඔයා දන්නවා අගේ කෝටිපති හිණිය හැබෑ කරන්න පුළුවන් ගොවිසෙතල උතරයි. ඉතින් ඒ නිසා ඔයාට කියන්නේ හැමදාම ගොවිසෙතල උතරයි මිලදී ගන්න කියලා. සතිය දින හතේම දිනුම් මදුරු උතරයි නම් ඒ තමයි ගොවිසෙත කියලා කියන්නේ. ඉතින් ආට පුළුවන් ලකම තියෙන ලොතරැයි කූරුවෙන් යන ගමන් එන ගමන් ගොවිසත ලොතරැයියක් අරගෙන හොන්නවාගේ කෝටිපති හිණියත් හැබෑ කරගන්න.
6: ණයක් ගන්නවා කියන එක අපිට ලොකු ප්‍රශ්නයක් සමහර වෙලාවට. අතේ තියෙන සල්ලි ටික මදි වුණාට පස්සේ මොනවා හරි වැඩක් කරන්න ගිහිල්ලා අපි බලන්නේ ගොඩක් වෙලාවට ණයක් ගන්න. ඒ වෙනුවෙන් රන් භාණ්ඩයක් උකස් තියලා ලොකු මුදලක් ගන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් යන්න තියෙන හොඳම තැන තමයි පල්ලියගුරුගේ රන් ණය සේවාව කියලා කියන්නේ.
7: ඒ තමයි පල්ලියගුරුගේ රන් අය සේවාව කියලා කියන්නේ 40 වසරක විශ්වාසනීය සේවාවක් එක්ක ඔයාට පුළුවන්කම තියෙන ඔයාගේ රන් භාණ්ඩයට ඉහළම මුදල ලබා ගන්න. වගේම ඔයාට බේර ගන්න මහන්සි වෙන දෙයක් නැහැ. ඔන්න බේර ගන්න හදිස්සි වෙන දෙයක් නැහැ. මාස 14කට වැඩි කාලයක් ඔයාට තියෙනවා ඔයාගේ රන් භාණ්ඩය බේර ගන්න. ඒ වගේම කියන්න ඕනේ ලක්ෂයටම පොලිය වෙන්නේ ඔන රුපියල් 480ක් විතරයි. දිවින පුරාම ශාකා 24ක් තියෙනවා. වගේම පල්ලියගුරුගේ රන් අය සේවාව සතිය දවස් 7ම ඔබ වෙනුවෙන් විවෘතයි. ඒ නිසා දැන් සල්ලි හදිසියට ඔයාට යන්න තියෙන හොඳම තැන තමයි පල්ලියගුරුගේ රන් අය සේවාව කියලා කියන්නේ.
6: එවන අපි සින්දුවක් අහලා ආයෙමත් කතා කරමු.
4: Cool drive එකට
5: ලක්කඩ evening drive. ලක්කඩ radio ITN.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN. ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න. Lakhana, even in drive.
1: හවස 6 විනාඩි 17යි.

0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176479 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: කෝල් ඩ්‍රයිව් එකට
1: ලක්හඬ ඊවෙනින් ඩ්‍රයිව්.
3: ඉවිනිින් ්‍රයිව හගෙන හදට අපිට යන්න වෙලා ඇවිල්ල දේ මනගති යන්න කලි මදක් කරන්න ඕන වගේ ගෙදර කෑමවේල රස ගන්වන විජය නිෂ්පාදන ගැන කෑමවේල විතරක් නෙවෙයි ඔයා බොන තේක කෝපියක මේ හැම දෙයක්ම රසවත් විදිට අරගන්න නම් විජය නිෂ්පාදන ඔයාගේ ගෙදර තියෙන්නම ඕන. අපි මතක් කරන්න ඕන සන්ධි වේදනාවන්වලට මොකද්ද තියෙන විසඳුම්. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්.
4: ඔයාගේ සන්ධි වේදනාවට පුළුවන් දැන් ආසුව කරගන්න වගේම දීර්ඝකාලීන සුවයක් ලබා ගන්න එකට කරන්න තියෙන්නේ ඔත්ත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එකක් මිලදී ගන්න එක. මොකද ඔයාගේ දීර්ඝකාලීන සන්ධි වේදනාවලට දීර්ඝකාලීන සුවයක් දෙන්න පුළුවන් එකම නිෂ්පාදනය තමයි 100%ක් ස්වභාවික අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කරලා තියෙන. ඒ වගේම ආයුර්ද දෙපාර්තමේන්තුව උත්සාහධික කරලා තියෙන ඔත්ත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ ඔයාගේ ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම සහ ක්‍රියාකාරී විසඳුම ගන්න ඔනාට පුළුවන්කම තියෙන. ළගම ෆාමසියකින් වෙන්න පුළුවන් අන්න සුපිරි වෙළඳසැලෙන් ගන්න පුළුවන් ඔයාට ඔත්ත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා.
3: එවනම් අපි අදට යනවා හයමත් හෙටත් හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක මුණ ගැහෙන බලාපොරොත්තුෙන් ගිහින් නම් මම චමිත්.
4: ගිහින් නම් ඔයාට සුබ දවසක්. මම චාරෝ.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Even in driving, Chamit and Charu.

0: අනුග්‍රහය.
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176 679 577

0: ඉහළම පොලිය ආර්.ඩී.බී. බැංකුවෙන්.
1: මම නම් දැන් මාරම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීලී ඇක්ටිව් ප්ලස්.
4: සහයෝගීතා අනුග්‍රහය පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය දෙන්නේ මාරාන්තිකයි ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට මතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න ඩෙංගු මාරාන්තිකයි සබුම එක්වෙමු ඩෙංගු පරදමු

0: настала.
1: එල් නීනෝ ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවේ. අර්ගලයේදී තරුණයෙකුගේ මූලික අයිතීන් උල්ලංඝනය කළා යැයි දේශබන්ධුට අධිකරණයෙන් තීන්දුවක්. ශ්‍රී ලංකාව කළු කළ කළු ජෝලියට 43. සුපිලිපන් සංස්කෘතියන් ක්ලීන් ශ්‍රී ලංකාවක් උදෙසා ජාතික සතිය 27 ඇරඹෙයි. කොල්ලකෑමකට අත්අඩංගුවට ගත් ශාන්ත බණ්ඩාරගේ පුතා ඇතුළු පහක් රක්ෂිත බන්ධනාගාරයේ. උසස් පෙළ කල්දාන්නයි ඉල්ලූ පෙස්සම විභාගිර නොගෙනම ඉවතට. ඉන්දියාවේ දේශපාලන ගින්නක් කැවලු විභාග ප්‍රශ්න පත්‍රය. ලක්කන්නේ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ. එල් නීනෝ තත්ත්වයෙන් උපරිම බලපෑම ලබන ඔක්තෝබර් සහ දෙසැම්බර් කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට එල්ලවන බව කාලුමු විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහතා සඳහන් කළා. මෙහි බලපෑම 63-81 දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.
2: බස්නාහිර සබරගම දකුණු පළාත් හැර ඉතිරි කොටස්වල ඇත්තටම අපි බලාපොරොත්තු වෙන ලබන මාසයේම වැසි රහිත කාලගුණයක් තමයි. ඒ වගේම උෂ්ණත්වයේ වැඩිවීමක් අපිට මිනිස්සුරට දැරිය හැකි උෂ්ණත්වයේ ටිකක් ඉහළ මට්ටමක තියේවි. ඒ වගේම ජලය හිඟ වේවි. ඒ වගේ දේවල් තමයි අපි ලබන මාසයේ පුරාවට බලාපොරොත්තු වෙන්නේ. අපි සැප්තැම්බර් මාසය සැලකුවාම සැප්තැම්බර් මාසයේ තමයි අවිනිශ්චිතවයි පුරෝකථනයක් කිරීම සඳහා ඒ මාසයේ තමයි අපේ ওই නිරිත දිග මෝසමේ ඉඳලා ඊ අන්තර් මෝසමට මාරු වෙන කාලය. කියන්නේ අර සංක්‍රාන්ති කාලයක්. ඒ කාලයේදී පැසිෆික් මුහුදේ, බටහිර පැසිෆික් මුහුදේ ඇතිවෙන සුලි කුණාටු හෝ කැළඹිලි ස්වභාවයන් මත අපගේ වර්ෂාවට නැත්නම් අපගේ නියඟයට ඒක බලපාන්න පුළුවන්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් මාසයේ තරමක් වැසි ලැබේවි කියලා අවසාන කාලයේ. කොහොමත් සැප්තැම්බර් මාසයේ මුල සතිවල වැස් අඩුවෙන් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා අපි බලාපොරොත්තු වෙනවා සාමාන්‍යයට වඩා වැඩියෙන් වැස් ලැබේවි කියලා. ඒ වගේම සාමාන්‍යයෙන් තවත් සාධක මේ එල් නිනෝ කියන්නේ දීර්ඝ කාලයක් පවතින, ඒ කියන්නේ මාස 10ක් 12ක් පවතින සංසිද්ධියක්. ඒත් එක කෙටි කාලීන සංසිද්ධිත් අපි බලාපොරොත්තු වෙනවා. ඒවත් එක්ක ඉන්දියන් ඕෂන් ඩයිපෝල්, මැඩන් ජුලියන් ඔසිලේෂන් කියලා තවත් තියෙනවා දේශගුණික රටා. මේවත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා මේ වැස්ස දෙසැම්බර් දක්වා යාවි කියලා. අපි ලබන ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් මාසවල සමහර විට අපි වරින් වර පුරෝකථන කරනවා.
1: ආපදා කල්මනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා සඳහන් කළේ පානීය ජල ගැටළු වලට විසඳුම් ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
3: වියලි කාලගුණ තත්ත්වය විනිවිද අපි වසර ගණනාවක් තිස්සේ භාවිතය පවතින ට්‍රැක්ටර් බවුසර්, එහෙම නැත්නම් ජල බවුසර්, ජල ටැංකි, ජාතික ආපදා සහන සේවය මධ්‍යස්ථානයේ සතු පවතින සියලු සම්පත් ඒ අවශ්‍ය පරිදි දිස්ත්‍රික් වලට අපි යොමු කරලා තියෙනවා. පළාත් පාලන ආයතන වලට යොමු කරලා තියෙනවා. මේවා සූදානම් කොට අවශ්‍ය පරිදි පානීය ජල ගැටලුවක් ඇති වුවහොත් ඒ සඳහා ක්‍රියාත්මක වීම සඳහා මේ විනිවිදත් අපි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයන් දැනුවත් කරලා තියෙනවා. හදිසි තත්ත්වයකදී ගංවතුර තත්ත්වයක්

0: වලට අනුව අපිට තියෙන ජල සම්පතේ අඩුවීමක් හිඟවීමක් අපිට ඉදිරි මාස දෙක ඇතුළත අපිට බලාපොරොත්තු වෙන්න වෙනවා. විශේෂයෙන්ම අගෝස්තු සැප්තැම්බර් මාස දෙක ඇතුළත. අපි මේ වෙනකොට යලකන්නේ අවසාන භාගයට අවිල්ල ඉන්නේ. යලකන්නේ ඉවර වෙනකොට අපේ ජලාශවල මේ වෙනකොට 43% විතර ප්‍රමාණයක් තියෙනවා. මේක 35% විතර වගේ අඩුවීමේ සම්භාවිතාවක් තමයි තියෙන්නේ. අර මම කලින් කියපු කාලගුණික සාධකත් එක්ක. ඇත්තටම මහ කන්නේ සාමාන්‍යයෙන් අපි ඔක්තෝබර් මැද වෙනකොට තමයි පටන් ගන්නෙ. ඒත් මේ වාර අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඔක්තෝබර් නොවැම්බර් වල ඇති වෙනවාය කියන වර්ෂාවේ වැඩිවීමත් එක්ක ටිකක් කලින් මහකන්නේ පටන් අරගෙන සාමාන්‍යයෙන් ඒ වර්ෂාව ලැබෙන විට වර්ෂාවට ඔරොත්තු දිය හැකි වගාවක් පිහිටවා ගැනීම සඳහා ඒ කාල වකවානුවක් සඳහන් කිරීම.
1: ජලකල්නාකන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතාද අදහස් පළ කළා.
2: විදුලි බලය සම්බන්ධ වෙන ජලාශවල තියෙනවා අතරම 54%. ඒ වගේම වාරි මාර්ග කටයුතුවලට සම්බන්ධ මහවැලි ජලාශවල තියෙනවා 60%. ඒ වගේම වාරි මාර්ග කටයුතුවලට අදාළ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ 58%ක් තියෙනවා. සැලසුම් කරලා තියෙන මෙම යලකන්නේ ඉවර වෙනකොට මහවැලි පද්ධතිය ගත්තොත් ඒකේ දැනට 59%ක් තියෙනවා. ඒකෙන් 54%කට විතර අවසානයේ වතුර ඉතුරුයි කියනවා. ඒ වගේම වලව පද්ධතිය ගත්තොත් දැනට 61%ක් තියෙනවා. ඒක 54%කට වාගේ අඩුවේ කියලා හිතෙනවා. ඒ වගේම කැලණි පද්ධතිය ගත්තොත් දැනට තියෙනවා 76% ජල ධාරිතාවක් කැලණි පද්ධතියට. අපි ඒක බලාපොරොත්තු වෙනවා ඊළඟ අපිට ඊසාන දිග මෞසම එනකොට ඇතරම කැලණි ගඟ ආශ්‍රිතව වර්ෂාපතනය අඩු වෙනවා. ඒ නිසා අපිට ලබන අවුරුදු මාර්තු වෙනකන් වාගේ පානීය ජලය ලබා දෙන්න තියෙන්නේ කොළඹ ප්‍රදේශයේ සහ ගම්පා ප්‍රදේශයට නැත්නම් කාසල් සහ මෞසගල ජලාශයෙන්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා 75-80% අතර වතුර තියා ගැනීම සඳහා තමයි කටේ සැලසුම් කරලා තියෙන්නේ කැලණි පද්ධතිය තුළ. ගත්තොත් එහෙම වාරි මාර්ග කටයුතු සඳහා ඇතරම අක්කර වලින් ගත්තොත් අක්කර 550,000කට වතුර කළමනාකරණය කරනවා.
1: අමාත්‍ය දම්මික පටිබිඳි මහතා පෙන්වා දුන්නේ සියලු පාර්ශ්ව සම්බන්ධ කරගනිමින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
3: මේ සඳහා මුහුණ දීමේදී අපි දන්නවා සියලු පාර්ශ්වයන් අපි මේකෙදි සම්බන්ධ කරගන්න ඕන. අපිට වහාම එළඹෙන தত্ত্বය තමයි නියඟමේ தত্ত্বයක් ඇති වෙන්න පුළුවන්. මේක දැඩි නියඟයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා එවන් தত্ত্বයක් තුළදී බලශක්තිය අරපිරිපැස්මෙන් භාවිතා කරන එක, ඒ වගේම ජල මූලාශ්‍ර ආරක්ෂා කරගන්න එක, ජලය අරපිරිපැස්මෙන් පාවිච්චි කරගන්න එක, ඒ වගේම කෘෂිකාර්මික කටයුතු වලදී අපි කොහොමද සැලකිලිමත් වෙන්නේ? සමහර වෙලාවට අපට කන්නය කලින් ආරම්භ කරන්න සිද්ධ වෙවි. සමහර විවිධ භෝග විවිධාංගීකරණයේ වගේ තැන්වලට අපට ගමන් කරන්න වෙවි. ඒ නිසා මෙන්න මේ සම්බන්ධිනුත් අපි සාකච්ඡා කරනු ලැබුවා. ඊළඟට විශේෂයෙන්ම මේ தত্ত্বය තුල රැකියා සහ ආර්ථික අවස්ථා අහිමි වීම කියන தত্ত্বය ඇති වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒකෙදි කොහොමද එවන් වටපිටාවකද අපි කටයුතු කරන්න කියන එකත් සාකච්ඡා කළා.
1: අරගල සමයේ සමාජ ක්‍රියාකාරික වූ අනුරුද්ධ බණ්ඩාරයන අය අත්තනගුඩි ගැනීම තුළින් එවක බස්නාහිර ප්‍රදේශයේ බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ කොළඹ උතුර විශේෂ විමර්ශන ඒකකයේ එවක ස්ථානාධිපති නලින් ශ්‍රියන්ත යන අය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. පෙස්සම් කරු පවසා තිබුණේ 2022 අප්‍රේල් පළමුදා සිට නිවසට පැමිණි උතුරු කොළඹ විශේෂ විමර්ශනයකින් ලහරින් තමන්ගේ පෞද්ගලික බඩු බාහිරදිය පරීක්ෂා කර විදේශ ගමන් බලපත්‍රය ඔවුන් බාහිරට ගත් බවයි. ඉන්පසුව තම ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණකය, විදුලි තැපැල් ගිමිනුම සහ සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කර ගෝවම් ගෝටා 2022 ව්‍යාපාරයට අදාළ සමාජ මාධ්‍ය පළකිරීම සහ 2022 අප්‍රේල් 3 වනදා පැවැත්වීමට නියමිතව තිබූ සාමකාමී විරෝධතා පිළිබඳ ප්‍රශ්න කළ බවද ඔහු සඳහන් කළා. කිසිදු සාධාරණ හේතුවක් නොමැති වගඋත්තරකරුවන් තමන්ව අත්අඩංගුවට බවත් ඔහු දක්වා තිබෙනවා. අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසු තමන්ව අප මත මුදා හැරුණු බවද පෙස්සම් කරු දක්වා තිබෙනවා. තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා කියා සිටියේ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්ති අර්ථයේ සාධාරණ සැකයක් හෝ සාධාරණීකරණය කිරීමට ප්‍රමාණ සාක්ෂි නොමැතිව අත්අඩංගුවට ගැනීම තුළින් පෙස්සම් කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි. කළු ජූලියට අදට වසර 43ක් සපිරෙනවා. 1983 ජූලි මාසයේ 23 වනදා ආරම්භ වූ එය දින කිහිපයක් පුරා රටම කම්පා කරමින් පැවතුණා. මෙරට ඉතිහාසයේ දන්නතම සහ අමිහිරි මතකයන් ඉතිරි කළ මෙම සිදුවීම සිසි කරමින් ජූලි මාසයේ පුරාම සමාජවාදී තරුණ සංගම් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. ඒ හදවත් සමූහයක් එක්වන බැඳීමක් යන තේමාවෙන් එවකට පැවති ආණ්ඩුවේ ඍජු සහ වක්‍ර අනුග්‍රහ ඇතිව 1983 ජූලි මාසයේ ආරම්භ වූ දෙමළ ජනතාව ඉලක්ක කරගත් ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් 100,000කට අධික දෙමළ ජනතාවක් සන්නාගතින් වශයෙන් ඉන්දියාවට පලා ගියා. පසුවෙන් දැක්වූ රජ

0: නිල සංඛ්‍යා ලේඛනවලට අනුව මරණයට පත් වූ සංඛ්‍යාව 471ක්. තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා. මංකුල කැම් 3835ක් වාර්තා වූ අතර නිවාස 8000ක් සහ සාප්පු 5000ක් ඉන් විනාශ වුණා. දෙමළ ආයුධ සන්නද්ධ සංවිධානයක් වූ කොටිස් සංවිධානය සැඟවී සිටි කළ පහර දීමකින් ශ්‍රී ලංකා හමුදාවේ සෙබළුන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම මේ අරගලයට බලපෑ මූලික හේතුවක් වනවා. කොටිත්වවාදීන්ට අවශ්‍යව තිබුණේ සිංහල සහ දෙමළ ජන කොටස් අතර විරසකයක් නිර්මාණය කිරීම සහ එමගින් ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව පිළිබඳ අපකීර්තියක් ඇති කිරීමයි. එම අවශ්‍යතාවට සහායක් වන ආකාරයෙන් එවක පාලකයන් සිදු කළේ සැලසුම් සහගතව ජනතාව ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමයි. එහි අවසන් ප්‍රතිඵලය ලෙස සිංහල සහ දෙමළ ජන කොටස් අතර බරපතල විරසකයක් නිර්මාණය වුණා. මෙම සිදුවීම මහා පරිමාණ යුද්ධයකට ප්‍රවේශ වීමටද හේතු වුණා. කොළඹින් ආරම්භ වූ කැරල්ල දින කිහිපයක් අතරත දිවිනේ අනෙකුත් ප්‍රදේශවලටද ව්‍යාප්ත වුණා. වසර 43ක් ගතවන අද්දිනේද කළුජෝලියේ ඉතිරි කළ කැලැල් සම්පූර්ණයෙන්ම මැකී ගොස් නැහැ. කළුජෝලිය පිළිබඳ කතා කරන අදවැනි දිනක අප රටක් සහ ජනතාවක් ලෙස සිටිය යුතු කරුණක් පවතිනවා. එනම් පක්ෂපාත හෝ කුල භේදවලින් තොර මානව දවායන් පිරුණු සමාජයක් ගොඩනැගීමයි. සුපිලිපන් සංස්කෘතියන් ක්ලේන් ශ්‍රී ලංකාවක් උදෙසා ජාතික සුපිලිපන් සතිය ලබන 27 වනදා සිට 31 වනදා දක්වා ක්‍රියාත්මක වනවා. රාජසේවයේ ගුණාත්මක බව, කාර්යක්ෂමතාව සහ පිරිසිදු බව ඉහළ නැංවීම සහ ආදර්ශමත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැගීමයි එහි අරමුණ. රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පල්ලා අමාත්‍යංශ ලේකම් එස් ආලෝක බණ්ඩාර මහතා සඳහන් කළේ විවිධ අක්‍රමිකතා වැළැක්වීම ඇතුළු ක්‍රියාකාරකම් පිළිබඳව එහිදී අවධානය යොමු වන බවයි.
1: පිළිබඳ භාවයෙන් යුතු පරිපාලන ව්‍යුහයක්, ඒක තවදුරටත් දියුණු කිරීම සම්බන්ධිතව තියෙන කැපවීම පෙන්නුම් කරන පාගමන් 25ක් 8 වෙනිදා ක්‍රියාත්මක කරනවා. එය දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල 25ම කේන්ද්‍ර කරගෙන නිදානය කළ තියෙනවා. සුපිලිපන් භාවය බිඳ වැටෙන නැත්නම් දූෂණ අක්‍රමිකතාවයන්ට ඉඩ ලැබෙන මොනහරි අවකාශයන් තියෙනවනම් ඒ අවකාශයන් වලට ඉඩ නොලැබෙන විදිහේ ක්‍රියාකාරකම් හඳුනගෙන ඒවා කිසියම් විදිහකට කෙටි කාලීනව ගත හැකි පියවර සහ ඊත් එක්කම මධ්‍ය කාලීනව ගත යුතු පියවර සහ දීර්ඝ කාලීනව ගත හැකි පියවරයන් අනුව හැම රාජ්‍ය ආයතනයක්ම ඒ සම්බන්ධිත සැලැස්මක් සකස් කරලා කටයුතු කරන්න කියන කාරණේත් මේ සතිය ඇතුළතදී අවධාරණය කරනවා.
0: ජනාධිපති අතිරේක ලේකම් SPC සුගීශර මහතාද එහිදී අදහස් පළ කළා.
2: සුපිලිපන් රාජ්‍ය සේවකයෙක් කියලා කිව්වොත් ඔහු කිසිවෙකු බලා නොසිටියේදී පවා හෘද සාක්ෂියට එකඟව අවංකව වැඩ කරන පුජ්‍යලේ. සුපිලිපන් භාවයේ ප්‍රවර්ධනය කරපු පුජ්‍යලේකුගෙන් අල්ලස දූෂණය වැනි කාරණා සිද්ධ වෙන්නේ නැහැ. ඔහු අල්ලස දූෂණයට විරුද්ධ, ඒ වගේම කාර්යක්ෂම, පාරදර්ශභාවය, ගුණාත්මක භාවය සම්බන්ධයෙන් වග කියන රාජ්‍ය සේවකගත වගේ නිලධාරියෙක්. සාමාන්‍ය පුරවැසියෙක් ගත්තොත් මේ සියලු ගුණාංග සැපිරි ගුණාත්මක රජයේ සමාජයට ගරු කරන පුජ්‍යලයක්. එතකොට මේ සතියේ අරමුණ මෙවැනි සමාජයක් ප්‍රවර්ධනය කර ගැනීම.
0: පොලිසියට අනන්‍ය වූ ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දී ඇති බව ජේෂ් නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා පවසනවා.
3: ශ්‍රී ලංකා පොලිසියට අනන්‍ය වූ ආචාර ධර්ම පද්ධතියක් අපි අලුතෙන් පිළියල කරලා තියෙනවා ජාතික පොලිස් කමිෂන් සභාවේ එකඟතාවය මත. ඒකත් අපි මේ සතිය තුළ නිලධාරීන්ට දිවුරුමක් වශයෙන් ලබා දීමට කටයුතු කරනවා. 27 ඉඳන් මේ 31 දක්වා සතිය තුළ අඟහරුවාදා දින 28 වෙනි දින පැවැත්වෙන දීපප්‍රවත්ව පැවැත්වෙන පාගමන සඳහා ශ්‍රී ලංකා පොලිසිය දායකත්වය සහ ආරක්ෂාව ඒ සියලු කටයුතු පිළිබඳවත් සමස්ත පොලිස් නිලධාරීන්ව දැනුවත් කරලා තියෙනවා.
0: මුදල් මංකුල කෑමේ සිද්ධියක් සම්බන්ධ චෝදනාවකට අත්අඩංගුවට හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත්‍රයා සහ චීන ජාතිකයා ඇතුළු 5 දෙනෙකු ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. රුපියල් කෝටි 2ක මුදලක් මංකුල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට තිබෙනවා. පැය 24ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයේ ඊයේ අවසර ලබා දුන්නා. එම ප්‍රශ්න කිරීමලින් අනතුරුව සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුවයි ලබන 27 වනදා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙන්නේ. උසස් පෙළ විභාගයේ මාස දෙකකින් කල් දැමීමට නියෝගයක් නිකුත් කරන්නැයි ගොනුකල රිට්පෙට්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභ්‍යාචනාධිකරණය තීන්දු කළා. එම්පෙස්සම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි තීන්දුව ලබා දී තිබෙන්නේ. උසස් පෙළ විභාගයේ පළමු වර්ග සහ තෙවැනි වර්ග පෙනී සිටින සිසු සිසුවන් පිරිසක් එම පෙස්සම ගොනු කර තිබුණා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මෙත් පෙත්සම අභ්‍යාචනාධිකරණ හමුවේ අද යළි සලකා බලා තිබෙනවා. පාස්කර දින තස්ස ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළවයි තමන් රසවාදී වැළැක්වීමේ පණිවිඩය අර්ථයේ අත්නගුඩුගෙන රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලමින් මෙම පෙත්සම ගොනු කර තිබෙන්නේ. මේ වැඩිදුර කරුණු දැක්වීම අගෝස්තු මාස 3 වනදා දක්වා කල් තිබීමට අධිකරණය නියම කළා. ඉතිහාසයේ පළමු වරට මුල් මාස 6 තුල මෙරට අපරණ ආදායම ඇමරිකා ඩොලර් මිලියන 9 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මෙම සුවිශේෂී වර්ධනය පිළිබඳ අදහස් දක්වන පෙරදිනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංකේතන අධ්‍යනාංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය වසන්ත අතුකොරළ මහතා.
4: අපි දන්නවා පසුගිය මාස 5ක වගේ පමණ කාලය තුල අපේ අපනයන ආදායම් පිළිබඳ සලකා බලනකොට ඒ යම් ආකාරයක වර්ධනයක් අපිට දැක ගන්නට පුළුවන්. විශේෂයෙන් භාණ්ඩ හා සේවා කියන අංශ දෙකේ සමස්ත අපනයන ආදායම මේ වසරේ පසුගිය මාස 5ක පමණ කාලය තුල ඩොලර් බිලියන 8.7%කට ආසන්නණයක තමයි තිබෙන්නේ. ඒ පෙර වසරට සාපේක්ෂව 8%කට ආසන්න වර්ධනයක් විදිහට අපිට දැක ගන්නට පුළුවන්කම තියෙනවා. බාණ්ඩා සේවා කියන කාණ්ඩයන් තුළ බාණ්ඩාපනයන තුළින් ලැබෙන ආදායම තමයි සැලකිය යුතු ආකාරයකට වර්ධනය කර ගැනීම අවශ්‍යතාවය තියෙන්නේ. අපි පසුගිය මාස 5ට බාණ්ඩාපනයන තුළින් උපයලා තියෙන ආදායම ඩොලර් බිලියන 5.7%කට ආසමානයක්. මාසිකව සාමාන්‍යයෙන් ගත්තොත් මැයි මාසයේ වගේ වෙනකොට බාණ්ඩ අපනයනය තුළින් ඩොලර් බිලියන 1.2ක වගේ ආදායමක් අපිට ලැබිලා තියෙනවා. හැබැයි ආනයන ශේෂ්ත්‍රයත් සැලකිය යුතු මට්ටමකින් වැඩි වෙලා තියෙනවා. ආනයන සඳහා අපි ඩොලර් බිලියන 2.2කට ආසන්න ප්‍රමාණයක් වියදම් කළා තියෙනවා.
0: අමාත්‍ය විජිත හිරත් මහතා ඇමරිකා රාජලේකම් මාකෝ රූබියෝ මහතා සමග සාකච්ඡා කළා. ඒ පිලිපීනයේ මැන්ලා නුවර 2026 ARF සමුළුවට සහභාගී වීමට ගොස් සිටියදී රුසියා විදේශ අමාත්‍ය සර්ගේ ලැවරෝ මහතා සමගද විදේශ අමාත්‍යවරයා සාකච්ඡා කළා. ද්විපාක්ෂික සම්බන්ධතා සහ සහභාගීතාවේ වර්ධනය කර ගැනීම පිළිබඳවයි එහිදී විශේෂ අවධානය යොමු වුණේ. ඉන්දියාවේ ඇමරිකා තානාපති සහ දකුණු සහ මධ්‍යම ආසියාව පිළිබඳ විශේෂ නියෝජිත සර්ජියෝ බෝර් මහතා සමගද අමාත්‍ය විජිත හේරත් මහතා සාකච්ඡා කළා. මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් සන්තුහන් කරමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට අග්‍රාමාත්‍යවරිය ඇතුළු අමාත්‍යවරුන්ගෙන් ප්‍රශ්න කිරීමේ අවස්ථාව ඊයේ පාර්ලිමේන්තුවේදී හිමි වුණා. ප්‍රශ්න 50කට අධික සංඛ්‍යාවක් ඇසීමට අවස්ථාව ලැබීම මෙරට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ සුවිශේෂී සංදිස්ථානයක්. කාල වේලාව සීමා වීම හේතුවෙන් එසේ යොමු කරන ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගැනීමට දීර්ඝ කාලයක් ගත වෙනවා. ක්ෂේත්‍ර ගණ්ඩාවක රජයේ වැඩ පිළිවෙල ඇතුළු කරුණු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් ප්‍රශ්න යොමු කර අතර ඊට පිළිතුරු හිමි වුණා.
5: ඈත දුෂ්කර ප්‍රදේශවල රෝහල්වල ෆාමසිස්ලා හිගයි. එවැනි කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ හිගයි. ඒතර මෙන්න මේ පුරප්පාඩු නිසාවෙන් ඒ රෝහල්වල අවට මේ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව බරපතල පීඩාවකට පත් වෙලා සිටිනවා.
6: සෞඛ්‍ය සහායකයන් 1989ක් අපි බඳවා ගැනීම කටයුතු කරලා දැන් 1200කට පත්වීම ලබා දීලා තිබෙනවා. ඒ අර දින 3 පුහුණුවක් ලබා දීලා මධ්‍යම රාජ්‍ය රෝහලට අනුයුක්ත කරනවා. ඒත් පුරප්පාඩු සංඛ්‍යාව තවත් 800ක් පමණ පිරවිය යුතුයි. 2017 කාඩරයක අනුව 2026 කාඩරයක අපි රිවයිස් කරගෙන යනවා. ඒක තව වැඩි කරගන්න පුළුවන්. පළාත් සභා මට්ටමින් සමහර පළාත් සභාවට අනුමැතිය ලබා දීලා තිබෙනවා සෞඛ්‍ය සහායකයන් බඳවා ගැනීමට. එතුමා ඇහුවා ෆාමසිස්ට්ලා ගැන. අපි උපාධිධාරීන් තමයි බඳවාගන්නේ. දැන් අපි කණ්ඩායමක් බඳවාගෙන තිබෙනවා. අනිත් බඳවා ගැනීම සඳහා ගැසට් කරනවා. ඒ දැන් ඒ උපාධිධාරීන් මේ අපේ විශ්වවිද්‍යාලයෙන් එළියට එන ප්‍රමාණයට පුරප්පාඩු ගැසට් කරමින් පවතිනවා. අවශ්‍ය පුහුණුව ලබා දීලා ඒ අය රාජ්‍යසභාවට අනුයුක්ත කරගන්නවා. ඊට අමතරව ඩිස්පෙන්සර්ස්ටත් අපි බඳවා ගන්න කටයුතු කරමින් යනවා.
7: බන්ධනාගාරය සඳහා මහමෝදර පැරණි භූමිය ලබා දීපු එක තාවකාලික පදනම මත තමයි ලබා දුන්නා කියලා ප්‍රකාශ කරේ. ඒ තාවකාලික පදනම කියන එක කොතරම් කාලයක්ද කියන නිශ්චිත කාල රාමුවක් යටතේද දෙන්නේ? එහෙම නැත්නම් කාලයක් තීරණය කළ නැද්ද?
6: මේ බන්ධනාගාරේ ඉන්න පුළුවන් ප්‍රමාණය 13000යි. 2024 අගෝස්තු විතර වෙනකොටත් 29000ක් හිටියා. දැන් 41000 දක්වා වැඩි වෙලා තිබෙන්නේ. අපි දැන් මේ අවුරුද්ද ලබන අවුරුද්ද වෙනකොට සැලකුතු බන්ධනාගාර ප්‍රමාණයක් එක්ක අලුතෙන් ඉදි කරනවා. එහෙම නැත්නම් තියෙන බන්ධනාගාර පුළුල් කරනවා. ඒතර මේ తాවකාලිකව සමහර ස්ථාන අපිට යොදා ගන්න සිදු වුණා. ඒ නිසා තමයි අතර මෙතන තිබුණු අපිට ඔය අපේ වෛද්‍ය සැපයීමේකකයට අයිති ගොඩනැගිලි ලබා දීමේ ගැටලුවක් අපිට පැවතුනේ නැහැ. නමුත් ඒක ඇත්තම తాවකාලික පදනේ. මොකද ගාල්ල නගර සංවර්ධන සැලැස්මට බාධාවක් වෙන ලෙස අපි කටයුතු කරන්නේ නැහැ. ඔබතුමා දන්නවා ගාල් නගරයේ අවශ්‍යතාවය ජනතාවගේ අවශ්‍යතාවයන් අනුව තමයි මේ භූමිය යොදා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ආයතන කීපයක් ඉල්ලීම් කරලා තිබෙනවා. ඒ නිසා මට කියන්න පුළුවන් කිසි ආකාරයක දැන් පවතින සමහර සේවාවන් ඉවත් කිරීම කියලා කියන්නේ සේවා නොලැබීම කියන එක නෙවෙයි. ඒ ජනතාවට වඩා උචිත ස්ථානවලට ලැබෙනවා කියන එක. නමුත් අවසාන සංවර්ධ සැලැස්ම කොහොමද කියන එක ගැන මට මේ වෙලාවේදී කියන්නට බෑ.
0: කොළඹ දිස්ත්‍රික්කයේ සම්බන්ධී කමිටුවට අනුබද්ධ දිස්ත්‍රික් කසල කළමනාකරණයේ අනු කමිටුව පාර්ලිමේන්තුවේදී රැස් වුණා. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හන්නි අමරසූරියගේ සහභාගිත්වයෙන් බස්නාහිර පළාතේ නාගරීකරණ ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකම සහ ඝන අපද්‍රව්‍ය හේතුවෙන් මතුවැති ගැටලු සඳහා ගෙන ඇති පීවර මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. කොම්පෝස්ට් බදුන් භාවිතයේදී විධිමත් ආකාරයෙන් ක්‍රියාත්මක වීම පිළිබඳවද අවධානය යොමුණා. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ කසල කළමනාකරණය සම්බන්ධයෙන් ගෙන ඇති ප්‍රතිපත්ති නිසිලෙස ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි. කසල නිසිලෙස බැහැර කිරීමේ පුරවැසි වාක්‍යයන් පිළිබඳවද අග්‍රාමාත්‍යවරිය කරුණු අවධාරණය කළා. ප්‍රජා සෞඛ්‍ය සේවාවේ සියවස සමරමින් අනාගත මහජන සෞඛ්‍ය සේවාවේ නව දැක්ම උදෙසා මහජන සෞඛ්‍ය සමුළුව අද ආරම්භ වුණා. ඒ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ විද්‍යායතනයයි මහජන සෞඛ්‍ය සමුළුව සංවිධානය කළේ. එහෙට දක්වා පැවැත්වෙනවා. අනාගත පරපුර සඳහා ශක්තිමත් සහ ගුණාත්මක මෙන්ම ජනතා කේන්ද්‍රීය මහජන සෞඛ්‍ය පද්ධතියක් වෙනුවෙන් රජය කැප වී සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
8: These challenges remind us that protecting the health of our people requires continuous innovation, collaboration, and long-term vision.
9: අනාගත පරපුර සඳහා වඩාත් ශක්තිමත් ගුණාත්මක හා ජනතා කේන්ද්‍රීය සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගන්න රජය කැප වී සිටිනවා. මෙරට ප්‍රජා සෞඛ්‍ය පද්ධතිය වසර 100කට අධික කාලයක් රෝග වැළැක්වීම, සෞඛ්‍ය ප්‍රවර්ධනය, රෝග පාලනය, මාතෘ හා ළමා සෞඛ්‍ය ඇතුළු සත්කාර සේවා ඔස්සේ සුවිශේෂී මෙහෙවරක් ඉටු කරනවා. වර්තමානයේ වන විට සෞඛ්‍ය අභියෝගයන් වෙනස් වෙලා, ඊට සාර්ථකව මුහුණ දීම සඳහා නවෝත්පාදන සහ දිගුකාලීන දැක්මක් අත්‍යවශ්‍යයි. සෞඛ්‍ය හුදෙක රෝග නොමැති තත්ත්වයක් පමණ නොවේ. එය අධ්‍යාපනය, ආර්ථිකය, ඵලදායිතාව සහ ජාතික සංවර්ධනය ගොඩනැගීමේ මූලික පදනමක්.
8: Families and communities become stronger.
0: සාධින් රූපහණේ සේවයේ නිසි බලධාරියා ලෙස කටයුතු කළ තේවිස් කුරුගේ මහතාගේ 37 ගුණ සමරුව වෙනුවෙන් දානමය පින්කමක් අද පැවැත්ුණා. ඒ වික්‍රමසිංහපුර සුබෝධාරාම විහාරස්ථානයේදී විහාරාධිපති පූජ්‍ය ඔක්කම්පිටියේ පඤ්ඤාතිස්ස ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ආගමික වතාවක් සිදු කෙරුණා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ ශ්‍රී දළදා පෙරහැර මංගල්‍ය පැවැත්වීම පිළිබඳ මූලික සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනක්කුමා නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරහැර මෙවර සංවිධාන කරන්නේ 126 වැනි වරටයි. ඒ සැප්තැම්බර් 12 රාත්‍රි 8 සිට වීථි සංචාරය කිරීමට කටයුතු යොදා තිබෙනවා. ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උපනාම ලේකාධිකාරී කෝටි රජ මහ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය අලුත්නුවර අනුමුද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා ගුවන්ගමන බලපත්‍රයට වසර 12කින් ඉහළම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමක් ලැබී තිබෙනවා. 2026 වසරේ හෙන්ලි පාස්පෝර්ට් ඉන්ඩෙක්ස් දක්වන ආකාරයට ලෝක ගුවන්ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවට 94 වන ස්ථානය හිමිව තිබෙනවා. මෙරට ගුවන් බලපත්‍ර හිමියන්ට රටවල් 39කට වීසා රහිතව හෝ පැමිණ පසු වීසා ලබා ගැනීමෙන් ගමන් කිරීමේ පහසුකම් පවතින බවයි දර්ශකයේ සඳහන් වන්නේ. 2025 වසරේ ශ්‍රී ලංකාව 97 වන ස්ථානයේ පසු අතර 2026 වසරේදී 94 වන ස්ථානයට පත් වුණා. 2021 වසරේ ශ්‍රී ලංකාවට හිමි වූයේ 102 වැනි ස්ථානයයි. හෙන්ලි පාස්පෝර්ට් ඉන්ඩෙක්ස් ලොව ප්‍රමුඛතම ගුවන් ගමන් බලපත්‍ර ශක්තිය මැන බලන දර්ශකවලින් එකක් ලෙසයි සැලකෙන්නේ. විභාග පශ්චපත පිටවීමේ සිද්ධීන් වලට සම්බන්ධ වන්ට දඬුවම් කිරීම සඳහා කඩිනමින් අධිකරණ පිහිටවන බව ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කළා. ප්‍රශ්නපත්‍ර පිටවීමේ සිදුවීම් වලට විරෝධය පළ කරමින් තරුණ විරෝධතා ආරම්භ වුණා. ඔවුන් දින තුනක් ඉන්දිය පාර්ලිමේන්තු වීදිය අවහිර කරමින් නැදී සිටිනවා. පාර්ලිමේන්තු මන්දිරයේ සහ නවදිල්ලි අගනුවර වාණිජ්‍ය චතුරස්‍රයෙහි ඔවුන් කඳුරු බැඳගෙන සිටින බවයි ජාතින්තර මාධ්‍ය සඳහන් කළේ. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි පළමු එක්දින තරගයේ ජය ගැනීමට පාකිස්තාන කාන්තා කණ්ඩායම සමත් වුණා. මුලින් පන්දුර පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩලු 9කට ලකුණු 110ක් රැස් කළා. චමරි අතපතු සහ නිලක්ෂිකා සිල්වා ලකුණු 46 බැගින් ලබා ගත්තා. පිරිතුරුම ක්‍රීඩා කළ පාකිස්තාන කාන්තා කණ්ඩායම කඩලු 5කට ලකුණු 211ක් ලබා ජයග්‍රහණය හිමි කරගත්තා. එල්නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවේ. අරගලයේදී තරුණයෙකුගේ මූලික අයිතීන් උල්ලංඝනය කළා යැයි දේශබන්ධුට අධිකරණයෙන් තීන්දුවක්. ශ්‍රී ලංකාව කළු කළ කළු චෝලියට 43. සුපිලිපන් සංස්කෘතියක් ක්ලීන් ශ්‍රී ලංකාවක් උදෙසා ජාතික සතියේ 27 ඇරඹෙයි. කොල්ලගෑමකට අත්අඩංගුවට ගත් ශාන්ත බණ්ඩාරගේ පුතා ඇතුළු 5ක් රක්ෂිත බන්ධනාගාරේ. උසස් පෙළ කල් දාන්නයි ඉල්ලූ පෙස්සම විභාගයට නොගෙනම ඉවතට. ඉන්දියාවේ දේශපාලන ගින්නක් කැවළු විභාග ප්‍රශ්න පත්‍රය. එසමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ මින් නිමාවට පත්වනවා. යළිත් හමෙමු හෙට පෙරවරු 9ට.
10: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
11: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාව මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176797

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වඩේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0706 366 176 අංකයට

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 දන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක මන්න අදම අවතන්න 011176679579
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන

0: සැඟවී ඇති තරු අල්ලා ගැනීම සඳහා ඉහළට අත්ඔසවන්න. ගැඹුරින් සිහින දකින්න. ඒ හැම සිහිනයක්ම ජය කනුව කරා ළඟාවන්නට උපකාරී වේ. මේක මේ මම ඇහුව දෙයක්. සමහර වෙලාවට මේ අපි අහනවා, අපි කියවනවා, අපිට ඇහෙනවා, සමහරවිට අපිට බලෙන් අසවනවා. හැබැයි ඒ වුණාට අපි හරියටම මේ දේවල් අපේ ජීවිතේ තියාගෙන ඉන්නවද කියන එක තමයි ප්‍රශ්නේ නේද? මොකද මේ වචන ඇතුලේ තියෙන අදහසත් එක්ක හිතලා බැලුවහම ආත්මෙයි හැංගිලා තියෙන තරු අල්ලා ගැනීමට ඉහළට අත් ඔසවීම කෙසේ වෙතත්, ගැඹුරින් සිහින දැකීම කෙසේ වෙතත්, අපි කරන්නේ ජීවත් වෙන්න ලැබිලා තියෙන මේ කාලේදී ඔහෙ ලැබුණාට ජීවත් වෙන එක, අපේ අරමුණු ඉලක්ක කියන දේවල් අමතක කරලා සමහර ලාවට අපේ ජීවිතේ කොහෙදෝ පා කරලා යන්න ඉඩ හරින එක. ඉතින් සමහර තැන්වලදී අපි ඒවට හේතු හොයාගෙන තියෙනවා, කියන්නේ ආර්ථික හේතු, සමාජීය හේතු, සංස්කෘතික හේතු, විවිධාකාර දේවල්. හැබැයි හොඳටම හොයලා බලුවොත් අපිට අපේ ගමනාන්තය දක්වා යන්න තියෙන උනන්දුවේ තියෙන අඩු වැඩිකම මේ අපේ සිහින සැබෑ කර ගැනීම වෙනුවෙන් බලපෑම් කරලා තියෙනවා කියලා තේරෙනවා. හැබැයි එහෙම තේරෙද්දි ටිකක් කල්ගත වෙලා.
1: ඔහොමනි කාමකද, දැන් ඔබ කියපුයි ආත්මය හැංගිලා තියෙන තරු කියන එක ඉතා විශේෂ කතාවක්. මොකද මේ අපි විපහුගෙ දවස්වල ඉතා හැමෝම කතා කරපු මාතෘකාවක් වුණානේ, බන්ධනාගාර, රැඳවියන් වගේ වචන. දැන් ඒකත් ගත්තාම මිනිහෙක් මිනිමරුවෙක් වෙන කෙනා ඉන්නේ තේ මිනිහ ඇතුළෙමයි, හොරෙක්කේතෙත් තේ මිනිහ ඇතුළෙමයි, ඒ අතර රහතන් වහන්සේලා ඉන්නෙත් මේ මිනිස්සෙක් ඇතුළේ තමයි. මේ සාමාන්‍ය මිනිසා ඇතුළේ තියෙන එකක්. මේ හැම එකක්ම තරුවක් තමයි. ඉතින් අපි තෝරගන්න ඕනේ අපි කැමති වෙන තරුව මොකක්ද කියලා. සමහර අයගේ ජීවිතේ ඒගොල්ලෝ නොහිතපු නොපතපු අවස්ථාවක තමයි ඒගොල්ලෝ එයාගේ ආත්මේ කවදාකවත් එයා මතු කරගන්න හිතපු නැති තරුවක් වෙච්ච මිනිමරුවා හෝ කියන හොරා කියන හෝ මේ සමාජයේ පිළිකෙව් කරන චරිතයට ආරෝපණය වෙන්නේ. ඒක ඇදගපු හීනයක් නොවෙන්න පුළුවන්. නමුත් ඒ පාරට ආවට පස්සේ ඒ පාරේ සිහිනේ දිහගේ හඹා යනව හැරෙන්න ඕන්ට වෙන කරන්න විකල්පයක් නැති වෙන. හැබැයි වෑයමෙන් හරි අපි මතු කරගත යුතු අප ඇතුළේ ඉන්න යහපත් මිනිසයා කියන සිහිනය දකින්න අපිට උමනාවක් වෙන්නේ නැහැ. එතකොට හැමතිස්සෙම මේ යහපත් මිනිසයාට විරුද්ධව එන සිහිනක් අර තරගොඩේම තියෙන බව අමතක කරන්න එපා. එක නිමේෂයක් ඇති අපේ මුළු ජීවිතේම අපි එතෙක් හම්බ කරගත් අර ගුණාංග සියල්ල නැති වෙයි. කොයිතරම් ගුණගරුක වෙිටපු මිනිස්සෙක් වුණත් එක මොහොතක් කරපු වැරද්දකින් පස්සේ මුළු සමාජයම යාට එදිරිව නැගී සිටින්න පුළුවන්. අර ගීතේකුත් තියෙන පූජාසනයේ ඔබ සිටුවා ඔබට පුදනලු මේ ලෝකයමයි කියලා. ඒ නිසා ඒක වුණාට ඒ වෙන්නේ අපි දැකපු හීනයක් නෙමෙයි, අපි නොදැකපු හීනයක අපි තුළ හිටපු නොදැකපු තරුවක් ඉස්සරහට ඇවිල්ලා අපේ ගමම්මක වෙනස් කරනවා. එහෙනම් අවබෝධයෙන් අපිට ජීවත් වෙන්න වෙනවා. මොකද අපි නොදන්න පාරවල් වල ගිහිල්ලා නොදන්න සිහිනයක් අපේ සිහිනයක් කරගන්න අවස්ථාව ලැබෙන

0: දහර සමක ලකනහගෙන ඔබ අද සඳේ දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්ව ලබා දෙන කවුද කියලාත් මතක් කරන්න ඕනේ. ජවිතේ සිහිනේට වාසනාව ආශිර්වාදයේ කියන ජාතික ලොතරැයි මණ්ඩලය සමකින් ඩෝමාසන් ග්‍රේවි කිටමේ යන්ත්‍රය ඔබට මෙලදී ගැනීම අවස්ථාව ලබා දෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම තමයි අනුග්‍රහක දායකත්ව ලබා දෙන්නේ සඳේ දහර වෙනුවෙන්.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර
2: අපි එහෙනම් අදත් රෑ 9 වෙනකල් අපි පැය දෙක කාලය ඔබ එක්ක ගත කරන්න ලෑස්ති සඳදිය දහර එක්ක. අදත් මේ වෙනුවෙන් ගෞරවනීය සහභාගීත්වය ශ්‍රජාවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහජන සංවිධාන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය හංසමාලා රිටිකහපොළ. කොහොමද මෙහෙම කියන්නේ කියලා හිතනවා නේද? කුමාරදාස සපතන්ත්‍රී ගී පද ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ සංගීතය විශාරද එඩ්වඩ් ජයකොඩි ගයන්නේ. අපිට සඳදිය දහර තුල ඉඳගෙන මෙහෙම කියන්න පුළුවන්ද? එපා සඳේ ඔබේ සිනා මේ රැයි පිපි දිලේ හිතේ යොන ආදරේ.
3: අපි හිතේ සතුටෙන් නම් අර මම අපි මේ කතාව හැමතිස්සෙම කතා කරලා තියෙනවා. අපි සතුටෙන් නම් අපිට අනිත් දේවල් කිසි දෙයක් වැඩක් නැහැ. මොකද අපිට ඉතා දුක හිතන දේක උනත් අපිට සතුට පේනවා. ඒකින් තමයි මේ ගේපද රචකයක් කියන්නේ මගේ හිතේ යෞවනයේ ආදරය පිළිසිඳාරගෙන ආදරය දිලෙනකොට අර වටා පිටාවේ තියෙන දේවල් වැඩක් වෙන්නේ නැද්ද? මේ යෞවන ආදරය කියන එක ඉතා වැදගත් දෙයක් මොනිකා. මොකද වර්තමානයේ වෙති මේ යෞවන ආදරය ගැන අවබෝධයක් නැති තරම්මට ගීත නිර්මාණය වෙනවා. ඒ නිසාම ඇතැම් අය යෞවනයන්ට හෝ පොඩි දරුවන්ට කියන්නේ අර වැඩි මහල් අයගේ ගීත තමයි පොඩි ළමයි කියන්නේ. යෞවනය කියන්නේ එහෙම. මේ යුගවල අපේ ජීවිතවල වෙනස්කම් ඇති වෙනවා. අපි එදා දෙයක් දිහා බලපු විදිය අද වෙනකොට වෙනස් වෙන්නේ අපි අර ඒ යුගයේ ඒ අවස්ථාවේ අපේ ජීවිතවල තිබිච්ච බලපෑම නිසා. සමහරවිට අපිම කියනවා අනේ ඒ කාතකට ඒ සම්බන්ධ නැති වෙච්ච එක හොඳයි කියලා දැන් කියනවා. හැබැයි එදා කියන්නේ අනේ යා නැතුව මට නම් ජීවිතේ වැඩක් නැහැ, මැරෙනවා හොඳයි කියලා. එහෙම වෙච්ච ජීවිතේ තමන්ගේ ජීවිතේ වරද්දගත්ත අය ඕනතරුණත් අපිට හම්බ වෙනවා. ඒ වෙන්නේ මේ යෞවනයේ සිතුවිලි අනුව ගන්න තීන්දුව తీරන නිසා. ඒ ආදරයේ තියෙන සුන්දරත්වය මේ කියන්නේ කොහොමද? මල් මාවතේ තරු සාදේ පාවී කැලෝ මාදරේ. මේ මුළු ලෝකයම එකම සුන්දර සැනකෙළියක් විදිහට තමයි මේ ආදරණීය හැඟුම් අපිට ගේන්නේ. එතකොට අපිට මේ බරපතල පේන්නේ නැහැ ජීවිතය ඇතුලේ. ඒක තවතුරටත් ඔවුන් ඔහු කියනවා හිත බැඳි සීනේ නෙතරැඳි යාමේ මුවරද සැලී ලවන් සීදුනා. ශාරීරික උමනාවක් නෙන්නේ, මානසිකව මේක තේරුම් බේරුම් කරගන්නවට වඩා ඒ වයසේදී අර තිබහ බඩගින්න එනවා වගේම ශරීරයේ හෝමෝන වලින් මේ ප්‍රේමණීය හැඟීම ඇති වෙනවා. ඒ තා සමහරලාට පිරිමි ළමයට පොඩි කාලෙදී කොල්ලන්ට කෙල්ලන්ව පේන්න බෑ. කෙල්ලන්ට කොල්ලන්ව පේන්න බෑ.
2: අර මේ නිකන් මේ ඇලර්ජි වගේ
3: ඊයා කියාගෙන. නමුත් එක අවධියක් එක හරියට මේ අවුරුද්ද පහු කරපු ගමම්ම අර දිනුම් කණු ඇර දිනුම් ඒ රේඛාව පහු කරහම එකපාර මේ ආකර්ෂණය ඇති වෙන්න ගන්නවා. ඒ ආකර්ෂණය වෙන්නේ මේ ශාරීරික හෝමෝන ක්‍රියාකාරීත්වයේ. එතකොට මොකද්ද සිද්ධ වෙන්නේ? වැරදි වෙන්නත් පුළුවන්, හරි වෙන්නත් පුළුවන්. අපි දැන් මේ මෑතකදීත් කතා කරා සමහර සබදකම් වලට අපිට අපි සමාජයට හෝ ලෝකයට තිබ්බ බයින්ද අපි යොමු නොවුණු එක අපරාධ කියලා අපිට දැන් හිතෙනවා. හැබැයි ඒ යොමු වුණා නම් අර අපි මුලින් කතා කරා වගේ අපි ඒ හීන හඹාගෙන අපේ ජීවිතේ කොහෙන් නතර වෙයිද කියන්න දන්නේ නැහැ. මොකද මදුසඳ පානේ මල් සර යහනේ මල් වර වී ආදරේ කියන වචන ඇතුළෙම කියවෙන්නේ මේ ශාරීරික ක්‍රියාවලියක අවසානයක් වෙච්ච ආදරණීය හැඟීම් කෝටප්‍රාප්ත වීම නැත්නම් එහෙම නැත්නම් කුළු ගැන්වීමක් කියන එක.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සමග වෙයි. යනවා තව ගීතයකට. දැන් කලින් ඇහුව ගීතේ ලියන්නෙත් කුමාරදාස සපුතන්ත්‍රි. මේ ගීතයත් එතුමාගේම පද රචනයක්. සංගීතය එච්.එම්. ජයවර්ධනයන්ගේ. ආචාර්ය රෝහණ වීරසිංහ ගීතේ ගායනා කරනවා. කලින් ගීතයේ සංගීත අධ්‍යක්ෂවරයා. ඔහුගේ ඉතා අඩු ප්‍රමාණයක් තියෙන ගීත අතරේ බොහෝ දෙනා කැමති අහන ඇහෙන ගීතයක් තමයි මේ. ඒ ගීතයේදී අපිට මේ විශාරද එඩ්වඩ් ජයකොඩිගේ හඬින් ඇහුණනේ, අඹ මල්යායේ බිඟුදැල් හි ඒ මිහිලොල් සරා හැඟුම් පිදුනා කියලා. මේ ගීතයත් එක්ක අපි යන්නේ තවත් අඹ මල් යායකට. හැන්දකරේ අඹ මල් වට බඹරු නටන්න.
1: අඹ මල් එක්කලා මං හිතන්නේ මේ ගේපද රචකයාට ටිකක් ළඟ සම්බන්ධයක් තියෙනවද? මන්ද ගීත දෙකේම අඹ මල්ම කියනවා, වෙන මල් කියන්නේ නැතුව. සාමාන්‍ය රෝස මල්, මානෙල් මල්, නෙළුම් මල් වලට බොහෝ ගේපද රචකයෝ තමන්ගේ ගීත පුරවන්න අවධානය යොමු කරද්දී ඔහු මේ අඹ මල් වලට තැන් දෙකකින් එකතු කරලා තියෙනවා. කලින් ගිය අපිට මල් සරාව හම්බුණු නිසා මෙතනදී අඹ මල් ගැන කතා කරපු එකට පොඩි ඉඟියක් හමුණා කියලා මට හිතෙන්නේ මොනිකා. මොකද මේ මල් සරාගේ ඊතල පහෙන් ඔහුගේ කාර්යය තමයි ප්‍රේමයෙන් බඳවන එක. මීට කලින් අරිසෙන් අහුබුදු ලියපු ගීතයක තියෙනවා මල් ගුමු ගුමු ගුමු ගන්වන්නේ කියන එක, දෙක දෙක කරවන්නේ කියලා කියනවනේ මේ අවුරුදු වසන්ත කාලේ. ඒ වගේ මේ ඒ සඳහා යොදා ගන්න හීසර පහ තමයි නෙළුම්, හෝපලු, මීඅඹ, සත්පෙති දෑ සමන් සහ නිල් මහනිල් කියන මේ මල් වර්ග. එතකොට මේ ඊතල පහට පහෙන් සිද්ධ වෙන දේවලුත් වෙනස් වෙනවා. ඒ වගේම තවත් තැනක කියනවා මේවයි මේවා විද්දහම ඒ විදින තැන්ත් වෙනස් වෙනවා කියලා. ඒ අනුව අමී අඹමල් අඹමල් පිය විද්දහම වැදෙන්නේ නෙත් වලට කියලා, නෙත් සහර කියලා කියනවා. එතකොට අනිත් මේ ඊතල කියන නෙළුම්, හෝපලු, දෑසමන් සහ නිල් මහනෙල් මල් වල හීසරවලට ලක් වෙන්නේ හදවත, පියයුරු, හිස්මුදුනහා රහසංග කියලා තමයි අතීතයේ මෙහෙම කියවිලා තියෙන්නේ. කොහොමුණත් මෙතන දිනම් එච්චර දුරට ගිහිල්ලා නැහැ. නෙත්වලට ලක්වන අඹමල් හිය තමයි ඔහුට මතක් වෙලා තියෙන්නේ කියලා කියනවා. මේ කියන්නේ අඹමල් වට බඹරු නටනකොට ඔහු නිින්ද නැතත් මන් තනියෙන් හීන දකින ප්‍රේමය පිළිබඳ හීන දකිනවා. එනම් නොකිය කියනකොට මේ හීය වැදිලා ඉවරයි. ඒ නිසා තමයි ප්‍රේමයෙන් උන්මාදන වීම, තාපන වීම, ශෝචන වීම, ওই වගේ දේවලුත් මේ හීය විදීමෙන් අත්වෙන ප්‍රතිඵල විදියට දක්වලා තියෙනවා. මෙතන ජනකවි ආරක් තියෙනවා. සඳේ එළියේ සඳ සෙවනට සිහිල ගෙනාවේ, ගඟේ යුර ගඟදිය මුහුදට ගෙනාවේ, මගේ හිතට මේ තනිකම කවුර ගෙනාවේ. ඒකින්ද මේ එක්තරා කාලෙකදී තනියෙන් ඉඳීම ගැන ඇතිවෙන ශෝකතාපය ඔහුට ඇති වෙලා තියෙනවා. ඔහු ඒකයි කියන්නේ හිතට නුහුරු ආල හැඟුම් හිත උහුලාදු. මේ හිතට නුහුරු ආල හැඟුම් කියන එක ඇතුළුනුත් කියවෙන්නේ මොනිකම් එක ශාරීරික උමනාවක් බවට පත්වමින් තියෙන ආකාරය. එකහු තවත් කියන දොලේ හඬට ගී සීපද කොතන ඇසේදෝ, දිවේ රහට ලුණු ඇඹුලක් බතට ලැබේදෝ. කියන්නේ මේ කන බත් අර හොඳ ආදරේ ගැහැණු අතකින් වල බත් පතක් නෙමෙයි, බෝඩි බෙම්මයි කන්නේ. එතකොට කන මේ පිනවන ආදරණීය වචනයක් නැහැ. දැන් අපි ආසයිනේ අපිට කවුරු හරි රත්තරන් එහෙම කියලා ආමන්ත්‍රණය කරනවට ඒ වගේ වචන ඇහෙන්නේ නැති එක. දුකට කියන මේ ගීපද කාට ඇහෙදෝ කියලා කියන්නේ ඒ ආදරය ඉල්ලා සිටින හද

0: විශාරද ශර්ලි වෛජයන්ත ගයන ගීතයක් අපි ඊළඟට අහන්නේ. දැන් අපිට කලින් ගීතයේදී අහුණා මලේ සුවඳ මත් බඹරුන් මලට ගෙනාවේ කියලා මේ ගීතය. මල් මල් hina ඔබේ මුවේ හද විල මල් සුවඳ සැලේ.
1: මේ ගීත තුනම මොනිකර යෞවන ආදරයමයි පදනම් කරගෙන තියෙන්නේ. මලේ සුවඳ තමයි මත් වෙච්ච බඹරුන් මලට ගේන්නේ. ගැහණු ළමේ යෞවන වේට පත් වෙනකොට ඇය හිතේ එතෙකිටපු ශරීර ස්වභාවය වෙනස් වෙලා පිරිපුන් යුවතියක් බවට පත් වෙනකොට ඉන්න තරුණයන්ගේ ඇස් ඇය වෙත යොමු වෙනවා. ඒක තමයි මලේ සුවඳ කියලා කියන්නේ. මලක් උනත් බඹරු ආකර්ෂණය වෙන්නේ සුවඳ එනකොට. නැත්තම් සුවඳ නැති මල් වලට බඹරු වෙන්නේ නැහැ. පැණි ගන්න පුළුවන් මල් වලට තමයි එන්නේ. ඒ නිසා ඇයගේ පිරිපුන් ශරීර ස්වරූපයම තමයි මේ පුරුෂ ආකර්ෂණය සඳහා ගෙනියන සන්නිවේදන මාධ්‍ය වෙන්නේ. එතකොට ඇයගේ තත්ත්වය පිළිබඳ අවාචික සන්නිවේදනයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ ගැන තමයි ඔහු කියන්නේ මේ දැන් අහන ගීතේ. කියන්නේ මල් මල් hina ඔබේ මුවේ, ඔබේ මුවේ තියෙන මේ මල් මල් hina වත් අන්නේ වගේ අවාචික සන්නිවේදනයක් ඔහුට සිද්ධ කරලා. ඇගේ හදවතේ මල් සුවඳ සැලිලා දැන් ඔහුගේ හදේ පෙම්මල් විකසිත වෙලා කියලායි කියන්නේ. එනිසා ඔහු ආරාධනා කරනවා ඔහුගේ ජීවිතේ සඳ තාරකාවක් වෙලා පායලා එන සඳ වගේ තාරකාවක් එනේ වගේම ආලෝකයක් දෙන්න. එය අතර කියනවා ඔහු ඔබ මගේ මිහිරාවියක වී ඉන්න සැමකල්ලි. යෞවනයේ අපි දකින ප්‍රේමයේ මෙබඳු සුන්දර හැඟීම් වලින් පිරීලා තියෙන්නේ. කාලයත් එක්කලා අපි මේ ප්‍රේමයේ ඇතැම් අපිට ස්පර්ශ නොවිච්ච ඇතැම් ඉසව් අපිට දැනෙන්න ගන්නකොට තමයි සමහර ප්‍රේම කතා නොගැලපෙනවා කියලා අපේ ජීවිතෙන් අයින් වෙලා යන්නේ.

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 01176 479
1: අපේ අම්මා ගෙදර ආවද?

0: vacation, Progenitor. I'm going to live a new green life.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN. මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සඳිය දහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳිය දහර අහගෙන ඉන්න ඔබට මතක් කරන්නේ අනුග්‍රහක දායකත්ව ලබා දෙන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මෙගා පවර් NLB මෙගා පවර් ගැන දැනුම ගොඩක් දේවල් දන්නවා. රුපියල් කෝටි 47ක එවැගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දවන්තම සුපිරිතෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් විනාතුන් ලංකාවේ එකම ලොතරැය්‍ය NLB මෙගා පවර්. කුඩා වීකෙටීමේ ව්‍යාපාර හිමිකරුවන් වෙත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සාඩම්බරෙන් හඳුන්වා දෙනු ලබන නවතම උපාංගය තමයි ස්ටීම් බට්ට කියලා කියන්නේ. ඉතාම අඩු කාලයකින් වීතම් බවියලා ගැනීම සඳහාම සකස් කරලා තියෙනවා. වරකට කිලෝග්‍රෑම් 100 සිට 500 දක්වා ධාරිතාවන්ගෙන් යුත් යන්ත්‍ර පෙළක් සහිතයි. පැය 3ක් ඇතුළත එක කාණ්ඩයක් නිමවා ගන්නත් පුළුවන්. ඒ වගේම වීතම්බා වේලා කැටීමත් සිදු කරන්න පුළුවන්කම තියෙනවා. සහල් වලට ඉහළ ගුණාත්මක භාවයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි නිෂ්පාදන පිරිවැය අඩුයි, පරිසර ගැටළු වලින් තොරයි. ක්‍රියාත්මක කිරීම ඉතාම පහසුයි, පූර්ණ ස්වයං ක්‍රියාකාරී යන්ත්‍රයක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0117 579 979 නම්බරයකට.

මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වේමන සන්තතිය දහර අදරෙන් හගෙනින් ඔබ ආචාර්ය හංසමාලා රෙටි ගහපල අදත් ගෞරවණීය සහභාගීත්වය ලබා දෙනවා. මේ වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සංවිධාන අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්යතුමිය එක විදිහටයි එතුමිය කටයුතු කරන්නේ. අපි විරාමෙන් පස්සේ යන්න සූදානම් ජ්‍යෝතිපාල සමග සුජාතා අත්තනායක ගායනා කරන ගීතයක් අහන්න. දැන් මේ ගීතය අහද්දි ඔබට මතක් වෙන්නේ හින්දි ගීතය බොහෝ විට. මොකද මේ 1969 වසරේදී තිරගත වුණු ශක්ති සමන්ත අධ්‍යක්ෂණය කළ ආරාධනා කියලා කියන්නේ ලංකාවේ අතිශය ජනප්‍රියත්වයට පත් වුණු චිත්‍රපටයක්. රජේෂ් ඛන්නා සමග ශමිලා ටැගෝර් ප්‍රධාන චරිත නිරූපණය කළ මේ චිත්‍රපටයට අතුලත වූ ගීත ගත්තාම ඒ ගීත සියල්ලම පහේ ලංකාවෙත් ගොඩක් ජනප්‍රිය වුණා. ඒ වගේම මේ ගීත තනුවලට ආඩි බර්මන්ගේ සංගීතය, ඔහුගේ තනුවලට සිංහල ගීත විශාල ප්‍රමාණයක් මම හිතන්නේ එක තනුවට සිංහල ගීත දෙක තුන නිර්මාණය වෙච්ච අවස්ථාවක් තියෙනවා. ලතා මංගේෂ්කර් සමඟ කිෂෝර් කුමාර් ගායනා කරන ගීතයක් අපි අහනවා සඳතිය දහර තුළ. ගීතයක් ටිකක් මතක් කළම ගිය තැන කියලා හිතෙනවා. කොර කාගස්ථායේ මන් මෙරා ලිකලියා නම් එසේ තෙරා. මගේ හදවත හිස් කඩදාසියක් වගේ මම එහි ඔබේ නාමය සනිටුහන් කරා කියලා තමයි කියන්නේ.

0: මේ ගීතය අහලා අපි යනවා එච්.ආර්. ජෝතිපාල සමඟ සුජාතා අත්තනායක ගායනා කරන ගීතය අහන්න. කොහොමද මේ ගීතය අපි කලින් විරාමයට කලින් එහුව ශෛලි වෛජයන්තයන්ගේ ගීතයත් එක්ක සම්බන්ධ කරන්න යන්නේ අපි. තාරකා සඳ පායලා එළිය දේ මේ රැයි කියලායි කිව්වේ. මේ ගීතයේදී සුජාතා අත්තනායකගේ හඬ අපිට ඇහෙනවා. තරඳා මේ රැයි තරුහා යාළුයි.
1: ඔමනික කලින් ගීතයේදී කිව්වේ තාරුකායි සඳයි පායලා තියෙන තමයි මේ රැයි. ඒ කතාවමයි වෙන විදිහකින් මෙතනදි කියන්නේ තරඳා මේ රැයි තරුහා යාළුයි.
0: රූපකයක්
1: අර කතාවම වෙන විදිහකට කියලා. ඒක තමයි කියන්නේ භාෂාවේ විචිත්‍රත්වය කියන්නේ එකම සිද්ධිය එකම අදහස එකම දේවල් ටික අරගෙන වෙන විදිහකට කිවීමේ හැකියාව තියෙන එක. දැන් මේ ගීතය අහද්දි ගේපද රචනයේ දක්ෂතාවය ගැන ඒකේ අර්ථය ගන්න හැටි බලන්න ඝන අන්ධකාරයේ මිදී ලොව දක්නෙමි දෙනෙ තුලින්. එතකොට ඒකේ තියෙන දැන් මේ ඝන අන්ධකාරය කියලා කියන්නේ ඔවුන්ට ඇතිවෙච්ච ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්න වලින් ඉඳලා දැන් මේ ඇත්තටම ඔවුන් මේ යථාර්ථය දකින්න පුළුවන් ඥාණයෙන් තමයි මේ ලෝකේ දකින්නවා වෙන්නේ. එතකොට ඇයට කියන්නේ නෝ මාතන රුවන් විමන් විඳි ලෝහිත කඳුළු ගලයි හදි. දැන් ඇය මේ ප්‍රේමයේ පාදක කරගත් දැක් කරගෙන දැකපු සිහිනේ බිඳලා ඉවරයි. දැන් ඇයට ගලා හැටෙන කඳුළු වල තියෙන

එවුණ වුනත් මේ ලෝකේ සතුටෙන් ඉන්න වුණාට මට මේ ලෝකේ අඳුරු ඉපාලුයි. රොබෝ මට දකින්න හම්බෙන්නේ නැතුව මේ කිසි දෙයක් තිබිට වැඩන්නේ මේක කිසිම ඵලයක් නැහැ කියලා. ඒ නිසාම ඔවුන් ඉල්ලා සිටන්නේ නැතලත් නමුත් පිනේ බලෙන් මිහිරක් නැතේ ඉඳෙනි ඇස් ලැබෙනවනම් ඒ ලැබෙන තියෙන ඵලය තමයි ඇසට කැමති ඇස පිනවන රූපය පමණක් දකින්න ලැබීම. ඇස අකමැති රූප දකින්න ලැබෙනවා නම් කෙම වැඩක් නැහැ. අපේ ජීවිතවල අපි හැමෝම එක්කලා කතා බහ කර කර හැමෝම එක්ක කාලය ගත කරන්න කැමති නැහැ. එහෙම අය හම්බ වෙනකොට ඒගොල්ලොත් එක්ක ගත කරන්න තියෙන කාලය සීමා සහිත වෙනකොට ඇති වෙන දුකක් අපිට තියෙනවා. ආදරයේ දීක ඉතා දැඩි. ආදරය කරන්න කැමති කෙනා නැතුව එහෙම නොවන කෙනෙක් එක්ක කාලය ගත කරන්න ලැබෙන එක තරම් දඬුවමක් තවත් නැහැ. ඒ දඬුවමට තමයි ඔවුන් මේ මුහුණ දීලා තියෙන්නේ.

0: ක්‍රියාත්මක වීමන සමගිය දහව සමග පියහන වේලඟට සමන් චන්ද්‍රනාත් වේරසිංහල යුව ගීතයක්, රොකන්ත ගුණතිලක තනු නිර්මාණය සහ සංගීතය, ගීතය ගායන ජයසිරි වටරැක සමග ධම්මිකා වල්පොල, ඒ වගේම මේ ගීතය ජයසිරි වටරැක සමිතා මුදුන්කුටුව සමගත් ගායනා කරලා තියෙනවා. වගේම ගීතයේ සංගීත අධ්‍යක්ෂණය කළ රොකන්ත ගුණතිලක මේ ගීතය ගායනා කළ අවස්ථා තියෙනවා. සිතක කොහේ තිබුණාදෝ ආදරේ කියලා තමයි අහන්නේ. කලින් ගීතයේදී අපිට ඇහුණා එච්.ආර්. ජෝතිපාලයන්ගේ හඬින් අභියස මා නෙතේ කියලා. මේ ගීතයේදී අපිට ඇහෙනවා පැටලෙන තුරු මා නෙතේ කියලා. මේ දඟකාර දෑස ඔහුගේ නෙතේ පැටලෙනකම්, පැටලෙනවා කිව්වම චුට්ටක් අවුල් වචනයක් තමයි. මොකද ඉතින් අපි කියන්නේ පැටලුණාම අපිට කරදරයක් නේ.
1: සමහර පැටලිලි තියෙන, ඒ කියන්නේ ධනාත්මක පැත්තෙන් ගන්න පුළුවන් පැටලිලි තියෙනවා.
0: මේක ඒ වගේ පැටලිල්ල. ඒ පැටලුණාට පස්සේ තමයි ආදරේ මතුවෙලා තියෙන්නේ. හින්දා ඔහු පුදුමයට පත් වෙනවා, සිතක කොහෙද මේ ආදරේ තිබුණේ. අර ඇහැ ගැටෙනකම්ම ඔහු දැනගිටිනේ ඔහුගේ හිතේ ආදරයක් තියෙයි කියලා. දැන් සමහර අය කියනවා, අනේ මම නම් ওই කෙල්ලන්ට ආදරේ කරන්නේ, මට ඔව ආදරේ කියනේ එපා වෙනවා, පෙන්වන්න බෑ කියලා. චිත්‍රපටෙත් ගණනාවක් හැදිලා තියෙනවා මෙන්න මේ කියන කුඩා කෑල නිසා. ඊට පස්සේ එකපාර මං කියන්නේ ලංකාව විතරක් නෙමෙයි ඉන්දියාවේ
1: ඉලක්කේ විශාල ප්‍රමාණයක්
0: කුරයානු ටෙලිසීරීස් වල මේ
1: ගැන සාමාන්‍යයෙන් අපි කලින් කතා කළා වගේ මේ ගැණු ළමයි ඇලර්ජි වගේ ඉන්න පිරිමි ළමයි තමයි මුලදී අපිට දකින්න
0: ලැබෙන්නේ. ඔව්, ඒ මිනිස්සු ඉන්නේ ජීවිතේට කසාදයක් බඳින්න නැති ගානට ඉන්න අයගේ පැටලෙන්න පටන් ගත්තට පස්සේ මේ සිද්ධිය වෙනවා.
1: එයින්තර ලොවක් නැතුව යනවා.
0: නැති වෙනවා. එතකොට ඇය කියනවා සිර වී සිතේ ඔහි තිබුණාලු ආදරේ ඇසේ නාතුරා ඔබ මා නිසාම කීව ගීත යාළු. එතකොට මේ යාළුවෙක් වෙන්න පුළුවන්, යාළුවෙක් නේ කියලා තියෙන යාළුවා තමයි ප්‍රේම සම්බන්ධයක් දක්වා එන්නේ. ඇයගෙත් හිතේ ඔහෙ තිබිලා තියෙන ආදරේ ඒක උඩට එන්න පටන් ගන්නෙ, මතුපිටට එන්න ගන්නේ හේතුව මේ දෙදෙනාව එක තැනකදී හමු වෙන ඒ අවස්ථාව නිසා. දැන් මේකනේ මොනිකා අපි දැනගන්නේ අපිට මේ ආදරය පිළිබඳ ආදරය කියන එක දැනෙන්නේ කොහොමද කියලා අහන්නේ. ඒ දැනෙන කියනකට තියෙන දේවල් තමයි මේ උදාහරණ විදිහට කියන්නේ. ඊට පස්සේ ඉඳන් දකින්න ඕනේ වෙනවා, කතා කරන්න ඕනේ වෙනවා. දැන් අනිත් ඒගොල්ලෝ දෙන්නාට කොහෙද මේ තිබෙන ආදරේ කියලා හොයාගන්න බැරි වුණාට අනිත් මිනිස්සු ඔක්කොම දරගන්නවා මේ දෙන්නගේ අතරේ ආදරණීය හැඟීමක් තියෙනවා කියලා. මේ දෙදෙනා කියන්නේම ඔවුන්ගේ දැක්මෙන් තිසානේ මේක ඇති වුණා කියන්නේ. හැබැයි මේකට උපකාර කරපු කෙනෙක් මෙතනදිත් හම්බ වෙනවා. ඒක අපිට කලින් ගීත දෙකේදිත් හම්බ වෙච්ච කෙනාම තමයි. ඒ තමයි අනංගයා. ඉතින් කියනවා විදින වාලු මලවි හිසරේ. එතන මේ අපූර්ව මේ ශාරීරික ක්‍රියාකාරීත්වන තුන හෝමෝන්ස් වල ඇති වෙන තත්ත්වෙ නිසා අපිට සිද්ධ වෙන සිදුවීම මේ ශරීර අභ්‍යන්තරයේ හද අභ්‍යන්තරයේ මේ අමුතු දෙයක් වීම ගැන මිනිස්සුන්ට තිබුණේ පුදුමාකාර කම්පනයක්. එමෙන්න තේගලු විශ්වාස කරන්න බැරි හැඟීම. ඒ නිසාම අතීත සාහිත්‍යකරුවෝ මේකට ගෙනාවා චරිතයක්. එයා තමයි අනංගය. එයාව අපිට ග්‍රීක සාහිත්‍යෙත්, ඊජිප්තු සාහිත්‍යෙදිත් ඊරෝස්, කියුපිඩ් කියලා තම්ම වෙනවා. අපි විතරක් නෙමෙයි මේකට අහුවෙලා තියෙන්නේ. හැමෝටම මේක අදාහගන්න බැරි අවස්ථාවක්. එතකොට එතන ඉඳන් පිපෙනවාලු අර ශ්‍රුති සූචනාත්‍රයෙන් කියන්නේ කැකුළු ආදරේ. මේ හරියට නිශ්චිත දිශාවේ මේ යනකොට මේ ආදරේ ටිකෙන් ටික ඔවුන්ගේ හදවත්වල මෝදු වෙනවා.

0: මනි මේකලා කියලා කිව්ව ගමන් දැන් මේකලා කිව්වහම ගැහණු ළමයෙකුගේ නමක් මතක් වෙනත් බලවත් මනි මේකලාව කියලා කිව්වහම මේ කාන්තාවන්ට ශරීරයට පළඳින්න තිබුණ ආභරණයක් තමයි මතකයට නැගෙන. හැබැයි ගීතවල නිර්මාණවල මේ මනි මේකලාව කියන දේ යොදාගෙන තියෙන්නේ කාන්තාවන් අරඹයා යම් කිසි සංකේතාත්මක අර්ථයකින් ඇය ප්‍රේම සම්බන්ධතාවයකට එළඹීම සහ ඊට පස්සේ තමන් ආදරය කරන පුද්ගලයා හා සමග කායික වශයෙන් වෙන එක්වීමක් පිළිබඳව කියන්නට මේ ගීතයේදීත් අපිට ඇහුණ. දැන් අපි කලින් ඇහුව ගීතයේදී බැදිදාසනේ අපි කෝඩුවේ මනි මේකලා සැලුනා බඳේ කියලා අපි ඊළඟට අහනවා චන්ද්‍රලේඛා පෙරේරා ගායනා කරන මේ ගීතය මනි මේකලා දිව්‍යාංගනා.
1: මොනිකා ඒක හරිද? මෙතනදිත් කියන්න උත්සාහ කරන්නේ ඒකමයි. අපි කෝඩුවේ ආදුනිකයි තාම. අපි පළවෙනියට මේ ප්‍රේමයෙන් බැඳෙනකොටම මණිමේ ඔබේ බඳේ බැඳිච්ච මණිමේකලාව සැලුණා කියලා ඔහු දකිනවා. ඒ කියන්නේ මණිමේකලාව කියන්නේ යටිකයි වැස්මක් තමයි මේ අතීත කාන්තාවන් වෙනුවෙන් නිර්මාණය වුණු. මේවා මැණික් වලිනුත් තියෙනවා, මුතු වලිනුත් තියෙනවා, රත්තරන් රිදී එක් එක්කෙනාගේ සමාජ තත්ත්වය අනුව මෙහි ආභරණ ස්වරූපය වෙනස් වෙනවා. ඔබට මතක නම් චන්ද්‍රලේඛා පෙරේරාම ගායනා කරපු ගීතයක් තියෙනවා කලිඳු ගංගා දෙනියේ කියලා. එතනදී කියනවා පලුපත් යහනකි මේ ඔහු සැතපුණු, ඔහුගේ සිරුරේ සුවඳයි මේ, ලන්දකගේ මිනිමෙවුලේ සුන් බුන් මේ, හා හා බැඳුනුදි කාමිනියක හා. ඒ කියන්නේ ඔහු ඇයත් එක්කලා ශාරීරිකව බැඳීම නිසා ඇගේ මණිමේකලාවේ සුන් බුන් කැඩිලා ගිහිල්ලා. ඉතින් ඒක තමයි මේ කියන්නේ, මේ ශාරීරික හැඟීමමයි මේ කියන්නේ යන්නේ මේ කලින් ගීතයේදී. එතකොට දැන් මේ අපි අහන්න යන ගීතයේදී මණිමේකලා දිව්‍යාංගනාව ගැන කියන්නේ. මේ මණිමේකලා දිව්‍යාංගනාව ගැන සඳහන් වෙනවා සංඛජාතකයේ බෝධිසත්වයන් බේරගන්න උදව් කරපු කෙනෙක් විදිහට. ඇය ශක්‍රයා වගේම තනතුරක් ලෝකේ පවත්න තනතුරක් දරපු කාන්තාවක්. ඒක තමයි දිව්‍යාංගනාව. දැන් අපිට පුරුෂ පාර්ශව තනතුරුනේ ගොඩාක් දකින්නේ. ඒ අතර දිව්‍යාංගනාවගේ තනතුරක් දකින්න හම්බ වෙනවා. ඒතර ඇයගේ කාර්යභාරය වෙන්නේ සත්පුරුෂයන් මේ සමුද්‍ර දැන් සමුද්‍ර තරණය කරනවා කියන එක එදා වගේම අදත් ටිකක් භයානකයි. මොකද මහ මුහුද සැර වුණොත් මොනවා හරි වුණොත් අර ලෝක ප්‍රකට ටයිටැනික් නෞකාවත් දිගලෙන්නේ නැහැ කියන නෞකාවත් යනවනේ ගිරිලා. ඒ නිසා ඒ වගේ අවස්ථාවදී සත්පුරුෂයන් ආරක්ෂා කිරීම තමයි ඇගේ සිද්ධ වෙන කාර්යය වෙන්නේ. ඒ වගේම ඒ හින්දම සොල්ස්මස්ථානයන් අතර තිස්ස මහා විහාරයේ ආරක්ෂක දේවතාවියත් මේ මණිමේකලා දිව්‍යාංගනාව බව ධාතුවංශයේ දක්වලා තියෙනවා. ඒ අතර දෙමළ සාහිත්‍ය දෙමළ බෞද්ධ සාහිත්‍යයේදීත් අපිට මේ ඇයව හම්බ වෙනවා. ඒ තමයි අර අපි වන්දනාමානයට පාත්‍ර කරන පතිනි දේවතාවිය ගැන ඇගේ කතාව කියවෙන සීලප්පදිකාරම් සහ මණිමේකලේ කියන දෙමළ නියුන් මහා කාව්‍ය දෙක. ඒතර මේ කාව්‍ය දෙකේ මණිමේකලේ කියන ග්‍රන්ථයේ ප්‍රධාන චරිතයක් වෙන්නේ මණිමේකලාව. එතනදී තව එකක් කියවෙනවා පතිනි පාලඟ එහෙම නැත්නම් කන්නගී කෝවලන් කියන දෙදෙනාගේ කතාවේදී කෝවලන් ප්‍රේමයෙන් බැඳෙනවා මාධවී කියලා නාට්‍යාංගනාවක් සමග නෘත්‍යාංගනාවක්. ඇගේ කෝවලන් සහ මාධවීට දාව බිහිවෙන දියණිය නම්කන් වන්නේ මණිමේකලා කියලා. මොකද කෝවලන් මුහුදු ගමන්වල යද්දී ඔහු ආරක්ෂා කරේ මණිමේකලා කියන දිව්‍යාංගනාව කියලා ඔහුගේ විශ්වාසයක් තියෙනවා. එතනදී මේ මාධවීගේ දියණිය වෙන මණිමේකලාටත් බොහෝ සෙයින් උදව් කරපු කෙනෙක් තමයි මේ සමුද්‍ර දේවතාවිය වෙන මණිමේකලා කියන දිව්‍යාංගනාව. ඇගේ මේකන මණිමේකලා කුමරියගේ පෙරමවයන් ගැනත් කිවිමේ හැකියාවක් මේ මණිමේකලා දිව්‍යාංගනාවට තිබුණු බව අර දෙමළ නියුන් මහා කාව්‍ය වෙන මණිමේකලේ ග්‍රන්ථයේ සඳහන් වෙනවා. එත ඒකෙදි තවත් දෙයක් වෙනවා. මෙන්න මේ කතාව ඒ තමයි අපිට දෙමළ සාහිත්‍යයෙන් හම්බ වෙනදී පාලි සාහිත්‍යයෙන් අර කතාව හමුණා. ඊට අමතක අපේ ජනශ්‍රුතියේදී සත්පුරුෂ දේවතාවියක් විදිහට තමයි මණිමේකලා දිව්‍යාංගනාව හඳුන්වන්නේ. ලංකාවේ දකුණු ප්‍රදේශයට ගොඩ බැසපු දෙවල් කුමාරයා ඇතුළු ඒ දෙවල් සත්කට්ටු ආරක්ෂා කරන්න උපකාර කරපු දිව්‍යාංගනාවක් විදිහට මණිමේකලා දෙව්දුව පැවතුණා කියලා පුරාණෝක්තිය සඳහන් වෙනවා. අන්න ඒ හින්දා ඉතාම ප්‍රකට දේවාලයක් වෙන සීනිගම දේවාලයේ මණිමේකලා දෙව්දුවගේ ප්‍රතිමාවක් ස්ථාපිත කරලා තිනවා. ඒට පූජා කරන්න මොනිකා නෙළුම් මල් පෙතිවලි සම්පූර්ණ මලක් විදිහට නෙමේ. එනිසා අක්තිදිග ආසියාතික රටවල වුණත් ඇය ඉතාම ජනප්‍රිය දේවංගනක් වෙනවා. ඇටගේ ගුරුවරයාගෙන් ලැබුණු පළිඟු බෝලයක් ඇසතුව තියෙන බව තමයි එය රාමාසුර කියන අසුරයා ලබා ගන්නගත් උත්සාහයේදී වර්ෂාවට හේතු වෙන බවත් විශ්වාස වෙනවා. ඉතින් මෙතනදී මේ ගීතයේදී සම්පූර්ණයෙන්ම කියන්නේ මේ ප්‍රේමය විඳින්න යන දෙදෙනෙක් හවසක මුහුදු වෙරළේ ඉඳිද්දී ඇය කියනවා මණිමේකලා දිව්‍යාංගනාවට මහසාගරයේ රළ කලඹන්න එපා, මොකද ඔවුන් ඒ සාගර වෙරළ තීරේ ඉඳන් ලබ දකින ස්වප්න ලෝකය බිඳෙන්න පුළුවන්. ඒ කියන්නේ සුනාමියක් වගේ වන්න එපා කියන එක වෙන්නත් කියන්නේ මේ. ඒ නිසා මේ එබඳු පරිසරයකයි ප්‍රේමවන්තයන් අතර තියෙන සබඳියාවත් මෙහි මණිමේකලා දිව්‍යාංගනාව කතාව අරගෙන අන්‍යාකාරයෙන් කියලා තියෙන්නේ.

0: ඩෙස්මන්ද සිල්වා මේ ගීතය ගායනා කරන්නේ. ප්‍රේමකේතුද අල්විස් ගිතලිපිය ස්ටෑන්ලි පීරිස් සංගීතවත් කළේ. හැබැයි මේ ගීතය ඉතා මෑතකදී කවර් වර්ෂන් එකක් හින්දා ගොඩක්ම ජනප්‍රියත්වයට පත් වුණා. මෙතන එකක් නෙවෙයි, අපිට හෙක්ටර් ඩයස්ගේ හඬින් ඇහෙනවා, ඒ වගේම ෆැලන් ඇන්ඩ්‍රියාගේ හඬින් ඇහෙනවා. මේ වගේ කවර් වර්ෂන්ස් කීපයක්ම අහන්න ලැබුණා. ගීතය අතිශය ජනප්‍රියත්වයට පත් වුණා නිර්මාණය වුණු කාලයටත් වඩා. මම හිතන්නේ පරම්පරා කීපයකට පස්සේ නැවත මේ ගීතය ජනතාව වැළඳගත්තා බොහොම ආදරෙන්. කලින් ගීතයේදී චන්ද්‍රලේඛා පෙරේරා ගැයූ ඒ ගීතයේදී අපිට ඇහුණා නේද, මේ සුදු මුහුදු තීරේහි දැහැනේ හිඳි කියලා. දැන් අපි යනවා නිල්වන් මුහුදු තීරේ, ගල් මල් පිපුණු යායි.
1: මා තනි වෙලා කියලා තමයි ඔහු කියන්නේ. මේ ගීතය ඇහෙනකොට මොනිකා වර්තමානයේදී කීයටවත් අපිට හිතෙන්නේ නැහැනේ මේකේ පද රචකයා කවුරු කියලා.
0: ප්‍රේමකීත දාලස්
1: කියන්නේ කොච්චර ඈත අතීතයකටද යන්නේ. තනුව සහ සංගීතයේ ස්ටැන්ලි පීරිස් කියලත් අපිට හිතෙන්නේ නැති, අපි හිතන එක අලුතේ මේ යුගයේ බිහිවෙච්ච ගීතයක් කියලා. නමුත් එතනදිත් කියන්නේ දැන් මණිමේකලා දිව්‍යාංගනාවට ආරක්ෂා කරන්න සිද්ධ වෙන පරිසරයක තමයි ඔහු ඉන්නේ. ඔහු ඉන්නේ නැවතලේ. ඈ ඉන්නේ ඇගේ අහනතේ. මේ ඉන්නේ මුහුදු යන ප්‍රජාවගෙන තමයි මේ කියන්නේ. ඒක නැවක වෙන්න පුළුවන්, ඔරුවක වෙන්න පුළුවන්, පාරුවක වෙන්න පුළුවන්, කුමක් හෝ මුහුද පාදක කරගෙන රැකියාවන් කරන අයගේ ජීවිත කතන්දරය තමයි සිද්ධ වෙන්නේ. දැන් මේකම වෙන විදිහකට කියනවනේ මොනිකා දයාරත්න රණතුංග සහ අමරා රණතුංගගේ දෙන්නගේම ගීතයක් තියෙනවනේ, මංගල මදු සමය පතා කුලගෙට ආරූපිකා පාළු පැලේ තනි කරදා දියඹට යනවා කියලා. එතකොට අය කියනවනේ පාළු පැලේ මට තනි නෑ හිමියනි කියලා. ඉතින් ඒ කියන්නේත් මෙන්න මේ මා තනි වෙලා නැවුතලේ ඈත ගිය අහනතේ කියන කතාව තමයි කියන්නේ. එතකොට මේ බඳු ජීවිත ගත කරන්න සිද්ධ වෙන ඉන්න ආරක්ෂක හමුදාවයා ඉන්න පුළුවන්, ඊළඟට පැය 24 සේවයේදී තමන්ගේ නිවසින් ඈත් වෙලා ඉන්න විදේශගත වෙන අය, මේ අය හැමෝගෙම ජීවිත වෙන මේ කතාව තමයි සිද්ධ වෙන්නේ. හැබැයි මෙතනදි විශේෂ කරලා තියෙන මේ මුහුදු තීරයේ ඇතුලේ ඉන්න අය ගැන ඌට දකින්න හම්බ වෙන්නේ ගල් මල් මිසක් අර අපි දකින සුන්දර මල් නෙමෙයි. ඒ ජීවිතේ සමහර පැය ගණන්, දවස් ගණන්, සති ගණන් මුහුදේ ඉන්න වෙනවා. නාවික හමුදාව ගැනත් අපි මෙතරදී ආදරයෙන් මතක් කරන්න ඕන. මා එතර ආදා ඈ නැවත ආවා එම් හොත සිහිවේ අද වගේ අවසාන මතකයේ මේ සිහිපත් කරන්න. මේ අවසාන මතකයේ වෙන්වීමේදී අරගත්ත තනුත් ගීත කීපයක අපිට හෙනවා. එදා රෑ ගුවන් තොටුපළේදී

වගේ ගීත ගණනාවකේ අවසන් මොහොත තීව්‍ර කරන තියෙනවා මේ තේ වගේ අවස්ථාව. ඉතින් ඒකෙදි කියන්නේ ඔක්කේ නොරෑ සොඳුරු මොහොතේ මා මිදුණු යාමේ ඈ දෙතල මාගේ දෙකපුලි ප්‍රේමගීත ගැති මෙහෙම මේ තරම් ඩීටේල්ස් එක්කල පොඩි පොඩි අවස්ථායක ලියවිච්චි ලියවිලා තියෙනවා දැක්කමත් අර පුදුම හිතෙන ඒ තරම් අපිට සමීප චිත්‍රය. එහෙම නැත්නම් අර අපිට රූප රාමු මැවෙනවා මේ වචන ඇතුලේ. ඒකේ ඇත්තටම ඒකේ තියෙන හැඟීම අපිට තේරෙන්නේ මේ වගේ කාලෙකට හම්බ වෙන්නේ

0: අඩකුමුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්
1: මම නම් දැන් මානම රිලැක්ස්
2: අනම්මනම් ගාල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
4: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබු ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
5: හැමෝම එකම රේසකට වාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
6: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ
5: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
6: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5 සියට් රෝඩි සුවර්ස්
7: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් තැවැන්ත මෙගා සුපිරි ටෑග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටෑග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටෑග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
4: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
8: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 266 167 අංකයට

0: ධර්යාත්මක වියමන සඳදියදහර
1: මානවය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහරහගෙනින් ඔබට මේ මතක් කරන්නේ NLB මේකා පව කැන යළිත් වරක් වාර්තාවන් අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරයකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ NLB මෙගා පව ලොතරැය්‍ය මිලදී ගත්තොත් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර අහගෙන ඔබ ඉන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සම්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හංසමාලා රෙඩි ගහපොළ සමග මේ කතාබහ අදත් ගීතයට ගීතයකින් එන ගැළපීම අපි වචනය ඔස්සේ තමයි හොයාගෙන යන්නේ. සමහර තැන්වලදී අදහසෙන් ගැළපෙන අවස්ථාවක් තියෙනවා. සමහර තැන්වලදී එකම කතාව කියන්න විවිධ උපමාවන් යොදාගත්ත හැටි අපිට විඳින්න අහන්න ලැබෙනවා. සමහර තැන්වලදී විවිධ උපමා රූපක යොදාගෙන එකම කතාව කියන හැටිත් අහන්න ලැබෙනවා. මේ වගේ ගීතය කියලා කියන මේ කලාව මාධ්‍ය ඇතුළේ ඒ අවකාශය ඇතුළේ හැඟීම් උදාහරණ බොහොම මේ අපූරු ආකාරයන් අපිට හොයාගන්න පුළුවන්කම ලැබෙනවා. මම හිතන්නේ මේ ආකාරයෙන් වූ වැඩසටහනකින් ඔබව හමු වෙන ප්‍රථම අවස්ථාව තමයි මේ ගීත විචාරාත්මක වැඩසටහනකට එහා ගිහිල්ලා. ඉතින් කෙනෙකුට මේ වගේ ගීතයක් මේ ගීතයට කොහොමද සම්බන්ධ කරන්නේ කියන දේ හිතට දැනෙනවා නම් ඔන්න ඔක තමයි මේහි නිදාන කතාව. අපි යන තව ගීතයකට. ආචාර්ය නන්දමාලනියන් ගායනා කරන ගීතයකට අපි යන්නේ. මදවලේ රත්නායක ගීපද සංකල්පනාව ආචාර්ය නන්දමාලනියන්ම තමයි මේ ගීතය සංගීතවත් කරන්නේ. අපි කලින් පෙය අවසාන ගීතය දෙස්මන්ද සිල්වා ගායනා කළ නිල්වන් මුහුදු තීරයේ ගීතය ඇහුවා. ඒ ගීතයේ කියවනේ මා තනි වෙලා නැව් තලේ කියලා. මේ ගීතයේදී කියනවා තනි වෙලා මා තනි වෙලා සඳේ කලවර කුරකගාවෙත් ඔබේ පැල්පත මගේ දසුනින් ඇතෝ සඳ මගේ සරසඳ තනි වෙලා මා තනි වෙලා.
1: ඔමුනිකා මේ ශෝකය කියන එක ප්‍රධාන වශයෙන් පාදක කරගත්ත ගීතයකදී විරහ ශෝකේ කාන්තාවකගේ පාර්ශවයෙන් කියවද්දී ඒ හැඟීම ඇය ගායනා කරන්නේමයි මේ ගීතයට එකතු කරලා තියෙන්නේ. එතකොට ඒ නිසාම ඇයට ඒ හැඟීම දැනෙන ආකාරය ඇය වචනවලින් කියනු සමහර ටිකක් ගයන්න අමාරු ගීයක් මේක. මේක කියන්නේ සැඳෑ කලවර කුරග ගාවෙන්නේ. කුරග ගා කියන්නේ මේ හෙමින් හෙමින් එන්නේ. අයියෙන් එකපාර එන්නේ නැහැ. එහෙම ඇවිල්ලා මගේ දසුණින් ඔබේ පැල්පත ඇත. අර මං ඉස්සලත් කිව්වා නෙතට ප්‍රිය දසුණනේ අපි දකින්න කැමති වෙන්නේ.
0: රසන්දනක් වගේ.
1: ඔව් දැන් මේ එළියන යුගයේ මඩවලේ ස්ත්‍රත්නායක ගීතයක්නේ මේක. එතකොට ඒ කාලේදී තිබිච්ච සමාජ සම්මතිය අතර තියෙන ප්‍රශ්නයක් ලොකුවට කියනවට වැඩිය. හැබැයි ඒ දසුණු පැල්පතත් පැල්පතක් දැන් අපි හිතනවානේ මේ පන්ති පරතරය කියන ඒවා තියෙන්නේ මේ ලොකු අය ලොකු අය ලොකු අය පහළ අය අතර කියලා ඉහළ පහළ වෙන්නේ පැල්පත් අතරත් එහෙම වෙන්න පුළුවන්. ඒ පැල්පත අතර සිදුවීමම කියනවා මට මං හිතන විදිහට මේ නාදමාලාවට නේ අස්නේ ගායනේ නාදමාලාව සම්බන්ධ කරගෙන තියෙනවා. අර සිංහපුරවර සුදා කියන කුවේණිය අස්නේ ගායනා කරද්දී යන නාදමාලාවේ අනුසාරයක් මේ නාදමාලාව සකසද්දී යොදාගෙන තියෙනවා කියලා අපිට අහනකොට දැනෙනවා. ඒ ඈතූ සඳ මගේ සරා සඳ කියලා කියන්නේ මාගේ සරත් කාලයේ සඳ ටිකක් විශාලයි. හිත පින වෙන සඳක් ගාක් විශ් හොඳට පේන්න පුළුවන්. එහෙම තියදී මෙතන සරා සඳ කියලා ආමන්ත්‍රණය කරන්නෙම ඔහුට පෙම්වතාට. මං තනි වෙලා. වලා කුලකුදු නොමැති අහසේ මලානික ඌ මගේ සිතුවිලි. වලා කුලක්වත් නැති හිස් අහසක් වගේ තමයි මගේ හිත. ඒ තරම් ඒ හැඟී ඒක ගල් ගහලා පාළු වෙලා තියෙන්නේ. දැන් නිල් පාට අහසක් දැක්කම ලස්සට නිල් පාට වුණා මුකුත් නැහැ. අපිට පොඩි කාලේ චිත්‍ර අඳින්න හොන් ලේසිම අහස තමයි. චිත්‍ර අඳින්නෙම නිල් පාට අහසක්
0: වලාකුළු
1: පේන්නේ ඉරක් අඳිනවා මැද්ද. ඒක පහසුයි. ඉතින් ඒ වගේ එකකින් කිසිම සිතුවිල්ලක් ප්‍රකාශ වෙන්නේ නැහැ. නමුත් ඒකේ තියෙන විවිධ ඩී එක නම් තොරතුරු අඳිනකොට තමයි අපේ සිතුවිලි ප්‍රකාශ වෙන්නේ. ඇය කියන්නේ එකයි ඔබේ ලෝකයේ මගේ ලෝකයේ අතර ඇත්තේ රැයක් පමණයි. රයකින් අපි වෙක්තන් කිරීම වෙන් කරලා තියෙනවා. හැබැයි ඒ වුණත් ගව් ගණන් දුර ජීවිතේ බර මගේ හිස මත බර වෙලා. හැබැයි අපිට රයක් විතරයි අපිට පේන්නේ වෙන් කිරීම. නමුත් ඊට වඩා එහා ගිය බරකින් ඇගේ ජීවිතේ පීඩාවට පත් කරන්න ඕන කිසියම් දෙයක් මේ ආදර සබඳතාව ඇතුලේ සිද්ධ වෙලා තියෙන බව පේනවා.

0: බන්ධර්නායකයන්ගේ ගී පත අචර ප්‍රේමසිරි කෙමදාසන්ගේ සංගීතයට ටීඑම් ජයරත්න ගාන ගීතයක් අහන්නේ දැන් අපි. කලින් ගීතයේදී අපිට ඇහුණා වලාකුලකුදු නොමැති අහසේ මලානික වූ මගේ සිතුවිලි ගල් ගැසී ඇත පාද වී ඇත කඳුල්ල පමණක් රජ වෙලා කියලා. මේ ගීතයේදී අපිට ඇහෙනවා අසරණ දෙනෙතින් පුතු දෙස බැලු සඳ දුටුවේ වැකිරෙන කඳුළු පමණිලඳ.
1: කඳුළු පමණක් කියවම් මොනික වෙන මුකුත් නෑ. අඬනව හැරෙන්න වෙන කරන කිසිම ක්‍රියාකාරකමක් ඇයට නැහැ කියන එක තමයි ඒක කියන්නේ. මෙතරදිත් කියනවා කඳුළු පමණි මම දැක්කේ වෙන මුකුත් නෙමෙයි. ඒ ගීතේ ආරම්භ වෙන්නේ පවනට සැලෙනා දොඹ මල් සුවඳින් ආදර හැසිරල් මෝඩ නැගේද. මේ ගීතේට පාදක වෙච්ච අත්දැකීම විදිහට අපිට තේරෙන්නේ විවාහ ප්‍රාප්ත වෙච්ච යුවළක බිරිඳ අලුත උපන් පුතාව තාත්තා ළඟ තනි කරලා දාලා ඇය වෙන ලෝකයක් තනන්න මේ කැදැල්ලෙන් ඉගිල ගිහිල්ලා. මේ ගීතේ එක නිර්මාණය වෙච්ච කතාවේ අත්දැකීම ගැන කියනවා 70 දශකයේ. මේ ගීතේ රචකයා වෙච්ච දර්පසිරි බණ්ඩාරනායක ඒකාධිපති නාට්‍ය සඳහා සූදානම් හිටපු කාලේ ටීඑම් ජරන්ද මහත්මයාගේ සරල ගී එකතුවට ගීතයක් මදි වෙච්ච හින්දා තමයි මේ ගීතය රචනා කරන්නේ ගායකයාගේ ඉල්ලීම පරිදි. ඒ පදලිය පෙළ ලියලා හු කියන්නේ දුරකතනෙ මේ සංගීත අධ්‍යක්ෂකවරයා වෙන ප්‍රේමසිරි කේමදාසයන්ට. ඔහු මේට තනුවක් යොදනවා ගිටාරය භාවිත කරමින් ඒ සංගීතය හැඟුම් බර බව සංගීතයෙන්ම ඒ වේදනාත්මක ස්වරූපය මතුවෙන ආකාරයට. ඇත්තනම් මේ ගීතේ විශේෂත්වය තියෙන්නේ මේ ගේය පද රචකයාගේ පළමු සහ අවසාන ගීතය. එහෙම නැත්තම් එකම ගීතය විදිහට මේ ගීතය හඳුන්වන්න පුළුවන්. ඔහේ ගීතේ නම් කරලා තියෙන්නේ අබිනික්මන කියන නමින්. එතකොට මේකේ කෙලින්ම බිරිඳ ගියා කියලා කියන්නේ නැහැ. අපිට වචනවලින් ඒක අංගවෙනවා. මල් ඇතිරුණුයේ සුව යහනේ ඔබ අඩවන් දෙනෙතින් නාල වඩයිද. එතකොට ඇය වෙනත් පෙම්වතෙක්කෝ වෙනත් සැමියෙක් සමග ආලිංගනයේ යෙදෙන ප්‍රේමයේ රාගයේ ශාරීරික සම්භෝගයේ දෙන අවස්ථාවේදී ඔහු ඒට ඔහු චිත්තපට අධ්‍යක්ෂකවරයෙක්නේ ඒ රූපරාමුවට මේ රූපරාමුව හරියට ගලපනවා. අනිත් රූපරාමුව තමයි මා ඇකයේ සිට පොඩි පුතු හඬනායේ දුක් බරහන ඔබට හේතු. අර ප්‍රේම කවි අතර ප්‍රේම ගීත අතරදී මේ වේදනාත්මක ස්වරය ඇහෙද කියලා ඔහු අහන්නේ එකයි. අම්මා කෙනගේ ආදරේ තාත්තකට කුඩ දෙන්න අමාරුයි. හැබැයි අම්මලා ඉන්නවා තාත්තලාගේ අම්මලාගේ දෙකම ආදරේ ලබා දෙන. මොකද තාත්තා කෙනෙක් අසරණ වෙන තැන් තියෙනවා. ඒ දරුවට කිරි උරන්න තමන්ගේ ළයේ ලේ කිරි වෙනවද කියලා ඔහු නොදන්නාම අන්නේ අසරණ මොහොත තමයි මේ ගීතෙන් කියවෙන්නේ.

0: වසන්ත බන්ධාර දෙසානායක මිගිත ලිපි විශාරද ගුණදාස කපුගේ සංකේතවත් කළා. මිගිත මුලින් ගායන ජාතික බණ්ඩාරයන් මේ වගේ ගීත කීපයක්ම තියෙනවා. මුලින් ජාතික බණ්ඩාරයන් ගැයුව, පසුව විශාරද ගුණදාස කපුගේ ගායනා කළ. මේ ගීතයත් පසු කාලෙකදී විශාරද ගුණදාස කපුගේ හඬින් පටිගත වෙන්න.
1: රචරට ගුවන් විදුලියෙන් නේද මේ ගීත, මේ බඳු ගීත ගණනාවක් බිහි වෙන්නේ.
0: ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවය, ලංකාවේ පළමු ප්‍රාදේශීය ගුවන්විදුලිය විදිහට 1979 ඉඳන් වසර ගණනාවක් යනතුරු ලංකාවේ විශේෂයෙන්ම මේ උතුරු මැද පළාතේ වැවිපෙති රාජ්‍යයේ නිර්මාණකරුවන්ට සැබෑම තෝතැන්නක් වුණා. එයින් බිහි වුණු නිර්මාණකරුවන් විශේෂයෙන්ම මේ වසන්ත බණ්ඩාර දේශනායක ගතත්, ජාතිලක බණ්ඩාරයන් ගතත්, ඒ වගේම විශාරද ගුණදාස කපුගේ මේ රජරට යන්නේ දඬුවම් මාරුවක් ලබලා. හැබැයි ඒ දඬුවම් මාරුව නිර්මාණකරණයේදී කොයිතරම් දේවල් ඔහුට, ඒ වගේම ඔහු නිසා අපි වගේ ඔහුගේ ආදරණීය රසිකයින්ට හිමි වෙලා තියෙනවද කියලා හිතෙනවා. ඒ වගේම තමයි තාමත් රජරට ගුවන්විදුලිය තුළ මේ පටිගත කළ වැඩසටහන්හි තැටිපටි ගබඩාවේ අහන්න විඳින ලැබෙනවා. ඉතින් මං හිතන්නේ ගුවන්විදුලි විශේෂම මාධ්‍ය කලාව ඉගෙන ගන්න දරුවන්ට මේ වෙනුවට ලංකාවේ ගුවන්විදුලියට සේවස සම්පූර්ණ වෙලා තියෙන. සේවසක් ඇතුලේ රජරට සේවයේ භූමිකාව කියලා කියන්නේ අති විශාල කාර්යභාරයක්. ඉතින් මං හිතන්නේ පිළියේ පැදුර, රජරට කැකුළු, මේ වගේ වැඩසටහන් ගණනාවකින් මේ වගේ නිර්මාණකරුවන්ට ඉඩකඩ ලැබුණා ඉදිරියට එන්නට වැදීනෙල්ල මේ වගේ වැඩසටහන් වලින්. අපි යමු එහෙනම් දොඹමල් කැලෑවට. කලින් ගීතයේදී අපිට අහුණා පවනට සැලෙනා දොඹමල් සුවඳින් ආදර හසරැලි මුවට නැගීතෝ කියලා. මේ ගීතයේදී අහනවා දොඹමල් කැලෑවේ බඹරුන් ගැයූ කවියක් වගේ ආදරේ.
1: ඒ සුවඳට මත් වෙලා එන බඹරුන් ගැයපු කවියක් වගේ ආදරේ දැටින්නෙම සංසාර ගිරි දුර්ගයේ අත්වැල් බැඳෙන් ලං වී ඉන්න කියන හැඟීමත් එක්කලා. දැන් ඔබ ගීතයට ප්‍රවේශ ලැබෙන ගුණදාස කපුගේ මහත්මයා ගැන කතා කරපෙකේදී මට කියන්න තියෙන මොනික, සමහරුන්ගේ ජීවිතවලට එන සමහර සිදුවීම් අපි හිතනවා අපේ ජීවිතයට දෙන අතුල් පහරවල්. හැබැයි මොලේ තියෙන අයට එල්ල කරන ගල් වලින් ගයක් තනා ගන්න පුළුවන්. තමන්ට එල්ල කරන්නේ ගල්ද මල්ද කියලා තකන්න එපා. ඒ අවස්ථාව හරියට ඔළුව පාවිච්චි කරොත් තමන්ගේ ජයග්‍රහණය පිණිසම හේතු කරගන්න පුළුවන්. එකඳ මෛතර කපුගේගේ ගීතාවලිය කතා කරොත් ඒ ගීතාවලිය ඉතා සාර්ථක ගීත කරනවා. මේ ඔහුගේ දඬුවම් මාරුව නිසා ඔහුට ලැබිච්ච දේවල් විදිහට අපිට දකින්න පුළුවන් වෙනවා. මේ වචන හරිම ලස්සනයි මොනික. රෑ පිණි පොදේ සීත මිටියාවති කේතකි. කේතකි කියන්නේ වැටකුළු මල් වලට නේද? එතකොට ඒ ඒ ඒ පරිසරය ගැන කියනවා. ඒ මේ ඉන්න තැන රෝස මල් පිපෙන, දැන් අපි අහපු එක ගීතේකවත් රෝස මල් අපිට හම්බ වෙන්නේ අඹ මල්, දොඹ මල්, කේතකි මල් වගේව තමයි හම්බ වෙන්නේ. මිල අධික මල් නෙමෙයි. ඒ වගේ තැනක උදා වෙච්ච ස්නේහ සෙනෙහස අර වගේ තත්ත්වයක නෙමෙයි තියෙන්නේ. ඒ සෙනෙහසේ සුවඳ ඊට වැඩිය හෘදයාංගමයි. හැබැයි ඒක දුක් දොරකඩින් හෙට දිනේදී දුක නැමැති දොරකඩින් නිමා වෙන්න එපා කියන ප්‍රාර්ථනාව මේ පෙම්වතාට තියෙනවා. මොකද බොහෝ කතා සතුටෙන් පටන් ගත්තට ඉවර වෙන්නේ හදවතට දරා ගන්න බැරි දුකක් දීලා. සමහර ප්‍රේම කතා හැම වුණාට පස්සේ ඒ අයගේ ජීවිතේ එක්ක මරණයේ වේදනාව ඉවර වෙනවනේ. එහෙම නැත්තම් උමතු වීමකින් ඉවර වෙනවා. එහෙම නැත්තම් ජීවිතේ කිසි දවසක අර ගිනි පෙළෙල්ලෙන් බැටකාපු කෙනා කණාමැදිරියලටත් බයයි කියලා ආය ප්‍රේමය වගේ දේවල් වලට යොමු නොවෙන්න යන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා අර ප්‍රේමය ගැන හැඟීම් මාත්‍ර වලින් අපිට ලැබෙන සතුට වගේම ඉතා විශාල දුකක් ලැබෙන බවත් අමතක නොකළ යුතු දෙයක්. කටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා හිනෙහි දෙතුල් නිරිතල. ප්‍රේම කරනවා නම් අර කඳුළු පැන් කෙන්ඩියා සිනහ මල් වටියා දෝතකට ගෙන යා හැකි දුර
0: සියයක් වත්තේ නම්
1: ප්‍රේමවන්තෙක් වුණාට කමක් නෑ කියලා කියන්නේ. මේක ලේසි නෑ මේ ආදරය කරනවා කියන එක. පෑදුණු සඳක් නිසරු අහසේ පිපේවා කටුවැඩ උඩින් පායලා. මේ නම් නිසරු අහසක තමයි මේ ප්‍රේමේ සුවඳ දල්වන්න ඕනේ, සුවඳෙන් එකලු කරන්න ඕනේ. ඒවත් පායන්න තියෙන්නේ මල් පිපුණු කැලාවකම නෙමේ, මල් මතින් නෙමේ පායන්න වෙන්නේ කටුවැට උඩින්. හැම ප්‍රේම කතාවටම හැමෝගෙම ආශිර්වාදේ ලැබෙන්නේ ඒ ජය ගන්නවා කියන්නේම කටුවැට උඩින් සඳක් පායවන්න දක්න උත්සාහයක් වගේ.

කේතකි මල්වනේ ඉඳන් සුවඳ දෙන මල්වනේකට යන්නේ. අපි රොකන්ත ගුණතිලක ගාන ගීතයක් අහන්නේ ඊළඟට. ගීත ලිව්වේ කෙඩිකේ ධර්මවර්ධනයන්, රොකන්ත ගුණතිලක ගීත නිර්මාණය සහ සංගීත අධ්‍යක්ෂණය. මේ ගීතයේදී මේ පිටස්තර කෙනෙක් මේ ප්‍රේම කතාව දිහා බලන් ඉන්න දෘෂ්ටි කෝණයෙන් තමයි ලියවෙන්නේ. ඔහු කියනවා, ඔබේ ළමදේ සෙනෙහේ මැදුරේ සුසුම් නැගෙලා. දැන් මේ සෙනෙහේ මන්දිරයක් විදියට අපි සකසගත්ත දේවාලය, නැත්තම් අපි හදාගත්තේ සුන්දර සුවඳවත් කරපු කාමරයට ඇවිල්ලා තියෙන සුසුම් විතරයි. සතුටු සිනා කියන එක නෙමෙයි. හැඳුන් කඳුළු තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි කාලෙකට කලින් බිඟුන් බැඳුනේ මේ ඇය නැමැති සුවඳ දෙන මලකට. දැන් ඒ බඹරට මොකද වුනේ? ඒ ඔබේ සුපෙම්බතා ඒ විදෝ බලා නෑ ඵලේ තැවි හඬා වේදනා දරා. හොයන්නේ නෑ. කාලෙකට කලින් නුරාව වැහුණු නැතිං තමන්ගේ හදවතේම පිදූ ප්‍රේමේ, ශරීරයෙන් මෙක්කුණු ප්‍රේමේ, ඒ සියල්ල ගැන තිබ බලාපොරොත්තු සෙනෙහෙ මන්දිරෙම බිඳ දාලා ඔහු ගිහිල්ලා. එතකොට ඔහු කියනවා, මේ කතකයා කියනවා, මේ ලොවේ දිනු අපේ ජීවිතේ කෙටි, මේ ජීවිතේ කෙටි. කාලයේ රහස් වසා ජීවිතේ ගලයි. අපි කතා කරන ජීවිත කතාවල සමහර දහස් තියෙනවා කවදාවත්ම හෙළි නොවුණු, හෙළි නොකරපු. හෙළි වුණේ නැති වුණොත් ඒව ගැන කවුරුත් දන්නේ නැහැ. අපි දන්න බොහෝ අයගේ ඔවුන් තමන්ගේ ආදරය ගැන ඇවිල්ලා විවිධ වේදිකාවල මේ වගේ කතා බහකදී ඇවිල්ලා කතා කරනවා. හැබැයි ඒ කතා කරන්නේ කතා කරන්න පුළුවන් ආදර කතා විතරයි. ඊට එහා ගියලා සමහර කතන්දර මෙන්න මේ වගේ රහස් වසන ඔවුන්ගේ ජීවිතේ ගලාගෙන ගිහිල්ලා තියෙනවා. මේ යථාර්ථය තේරුම් අරන් ආදරය කරන්න, ආදරයත් එක්ක ගෙවෙන ජීවිතය දිහා බලන්න කියලා.

අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: dove siete lo trend.
1: Hemo make up race එක තුවාදී ඔයා full chill එකේ bike එකේ වයි නේද ගමන.
2: කලබල වෙන්න එපා. මගේ bike එකේ tires Seat premium range නේ.
1: වංගුණත් wet පාරක් උනත් sure ද?
2: නැතුව සුපිරි wet and dry grip නිසා සිරාම cornering. වයි නැතුව extra mile යන්න පුළුවන්. නොනවති උපරිම mileage එකත් සහ extra ordinary performance එකක් දෙන සුපිරි premium look එකක්. Seat grip X5 සහ Summit 5. Seat the road is yours.
3: මම නම් දැන් මානම relax.
4: ඕනම
5: සන්ධිවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: සෞන්දර්යාත්මක වියමන සඳදියදහර
1: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සඳදියදහර සමගයි ඔබ ඉන්නේ එනබ මෙගා පව රුපියල් 40කට සුපිරිතෑගි 3ක්ම දෙන ලංකාවේ එකම ලොතරැයිය. මුදල් හීනය වගේම සුපිරි මෝටර් රථයක හීනය හැබෑ කරගන්නත් දැන් ඔබට පුළුවන් NLB මෙගා පව ලොතරැයියත් එක්ක. NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. සඳදිය දහර සමග ලකනහගෙන ඔබ ඉන්නේ ඩෝමා පැකින් මැෂින්ස්. ඔබේ අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් උසස්ම තත්ත්වයේ ඇසුරුම් කිරීමකට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර පෙළක් දැන් මාක්ස්වෙන් හෝල්ඩින්ස් ඔබට ලබා දෙනවා. ඉතා කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයන් දක්වා ඇසුරුම් කළ හැකි යන්ත්‍ර මේ අතර තියෙනවා. වැකුම් සීල යන්ත්‍ර, ද්‍රව ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, කුඩා කැබලි සහ කුඩු වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර, ඒ වගේම ධාන්‍ය වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර. ඉතින් ඩෝමා පැකින් මැෂින්ස් ගැන වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0117 979 579 දුරකථන අංකයට.

0: මානවීය ප්‍රේමී සොන්දරාත්මක වියමනමේ සඳ තිය දහර. අද අපේ සොඳුරු හමුවීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආශර්ය හංසමාලා රෙඩිගහපොළ සමග මිල්ටන් මල්ලවරච්චි ගායන ගීතයක් අපි අහනවා. ඊළඟට කරුණාරත් අබේසේකරන්ගේ ගීපද එම්.කේ. රොක්සාමි සංගීතවත් කළේ. විරාමයට කලින් අපි අහුව රෝකාන්ත ගුණතිලක ගායන ගීතයේදී අපිට ඇහුණා සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා කඳුළු බිඳු නිල් නුවන් පුරා රැඳිලා කියලා. මේ ගීතය ඔබ නිල් නුවන් තලාවේ සැලේ කඳුළු මිදිලා.
1: කලින් ගීතයේදී පෙම්වතා පැදුරටත් නොකිය පලා ගියාට පස්සේ ඇයට හඬනවා හැරෙන්න වෙන විකල්පයක් නැහැනේ. මෙතන පෙම්වතා පලා ගිහින්නේ නැහැ. නමුත් ඇගේ කඳුළු වලට හේතු වෙන්නේ ඔහු. ඇය හොඳටම ආණ්ඩනවා කියන එක කියන විදිහ බලන්න මොනිකා වෙන විදියට ඔබ නිල් නුවන් තලාවේ සැලේ කඳුළු මිදිලා මිදි මිදි ගලනවා.
2: ඒ කියන්නේ නැවතීමක් නැතුවම ගලනවා.
1: නැති වෙන උපදෙනවා. කඳුළු උල්පත වෙලා තියෙන්නේ. එතකොට ඔහුට පේනවා මේ මැදින් අපේ මතක මැවිලා පේනවා. හැබැයි මේ පෙම්වතාගේ හොඳක් තියෙනවා. ඔහු අතීතේ මතක් කරනවා. ඔබගේ දෑතේ මගේ දෑතේ සතපලක් ගෙවිච්ච අතීතය අපි දෙන්න විතරයි දන්නේ. දැන් ඒක එක මොහොතකට ඔහුට අමතක වෙලා. ඒ වැරද්ද
2: පිළිගන්න
1: හොඳ පෙම්වතෙක්. ඔහු කියනවා මුල්ල දී උනේ මුලාවයි වැරදීම මාතේමයි නොසැලී බලා එදාමින් මං ඔබේ නාමෙන් ඉන්නවා කියලා ඔහු කියනවා. මේ බඳු පෙම්වතුන් තමයි අපිට ඕන කරන්නේ මොනික. හැමෝම 100%ක් හරි නෑ. ඒ වගේම ඒ සමාව ගත්තට පස්සේ ආය ඔළුව කන්න යන්නත් හොඳ නෑ. ඊට පස්සේ හැම වෙලේම ඔයා එදත් මට ඕකනේ කරේ කියනවා වගේ
2: රිවයින් කර කර නේද? එන්න අවශ්‍ය නෑ අතීතයට.
1: අතීතය අප මතක් කරන්නේ නැතුව මේ බඳු අයගේ මේ ප්‍රේම කතාවලට පැවත් නැති වෙන්නේ එකිනෙකා කෙරෙහි අවබෝධයේ ගෞරවය සහ අපි අමාරුවෙන් කියන්න අකමැති සමාවෙන්න වචනේ කීමේ වටිනාකම තමයි වැරද්ද පිළිගැනීමේ වටිනාකමයි මේ ප්‍රේමය ඇතුළේදී මේ ගීතෙන් කියන්නේ.

0: ගයන් පෙරේර ගැන ගීතයක් අහනම පීළඟට චන්ද්‍රයන් පිදු. දෙන්න කලින් ගීතයේදී මිල්ටන් මල්ලවරච්චි කිව්වනේ නොසලී බලා එදාමින් හිඳිමි ඔබේම නාමෙන් කියලා. අයි වෙන නමක් කොහෙන්වත් පේන්නේ නැ, ඔබේම නාමෙන් තමයි මේ ගීතේ කියනවා. වර්ණවත් කළේ මාගේ සිහිනේ ඔබේ නාමෙන්.
1: ඔමනික දැන් මේ ගීත ඇතුළේදී අපි දැන් මෙතෙක් අහපු සමහර ගීත් ගේපද රචනාවල තියෙන අර්ථයේ ගැඹුරුකම අපිට තේරුණා. ඒ වචන පාවිච්චි කිරීමේ ඔවුන්ගේ ප්‍රතිභාව, ඒවායේ තියෙන වටිනාකම අපිට තේරුණා. දැන් මේ ගීතවලදී හුඟක් වෙලාවට ලස්සන වචන ගොඩාක් තියෙනවා. සිහිනියන්නුවත් මාඩුටුවේ මගේ දිවි අන්ධකාර. දැන් මේ අර කලින් ගීතවල ඔක්කොගේ එකතුවක් වගේ ඝන අන්ධකාරයෙන් මිදී කියනවා වගේ කියනවා. ඉතින් ඔහු කියන්න උත්සාහ කරනවා, මා මගේ පැතුමන් අන්ධකාරයේ සිර වෙලා තිබුණේ, මම හිරු දිහා බැලුවේ නැහැ කියලා. හැබැයි කෙලින්ම කියන ඔබගේ සෙනෙහෙන් ආදරයේ අර්ථය ලැබුවේ කියලාම කියනවා. ඒක දෙවෙනි අර්ථ වචනවත් කියන්නේ සුගායනීය වෙන විදිහට කියන්න උත්සාහ කරන්නේ නැහැ. හැබැයි කියන්න උත්සාහ කරන්නේ ඔහු කොයිතරම් තනි වෙලා හිටියද, චන්ද්‍රයන් පිදු කිරණක් සංගවලා හොරෙන් වර්ණවත් කළේ මගේ සිහිනේ ඔබේ නාමෙන්. මං සඳ කිරණක් හොරෙන් සංගවල අරගෙන මගේ සිහිනේ ඔබේ නාමෙන් වර්ණවත් කරගෙන ඉතින් ඔබ පතාම මං හැමදේම කළා. ඔබ තමයි මගේ හදවත පුබුදු කළේ. අනේ හැඟීම ඔහු කියන්න උත්සාහ කරනවා විවිධ වචන වලින් අර්ථවත් කළා. මේ ගීත මෙන්න මේ යුගයේ ගීතවල ගොඩාක් වෙලාවට කැපී පෙනුන මොනිකා වචන වලට වඩා ගායනයේ සංගීතය. එනිසාම අපිට මේ ගීතේ වචන වලට වඩා මතක තියෙන්නේ

0: සමඟ අපි අහන විඳින අවසන් ගීතය. මේ ගීතය සේනනායක වෙරළියත ගායනා කරන්නේ සජිත් වී චතුරංග ගීතෙල්ලිවේ කේෂාන් පෙරරතමයි සංගීතවත් කළේ. එනර කලින් ගීතයේදී ගායන ගහනින් අපිට අහුණ අප නෙත් ගැටෙනා මොහොතක් ගැන. මේ ගීතයේ කියනවා නෙතට ගැටෙනා සැවුම පරදා මම ඔබට ආදරෙයි පෙර වගේ කියලා.
1: උමුණිකා අර ඒ ඔහුට තියෙනක ශික්ෂණයක් තමන්ගේ ඇහැට හම්බ වෙන හැම රූපවත් දසුනක්ම තෝරගන්නේ නැතිව ඒවා අතරෙත් තමන් ආදරය කරපු කෙනාවම ප්‍රාර්ථනා කරමින් ඉන්නේ. එහෙන්දයි ඔහු කියන්නේ එනකල් බලන් වෙනදා වගේ මා ඉන්න බැව් තනි වී ලොවේ. ඇය ඔහු හැරලා ගිහිල්ලා බැහු තව ඉන්න ඇය පතාගෙන. ඔබ දන්නේ නැහැ කියා මම දන්නවා. ඔහු දන්නවා ඇය දන්නේ නැහැ කියලා ඒත් ඔහු බලන් ඉන්නවා. ඉතින් ප්‍රේමය වෙනුවෙන් බලා සිටීමේ ශික්ෂණය බලා සිටීම කියන එක ප්ලේස් වෙටක් නෙමෙයි. අපිට බලන් ඉන්න වෙලාවක් නැහැ. බස් එකේදකම් බලන් ඉන්න බෑ. චච්චුක් ගානවා අයියෝ ගියානේ කියනවා. වෙන්න පරක් උනම් මෙන්න දන්නේ නැද්ද කියලා අපිට ඉවසීම නැහැ. හැබැයි මේ ප්‍රේම විනුවෙන් බලා සිටීම සමහර වෙලාවට අමාරු දෙයක් තමයි. නමුත් වැරදි තේරීමකට යනවට වැඩිය අර දන්න යකා හොඳයිනේ නොදන්න දෙවියන්ට වගේ කියන හැඟීමෙන් තමයි ඔහු බලන් ඉන්නේ. මේ තමන් අතහැරලා ගියපු එක්කෙනෙක්. දැන් සමහර කතාවල කියනවා ඔබ එකම ගහම නම් නැවත නැවත තෝරන්නේ. මතක තියාගන්න ඔබ කැලේ අතරමං වෙලා. කැලේ ඇවිදින්න ඇවිදින්න එකම ගහ ගාවටම නම් අපි නැවත නැවත එන්නේ. අපි අතරමං වෙලා. ඒකෙත් ඇත්තක් තියෙනවා. අපි අතහැරලා ගියපු කෙනාම ප්‍රාර්ථනා කරමින් ඉන්නවා කියන්නෙම අපි අතරමං වෙලා වෙන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්ත තමයි ඒක නිකන් සීලයක් ආරක්ෂා කරනවා වගේ වැඩක්. දැ ඔහු කියනවා මගේ හුස්මටත් වඩා මට වටිනවා ඔය. ඔහු වැරදි කරලා නැහැ. හැබැයි ඇය බොරු වැරදි කෝටියක් මවා සමුගත්තිමා නෙවෙයි ඔයා. ඇයට රැඳෙන්න හේතු දහසක් තියෙද්දි ඇයට ඔන්නේ මිදිලා යන්න. ඉතින් ඒ වෙලාවේ ඔහුට මතක් කරන්න තියෙන්නේ අපට අපි නැතිව බැරි වෙච්ච කාලයක් තිබුණා. ඔහුගේ ජීවිතේ ඇය විතරක් වෙච්ච හින්දා ඔහුට වෙලා තියෙන හිත හදාගන්න බැරිකම. හැබැයි ඔහු එක දෙයක් කියනවා ලෝම කියන වචන නොඅසා සතුටින්ම ඉන්න ඔබ හැම ආත්මේ. ඔබ මෙතනින් ගියත් අනිත් තැන්වලදීත් ඔබට මේ වගේ දේවල් අනිත් අය කියන්නේ. හැබැයි ඔබේ ඒ ඔබ ගිහිල්ලා නැවතිච්ච තැන ගමනාන්තයවත් ඔබ රැකගන්න මේ අනුන්ගේ කියන වචන අහලා ඒවට රැවටෙන්නේ නැතුව. ඒ වුණත් ඔහු ප්‍රාර්ථනා කරන්න මේකම දෙයයි මට ඔබව නොලැබ ඉන්න බෑ. ඒසා මේ සඳ දිය දහරෙන් අපි ඔබට කියන්නේ ප්‍රේමය ප්‍රේමයෙන්ම විඳින්න. ප්‍රේමය තුළ තියෙන ප්‍රේමේ සුන්දරත්වයම දකින්න විඳින්න කියලා.
0: අපි එහෙම කියලා සමු ගැනීම සටහන් කරනවා අදට. නැවත තවත් සුන්දර ඉසවකදී සඳදිය දහර තුළදී ඔබව හමු වෙන බලාපොරොත්තුත් එක්ක රංජන් පුෂ්ප කුමාර සමඟ මම මොනිකා සිරසේකර ප්‍රාර්ථනා ඔබට සුබ රාත්‍රිය.

0: අත්‍යන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සංවරය.
1: මහිතව ගිහිල්ලත් ඇති කියලා අද ඕටි කරනවා කිව්වනේ. බෑ කියලා හිතුණා ෂේප් එකේ පැනක. අර ගෑණිව තරහ කරගන්න. එයා කොහොමත් මාත් එක තරහයි. අය අමුදෙන් තරහ කරගන්න දැන්.
0: සංවරය.
1: ඇයි මොකද?
2: රහටද උසයන්නේ නැත්තම් ඇඳුමටද නිර්ලා පේන්නේ?
1: තොට තියෙන රුදා මොකද්ද?
2: නෑ උලක්ම නෑ ඉතින් ඒකයි මං කියන්නේ.
1: හැලි වඳුරා. ඉස්සල ගහන පොළවේ.
0: සති අග රාත්‍රී 9:00 ITN බලන්න. සමරය.

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011176679479
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
5: මම නම් දැන් මානම රිලැක්ස්.
6: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
7: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
8: 75 සිරකටත් වඩා විශ්වාසයේ දිනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
9: ක්‍රිමිරාජ සුවසේව
10: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න નિවරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
11: ක්‍රිමිරාජ සුවසේව
10: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න සාදර අනුග්‍රහය
12: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය

0: ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
1: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
0: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබ

0: ඒක ධර්ම තිලක අධ්‍යක්ෂණයක්.
1: මේක පොඩ්ඩක් අහනවා. දැන් තමුස කියන දේ කවුරු හරි මේ 3-4 දිනේ කහයි. ඒ වගේ දෝයි මං මොන හරි කිව්වහම මං කියන දේ අහන්න මිනිස්සු කොච්චර ඉන්නවද? තමුස ඔයි මේ සෙකන්ඩ් ඉයර් එකේ ළමයෙක් විතරයි. මම මේ විශ්වවිද්‍යාලේ ප්‍රොෆෙසර් කෙනෙක්.
0: මගේ ඉපැරණි පෙම්වතී.
2: බලපන් මං උඹට කරන දේ. උඹගේ රස්සාවයි ජීවිතේයි දෙකම නැති වෙන තැනට වැඩ කරලා මං පස්ස බලන්නේ.
1: වැරදි වැටහීමක් ඔයාට තියෙන්නේ.
2: වැරදි වැටහීමක්? මෙච්චර මේ කෙල්ලෙක් ගියතුළු දාගෙන අඬනකම් බලන්න තොට පිස්සුද බල්ලා?
0: මගේ ඉපැරණි පෙම්වතී. සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
3: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උණුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Search Sideline
4: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 Search Light සමාජ ගවේෂණය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71 711 711 1

0: අදත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොවලින් ඒසල්
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: සමරය අධ්‍යක්ෂණය ප්‍රියන්ත ප්‍රනාන්දු.
4: මේ ඔයාට ආරංචි නැත? අපේ අම්ම එහිඳල කරපු වීඩියෝ එක ටීවී එකේ පෙන්නලා.
5: ඊරුමක් නෑනේ අයිසේ. ඔය ගිහින් හරියනො නම් අපිත් යනවනේ.
4: අම්මා ඉන්නවා කියන්නේ. කොහොම හරි ගෙන්න ගන්න බලන්න ඕනේ.
5: ඒවයි ඒවයි බේන් කියලා.
2: සති අග රාත්‍රී 9ට ITN බලන්න. සමරය. ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
6: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
2: ලොවක් සනසන ඔහු.

0: ඇවන් ජැග්‍රහහි සුබ රාත්‍රයක් රදහය විනාට දෙකය දැන් වෙලා අද දවස මිලදී ගත්තල ත්‍රයි පත්තර ගන්න මේ ඇහෙන්නේ ඔබේ ජැග්‍රහහි ප්‍රතිඵලය.
1: සුබ දවසක්
2: අලුත් වෙලා
1: පහසු වෙලා තෑගි පැඩි වෙලා අංක එකයි ලග්න එකයි
2: සියයක්ම ඔබ යකේ
1: අංක දෙකක් ගැලපුණාම
2: රුපියල් 1000ක් වාතේ
1: අංක දෙකයි ලග්න එකයි
2: 2500ක් අතේ අංක තුනට
1: 50000ක්
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000ක්
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: වන් අදත් වාසනාව හිතේ තියාගෙන ඔබ මෙලදී ගත්ත ඔබේ අතේ තියෙන ලොතරැයි පත්වලට ජය උදා කර දෙන හොඳම හෝරාව වාසනාවේ සුබාඩු හෝරාව එල්එල්වි ජාතික ජයවරණේ වාසනාවන්ත ලොතරැයි පත් අටක් තුළින් අදත් ඔබේ ජය තහවුරු කරන්න අපි සූදානම්. අදත් ඔබේ වාසනාව පිළිබඳ පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී ගීතිකා ජයවර්ධන මහත්මිය. හඳුනාගනිමු දවසේ අධීක්ෂණ මණ්ඩලය. කොරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් නුවන් සම්පත් වීරසිංහ මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MASH පෙරේරා මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රභාත් පෙරේරා මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී ADS නිව්ටන් මහතා. එහෙනම් අදත් ඔබට මුලින්ම වාසනාව NLB ජයින් ආරම්භ කරන්න අපි සූදානම්. අදට සල්ලි වෙනුවෙන් NLP ජය 525 වන දිනුම් මැදීමයි දැන් අපි ආරම්භ කරන්නේ. එහෙනම් අපි යමු දිනුම් මැදීමට. NLP ජය දිනුම් මැදීම තුළින් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය සමග ජයංක 4 දැන් අපි තෝරා ගන්න. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය F. ජයංක 5868. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැයි NLB ජය. මේ වසරට රුපියල් 105 ත්‍යාගලාභින් 262 වගේම රුපියල් 50,000 ත්‍යාගලාභින් 6,753 බිහි කළා. අදත් NLB වාසනාවන්ත දිනුම් මැදීම තුළින් රුපියල් 105 බැගින් දිනා ගන්න වාසනාවන්තයන් දෙදෙනෙක් සමත් වෙනවා. ලොතරැයි පත් අලෙවි කරනවා KHM අභිනායක කැකිරාව, රේණුකා පෙරේරා කටුපොත අලෙවි නියෝජිත වරුන්. ඒ වගේම රුපියල් 50,000 මුදල් ත්‍යාග දිනා ගන්න වාසනාවන්තයන් 37 දෙනෙකුත් අද දවසේ සමත් වෙනවා. ඒ අනුව වාසනාවන්තයන් 77,700 දෙදෙනෙකු අතර අද දවසේ අපි NLB ජය තුලින් බෙදා දුන්නා රුපියල් 71,23,000ක ත්‍යාග මුදලක්. සුපුරුදු ඔබේ වාසනාව වෙනුවෙන් තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝගයේ හදාහන 1566 වන දිනුම් මැදීමයි දැන් අපි ආරම්භ කරන්නේ. NLP හදාහන දිනුම් මැදීම තුළින් මුලින්ම අපි සූදානම් ඔබට වාසනාව උදා කර දෙන ජයග්‍රහී ලග්නය තෝරා ගන්න. අද වාසනාවන්ත ලග්නය මකර. දෙවන යන්ත්‍රය තුළින් ඔබට වාසනාව උදා කර දෙන ජය අංකය දැන් අපි තෝරා ගන්න. ඔබේ වාසනාව වෙනින්ම තෝරා දෙන ජයග්‍රහී පළමු ජය අංකය අංක 4. මේ ඔබේ වාසනාව වෙනින් තෝරා දෙන ජයග්‍රහී දෙවන ජය අංකය. දෙවන ජය අංකය අංක 53. අංක දෙකක් තෝරගෙන අවසන් මේ ඔබේ වාසනාව වෙනින්ම තෝරා දෙන ජයග්‍රහී තුන්වන ජය අංකය. වාසනාවන්ත දෙවන ජය අංකය අංක 20. අංක 4, අංක 53, අංක 20 අවසන් ජය අංකය ගලපා ගත ඔබට වාසනාව උදා කර ගන්න පුළුවන්. සෙවන ජයග්‍රහී අංකය අංක 9. අපේ රටේ උදව් අවැසීම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙන්නට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන 100 ලොතරැයියෙන් මේ වසරට සුප්‍රත්‍යාග 7ක් වගේම 110 ප්‍රථම ත්‍යාගලාභින් 140ක් බිහි කළා. ජෙවන් ඉතා සතුටින් මතක් කරනවා අද NLP හදාන වාසනාවන්ත දිනුම් මැදීම තුළින් අපි ඔබට තිරණය කර සුපිරි ත්‍යාග මුදල රුපියල් 5,73,131.60ක මුදල දිනා ගන්න වාසනාවන්තයන් ඔබ අතරින් එක් අයෙක් සමත් වෙනවා. ඒ අනුව අද දවසේ NLP හදහන මේ වසරේ අපි බිහි කළ 8වන සුපිරි ත්‍යාගලාභිය වගේම මේ වසරේ NLP බිහි කළ 28වන සුපිරි ත්‍යාගලාභිය ලොතරැයි පත අලෙවි කළ අලෙවි නියෝජිතර වගේම වාසනාවන්තයාට NLP අපෙන් උණුසුම් සුබ පැතුම්. ලොතරැයි පත අලෙවි කරනවා සුනිල් රොත්‍රිගෝ හැතල අලෙවි නියෝජිතවරයා. එයනුවදත් සුපිරි ත්‍යාග ලාපය ඇතුළු වාසනාවන්තයන් 138,080 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 1,40,780,571.70 මුදලක්. අද ඔබ සුපිරි ත්‍යාග මුදලට හිමිකම් කියපු නිසා හෙට දවසේ ඔබේ වාසනාව වෙනුවෙන් අපි තිළිණ කරන්නේ නැවුම සුපිරි ත්‍යාග මුදලක්. හරියටම රුපියල් 130ක මුදලක්. දිනපතාම ඔබේ කෝටිපති සිහින සැබෑ කර දෙන සත් දිනම ජය නියත ගොවිසත වාසනාවන්ත දිනුම් වැදීම 4499 ආරම්භ කරන්න අපි සූදානම්. එහෙනම් අතට අරගන්න ඔබ මිලදීගත් ගොවිසත නතරයි පාත්. NLB ගොවිසත දිනුම් වැදීමෙන් මුලින්ම අප ඔබට තෝරා දෙන්නේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය V. ඔබේ වාසනාව තහවුරු කර දෙන ජය අංක දෙවන යන්ත්‍රය තුලින් දැන් අපි තෝරා ගන්නවා. ගොවිසතෙන් අද පුලින් ඔබට වාසනාව උදා කර දෙන ජය අංකය අංක 55. දෙවන ජය අංකයයි යන්ත්‍රය අපට දැන් තෝරා දෙන්නේ. දෙවන ජය අංකය අංක 74. මේ වාසනාවෙන් මේ ජයග්‍රහී තුන්වන ජය අංකය දැන් අපි තෝරා ගන්නවා. දෙවන ජය අංකය අංක 54. අංක 55, අංක 74, අංක 54. මේ තෝරා දෙන්නේ අවසන් ජය අංකය. සෙවන වාසනාවන්ත ජය අංකය අංක 33. කෘෂික පාන්තියේ නගා සිටුවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසත ලොතරැයෙන් මේ වසරට සුපිරි ත්‍යාග දෙකක් වගේම රුපියල් 120 ප්‍රථම ත්‍යාග ලාභින් 61ක් බිහි කළා. අදත් NLP ගොවිසත දිනුම් වැදීම තුළින් රුපියල් 250,000 පැගින් දිනා ගන්න වාසනාවන්තයන් 6 දෙනෙක් සමත් වෙනවා. ලොතරැයිපත් අල්වි කරනවා MNKS හාලුවන කොට්ටාව, JMSND ජයසිංහ පන්නිපිටිය, අජිත් අල්හකෝන් පිටකොට්ටේ, SDS ඒකනායක මිනුවන්ගොඩ, දම්මික ක්‍රිෂාන්ත ආඩි අම්බලම, චන්දිම රාජරත්න බටුවන්තර යන අලෙවි නියෝජිතවරුන්. ඒ අනුව අදත් වාසනාවන්තයන් 125,680 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 91,48,520ක ත්‍යාග මුදලක්. හෙටත් ඔබේ කෝටිපති සිහිනය වෙනුවෙන් ගොවිසතින් තිරල කරනවා රුපියල් 7,39,06,510 මුදලක්. NLP සුබ දවසක් ලොතරැයියෙන් අලුත්තුණු පහසුණු තැගි වැඩිවුණු නවතම ත්‍යාග රටාවත් එක්ක දැන් ඔබට එකතු වෙන්න පුළුවන්. ඔබ දන්නවා සුබ ලග්නයේ සමග අංක 3 ගලපා ගත්තොත් ඉලෙක්ට්‍රික් යතුරු පැතියක් හෝ මුදලින් රුපියල් 105,000 ඔබට හිමිකම් කියන්න පුළුවන්. ඒ වගේම අංක 3ට රුපියල් 50,000 මුදල් ත්‍යාග වගේම ප්‍රවර්තන ත්‍යාග අංකයට රුපියල් 25,000 මුදල් ත්‍යාග ඇතුළු ඔබ වාසනාව වෙනුවෙන් තවත් ත්‍යාගි රසක්ම සූදානම්. එහෙනම් මේ සියලුම වාසනාව අදත් ඔබට මෙහෙවයි කියන බලාපොරොත්තුෙන් අපි සූදානම් ආරම්භ කරන්න NLB සුබ දවසක් වාසනාවන්ත දිනුම් වැදීම 373. NLP සුබ දවසක් දිනුම් වැදීමෙන් අද ඔබේ දවස සුබ කර දෙන වාසනාවන්ත සුබ ලග්නයයි දැන් අපි තෝරා ගන්නෙ. අද සුබ ලග්නය මේෂ. ඔබේ වාසනාව වෙනුවෙන් දෙමළ යන්ත්‍රයේ තුලින් සුබ අංකයි දැන් අපි තෝරා ගන්නෙ. අද වාසනාවන්ත පළමු සුබ අංකය අංක 27. දෙවන සුබ අංකය අංක 16. තුන්වන සුබ අංකය අංක 40. රුපියල් 25,000 මුදල් ත්‍යාග ඔබට හිමි කර දෙන ප්‍රවර්තන ත්‍යාග අංකයයි දැන් අපි තෝරා ගන්න. අද ප්‍රවර්තන ත්‍යාග අංකය 2701. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් මේ වසරට රුපියල් 105,000 කෝ ඉලෙක්ට්‍රික් යාත්‍රුපැදි ජයග්‍රාහකයන් 252 දෙනෙක් වගේම 50,000 ත්‍යාග ලාභින් 1,319ක් බිහි කළා. ස්තුතියි. බලමු සුබ දවසක් දිනුම් වාරෙන් ඔබේ දවස සුබ ආකාරය. අදත් NLP සුබ දවසක් දිනුම් වැදීම තුලින් ඉලෙක්ට්‍රික් යාත්‍රුපැදියක් හෝ මුදලින් රුපියල් 105,000කට හිමිකම් කියන්න වාසනාවන්ත එක් සමත් වෙනවා. ලොතරැයි පත අලෙවි කරනවා දිලිනි තාරකා දෙමරවැව අලෙවි නියෝජිත වරිය. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තයන් 8 දෙනෙකුත් අද දවසේ සමත් වෙනවා. ප්‍රවර්තන ත්‍යාගංකේ ගලපා ගැනීමෙන් රුපියල් 25,000 මුදල් ත්‍යාග දිනා ගන්න ඔබ අතරින් වාසනාවන්තයන් 39 දෙනෙක් සමත් වෙනවා. ඒ අනුව අද ජයග්‍රහකයන් 110,587 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 96,13,180ක මුදලක්. වාස වැඩියුණු තෑගි වැඩියුණු වාසනාවන්ත ලොතරැයි පත් හතරක් තුළින් ඔබට විජයක් ග්‍රහණය උදා කර දෙන්න මීළඟට අනුෂි සමගින් විදුර්ෂන් සූදානම්.
5: මීළඟට මෙගා පවර්.
6: අපි ඕනම කෙනෙක්ගේ ඉරණම එක රැයින් වෙනස් වෙන්න පුළුවන්. රුපියල් කෝටි 23කටත් රුපියල් කෝටි 47කටත් පුළුවන් වුණා. ඒ විදිහට ඔබේ ජීවිතේ එක රැයින් ඔබේ ඉරණම එක රැයින් වෙනස් කරන්න. අපි දැන් සූදානම් වෙන්නේ රුපියල් කෝටි 29 ඉක්ම වාගිය අති දවන්ත මෙගා සුපිරිතෑගක් ඔබේ කරන්න. කාලයක් තිස්සේ කවුරු හරි වාහනයක හීන දැක්කනම් මෙගා පව ලොතරැයි අතුරින් ඔබේ ග්‍රෑන්ඩ් සුපිරිතෑගට ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් මේ අති නවීන සුපිරි මෝටර් රථයත් අපි ඔබ වෙනුවෙන්ම වෙන් කරනවා. සුපිරිම තෑගි තුනක වාසනාව සමඟ ඔබේ හීන හැබෑ කරන මෙගා පව 2605 වන දිනුම් වරේ අපි මේ ආරම්භ කරමු. මුලින්ම අපි තෝරාගන්නේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද මෙගා පව වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය T. බලමු එහෙමනම් ඔබේ සුපිරි අංකය දැන් තීරණය වෙන්නේ කොහොමද කියලා. අද සුපිරි අංකය අංක 4. ඉංග්‍රීසි අක්ෂරය T සුපිරි අංකයේ අංක 4 අපි බඳු ජයග්‍රහී අංක 4 තීරණය වෙන්නේ කොහොමද කියලා. ඒ අතරින් වාසනාවන්ත පළමු අංකය අංක 28. දෙවනුවට වාසනාව ගන්නේ අංක 48. තුන්වන ජයග්‍රහී අංකය අංක 22. අද මෙගා පව සිව්වන ජයග්‍රහී අංකය අංක 8. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රාජ්‍ය ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පව ලොතරැයින් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් 20 ලක්ෂ ප්‍රතියන් 56 දෙනෙක් අපේ රටට බිහි කළා තිනවා. බලමු අද වාසනාව ස්තුති. අද මෙගා පව වෙතින් රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 7 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලවි කරනවා. ශ්‍රියානි මංගලිකා සොයිසාපුර, ලාලනී ලියනගේ මීගමුව කොච්චිකඩේ, සුනිල් රොඩ්‍රිගෝ හැඳල සහ සුසිල් ප්‍රේමලාල් ගණිමුල් අපේ NLB අලවි නියෝජිත වරුන්. ඒත් සමග වාසනාවන්තින් 125,699 දෙනෙක් අතරේ රුපියල් 80,04,880ක මුදලක් අපි බෙදා දෙනවා විදුර්ෂ. නිසකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරගත් මෙගා පව වෙතින් හෙට අපි ඔබ වෙනුවෙන් අරගෙන එන සුපිරි තෑගි තුන මෙගා සුපිරි තෑගි රුපියල් 29,89,26,198ක් පව සුපිරි තෑගි රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගි සුපිරි මෝටර් රථයක්. රුපියල් කෝටි 9 ඉක්මවා ගිය අති දවන්ත නිධානයක් සමග ජාතියේ මහා ධන සම්පත ධන නිධානේ 2287 වන දින වාරයේ අපි මේ ආරම්භ කරන්නේ. ඒ නිධානයට පාර කියන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි අපි මුලින්ම තෝරා ගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය N. දැන් අපි බලමු ජයග්‍රහී අංක 4 තීරණය වෙන්නේ කොහොමද කියලා. වාසනාවන්ත පළමු අංකය අංක 39, ජයග්‍රහී දෙවන අංකය අංක 53. ඔබට වාසනාව ගන්නේ අංක 27. අද ධන නිධානයේ අවසන් වාසනාවන්ත අංකය අංක 66. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රාජ්‍ය ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීක 20 ලක්ෂ ප්‍රතිප්‍රථම ත්‍යාගලාභීන් 35 දෙනෙක් අපේ රටට බිහි කරලා තිනවා. බලමු අද වාසනාව ස්තුති. අද ධන නිධානයෙන් රුපියල් ලක්ෂ 2ක ත්‍යාගයකට හිමිකම් කියන්ට සමත්නවා. ජයග්‍රහී ලොතරැයි පත අලවි කරනවා කුරුණෑගල NLB අලවි නියෝජිත BKM දයාරත්න මහතා. ඒත් සමගින් වාසනාවන්තින් 94,282 දෙනෙක් අතරේ රුපියල් 55,7,720ක මුදලක් අපි බෙදා දෙනවා. කෙටිම කාලයක් තුළ රුපියල් කෝටි 13, කෝටි 12, කෝටි 9, කෝටි 8 ලෙසින් දවන්ත නිධානයන් ඔබේ කළ ධන නිධානයේ හෙට ඔබේ නිධානයේ වටිනාකම රුපියල් 9,28,94,240.72ක්. ලංකාවේ ලොතරැයි වංශ කතාවේ නොමැකෙන ලකුණ ලොතරැයි ලොව රාජ්‍ය කිරුළ පැලදි මහජන සම්පතේ 6,257 වන දිනුම් වරේට අපි දැන් සූදානම්. අද ඔබේ සුපිරි තෑග විදියට අපි අරගෙන ආවලා තියෙනවා රුපියල් 2,28,00,000 ඉක්මවා ගිය මුදලක්. ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 6 අපි මේ දැන් තෝරා ගන්නවා. මහජන සම්පත වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය L ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 8, 6, 1, 2, 9 සහ 2. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රාජ්‍ය ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරිතයාග ලබින් 12 දෙනෙක් 25 ලක්ෂපතියන් 223 දෙනෙක් අපි රටට බිහි කළා තියෙනවා. ස්තුතියි. අද මහජන සම්පතෙන් රුපියල් ලක්ෂ 25 බැගින් දිනා ගන්න ප්‍රථම තයාග ලබින් 2 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලවි කරනවා AG අශෝක පදවිය සහ චින්තක උපසේන අහංගම අපේ NLB අලවි නියෝජිත වරුන්. ඒ විතරක් නෙමෙයි ලක්ෂපතියන් 20 දෙනෙක් අපි අද මහජන සම්පතෙන් කනවා. ජයග්‍රහ ලොතරැයිපත් අලවි කරන්නේ මෙන්න මේ NLB අලවි නියෝජිත වරුන්. KA සීලවති කලුතර, EK ප්‍රේමසිරි පිටකොටුව, AS ප්‍රේමරත්න හෙට්ටිපොළ, WA ආර්යවති දෙමටකොඩ, ලලනි වික්‍රමසිංහ පිළිමතලාව, සංජීව ප්‍රනාන්දු මහනුවර, ක්‍රිෂානි සචනිකා ගම්පොළ, සුනිල් ඉන්ද්‍රසිරි නුගේගොඩ, K සිරිපාල මුතියංගනේ, උපුල්ද සිල්වා හලාවත, KW සරත් පුත්තලම, P ප්‍රදීපන් මඩකලපුව, නිමාලි මුනිතුංග කරමඬ, JAN මංජුල දංකොටුව, වසන්ත ජයවීර වැලිගම, WAT මංචනායක බුත්පිටිය, සුනිල් රොඩ්‍රිගෝ හැන්දල, GH ශ්‍රියානි කඩවත, KG වික්‍රම සිංහ අනුරාධපුර සහ WWI සුදේෂ් මෙන්ඩිස් කිරින්දි වැල. එත් සමගින් වාසනාවන්තීන් 270,858 දෙනෙක් අතරේ රුපියල් 241,81,120 මුදලක් අපි අද බෙදා දෙනවා. හෙට මහජන සම්පතින් අපි ඔබ වෙනුවෙන් වෙන් කරන සුපිරි තෑගේ වටිනාකම රුපියල් 228,63,608. අද සම්පත ලොතරැයි පතෙන් ඔබට වාසනාව උදා කියලා දෙන්නේ මහජන සම්පත දිනුම් මැදීමෙන් අපි තෝරා ගන්න වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4 යනුව. අද සම්පත 832 දිනුම් වාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය L ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 1, 2, 9 සහ 2. ඒ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4 සහිත කොට පෙළිය ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 2 දෙනෙක් අපි අද බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත් අලවි කරනවා වී බාලසුබ්‍රමණියම් නෙල්ලියඩි සහ ශාන්ත කුමාර වැලිමඩ අපේ NLB අලවි නියෝජිත වරුන්. ඒ වගේමයි රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 52 දෙනෙක් අපි අද බිහි කරනවා. ඒත් සමගින් අද සම්පත 832 දිනුම් වාරේ වාසනාවන්ත ඔබ අතර රුපියල් 1,20,59,160 මුදලක් අපි බෙදා දෙනවා. ලොතරැයිපත් 8ක් තුළින් වාසනාවන්තින් 969,502 දෙනෙක් අතරේ රුපියල් 8,01,18,151,60 අති දැවැන්ත මුදලක් අපි ඔබ අතර බෙදා දෙන්නේ NLB ජාතික ජය වන්නේ. මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
7: වාසනාවේ ආශිර්වාදය NLB.

ආර්ය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණන් කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙවෙන් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන්

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

දහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබා දහමේ ස්වභාවයයි, යථා ස්වභාවයයි, යථාර්ථයයි. මොහොතක් සිතන්න, මේ කය

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

ඒ ස්වභාවය කුමක්ද? මෙය මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසි භාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේකවිධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිට

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ

කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද

0: ගජක සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමයි. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩාත් දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද

ආනුභාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් තුරු වේවා.

නිවැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ.

ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර

චේතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද! ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරුවෙලිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද! මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද! පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්, සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි.
මගේ ඇයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඊටාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඊටාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතුවන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට. අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝ රත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

ආදිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය

ත්‍රයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ යේ මෙනෙහි කිරීම තුලින්, ඔබ යේ සජ්ජායනා කිරීම තුලින්, ඔබ යේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ඨඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් ද්‍රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: FM 93.5, FM 93.7, La Conda, Radio ITN.
1: ලකන අගෙන ඉන්න වෙලාව දෙපහයි විනාඩි 3යි.
2: පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදයයි විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිසින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිති ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමට රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇති

සැලකි. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

දෙදේශි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජබිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

ලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි. කායිකවුත් මානසිකවුත් සැනසිල්ල සඳහා